බුදුරජාණන් වහන්සේගේ සම්බෝධි මූලයේදී මාරයාට පරාජය අත්විය. පැහැදුණු දේව සමූහයා සතුටින් ഘോഷා කළහ. ඒ සත්‍ය බලයෙන් ඔබට ජය වේවා.

පස්පවින් වැලකි පිරිසිදු වී උදේ සවස පුදුන් වැඳීමෙන් පසුව මෙම උතුම් රත්නමාලා ගාථා ශ්‍රවණය කිරීමෙන් සත්‍යයනා කිරීමෙන් ඔබේ නිවසට කර්මාන්ත ශාලාවට ආරක්ෂාව සැලසේ සම්පත් උදාවේ නවග්‍රහ අපලවලින් ඇතිවන මාරක රෝගයන්ද අමනුෂ්‍යාදී උපත්‍රවයන්ද ඉවත් වී මෙලොව ජීවිතය නිරෝගීව වාසනාවන්තව ගත කිරීමට ඉඩ සැලසේ.

ජීවිතයට දොම්නස ගෙනෙන ඕනෑම කරදරයකදී ලොව ඇති සියලු දුකින් මිදුණු සම්බුදු වීරයාණන් වහන්සේ සිහිපත් කොට ඔබ සුවපත් කරවන උත්තම සූර්ය පරිත්‍රාණය.

සූර්යා උදාවන විට ඇස් ඇති එකම රජු ලෙස පතුරුවා රන් රැස මහ පොළව බබළුවයි. ඒ මහා පොළව බබළුවන සූර්ය මණ්ඩලය මම වඳින්නෙමි. නුඹ විසින් සුරකින අපේ මේ දවස සුවසේ වාසය කරමු. මේ මහා බල ඇති මෝර පිරිතයි.

0: යටිහිතට භාෂාවක් තියෙනවා.
1: යටිහිතේ භාෂාව හැඟීම් සහ රූප.
0: එයා හොඳට දන්නවා අපේ හැඟීම් රූප මතක තියාගන්න.
1: ඉතින් ඔයාට ඕන දේ හොඳට හැඟීමෙන් මවන්න. දවස් 21ක් කරන්න.
0: ඉතු වෙනවාමයි. ඉතු වෙනවාමයි.
2: Alpha Studio with Kasuni and Lehansa.
1: සතිය දවස් වල උදේ 6ට. උදේ 6ට.
3: අගනුවර කලාසිරියෙන් සිරිගන්වන 63 වන වාලුකාරාම ඇසළ මහා පෙරහර මංගල්‍යය අගෝස්තු 1 වනදා ආරම්භ බෝධි පූජා දී පින්කම් සහ රාජකීය තර්ස්ටන් මහානාම විද්‍යාල සමග මල් පෙරහර පවත්වා අගෝස්තු 7 වනදා අවසන් මහා පෙරහර වීදි සරණා වගයි අගෝස්තු 8 වනදා දේවදානය කිරීත්‍ර වීම සහ ගරායක් නැටුම වාලුකාරාම පෙරහර මංගල්‍යය සිරි අසිරි කියන මාධ්‍ය හිතවත්කම net fm net fm
4: Mobitel 1278 වාසි double දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
3: මහානුභාව සම්පන්න සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ උත්තම පෙරහර මංගල්‍යය. අගෝස්තු 8 සහ 9 දිවා මහා පෙරහර, අගෝස්තු 10 සහ 11 රාත්‍රී පෙරහර, අගෝස්තු 12 වනදා රාත්‍රී 7 සිට රටිටම සෙත්පතා පවත්වන මහා දෙවොල් මඩියාගේ සහ ගිනිමැල සත තරණය උතුම් දේවාශිර්වාදය ලැබගන්න. පෙරහර සමයේ ඔබත් සීනිගම දෙවොල් මහා දේව පුදුමිට එන්න. මාධ්‍ය සවිය net fm net fm
5: IMA හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
6: හොට්ස්පොට්? ඇයි?
5: ඩේටා නෑ අනේ.
6: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ. නංගි දන්නවද? මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි. එතකොට නංගි ගිගාබයිට් 1024ක්.
7: ඒයි නංගි මේ ඩේටා නැතුව බයිට් එන්නේ. ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගය වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකො දවසේ මෝර්නින් බයිට් එකට. සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
8: Gather on a day of profound joy and soaring hope.
9: The day a planet stops for a game.
10: Net FM. Algo Town.
11: Brought to you by
12: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin.
13: Oya try karanna ganna vijaya aapapiti.
14: The Palace Gampaha Avasana Nivasa 25 Obat adama sadambara himikaruwaku wanna Denma katha karanna 0.71.666.222 Prime Residencies
15: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
10: Algo Town
16: කවදත් අලුත් කාගේ

0: සිත් නිවන සර්වාගමික දහම් සඳල්ල. කිතු දහමින් ඔබේ දිවියට.
1: ප්‍රේමවන්ත දරුවෙනි. ඔන්න අද දවසේත් මං ඔබේ නිවහනට එන්නේ අපේ එදිනදා ජීවිතයේ අප සමිධානන් වහන්සේ කිව් සමහර දේවල් වලින් අති වැදගත් දෙයක් ඔබ වෙත රැගෙන එන්නයි. ඔබ ඔබව විශ්වාස කරන්න. යමෙක් තමාට ප්‍රේම කරන්නේ යම් තරම්ද, එතරම්ම අන් අයට ප්‍රේම කළ යුතුයයි උන්වහන්සේ කියනවා. එසේ කියන අප සමිධානන් වහන්සේ ඔබට මෙන්න මේ වගේ අදහසක් එම ශුද්ධ ලියවිල්ල ඇතුලේ ගොනු කරනවා. ඒ දේවල් කරන්න ඔබ ප්‍රථමයෙන්ම කරන්න ඕන ඔබ ඔබව විශ්වාස කිරීමයි. ඔබ ඔබව විශ්වාස කළේ නැත්නම් ප්‍රේමයෙන් පිරෙන්න, ඇදහිල්ලෙන් පිරෙන්න ඔබට බෑ. ලෝකයා ඔබට බොහෝ දේවල් කියාවි. ඒත් මං ඔබට ආරාධනා කරනවා සමිධානන් වහන්සේගේ නාමයෙන් ඔබ ඔබව විශ්වාස කරන්න. ඔබ ඔබ කෙරෙහි තබා ඇති විශ්වාසයයි හැම දෙයකම ආරම්භය වෙන්නේ. නොපෙනෙන්නා වූ, පෙනෙන්නේ නැති වූ උන්වහන්සේව ඔබ අදහන්නේ විශ්වාස කරන්නේ කොහොමද? විශ්වාසය කියන්නේ නාම පදයක්. විශ්වාස කිරීම කියන්නේ ක්‍රියාපදයක්. ඇදහිල්ල කියලා කියන්නේ නාම පදයක්. ඇදහිලි වන්ත වීම ක්‍රියාපදයක්. විශ්වාසය විශ්වාස කරන්නත්, ඇදහිල්ල ඇදහිලිවන්ත වන්නත් ඔබ ප්‍රථමයෙන් ඔබට විශ්වාසවන්තව, ඔබට ඇදහිලිවන්තව ජීවත් විය යුතුයි. ඔබ ඔබව පිළිගන්න. මෙන්න අද දවසේ සුභාරංචියයි. ඔබ මේ හැම දෙයකටම දෙන්න පුළුවන් උත්තරය ඇදහිල්ලේ ආත්ම විශ්වාසී ජීවිතයයි. එබැවින් ඔබට ලැබේවායයි මා ප්‍රාර්ථනා කරනවා. ඔබට ජෙසුබේටයි.
0: ඒ ෆ්‍රැන්සිස්කානෝ නිකායික වජිර සිල්වා පියතුමන්. ස්ලාම් දහමෙන් ඔබේ දිවියට.
2: මාදරණීය සහෝදරියනි, දෙමව්පියනි, අපි මේ සුන්දර උදෑසන අනුන්ට හානි කර දේ ඉවත් කිරීම යන මාතෘකාවෙන් බලමු. නබිතුමාණන් කිව්වා ඉමාතතුල් අදා අනිත් තරීකි සදකා. පාර තොටේදී ඕනෑම තැනක අනිත් අයට හානි කරන දේ ඉවත් කිරීම ලොකු දානයක්, සදකාවක් කියලා නබිතුමාණන් කිව්වා. අපි සෑම කෙනෙක්ම පාර තොටේ හම්බ වෙන ඕනෑම ටොෆි කලයක් වුණත්, කෙසෙල්ලක් වුණත් ඒක ඉවත් කිරීම මගින් ලොකු දානයක් දුන්නු ඒ පින අපිට ලැබෙනවා නියතයි. අපි පාර තොටේ යනකොට අපි ළඟ තිබෙනවා නම් ටොෆි කොලයක්, කෙසෙල්ලක් ඒක කුණු කූඩේට දැම මගින් අපි ලැබෙන්නේ ලොකු පිනක්. ඒ වගේම ගෙදරදිත් අපි අපගේ ළමයින්ට උගන්වලා දෙන්නට ඕන අනුත් අයට හානි කරන දේවල් අපේ නිවසෙන් ඉවත් කළ යුතුයි, පාරතොටෙන් ඉවත් කළ යුතුයි, ක්‍රීඩාංගණවලදී ඉවත් කළ යුතුයි. මේ සෑම ස්ථානයකම පොදු ස්ථානයක් තුලදී වුණත් අනින්ත හානි කරන දේවල් ඉවත් කළ යුතුයි. එමගින් අපිට පුළුවන්කමක් ලැබෙනවා සල්ලි නොදී අපිට ලොකු දානයක් කළ ඒ පින ලබා ගැනීමට හැකියාවක් ලැබෙනවා. ගෞරවනීය දෙමව්පියන් සහෝදරයනි, නබිතුමාණන් කිව්වා අත්තුහූර් ශතුල් ඊමා, මේ හානි කරන දේවල් ඉවත් කරනවා කියන එක තවත් පැත්තකින් අපි පිරිසිදුව සිටිනවා කියන එක අපිට කියන්නට පුළුවන්. මේ පිරිසිදුව සිටීමත් අපගේ විශ්වාසයේ අඩක් බව නබිනායක මුහම්මද් සල්ලල්ලාහු අලෛහි වසල්ලම් තුමාණන් පැවසුවා. ඒ නිසා අපි සෑම මොහොතකම අනුන්ට හිරියරක් වෙන සෑම දෙයක්ම ඉවත් කරමු, එමගින් දානය කළ පින ලබා ගනිමු.
0: ඒ මෞලවි ෆරුද් ෆාරුක් ඉහ්සානිතුමන්, හින්දු ධර්මයෙන් ඔබේ දිවියට.

0: Good morning, very good morning. හැමෝටම උදේ 6යි විනාඩි 5යි වෙලාව. Good morning, Nemika.
1: Good morning, Kasuliyaki.
0: ඉතින් කොහොමද?
1: මම නම් හොඳින් ඉන්නවා. තව අද අපේ පාසලේ ප්‍රගති වාර්තා දෙන දවස.
0: ඉතින් හොඳයිනේ ඔය ආසාවෙන් දෙන්නේ වැඩේට.
1: ඔව්, තව විශේෂ දෙයක් තියෙනවා.
0: ඒ මොකක්ද?
1: අද තමයි නිවාඩු දෙන දවස.
0: ඒ කියන්නේ අද අපිට සතුට වෙන්න ගොඩාක් දේවල් තියෙනව නේද?
1: ඔව්, සෙල්ලම් කරන්න පුළුවන්, පොත් කියවන්න පුළුවන්, තව විශේෂ දෙයක් කරන්න පුළුවන්. සරංගල් යවන්න.
0: මේ දවස්වල හුලඟ එහෙම තියෙනවා ඉතින් නේද?
1: ඔව්. අපේ ඇල්ෆා ස්ටුඩියෝ එකට આવොත් ඔගොල්ලන්ට ලොකු සරුංගලයක් යවන්න පුළුවන් උඩු කොනටම.
0: ඒකනේ නේද? මොකද අපි ගෝණෙනි සැරිසරන්නේ නේ නෙමික?
1: ඔව්.
0: දැන් මේ හැබැයි පරිස්සම් වෙන්නත් ඕනනේ. සෙල්ලම් කරනකොට, සරුංගල් යවනකොට, ඒ දේවල් කරනකොට හොඳට පරිස්සම ගැන හිතන්න ඕනනේ. ආවට ගියාට ඔය එහෙම දේවල් කරන්නත් බෑනේ අපිට.
1: ඔව්, අර කතාවක් තියන්නේ හෙමින් යනපයි දහස් වටේ කියලා.
0: අන්න හරි. ඒ කතාව කොහොමද අනේ ඔයා දැනගත්තේ?
1: අර අයියලා දෙන්නෙක් අවුරුදු 19යි නිකෙක්ට, තව අවුරුදු 18 අයියා කෙනෙකුත් හිටියා. අර කන්ටේනර් එකක ගිහිල්ලා අධික වේගෙන් ගිහිල්ලා හැප්පුණා වට මතක දක්කි.
0: ඔව්, මට මතකයි නෙමික බබා.
1: ඒ අධික වේගය නිසා මරු කැඳවයි කියලා තව කතාවක් තියෙනවා.
0: ඔව්.
1: අන්න ඒකට හොඳම උදාහරණයක් තමයි මම කිව්වේ.
0: ඒකනේ ඒකනේ. ඉතින් අපේ ගමන හෙමින් යන තරමටම හරි ශක්තිමත් නේ නෙමික?
1: ඔව්, ගොඩාක් ශක්තිමත්.
0: ඒ වගේම අපි හෙමින් ගිහිල්ලා බැලුවාම හානේ අපි මෙච්චර දුරක් ඇවිල්ලානේ කියලා අපිටත් හිතා ගන්න බෑ නේද?
1: ඔව්, මොකද ඒ අධික වේගයෙන් අපිට පාර පෙන්නෙත් නෑ.
0: ඒකනේ. ඉතින් ජීවිතේට මේක බලපානවා. අපි ගොඩාක් වේගෙන් යනකොට අපිට දෙපැත්තේ තියෙන්නේ මොනවද? කවුද අපිට මුණ ගැහුනේ? මොනවද අපිට උනේ? මේ මොකුත් මතක නෑ. හැබැයි අපි හෙමින් ගමන ගෙහලා බැලුවම මෙච්චර දුර ඇවිල්ලාද කියලා අපිට හිතා ගන්නත් බෑ. හැබැයි අපි ලස්සන ගමනක් හෙමින් දුර ඇවිල්ලා. ඒ ගමන හරිම ශක්තිමත්. ඒ ගමන හරිය ලස්සනයි. සිකුරාදාව කියලා කියන්නේ හෙමින් ගියාම ඔයාට ලස්සන දේවල් ගොඩක් මුණ ගැහෙන හරිම ලස්සන දවසක් නේද?
1: ඔව්.
0: හැබැයි ගමන හෙමින් වුණාට අපේ වැඩ වේගවත් වෙන්න ඕන නේද නෙමික?
1: නැත්නම් අපේ ජීවිතේම හෙමි ගොඩක් ස්ලෝ වෙලා අපිට අපේ ජීවිතේ හොඳම කාලේ නැති වෙන්නත් පුළුවන්.
0: ඒකනේ අනේ. ඉතින් හොඳම කාලේ නැති කරගන්න ඕන නැහැ. ඔයා ඔයාගේ වැඩ ටික වේගවත් කරගන්න. සිකුරාදාවට ජය වේවා. අපි සතියන්තයට යන්නේ. සුබ පැතුම් ගොඩාක් එකතු කරගෙන ඔහොමම ඉන්නකෝ.

0: කේ මමගේ ප්‍රශ්නයක් අහන්නද?
1: අහන්නක බලන්න නෙමෙක.
0: අක්කා ඉස්කෝලේ කාලේ රණ්ඩු වෙලා තියනවාද? ඉස්කෝලේ ප්‍රශ්න වෙලා තියනවාද?
1: මෙහෙමයි, ඉස්කෝලේ කාලේ පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඉස්කෝලේ කාලේ විතරක් නෙමෙයි දැනුත් එහෙම තියෙනවා. හැබැයි එහෙම මම ටිකක් රණ්ඩුවට අඩුයි. එහෙම රණ්ඩු වෙලා නැති තරම්. ඇයි ඒ? එහෙම ඇහුවේ?
0: මම ඇහුවේ මොකද දැන් බන්ධනාගාරවල මිනිස්සු ගොඩාක් විදිහට වෛර කරගෙන ගහ ගන්නවා.
1: හැබැයි ඉතින් කවදාවත් ගහගත කියලා විසඳගත් ප්‍රශ්නයක් නෑ නේද නෙමික?
0: නෑ, තව ප්‍රශ්න ඇවිස්සීලා යන එක තමයි වෙන්නේ.
1: ඔව්, අපි එහෙනම් මොකද කරන්න ඕන?
0: අපි කරන්න ඕනේ ඒ වෛරස් සංසිඳව ගන්න ඕනේ.
1: හරියටම හරිය. බලන්නකෝ නෙමික දන්න දේවල්. වෛරයෙන් වෛරය නොසන්සිඳේ නේද? ඉතින් එහෙම තමයි දැන් මෙහෙමනේ නෙමික. යථාර්ථය තමයි අපිට සමහර වෙලාවට කේන්ති යනවා, තරහ යනවා නේද, දුක හිතෙනවා. එහෙම වෙන්නත් නෑ නේ. අපි දුක හිතුනාම හොඳට මාඬනවා, එහෙම කරනවනේ නේද? අපිට තරහ යන වෙලාවල් එනවා. හැබැයි ඒ වෙලාවල් වල අපි මේ ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් ඕන තරම් කතා කරලා තියෙනවා. කොහොමද අපි ඒක කළමනාකරණය කරගන්නේ නේද? කොහොමද අපි අපිව සැලසුම් කරගන්නේ කියලා. ඉතින් අපි හැමෝටම එහෙම හැඟීම් තියෙනවා. හැබැයි ඒවා සැලසුම් සහගතව ගියොත්, කළමනාකරණය කරගෙන ගියොත්, අර අපි කලින් කිව වගේ ගමන හරි ලස්සනයි. ඉතින් තරහ වුණා කියලා, තරහ ගත්ත කියලා, කේන්ති ගත්ත කියලා සමහර අවස්ථාවල හොඳට හිතලා බලන්න ඕන අපි විසඳගත්ත දෙයක් නෑ නේද කියලා නේ.
0: ඔව්, ලියනාඩෝ ඩාවින්චි මොනාලීසා චිත්‍රය අඳින්න මාර කළමනාකරණයක් තිබ්බා. එක රේඛාවෙන් රේඛාව ඇඳලා එයා ඒක සම්පූර්ණ කරන්න කලින් ආබාධයක් ඇති වෙලා මිය ගියත් ඒ චිත්‍රය අදවනකොට ලෝකී තීරණ ලොකුම කෞතුකාගාරයේ අදවනකොට ලොකුම කළමනාකරණයක් සහිතව තියෙනවා. ඉතින්
1: ඔව්, ලස්සන චිත්‍රයක් වෙලා තියෙනවා ඒක නේද?
0: ලස්සන ගැහැණු කෙනෙක්ගේ ලස්සන චිත්‍රයක් වෙලා තියෙනවා.
1: අදටත් හිතාගන්න බෑ ඒ මොනාලිසා චිත්‍රය එච්චර ලස්සනට සජීවීව ඇඳ කොහොමද කියලා නේද?
0: ඔව්, ඒ කාලේ ගොඩ දෙරට සජීවීව අඳින්න බෑනේ.
1: ඒ කියන්නේ දැන් අපි කොයි පැත්තෙන් බැලුවත් මොනාලිසා අපි දිහා බලාගෙන ඉන්නා වගේ පේන්නේ නේ.
0: ඔව්, ඒ ත්‍රිමාණ දර්ශනය ගන්න කොච්චර කළමනාකරණයක් තියෙනවද එක රේඛාවෙන් රේඛාව.
1: කොහොමද ඒකට කලබල වුණා නම්?
0: කලබල වුණා නම් අද වෙනකොට අපි දිහා නෙමෙයි ඒ මොනාලිසා වහලි දිහා තමයි බලාගෙන ඉන්නේ.
1: ඒ නිසා වහලි දිහා බල බල ඉඳලා හරියන්නේ නෑ නේද? හොඳට කෙලින් අපි අපි දිහා බලන්න ඕන. ඉතින් හොඳට කෙලින් මේ සිකුරාදාවේ හොඳට ඔයා දිහා බලන්නකෝ. එතකොට ඔයාට ලස්සන ලස්සන දේවල් ගොඩාක් පෙනේ ඔයා ගැනම. ඔයා ගැනම ඔයාට හරිම ලස්සන ආකර්ෂණයක් ඇති වේ. එතකොට ඔයාට හාන්නේ මට මෙච්චර දේවල් කරන්න පුළුවන්නේ කියලා හිතේ. ඉතින් ඒ නිසා හොඳට හොඳට බලන්න කෙලින් ඔයා දිහා.

0: හැමෝම ෆස්බුක් ලයිකට එන්න අපි ඉන්න දැ වායිව උඩ
1: අනේ නෙමික නෙමික හරි ශෝකනේ නෙමික ලස්සන දේවල් කියනවා ලස්සන දේවල් කියවනවා එහෙම තමයි අපි ඉන්න ඕනනේ දැන් මේ අද මේ ස්කොලවල නිවාඩු දෙනවා අපි දැන් විභාග කාලෙට යන්නේ වගේම නිවාඩු කාලෙට යන්නේ හැබැයි දැන් නිවාඩුව අපි ලස්සන්ට කත කරන්න ඕනේ නෙමික කොහොමද හිතාගෙන ඉන්නේ ඉස්කෝලේ නිවාඩු කාලේ දැන් විභාගේ අතර වාරයේම කොහොමද නෙමික කත කරන්නේ
0: දැන් අපේ අක්කි විභාග ඉවරයිනේ ගොඩක් පාසල් වල
1: ඒ වාර විභාගනේ ඉවර
0: තව විභාග තියෙනවා හැබැයි බට
1: මොනවාද
0: කේම්බ්‍රිජ් විභාගේ ඒ වගේ ලොකු විභාග තියෙනවට
1: හැබැයි දැන් නිවාඩුව කොහොමද එතකොට ගත කරන්න විභාගෙ
0: නිවාඩුව බබ ලෝකේ තියෙන විස්තර හොයනවා තමයි ලියනාඩෝ ඩා වින්චිගේ මොනාලීසා චිත්‍ර දිර අබිරහස්ලා විසඳන්න හදනවා
1: හා හා හා ඒ වගේ ඔයා ලොකු ලොකු සැලසුම් එක්ක ඉන්නේ නේද
0: තව ඉති සරුගලුත් යවනවා
1: දැන් මෙහෙමයි අපිට විවේක කාලයේ කේනක ගොඩාක් අවශ්‍යයි නෙමෙක නේද අපි ගොඩක් වැඩ කරනවනේ දැන් ඉස්කෝලේ ගියාම නෙමෙක වගේම මේ අක්කලා අයලා නංගිලා මලල ඔක්කොම ලොකු ලොකු වැඩ කරනවනේ නේද ඒ පරිච්ඡේදවලට හොඳට ඇහුම් කන් දීලා මොනාද ටීචර්ස්ලා කියලා දෙන්නේ ඊට පස්සේ වාර විභාග ඒ අතර වාරයේ තව දැන් ඔය ලෙහන්සත් ඊයේ කිව්වා නාට්‍ය තරඟ තියෙනවා ඒ කොම්පිටිෂන්ස් වලට යන්න ඕන මේ හැම දෙයක්ම අපි හරිම ලස්සනට කරගෙන යන්න ඕන ඒ අතරේ අපි විවේකයටත් ඉඩ දෙන්න ඕනේ
0: ඔව්
1: නැත් අපේ එනර්ජි එක නැති වෙනවනේ
0: ඔව් අපේ එනර්ජි එක දැතිප වෙලා ගිහිල්ලා අපිට අතක්වත් උස්ස ගන්න බැරි වෙනවා
1: ඔව් අනිත් එක තමයි අපිව රිෆ්‍රෙෂ් වෙන්නේ නැහැ නේ අපිට නැවුම් ස්වභාවය ගන්න අමාරුයි නේද විවේකයක් නැති වුණාම
0: ඔව් නැවුම් ස්වභාවය නැති වුණොත් අපි නහවර පෙරාගෙන අර පෙරේතෝ කියන જાතියක් ඉන්නේ
1: ඔව් ඔව්
0: අන්න ඒ වගේ තමයි අපිට ඉන්න වෙන්නේ
1: අම්මෝ හා හා හා හරි එහෙනම් උදේ 6යි විනාඩි 19යි වෙනව කටියම අපේ නෙමිකව බලන්න අද ඇල්ෆා ස්ටුඩියෝ එකෙන් හොඳ එනර්ජි එකක් ගන්න ඔන්නේ FM 95.4 අහගෙන ඉන්න ගමම net FM Facebook live එකටත් එන්නකෝ මේ chat එකේ තිනෝනේ අපිත් එක ගොඩක් කට්ටිය දැක්කද ඔයා දැක්කද මේ නෙමික
0: ඔව් ගොඩක් කට්ටිය ඉන්නවා බර්ත්ඩේ විෂස් හෙවනවා
1: ඔය වගේම අපෙන් විස්තර අහනවා නේද අපි ඒවත් කියමුවා

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
1: මාස්ටර්ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කෙළණිය මාස්ටර්ගේඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0713013636.
2: ප්‍රතික්ෂාව, කැස්ස, උණ, ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනිය. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747-21-33-540.
3: නොතරයියේ පෙරලි කරන NLB මෙගා පවර්. දැවන්ත මෙගා සුපිරි තෑග්ගට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි තෑග්ග සහ ග්‍රෑන්ඩ් සුපිරි තෑග්ගට සුපිරි මෝටර් රථයක්. දිනන ලොකුම සුපිරි තෑග්ග දෙන එකම නොතරයිය. NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
4: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක් කරි රස සොයා මීට්. බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න.
5: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
6: එතකොට අර දුවට පොරොන්දුනේ උදේම එනවා කියලා?
5: අම්මට ඒකත් ඇහුණා.
6: පුතා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.
8: FM 95, FM 94.8, NET FM.
9: NET FM Alpha Studio with Kasumi and Lehansa.
10: නගරයක ඇස් ඇරෙන මේ මූලික උදැස්සන.
11: ඒක කිව්වේ වකුරු ටික වරත්තල නේද? මල නගරයක ඇස් ඇරෙන මේ අමූලික උදැස්සනක එමනේ තියෙන්නේ. ඊළඟ පදේ කියන්න.
10: සිහින විකුණන වෙළඳ පොළවද තෙරපෙන මොහොතක.
11: ලස්සනට එවල තියෙනවා. ලස්සන හැමදාම කවියෙන එවන දේව් පන්හිඳ බොහෝම ස්තුතියි. නෙමික මොය මුලින්ම දැකපු මැසේජ් එක ඒක තමයි නේ නෙමික?
10: ඔව්, ලස්සන නිසදසක් සහිත ලස්සන මැසේජ් එකක්.
11: ඒකනේ. ඉතින් ලස්සනට ලස්සනට ලස්සනට මේ දවස අරගෙන යන්න. ඔයාට සුබම වෙන්න ඕනි. FM 95.8 අහගෙන අද දවසේ වැඩ ටික පටන් ගන්න ඔයාට. ඒ වගේම Facebook live එකටත් එන්නකෝ. නෙමික බබාගේ හුරතලේ බලන්න.

0: මෙතෙම ෆස්ටෝඩියෝ වෙලා උදේ 6 විනාඩි 29 අය අපි බර්ත්ඩේ කේක් එක තව ටිකකින් කපනවා. හැබැයි ඉතින් අද අපේ මේ චූටි නෙමික ඉන්නේ ලියනාඩෝ ඩාවින්චිගේ චිත්‍රෙත් එක්ක. නේද?
1: ඔව්.
0: මොකද ඔයා FB live එකේ කියාගෙන ආවේ?
1: ඉතින් ගොඩක් දුක දෙයක් නේ අපේ අම්මා තාත්තා අපේ ඈත්තරා කියන්නේ. ලියනාඩෝ ඩාවින්චි අවුරුදු 5 දී එයාට එයාගේ අම්මත් එක්ක කතා කරගන්න බැරි වෙනවා. මොකද එයා දුර බැහැර ප්‍රදේශයකට එයාගේ බාබා විසින් එක්ක යනවා.
0: හරි.
1: එතකොට එයාගේ අම්මට එයාට කතා කරන්න වෙන්නේ ලියුම් වලින්. ඒ කාලේ ෆෝන් තිබ්බලෑනේ. ඒක නිසා ලියුම් වලින් තමයි කතා කරන්න උනේ.
0: එතකොට
1: ඊට පස්සේ තීග එයා හොඳට එයාගේ බාබගේ වඩු කර්මාත් ඉගෙන ගත්තා, මූර්ති කර්මාත් ඉගෙන ගත්තා, තව චිත්‍ර ශිල්පියෙක්ගේ චිත්‍ර

0: උදේ 6 විනාඩි 36ක් වෙනකොට අපි අද මොන වගේ කේක් එකක්ද කපන්නේ නෙමික?
1: බකේව චොක්ලට් ගැටෝ කේක් එකක් කපමු කියලා.
0: ඌ චොක්ලට් ගැටෝ කේක් එකක් ඕන නෙමික කපන්නයි ලෑස්ති වෙන්නේ නේද?
1: ඔන්න පිහියගත්තා.
0: පන්නේ පිටේ ධර්මපාල විද්‍යාලයේ ශ්‍රේණිය ඉගෙන ගන්න සනතිගේ උපන්දිනය අවුරුදු 6යි කියලා තියෙනවා සනති. චුටි මැනික
1: එදා කේක් කැලි 6ක් කපමු.
0: 6ක් කපහම අපිට ඉතුරු වෙයිද?
1: 6ක් කපලා 3ක් දෙනවලිටි.
0: ඒකනේ පිනතු නිර්වාණ අබේසිංහ පුංචි පුතුගේ 3 වසරට පාතැබීම නිමිත්තෙන් සුබබර අනාගතයට සුබපැතුම් එකතු කරනවා ඇඹිලි පිටින් පවුල හැමෝම. ඒ වගේම මාකොල ගල් පොත්තෙන් සුබපැතුමක් තියෙනවා නිකිනි පබසරා. නිකිනි කියන නම හරි ලස්සනයි. නිකිනි පබසරා කිරිමැටියාන මහාවිද්‍යාලයට තමයි යන්නේ නිකිනි පබසරාගේ 16 වෙනි උපන්දිනය. ඊළඟට සනුති ජයමිනි කොත්මලේ ඉන්නේ නේද? කොත්මලේ ඉන්නේ ආනේ තාම පෙරපාසල් යන්නේ. පෙරපාසලේ 9 වන්නකෝ.
1: එහෙනම් ලොකු කේක් එකක් කපලා දෙමුනේ පවුලේ.
0: තාම චූටි ඉන්නේ නේද?
1: ඔව්.
0: ඒ වගේම ඉස්සරහට තියෙන උපන්දිනයකුත් තියෙනවා. දිනසර නිකේත චූටි පුතාට 8 වෙනි උපන්දිනයට ආශිර්වාදනවා කියලා. ඉතින් රොයල් කොලේජ් 3 ශ්‍රේණිය ඉගෙන ගන්න යාළුවෝ හැමෝම මතක් කරන්න කියලා.

0: තියෙනවා ඒගොල්ලන්ටත් කේක් කෑල්ලක් දෙන්නලු. හා අපි ඒගොල්ලන්ටත් කේක් කෑල්ලක් දෙමුනේ කමක් නැහැ නේ මේක?
1: කමක් නැහැ.
0: නෝරේලිය, නෝරේලිය කොහෙද කියලා එවුවනම් අපි ආසයි. නෝරේලියෙන් අපිට කියලා තියෙනවා ෂෙනුෂි, ෂෙනුෂි විහානි වෙන්න ඕනේ. විහා නෝත දන්නේ නැහැ. ෂෙනුෂිකේ අත අවුරුදු 4 සමරනවා කියලා තියෙනවා. ඉතින් ෂෙනුෂි, නෝරේලිය නිසා අපි ඔයාට සීතල කේක් කෑල්ලක් දෙන්න.
1: ඈ සීතල?
0: ඔව්, ඒක අපිට චුට්ටක් සීතල කරලා දෙමු.
1: ඔව්, තව ඉති
0: සීතල කරන්න දෙයක් නෑනේ. ඔක නෝරේලියට ගියා
1: සීතල යනවා.
0: ඒකනේ ඒකනේ. ඊළඟට අකුරැස්ස, අකුරැස්ස මේ ජාත්‍යන්තර පාසල කියලා තියෙන, හැබැයි මං හිතන්නේ නම තියෙන්න ඕන හරිනම් නේද? අකුරැස්සේ ඉන්න සඳුනි බාකයා අද සමරනව 13 වෙනි උපන්දිනේ.
1: මෙසුවද කේක් කෑල්ලක් කපු.
0: හරි, එහෙනම් මේ ඔක්කොටම කේක් කෑලි දීලා අපිත් කේක් කෑල්ලක් කමු දැන් නේ.
1: හරි, දැන් කමු.
0: හා, සුබ පැතුම්.
1: සුබ පැතුම්. Happy birthday to you.
0: හරි, එහෙනම් ඔහොම මේ FM 95.4 සද්දෙට මහගෙන අපි තව ටිකකින් ආපහු කතා කරමු. වව්, ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
2: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
3: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසෙදි සෝයා මීට් වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
4: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක පිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
5: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
4: මාරයිනේ.
6: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සවිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටපර ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC කල්සරු වෙතින් රුපියල් 120,000 දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සානදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. දැඩි විස්තර 0112352 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව, ඔබේ වර්ධනයට.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
8: දඹදිව වන්දනාවේදී ජේතවනාරාමේ සුගන්ධ කුටිය මලින් සරසා දැක සතුටු වන්නට ඔබත් එන්න ට්‍රැවල් නෙට් එක. පිටත්වීම් අගෝස්තු සිට දෙසැම්බර්. අමතන්න 0112-863-363-0766-716-3672.
0: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
9: කුරුණෑගල නාරම්මල TLW නන්දන මීටර් 100-200 පයින් ඇවිදිනකොට ලොකු මහන්සියක් දැනෙන්න පටන් ගත්තා. වෛද්‍යවරයෙක් හම්බ වුණා. කිව්වා ව්‍යායාම ECG එකක් ගන්න කියලා. ඒ වෛද්‍යවරයා කිව්වා ස්ටෙන්ට් දාන්න වෙනවා. කෙනෙක්ගේ පණිවිඩයක් මත මේ සෙවනගල වෙද මහත්මයාට ගියා. හතරපාරේ මම බෙහෙත් ගත්තේ. ඒ බෙහෙත් ගන්නකොට මට සම්පූර්ණයෙන්ම දැන් සුවයි.
0: කතා කරන්න 0777-300-940.
10: From Alpha Studio with Kosuni and Lehansa.
1: Tik-tik Facebook Live එකක් බලන්න එන්න කියලා ආරාධනා පත්‍රයක් දෙනවා ඔයගලන්ට.
0: මොකද්ද මොකද්ද? ආරාධනා පත්‍රයක්?
1: ඔව්.
0: ලේකන ලොකු ආරාධනා පත්‍රයක් වගේ. කන්තලින්, ජයන්තිපුරින්, අකුරැස්සෙන්, එතකොට මාතර, නෝරේලිය කෑගල්ල, ඇඹිලි පිටිය, ඊළඟට හපුතලේ මේ හැමෝම අපිට මැසේජස් එවලා තියෙනවා. ඉතින් හැමෝගේ මේවා කියන්නත් වෙලා නැහැ. හැමෝම අපි ආදරෙන් මතක් කරනවා. හැමෝටම තමයි මේ සුබ පැතුම් ඔක්කොම.
1: සුබ පැතුම්.
0: මොනවද ඔයට යන්න කලින් තව මොනා හරි කියන්න තියෙනවා නම් ඔන්න කියන්න පුළුවන්.
1: Facebook live එකේත් මම කිව්වා ජීවිතේ ගැන. තව පරිස්සම ගැනත් මම තව ටිකක් කියනවා. දැන් අර කන්ටේනර් රස රියදුරාගේ පොඩි වැරදීමක් තියෙනවානේ. සයිට් කන්නාට තිබ්බේ නෑ. ඒකට පුංචි දඩයක් අය ගන්න. හැබැයි අර අයියලා දෙන්නගේ ජීවිත කොච්චර වටිනවද? බයික් එකක් ඒක ඒ ජීවිතේ වටිනාකම ලක් කරන්න පුළුවන්ද? දැන් බයික් එකත් විනාශයි, ඒ දරුවාගේ මොලේ එක්කෙනෙක් පුඩකට කැඩිලා අනිත් එක්කෙනා දෙකකට කැඩිලා. ඔන්න ඕක තමයි කියන්නේ හෙමින් යන පය දොස් වටි කියලා.
0: ඒකම තමයි මෙයාගේ ඔළුවේ තියෙන්නේ අද නේද?
1: ඔව්.
0: ඒකනේ ඒකනේ පුංචි හිතවලට සමහර දේවල් අපි හිතනවට වඩා දැනෙනවා නේද? පුංචි හිතවලට දැනෙන දේවල් කොච්චර ලොකුයිද කියලා වැඩිහිටියෝ විදිහට වටත් හිතනවා නේද? මටත් ඒක හැමෝම දැනුණා. ඉතින් ඒ නිසා අපි තමයි ආදර්ශමත් විදිහට අනිත් අයට උදාහරණ ගන්න පුළුවන් විදිහට වැඩ කරන්න ඕන. ඉතින් ඒ නිසා සිකුරාදාව වගේම සති අන්තය සුබ කරගන්න, මේ දවස්වල පරිස්සමෙන්ම ඉන්න, කොච්චර ලෝකේ කලබල වුණත්
1: ජීවිතය ආරක්ෂා කරගන්න
0: අපි කලබල නොවි හරිම සන්සුන්ව ගමන යමු. හොන්තට හිනා වෙලා, ඇත්ත තරම් හිනා වෙලා, හිනාව තියාගන්න පුළුවන් වෙන්නේ අපි වැඩ කරන විදිහට තමයි. සුබ වේවා මම කස්සනේ.
1: මම ඩෙවික. සුබ වේවා.

0: Net News. ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීළු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල්නෙට් අමතන්න 0112-863-363-76-716-3672.
0: විශ්වාස කරන සත්‍ය
4: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 7 වනදා සිකුරාදා. දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News උදෑසන 6:45 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. Net News සජීව මැදිරියේ සිට ජනතාව විශ්වාස කරන සත්‍ය. Net News සමග මම කේසර බණ්ඩාර ඇතිපොළ. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ද සිල්වා.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල. නොසන්සුන් වූ කොළඹ මැගසින් බන්ධනාගාරය දැන් සංසුන්. තවදුරටත් විශේෂ ආරක්ෂාවක්. අලුත් දෙමළ පක්ෂ එකතුවෙන් මන්ත්‍රී අර්චුනා ඉවත් කළ හේතුව හෙළිවෙයි. පැතුම් නිස්සංක විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය දිනාගනිද්දී චමරි විශිෂ්ටතම ක්‍රීඩිකාව සම්මානය දිනාගනී. කසල ප්‍රශ්නයට තනිව විසඳුම් සෙවිය නොහැකි. රාජ්‍ය යාන්ත්‍රණයම එක් කරමින් මිලියන 30ක ව්‍යාපෘතියක්. තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන්.
0: Net News. The truth people trust.
4: බන්ධනාගාර නොසන්සුන්තා දැන් නිතර නිතර අහන්න ලැබෙන මාතෘකාවක් බවට පත්වෙලා, මේගමුව සහ මහරින් පස්සේ මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාවයක් හටගැනීම ඊට හේතුව. ඊයේ රෑ හටගත් එම නොසන්සුන්තාවය දැන් පාලනය කරලා, ඒ ගැන අලුත්ම තොරතුරු සහ දවසේ පළමු සත්‍ය අනාවරණය මෙතැන් සිට. කොළඹ මැගසින් බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාවය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව පොලිසිය පවසනවා. එම බන්ධනාගාරයේ ඊ වාට්ටුවේ රඳවා සිටි රැඳවියන් ඊයේ රාත්‍රියේ වාට්ටුවෙන් පිටතට පැමිණ කලහකාරී ලෙස හැසිරුණා. පසුව සිද්ධිය පාලනය කිරීම සඳහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාවද කැඳවා තිබුණා. ඒ පිළිබඳව තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඉදිරිපිට මේ වන විට රැඳී සිටින Net News මාණ්ඩලික වාර්තාකරු ලහිරු කපුගේ සමගින්. අයිබෝන් ලහිරු.
5: අයිබෝන් කේසර, මා මේ මොහොත වන විට රැඳී සිටින්නේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඉදිරිපිට. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි, ඊයේ රාත්‍රියේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඊ වාට්ටුවේ රැඳවියන් පිරිසක් කලහකාරී ලෙස හැසිරෙමින් දොරටු විවෘත කරමින් එළියට පැමිණීමත් එක්ක යම් කිසි නොසන්සුන්කාරී තත්වයක් හටගත්තා. මේ වන විට එම නොසන්සුන්කාරී තත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව තමයි ආරක්ෂක අංශ සඳහන් කරන්නේ. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි, පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් මෙම බන්ධනාගාරය තුලින් පිටතට යන ආකාරයක් අපට දැකගන්නට ලැබුණා. මේ මොහොත තුළ එම කටයුතු අවසන් කර කෙසේ හෝ මේ අවට වටපිටාව තුළ පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව, පොලිසිය විශේෂ ආරක්ෂාවක් යොදවා තිබෙන ආකාරයක් අපට දක්නට ලැබෙනවා. කෙසේ නමුත් මේ අවට වටපිටාව සාමකාමී තත්ත්වයක් තමයි අපට දක්නට ලැබෙන්නේ. ඊයේ රාත්‍රිය තුළ නම් යම්කිසි රැඳවියන්ගේ ඥාතීන් පිරිසක් මේ ස්ථානය තුළ රැඳී සිටින ආකාරයක් අපට දක්නට ලැබුණා. කෙසේ නමුත් මේ මොහොත වන විට එම රැඳවියන්ගේ ඥාතීන්ද ස්ථානය තුළ රැඳී සිටින්නේ නැති බව තමයි අපට සඳහන් කරන්න පුළුවන්. නමුත් මෙම තත්ත්වය යලිත් ඇති වුවොත් කියන සිද්ධියත් එක්ක පොලිසිය ජල ප්‍රහාරක රථ මෙම ස්ථානය තුළ ගාල් කර තිබෙන ආකාරයක් අපට දක්නට ලැබෙනවා. ඒ වගේම පොලිසිය විශේෂ ආරක්ෂාවක් තව දුරටත් යොදවා තිබෙන ආකාරයක් තමයි අපට දක්නට ලැබෙන්නේ. මෙම ප්‍රධාන මාර්ගය තුළ නිසි පරිදි රථවාහන ධාවනය සිදුවන ආකාරයකුත් අපට දක්නට ලැබෙනවා. ඊයේ රාත්‍රිය තුළ ඇති වූ නුසුම්කාරී තත්ත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පහව ගිහින් තියෙන ආකාරයක් තමයි අපට දක්නට ලැබෙන්නේ. ඉතින් මෙයයි මේ වන විට පවතින තත්ත්වය. Net News වෙනුවෙන් මම ලහිරු කපුගේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඉදිරිපිට සිට.
4: ස්තුතියි ලහිරු. දැන් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය.
2: කනින් කොනින් ඇසුණු කතා. කනින් කොනින් ඇසුණු කතා.
6: අදත් කණින් කොණින් ඇසුණු කතා සමග මම තරංග රුක්ෂාන්ත ජයසේකර. පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වාගේ පියාගේ මළගෙදරට දේශපාලඥ ගොඩදෙනෙක් ආවා. වඩා වැදගත්ම කාරණේ තමයි මේකට ඇමරිකාවේ වැඩබලන තානාපතිනිය පවා ඇවිල්ලා හිටපු එක. මෙතෙන්ට ඇවිල්ලා හිටපු දෙමළ දේශපාලන පක්ෂ තමන් හදපු අලුත් එකමුතුව ගැන, අලුත් කට්ටිය ගැන වැඩිපුර කතා කරන්න පටන් ගත්තා. මේකෙදි වැඩිපුරම කතා කරේ රාසමාණික මන්ත්‍රීවරයා. මේකෙදි ඔහු ප්‍රධාන කාලයක් කිව්වයි තමයි අත් මේ හදපු එකතුවට විපක්ෂයේ සමහර ලොකු ලොකු කට්ටිය පවා කැමති නෑ. ඒ හැමෝම බයෙන් ඉන්නේ. ඔයයි ලංගපාර ජනාධිපති වෙනවා අය, මම තමයි නායකයා වෙන්නේ, අපේ පක්ෂය තමයි නායකයා වෙන්නේ කියලා හිතන් ඉන්න අය පවා මේ අපේ දෙමළ පක්ෂයකතුව දැකලා බය වෙලා ඉන්නේ. රාසමාණිකම් එහෙම කියද්දි තව කෙනෙක් ඇහුවා, මේ ඇයි ඕකට මේ අර්ජුනා මන්ත්‍රීවරයා නැත්තේ? එතකොට ඔතන හිටපු තවත් කට්ටියක් කියලා තිනවා, මේකෙන් ඉතින් එයාට ඔය දකුණේ තියෙන ජනප්‍රියත්වයේ උතුරේ නැහැ. අනික ඉතින් මෑන් මොනව කරයිද දන්නේ නැහැ, ෂුවර් නැහැ. කොයි වෙලේ මොනව කියයිද මොනව කරයිද කියලා ෂුවර් නැහැ. ඒ නිසා එයාව ගත්තේ නැහැ කියලා තමයි කියලා තියෙන්නේ. මේ අතරතුරේදී තවත් ආමංගල්‍ය උත්සවයක් තිබුණා. ඒ තමයි හිටපමාත ඩලස් අලහපෙරුමගේ නැන්දම්මගේ මළගෙදර. ඒ කියන්නේ ගායන ශිල්පී ප්‍රදීපා ධර්මදාසගේ අම්මගේ. මේකට දේශපාලඥයෝ බහුතරයක් ඇවිල්ලා හිටියා. විශේෂයෙන්ම ආපු අය අතර මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාත් හිටියා. තවත් දේශපාලඥයෝත් හිටියා. කලාකාරයොත් ගොඩ දෙනෙක් හිටියා. මේ දවස්වල ක්‍රීඩාවට කැමති ඔබ දන්නවනේ, LPL තරගාවලිය ක්‍රියාත්මක වෙනවා. වැඩි ලොකුම සද්දයක් නැති වුණත් LPL මැච් ලස්සනට යනවා. LPL බලන්න වර්තමාන ක්‍රීඩා ඇමතිවරයාත් පෙරේද ගිහිල්ලා තිබුණා. ඒකෙදි මේ වර්ල්ඩ් කප් එක ගැන, පහුගිය ඉවර වෙච්ච වර්ල්ඩ් කප් එක ගැන කතා කරලා තිබුණා. ඒකෙදි මේ තම තමන් එක එක නිලධාරීන් තමන්ගේ වගකීම හරියට ඉටු නොකිරීම සම්බන්ධයෙන් පොඩි දෝස් මුරුවෙකුත් තිබ්බ කියලා තමයි වාර්තාවන්. හරියට විකට්ස් ටික හදලා තිබුණා නම් අනිවාර්යෙන්ම අපිට සෙමිෆයිනල් ගහන්න තිබ්බා. හැබැයි දැන් නම් ওই නුවර, දඹුල්ල, SSC ඒ වගේ හොඳයි. ප්‍රේමදාසත් ඇත්තනම් විකට්ස් එක ඇත්තම හොඳයි. ඉස්සරහට හොඳ දෙයක් අපිට කරගන්න පුළුවන් වෙයි කියලා ක්‍රීඩා මාත්‍යවරයා මේකෙදි පැහැදිලි කරලා තිනවා. ඉන්දියා සුපර් ක්‍රිකට් ක්‍රීඩකයෙකුත් මේ සඳහා සහභාගී වීම පිළිබඳව හැමෝම බොහොම ප්‍රසාදයෙන් කතා කරලා තිනවා කියලා තමයි කියන්නේ. මේ දවස්වල හැමෝම වැඩිපුරම කතා කරන කතා බස් අතර වැඩිපුරම ඉහළින්ම තියෙන කතාව තමයි මෙට්‍රෝ බස් කතාව. මෙට්‍රෝ බස් ගැන හැමෝම උනන්දුවෙන් ඉන්නා වගේ මෙට්‍රෝ බස් එකේ යන්නත් උනන්දුවෙන් තවත් පිරිසක් ඉන්නේ නැද්දි, මේකට නම් පෞද්ගලික බස් හිමියන් ගණන් ගොඩාක් හිතර දෙල තියෙන ආකාරයේ පේන්න තිනවා. කොහොමද 2026 කියන්නේ මේ අවුරුද්දේ අගෝස්තු සැප්තැම්බර් වෙද්දී ප්‍රධාන මාර්ග 7ක වැඩේ තවදුරටත් පුළුල් කරන්න බලාපොරොත්තු වෙන අලුතෙන් ඇවිල්ලා තියෙනවා. දැන් බස් ටිකක් මේ ඔක්කොමත් එක දාලා වර්ණවලින් නිල්, කහ, ඉන්ඩිගෝ, තැඹිලි, දම්, ලා, කොළ සහ තදකොළ කියන වර්ණවලින් මාකුඹුරු සිර පිටකොටුවට ලේනම් සිරින්නම් කොටුවට, කඩවතින්නම් මාකමුරට, ඒ වගේම දෙමළගොඩ ඉඳන් පානදුරේට, බතරමුල්ල ඉඳන් කොල්ලපිටියට, ඒ වගේම කැස්බෑව සිට පිටකොටුවටත් මේ පාරවලට ගියන්න බලාපොරොත්තු වෙන වසර කිහිපයක් ඇතුළත ලංකාවේ ප්‍රධාන නගර 8කට මේක ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙන. ඒ අතරතුරේදී මහනුවර, ගාල්ල සහ යාපනයටත් දාන්න තමයි කල්පනාව. මේ සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවෙත් සෑහෙන ප්‍රසාදයක් තියෙනවා. පක්ෂ විපක්ෂ ભેදකින් තොරව දේශපාලන වේදිකාවේ තිරේ පිටපස කට්ටිය කතා වෙනවා. එක තැනකදී මරු කතාවක් කියලා දෙනවා. ඒ තමයි මේ මෙට්‍රෝ බස් වැඩේ නම් ඇත්තට මොනවා වුණත් ප්‍රවාහන අමාත්‍යාංශය නම් නියමිත කරනවා. ඔය සූරපප්පයි දිම්පප්පයි කියුවට වැඩේ නම් ඇත්තරම තිතර නියමට නම මිනිස්සුන්ගෙන් ප්‍රසාදේ වැඩි. ඔය කට්ටිය වෙන වෙනම තැන් තැන් වල කෑ ගැහුවත් වැඩේ මාර ලස්සන වැඩක්. හැබැයි ඉතින් වැඩේ කියන්නේ මෙට්‍රෝ බස් වැඩේ නැගලා ගියොත් නම් බිමල් ලැබතුමා ඊළඟ අගමැති වෙන්නත් බැරි නෑ. කට්ටිය එහෙමයි කියලා තියෙනවා. දේශපාලන වේදිකාවේ තිරේ පිටපස කතා එක කණින් කොණින් ඇසුණු කතා සමග යලි මුණ ගැසෙමු.
2: කණින් කොණින් ඇසුණු කතා. කණින් කොණින් ඇසුණු කතා.
7: එදහස් 25 වසරේ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස පැතුම් නිස්සංක සම්මාන දිනා ගත්තා. ඒ ඊයේ රාත්‍රියේ පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙලේදී විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු මෙහිදී සම්මාන දිනා ගත්තා. පසුගිය වසර පුරා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා අගයමනුයි මෙම සම්මාන පිරිනැමුණේ. හොඳම ටෙස්ට් තුන්ිරියව් ක්‍රීඩකයා ලෙස ධනංජය ද සිල්වාන්, හොඳම ටෙස්ට් පන්දු යවන්නා ලෙස ප්‍රභාත් ජයසූරියත් මෙහිදී සම්මාන දිනා ගත්තා. එක් දිනංශයේ හොඳම තුන්ිරියව් ක්‍රීඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ වනිදු හසරංගයි. හොඳම එක්දින පිතිකරු ලෙස චරිත අසලංකත්, හොඳම එක්දින පන්දු යවන්නා ලෙස අසිත ප්‍රනාන්දුත් සම්මානෙන් පිදුම් ලැබුවා. 20-20 තරඟ රටාවේ හොඳම පන්දු යවන්නා ලෙස සම්මාන දිනා ගත්තේ දුෂ්මන්ත චමීරයි. කාන්ත අංශයේදී හොඳම එක්දින පන්දු යවන්නිය සහ හොඳම තුන්ිරියව් ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තු සම්මාන දිනා ගත්තා. හොඳම පිතිකාරණිය ලෙස සම්මාන දිනා ගත්තේ හර්ෂිතා සමරවික්‍රමයි. 2026 වර්ෂයේ රජයේ සහ රජයේ අනුමත පාසල්වල පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර අදින් අවසන් වනවා. ඒ සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල් සඳහායි. එම පාසල් සඳහා දෙවන පාසල් වාරයේ දෙවන අදියර සැප්තැම්බර් මාස 7 වනදා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ. මේ අතර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 9 වනදා පැවැත්වීමට නියමිතයි. එමෙන්ම අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන 10 වනදා සිට සැප්තැම්බර් මාස 5 වනදා දක්වා පැවැත්වෙනවා. සියලු මැතිවරණ නියමිත කාලය තුළ පැවැත්වීම රජයේ අරමුණ බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ඒ අනුව පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීම රජයේ අපේක්ෂාව බවයි අමාත්‍යවරයා පැවසුවේ.
8: පළාත් සභා මැතිවරණ ක්‍රමය අලුත් වුණාට ඒකට අදාළ කරන සීමා නිර්ණය පාර්ලිමේන්තුවේ සම්මතුනේ නැහැ. එහෙමයි කියලා ජනතාව ප්‍රතික්ෂේප කරපු මනාපවලට ගහගන්න තමන්ගේ කොට්ටාසයට මන්ත්‍රීවරයෙක් හඳුනා ගන්න බැරි කාන්තා නියෝජනය සහතික නොවන අර පැරණි සමානුපාතික මනාප ක්‍රමයට යන්නට අපිට අයිතියක් නැහැ. මොකද ඒක ජනතාව ප්‍රතික්ෂේප කළා. ඒ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් හැටියට තමයි පළාත් පාලන මැතිවරණයට 2018 සහ 2027 පහේදී තමන් කොට්ටාසයට මන්ත්‍රීවරයෙක් වෙන කාන්තා නියෝජනය සහතික වෙන ක්‍රමයක් ඇති කළා තිබෙන්නේ. යායුත්තේ පළාත් පාලන මැතිවරණයෙන් ඉස්සරහට ඒ අනුව සම්මත කරන ලද ඡන්ද ක්‍රමය නව ඡන්ද ක්‍රමය ඒ සියල්ල ආරක්ෂා වන ඡන්ද ක්‍රමයක් වෙන්නත් ඕන. ඒ අනුව සීමා නිර්ණය ගැසට් වෙන්නත් ඕන. එහෙම කළ දුන්නාට පස්සේ පාර්ලිමේන්තුවෙන් අපි ඊටාම ඉක්මනට පළාත් පාලන මැතිවරණය පැවැත්වීම රජයේ අපේක්ෂා.
7: වසර ගණනාවක් පුරා මෙරට පවතින කසල ගැටලුවට ස්ථිරසාර විසඳුමක් සෙවීමට රුපියල් බිලියන 30ක් වෙන් කර ඇති බව ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා පවසනවා. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති පිවිතුරු පුරවර ජාතික කසල කළමනාකරණ වැඩසටහනෙහි 2026-2029 ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා මේ බව සඳහන් කළ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. අදියර 3ක් යටතේ මෙම ජාතික කළමනාකරණ වැඩසටහන ක්‍රියාවට නැංවෙන බවයි එහිදී ජනාධිපති ලේකම්වරයා පෙන්වා දී ඇත්තේ. මේ වෙනුවෙන් සියලු දෙනාගේ අදහස් හා යෝජනා ලබාගෙන කසල කළමනාකරණය කර ගැනීමට ස්ථිරසාර විසඳුමක් සෙවීමට අවශ්‍ය වන බවද ඔහු සඳහන් කර තිබෙනවා. නව විද්‍යාත්මක ක්‍රම භාවිත කිරීමටත් ජනතාවගේ හැසිරීම් රටා සහ ආකල්පමය වෙනස්කම් තුළින් තිරසාර විසඳුමක් සෙවිය හැකි බවද එසේ නොකර කසල කළමනාකරණයට ස්ථිර විසඳුමක් සෙවිය නොහැකි බවද ඔහු අවධාරණය කර තිබෙනවා. කසල කළමනාකරණය කිරීමට විවිධ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළ යුතු බවත් මෙරට කසල කළමනාකරණයට ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයෙන් ක්‍රියාත්මක කරන පිවිතුරු පුරවර ජාතික වැඩසටහන සාර්ථක කර ගැනීමට සියලු දෙනාගේ සහය අවශ්‍ය බවත් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමාරනායක මහතා පැවසුවා. එමෙන්ම ලෝකයේ දියුණු රටවල ක්‍රියාත්මක කසල කළමනාකරණ වැඩසටහන් අධ්‍යයනය කරමින් මෙරට විශේෂඥයින්ගේද අදහස් සහ යෝජනා ලබාගෙන කසල නිසි පරිදි කළමනාකරණය කිරීම මෙන්ම නව කසල ප්‍රතිශක්තිකරණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීම කෙරෙහිද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු වී තිබෙනවා. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 10:12ට. එතෙක් පැයෙන් පැය ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
9: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
10: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
11: Devanda rasa Vatavata avasa Yamuda api Kokusai rangashalave Rishma litu rengum balanna Eda tonna Taniyamai noruka san yemme
12: Mantaram re Hatata නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
13: Good morning. දැන් වෙලා 7:00.

0: 104.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් net
1: FM Algo Town
2: brought to you by Anutana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulaka Pola Kasagala Samuha Vyapare Vetin
3: Melwa Box Bar wala nama ganakama bimma gahala tiyena nisa vishwasen ganna puluwa rawattannat ba
4: Melwa eka Lankawa eka
5: The Palace Gampaha Avasana Nivasa 25 Denma katha karanna 0.71.666.222 Prime Residences
6: Rasata gunata uyanna Vijaya 35
7: Rhino Roofing within හඳුන්වා දෙන Rhino Premier ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත roofing sheet. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
8: Damro වසර මැද සේල්. ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම්. සියලුම Damro ප්‍රදර්ශනාගාරවලින්.
9: BYD C-Lion 5 plug-in hybrid SUV. වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. අමතන්න 0112 125 125.
10: Ayo!

0: Ni hao.
1: Good morning.
2: අද පොඩ මාරුණා.
1: ඒක තමයි.
0: ඔකරේ අපි දන්න එක ටග් ගාලා කියන්න බෑනේ.
2: ටග් ගාලා chance ගාවලේ කියලා ඉවර කරන්න
0: ඕනේ. අන්තක හොයටි ආයි මයික් ඔන්නෙත් දෙටි කියන්න ඕනේ. නෝ අම්මෙන් නෑ.
1: නෝගේ වද ටංග එකට යටින් තියෙන භාෂාවේ.
0: ෆාදර් ටංග.
1: ෆාදර් ටංග.
0: නෝගේ වද ටංග එක.
1: ඔව් good morning. කටියටම උදේ 7 විනාඩි 6යි. මං දැන් හොයාගෙන අපේ කියන්නේ.
0: මොකද්ද?
2: හොයාගෙන අපේ.
1: වොන් ගෝර්නෝ.
0: ඒ මොකද්ද?
1: ඒක ඇවිල්ලා මේ ෆ්‍රාන්ස් වලටයි ඉටලි වලටයි මැදි වෙලා තියෙන පොඩි දූපතක්. ඒකේ නම කෝස්.
0: කෝස් දූපතක්. ඒක කාටදයිදී?
1: ඒක දෙගොල්ලොමයි තිකන් කියනවා. මේ දෙගොල්ලන්ගේම භාෂාවලින් එකතු වෙච්ච භාෂාවක් තමයි කෝස් දූපතේ
0: තියෙන්නේ.
1: ඉතින් කෝස් දූපතේ
0: ඔකමේ ස්විස්තර්ලන්තය ඉතාලිය අතර බෝඩර් එකෙත් ඔය වගේ ගම්මානයක් තියෙනවා මට මතක නැහැ. මේ ඉතාලියේ කට්ටියයි ස්විස්තර්ලන්ත කට්ටිය එතෙන්ට එනවා මේ එතන ඩියුටි ෆ්‍රී ඒරියා එකක් වගේ දෙකාටවත් අයිති නැහැ.
2: අයිති නැහැ නේ.
0: එතන මේ තියෙන. ඉතින් සමහර දේවල් ලාබෙට ගන්න පුළුවන්.
2: ඔලුව.
1: ඒ වගේ එකක් තමයි ඒකත්.
0: ඒ යුරෝපය ඇතුලේ තියෙන ඒ වගේ පුංචි පුංචි හිච්චි ගම්මාන
2: දේ. ගම්මාන තියෙනවා. කොහෙටවත් නැති.
0: ඔව් ඒ ගම්මාන වල ඉන්න මිනිස්සු කැමති නැහැ කිසිම රටකට අයිති වෙන්න. හැබැයි ඉතින් යුරෝප සංගමයේ තියෙන හින්දා ඒකට ප්‍රශ්නෙකුත් නැහැ. ඕන තැනක යන්න එන්න පුළුවන්. හැබැයි ස්විස්තර්ලන්තේ අයිතිනේ යුරෝප සංගමයේ.
1: ඔව් යුරෝපියන් කොමත් කම්ප්ලෙක්ස් බෝඩර්ස් තියෙන තැනක්
0: නේ. ඔව් ඔව් ඔව්. ඉතින් දැන් අපි යුරෝපෙට යන්න ඉස්සෙල්ලා මේ දැන් නීහාව් කිව්වන් නීහාව් කියන රටට පල්ලෙහැන් තිනවා. නමස්කාර් කියලා කියන්න පුළුවන්.
1: කියන්න පුළුවන් රටක්.
0: මේ ඒ මොකද්ද?
1: මොකද්ද?
0: ඔව් ඒක තමයි අපේ අල්ලපු රට.
1: ඉන්දියාව.
0: ඔව් ඉන්දියාව. ඉන්දියාවේ ඉතාමත් පොසත් පවුලක. ඉතාමත් ශ්‍රේෂ්ඨ විදිහට තමන්ගේ අධ්‍යාපනය කටයුතු කරගෙන ඉන්දියාවේ කොල්කටා නුවර ඉපදිලා මේ කියන්නේ නිකන් අර දුප්පත් අපිට මතක් වෙන අර දුප්පත් ඉන්දියන් පවුලනේ. එහෙම නැතුව යම්කිසි ආකාරයක යමක්මක් තිබිච්ච ඉන්දියන් පවුලක ඉපදිලා ඊට පස්සේ ඉංගලන්තයට ගියා. ඉංගලන්තයට ගිහිල්ලා උපාධියකුත් ගත්තේ නැහැ. හැබැයි ඉංග්‍රීසි භාෂාව මැනමින් හදාරලා මේ 1861 මැයි 7 වෙනිදා ඉපදිලා ආ ඉන්දියාවට ඇවිල්ලා මේ මං කියන්න යන පුද්ගලයා කරපු ශ්‍රේෂ්ඨ කටයුතු හින්දා ආය ඉංගලන්තෙන් ඔහුට දෙනවා නයිට් පදවියක්.
1: ආයිට්
0: 1915 1915 සාමාන්‍ය නයිට් පදවියක් ලේසියෙන් කෙනෙක්ට හම්බෙන්නේ
2: නැහැනේ.
0: හැබැයි ඔහු ඒ නයිට් පදවිය තියාගෙන රටේ කටයුතු කර කර ඉන්නකොට එතකොට ඉන්දියාව පාලනය කරන්නේ ඉංග්‍රීසින් විසින් ඉතාමත් ඛේදනීය ජනසංහාරයක් කරනවා ජාලියන්වාලා බාග් කියන උද්‍යානයේදී. මේක ඉන්දියාවේ ඉතාමත් අඳුරු දිනයක් බවට තමයි සඳහන් වෙලා තියෙන්නේ. මේ ජාලියන්වාලා බාග් සංසිද්ධිය කියලා කියන්නේ මේ 1919 අප්‍රේල් 13 වෙනිදා. දැන් අපි හිතනවානේ මේ අපිට විතරයි 13 14 අවුරුදු තියෙන්නේ කියලා. හැබැයි මේ කලාපයටම අවුරුදු තියෙනවා. අපි කියන්නේ සිංහල සහ හින්දු අලුත් අවුරුදු උත්සවය කියලා. හැබැයි ඒක කොච්චර ජයට සමරනවද කියලා කියන කාරණය වෙනම එකක්. හැබැයි මේ සාක් කලාපේ බොහෝ රටවල් වලට එදාට අවුරුද්ද කියන්නේ සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට මාරු වීම සමරනවා. ඉතින් මේක සමරන්න මේ බාග් උද්‍යානයේට දහස් ගණක් රැස්වලා හිටියා. කිසිම හේතුවක් නැතුව ඉංගලන්තේ එහෙම නැත්තම් සුද්දෝ හිතුවා මේගොල්ලන්ට දැන් කොහොමත් අධිරාජ්‍ය විරෝධයක් මතුවෙමින් තිබ්බා ඒ කාලේ වෙනකොට. මේගොල්ලෝ මේ රැස්වලා ඉන්නේ ඉංග්‍රීසි අධිරාජ්‍යයට විරුද්ධව කටයුතු කරන්න කියලා. හැබැයි මේකකුත් තියෙන්න ඇති පොඩි ලයින් එකක් තියෙන්න ඇති.
2: ඔව් පිටිපස්සේ මොකක් හරි අදහසක්
0: තියෙන්න ඇති. මෙතන හිටිය උන්මන්තක සුදු හමුදා නිලධාරියෙක් කලේ ගේට්ටු උහලා මේ ක්‍රීඩාංගණයට මේ උද්‍යානයට රැස්වලා හිටිය හැම කෙනාටම 4 AM වෙඩි තියන්න පටන් ගත්තා. හරිද? වෙඩි තියන්න පටන් අරගෙන නිල නෝන වාර්තා සඳහන් කරනවා 10කට වැඩිය ප්‍රමාණයක් මිය ගියා කියලා. ඇතැම්මය මියගියේ වෙඩි තියෙන හින්දා බේරෙන්න එතන තිබිච්ච ලිඳකට පැනලා. ඉතින් කෙසේ හෝ මේක අර නයිට් පදවිය ගත්ත ඉන්දියානුවාගේ හදවත සෑහෙන්න සලිත කළා. කොච්චර සලිත කළාද කියනවා නම් ඔහු ඊට දවස් දෙකකට පස්සේ ඉංගලන්තයට තමන්ගේ නයිට් පදවිය යලිත් හරවා යවුවා. මට මේ කෙහෙල් මල ඕන්නෑ, මගේ රටේ මිනිස්සු මරද්දි මට මොකටද සුද්දන්ගෙන් නයිට් පදවි කියලා. අවසානයේදී ඔහුගේ හිතෙත් පැනනගමින් තිබු දේශානු රාගය ගොඩක් ඉස්මතු වෙලා ඔහු අවසානයේදී ගාන්ධි මහත්මා ගාන්ධිගේ ව්‍යාපාරයට එකතු වෙනවා. උදව් කරනවා විතරක් නෙමේ, ගාන්ධි කියපු නමට ඉස්සරහැන් මහත්මා කියන කෑල්ලත් ඔහුගේ ආමන්ත්‍රණයක් ඔස්සේ සමාජගත කරනවා. මේ වෙන කවුරුත් නෙමේ, ලෝකයේ දැනට රටවල් නිල වශයෙන්ම රටවල් දෙකක, නොනිල වශයෙන් රටවල් තුනක ජාතීගීය නිර්මාණය කරන්න දායක වෙච්ච විශිෂ්ට කවියා. ඒ තමයි රවින්ද්‍රනාත් ටාගෝර්. රවින්ද්‍රනාත් ටාගෝර් තමයි ඉන්දියාවේ ජාතීගීය නිර්මාණය කරේ. රවින්ද්‍රනාත් ටාගෝර් තමයි බංගලාදේශයේ ජාතීගීය නිර්මාණය කරේ. එක අතකින් ලංකාවේ ජාතීගීය නිර්මාණය කරන්න ආනන්ද සමරකෝන්ට ටාගෝර් බලපෑම විශාල ලෙසින් බලපෑවා. මොකද ආනන්ද සමරකෝන් මහත්තයා ශාන්ති නිකේතනයේ ශිෂ්‍යයෙක් නිසා. ඉතින් අද වගේ දවසක තමයි ඇත්තටම මේ රවින්ද්‍රනාත් ටාගෝර් මහත්මයා මෙලොවින් සමුගත්තේ, අවුරුදු 80ක් ආයු වළඳලා. හැබැයි එතුමා කරපු කාර්ය අද තවමත් ඉන්දියාව විඳිමින් ඉන්නවා. මෙතන තියෙන විශේෂත්වය තමයි ඔහු ලෝකය පිළිබඳව දැකපු විදිහ. ඔහු තමයි පළවෙනිම ඉන්දියානුවා සහ පළවෙනිම ආසියානුවා මම දන්න විදිහට නොබෙල් ටෑග්ග ලැබපු. සාහිත්‍ය සඳහා නොබෙල් ටෑග්ග ඔහු ලබා ගත්තා. ඒ විතරක් නෙමෙයි, ඔහු ගාන්ධිගේ ව්‍යාපාරයට උදව් කරත් ඔහුට ස්වාධීන මතයක් තිබ්බා. ඔහු ජාන්තිගේ ගාන්ධි අර මේ මොනවද කරදා කියලා රෙදි මේ වියන මැෂිමක් තියාගෙන මේ බොහොම සිනිඳු සලුවක් ඇඳගෙන කටයුතු කරගෙන ගියානේ. ඒකට ඔහුගේ වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. ඔහු ඉඳන්කෝ ඔය විදිහට යන්න බෑ ඉන්දියාවට කියලා. අනිත් එක ගාන්ධි ගොඩක් කලාවට ජාතිකත්වය මතු කරා. ඔහු ඒකට විරුද්ධ වුණා. ඔහු ඉඳන්කෝ ඔය ගාන්ධි කරගෙන යන ජාතිකත්වය ඕනවට වැඩිය ගියොත් නවතින්නේ ජාතිවාදයෙන් කියලා. ඉතින් ලෝකේ අනිත් රටවලත් උදාහරණ තියෙනවා ජාතිකත්වය ඕනවට වැඩිය ඉස්මතු කරාම සමහරවිට තක්කඩි විදිහට ජාතිකත්වය පාවිච්චි කරන අවසානයේදී ජාතිවාදයෙන් තමයි ඒක ඉවර වෙන්නේ. ඉතින් ඒකට ඔහු දැඩිව විරුද්ධ වුණා. ඒකම ඔහු ඉඳන් කිව්වේ බොහොම සෞන්දර්යාත්මක සහ නවීන විද්‍යාත්මකව කටයුතු කරන්න ඕන ඉන්දියාවක් කියලා. ඒකෙන් ද ඔහු ඇල්බර්ට් අයින්ස්ටයින් එක්ක ලොකු යාළුකමක් පවත්වාගෙන ගියා. ඔහු ඇත්තටම අපේක්ෂා කළේ ඔහු ගැන ඉතාමත් අප්‍රකට තොරතුරු හොයාගෙන යනකොට ඔහු ඇත්තටම අපේක්ෂා කරේ ජවහර්ලාල් නේරු ඉන්දියාවේ අගමැති වෙනවට නෙමෙයි. ඔහු දේශනායක කියලා හැඳින්වුවේ අවසානයේදී සුද්දන් විසින් ඝාතනය කරපු ගාන්ධිට හොඳටම බේරගන්න අවස්ථාව තිබිලත් බේර නොගත්ත සුභාෂ් චන්ද්‍ර බෝස්. සුභාෂ් චන්ද්‍ර බෝස් තමයි රවින්ද්‍රනාත් ටාගෝර් දේශනායක කියලා කිව්වේ. කවදා හරි සුභාෂ් චන්ද්‍ර බෝස් ඔහුගේ තිබිච්ච වාමවාදී ප්‍රතිපත්තිත් එක්ක ඉන්දියාව නවීන ඉන්දියාවක් විදිහට ගොඩනගයි කියලා බලාපොරොත්තු වෙලා හිටියා. හැබැයි උනේ ඒක නෙමේ. ජවහර්ලාල් නේරු අවසානයේදී තින් අර ඔක්කොම දේශපාලනයේ තැනට ලඟු වෙන හින්දා ඉන්දියාවේ නායකයා බවට ජවහර්ලාල් නේරු පත් වුණා. හැබැයි ඔහු එක්කත් හොඳ සංහිඳියාවක් තියාගෙන ගියා. ඉතින් ඒ විශිෂ්ටයා ලෝකයට කරපු බලපෑම එතෙක් මෙතෙක් කියලා කියන්න බෑ. අදටත් ඉන්දියාවේ අධ්‍යාත්මය නිර්මාණය කරන ප්‍රමුඛ පුද්ගලයන් අතරින් ඉහළම ඉන්න කෙනා තමයි ටාගෝර්
2: කියලා
0: කියනවා. රවින්ද්‍රනාත් ටාගෝර් ඔහු අද තමයි ජීවිතෙන් සමුගත්තේ. ඉතින් ඔහුගේ කවියකට අනුව ඉතාමත් ලස්සනට අපි ලංකාවේ විඳින ගීතයක් තියෙනවා. ඒ ගීතේ ගායනා කරන්න සංගීතවත් කළා ආචාර්ය අමරදේවයන්. ඔහු ටාගෝර් ආභාෂයේ ලගපු කෙනෙක්. ඉතින් මේ ගීතය ඇහෙනකොට කාටද මිමිනෙන්නේ නැත්තේ? අපේ ප්‍රාර්ථනය අපේ රටත් එවැනි ස්වර්ග රාජ්‍යයකට
2: පත් වේවා
0: කියලා.

0: FM 94.8 Net FM Divainapura.
1: උදේ 7යි විනාඩි 18යි දැන්.
2: මේක තමයි විස්තරේ දන්න ඕන පත්තරේ.
3: කොල්ල කෙල්ල කොට

0: ජාතිකල ත්‍රයි මණ්ඩලය.
1: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
2: නුවර පාරට මීටර් 100ක් දුරින් ස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට. ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න. 011 626 662 Prime Residences.
3: Diva Fresh Daily Alert. එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද? එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
4: අගෝස්තු 7 වනදා හලාවත පොලාසල.
3: වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
5: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ? LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 011 122 200.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. Rhino roofing within Nathan Vadina. Rhino Premier Roofing Sheet. Fetty Vistra Sandhal. Dhatunai Anuhaya Amatana.
7: ඔයා ඔය උයන් හදන්නේ අපිට කන්නද නැත්තම්
8: ඊරා ඔයා උන ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න try කළා.
7: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
8: ඒක තමයි ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
9: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
6: BYD Seelion 5 plug-in hybrid SUV. වැඩි ඉට ආකර්ෂණීය පෙනුමසහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. Seelion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 011 122 125. සිවිසිපා
10: මෙල්ඩෝල් හිසරතය උන සෙම්ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.

0: උදේ 7යි විනාඩි 25යි හල්ගටාවම වෙලාව අද ෆ්‍රයිඩේ
1: අද ෆ්‍රයිඩේ
0: කියන්න මතක උනා
1: ෆ්‍රයිඩේ කියලා කියන්නේ ඉතින් දන්නවද අවුනේ
0: මොන දවස
2: පුච්චංකන දවසනේ
1: පුච්චංකන දවස ඒකනත් මතක් කරන්න ඕනේ අද පුච්චංකන දවස
2: ෆ්‍රයි කරන්න දෙන්නේ ෆ්‍රයි කරන දේවල් අපි තව පොඩ්ඩෙන්
1: කියන්න දේවල් තියෙනවා අපේ ඩීජේ නයිට් එකක් තියෙනවා ඒ ගැනත් කියන්න ඕන
2: ඉතින් ආ ගිනි ගින්දර තමයි ඈ
1: ඔව් අද ඉතින් පුච්චංකනයි පිච්චෙනයි ඔක්කොම මේ වගේ දවසක් හරිද
2: අර දන්නවනේද මේ අපි නෑ අපි ඔ අපි දසසෙල් උපාසක ඉබ්බන්නම් පුච්චන්නේ අනික් පිට කතාව දන්නවද මේ මං ඒ හාමුදුරුවන්ගේ නම කියන්න යන්නේ මේ කාලෙකට කලින් අපේ රටේ හිටපු විශිෂ්ට බුද්ධිමත් කවි ලියපු ග්‍රන්ථ රචනා කරපු ස්වාමීන් වහන්සේ නම මේසිය වශයෙන් මුල් යුගේ වගේ තමයි හිටියේ උන්වහන්සේ ගිහි කාලේ ඉන්නකොට ගමේ කොල්ලෝ ටිකක් ඉබ්බෙක් කල්ලලා මේ ඉබ්බව දැන් පුච්චන්න හදනවා අර ඉබ්බා කෙනෙක් පාර ක්‍රොස් කළා හින්දුව දන්නවනේ දීපල් සිල්ලා ඈ කොල්ලෝ ටිකක් ඌව මස් කළා
1: ඈ ඔව් මෙයාගේ අවු ඉබ්බෙක්
2: ඈ අන්නේ වගේ අවු ඉබ්බෙක් ඉබ්බා කෙනෙක් පාර ක්‍රොස් කරනකොට ඉබ්බා කෙනෙක් කොල්ලෝ ටිකක් ඌව මස් කරන්න දැන් පුච්චන් හදනවා ගිනි ගොඩක් ගහලා. දැන් ඉබ්බව අර කකුල් හතර පල්ලෙහාට ඉන්න තමයි දැන් ගිනි ගොඩේ දාලා පුච්චන් යන්නේ. දැන් එතනින් කොහොමත් අර මේ සාමාන්‍යයෙන් සිල්වත් පිරිමි දරුවෙක් මේ සාසනයට යන අදහසින් ඉන්න. හැබැයි දැන් මේ කොළු ගතිය එනවනේ.
1: ඔව්.
2: අර ක්‍රිකට් සාදු වගේ.
1: ඔව්.
2: මේ හොඳ ෆිල්ම් එකක් ළඟදී එනවා. ඉතින් දැන් මේ වැරදි විදිහට කරන්න යන වැඩේ වැරදි වැඩේ වුණත් වැරදි විදිහට කරන්න යන්නේ
1: ඔව්
2: මේ දැන් උන්ට කියන්නත් බෑ
1: ඔව්
2: යන ගමන් කියාගෙන ගියාලු අපි නම් නෑ අපි ඕවට අපි දස සිල් උපාසක ඉබ්බන්නම් පුච්චන්නේ අනික් පිටිපස්ස
1: හරියට පුච්චගන්නේ නේද
2: අපි නම් ඕවට නෑ අපි දස සිල් උපාසක හැබැයි ඉබ්බන්නම් පුච්චන්නේ අනික් පිටිපස්ස කවුරුත් දැන් ඉබ්බ පුච්චන්න යන්න එපා කිලින්ම අවුරුදු එකක් ඉබ්බා කියන සතා පිළිබඳව නිශ්චිත වයසක් තාමත් කියන්න බෑ මොකද අපි ඉබ්බෝ තරම් ජීවත් වෙන්නේ
0: නෑ
2: දැන් ලෝකේ වාර්තා වෙලා තියෙන අවුරුදු 600 ගානක ඉබ්බෙකුත් මේ මෑත කාලේදී හරිද? එතකොට ඉබ්බෝ මොකක් හරි හේතුවකින් ඉබ්බොම මැරුණොත් අර සාමාන්‍යයෙන් ඉබ්බෙක්ගේ ආයු කාලය සාමාන්‍යයෙන් කියන අවුරුදු 300ක් විතර කියලා. ඉතින් ඒක හින්දා මේ අවුරුදු 300ක්. ඉතින් අපි සංසාර කීයක ඉපදෙන්න ඕනද අවුරුදු
1: 300ක් වෙන්නනේ.
2: ඒ කර්මය පස්සෙන් එනවා ඉබ්බෙක් මැරුණොත්. හරිද? ඒක හින්දා මේ ඉබ්බන්ව ඔහොම කරන්න යන්න එපා. අපේ රටේ රැකගත යුතු සම්පතක් ඈ. මම මේ අර ලස්සන කවියක් කිව්වේ.
0: ඔව්.
2: අතීත රසකතාව.
1: ඔව්. හරියට වැඩේ වෙන්නේ නැහැ
2: ඊට. හරියට වැඩක්
0: කරන්නේ. හරි අපි ඒකට සූදානම් වෙන විදිහ.
1: ඉබ්බ
0: පුච්චන්නේ.
2: ඉබ්බ පුච්චන්නම ඕන නම් අර හાર્ඩ්වෙයාර් වල ඉන්නවා.
1: ඔව් නේ.
2: ඔව්.
1: රත් කරලා ගන්න පුළුවන්.
0: රත් කරලා ගන්න පුළුවන්. අපි වැඩි විස්තර කියන්නම් ඉතින් අපි ඩීජේ නයිට් එක ගැන පොඩ්ඩක් ඉස්සරහට. ඊට කලින් මතක් කරන්න ඕනේ දැන් අචි නුව ඔයගලන්ට කිව්වොත් ඩෙසර්ට් එකක ගිහිල්ලා ජීවත් වෙන්න කියලා ඔයාලට දෙනවා ඕන තරම් සල්ලි
1: ඩෙසර්ට් එකක කැමති
2: අයිස්ක්‍රීම්ද වටලප්පන්ද මොනවද
0: නෑ
2: අපේ සචිනි අද දැන් මේව අහගෙන හිටියපු හැටිය ඩෙසර්ට් හදන්
1: එනවා
2: හරියට කියන්න මොකද්ද ඩෙසර්ට්
0: වටලප්පම ගේ හොඳයි
2: වටලප්පම
1: අපි කැමති ජීවත්
2: අයියෝ අපි ජීවත් වෙන්න
0: කාන්තාරේ
2: කාන්තාරේ අපිට ඩෙසර්ට් ගම කාන්තාර මතක් වෙන්නේම නෑ නේ අචි
1: අරකට
2: පොසිටිව් තින්කින් වගේමනේ අපි ඉන්නේ
0: ඒක තමයි
1: ඉතින් කර්කශ දේවල් ඉන්නේ නැහැ ඔළුවට.
0: මොලේ වැඩ කරන විදිය පේනවා නේද?
2: ඔව් ඒකනේ. අපි බොහොම අයල්කො ටවුන් එකේ බොහොම ප්‍රමෝදමත් දැසනක ඉන්නේ.
1: හරි කියමුකෝ බලන්න.
2: හරි හරි කමන්න කාන්තාරයක් කියන්නකෝ.
0: කාන්තාරයෙන් ජන ශූන්‍ය පැත්තක්නේ. ජන ශූන්‍ය පැත්තක ඔයාට දෙනවා හොඳ මේ හොඳ ඔක්කොම ෆැසිලිටීස් එක ගයක් ආ ඉන්න කියලා. ඔයා ඉන්නවද?
2: අයියෝ. ඔය නිමාඩුවකට වගේ ගිහිල්ලා
1: අන්න එහෙම හිටියයි.
0: ඔව්. පොඩ සෝෂල් බ්‍රේක් එකක් ගන්න යන්න බුලා එනට ඉන්න බෑ.
2: එක එක්කත් එක්ක ඉන්න බෑ මම යනවා කාන්තාරගත වෙනවා වගේ ගිහිල්ලා. එහෙම නම්
1: එහෙම ගියායි
2: ඩිස්ක්‍රිමිනේ කරලා
1: එහෙම ගියායත් ඉතින් ඔය දවස් දෙකක් ඉදී ඊට පස්සේ එනවා
0: ඊට පස්සේ එනවා ඒක නිසා තමයි අපි
2: කියන්නේ ඔටුවක් වත් නැද්ද අනුම ගන්න
0: නෑ ඔටුවක්
1: වත් නැහැ
2: නෑ නේ
0: ඔටුවක්වත් නැහැ බහ කතා කරන්න කවුරුත් නැහැ
2: නේනම් බෑ
0: අපිට එහෙම ඉන්න බෑනේ. ඒ අපි කමියුනිටි එකේ ජීවත් වෙන්න පුරුදු වෙලා ඉන්න නිසානේ. අපිට මිනිස්සු වටේ පේන්න ඕනේ. ඒ කියන්නේ අපිට ගැළපෙන කට්ටිය අපේ වටේ ඉන්න ඕනේ. එතකොට තමයි අපි අර ලයිෆ් එක පොඩ්ඩක් හරි රිදම් එකට යන්නේ. ඒක නිසා තමයි වට කියන්නේ.
2: ඉතින් ඒක හින්දානේ අපි හැම වෙලාවෙම මේ මොකක් හරි දෙයක් කරාම හොඳ හෝ නරක දෙයක් කරාම වටපිට බලන්නේ.
1: බලන්නේ. දැක්කද කියලා.
0: දැක්කද කියලා.
2: ඔව්. ඒ අපේ අර මං කලින් කිව්ව රැළ වයිසි ගතිය. අපි රැළක් විදියට ජීවත් වෙන.
0: ඔව්.
2: සතෙක්නේ. තනි අලියෝ නෙමෙයිනේ. මේ තනි අලියා නම් ඉතින් එහෙම අලි ඉන්නවා. හුදකලාව ජීවත් වෙන්න පුළුවන්. අර තුම්පත් කියන්නේ සාමාන්‍ය කොහොමත් ගෑනු අලි පිරිමි අලින්ට රජන්නකාරී උරුණැඹල් සාමාන්‍ය පන්නලා දානවා. ඉතින් තනියෙන් තමයි ජීවත් වෙන්නේ. මිනිස්සු කියන්නේ එහෙම සෙට් යන්නේ
1: නෙමෙයිනේ.
0: ඔව්. ඔව් මිනිස්සු කියන්නේ එහෙම සෙට් යන්නේ මේ එකට ඉන්න ඕන කට්ටිය. ඒක නිසා තමයි මට කියන්නේ ද පැලස් ගම්පහකින් ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න කියලා. මොකද මෙතනට එන්නේ ඔයා වගේම කට්ටිය. ඔයාට ඇසුරු කරන්න සුදුසු ඔයාගේ ලයිෆ් එකට අර ගැළපෙන කට්ටියක් එක්ක තමයි ඔයාට ඉන්න හම්බෙන්නේ.
1: ඔව් ඒක තමයි අපි මේ ද පැලස් ගම්පහ ගැන ඔයාට මතක් කරන්නේ. ප්‍රයිම් ලගේ අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක ගැන අපි අර කතා කරන්නේ ඉබ්බෝ ගැන. මේ මෙතන ජීවත් වෙනවා නම් ඔයා ඉබ්බෝ ගැන එච්චර ලොකුවට සැලකිලිමත් වෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ ගේට් වල ඉබ්බෝ දාන්න ඕනේ, දොරවල් වලට අනම්මනම් ඉබ්බෝ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ නැහැ. මොකද බොහොම ආරක්ෂිත නවීන ගේටඩ් රෙසිඩෙන්ෂල් අපාර්ට්මන්ට් එකක් තමයි මේක. ද පැලස් කියලා කියන වාට ලැබෙන්න ඕන සියලු ආරක්ෂාව පැය 24 පුරාවටම ලැබෙනවා. 100%ක්ම ලැබෙනවා. ඉතින් වාට නිදන කාමර දෙකක් ඕන නම් එහෙම. ඊට පස්සේ වාට නිදන කාමර තුනක් ඕන නම් ඒ විදිහටත් ඔයාගේ අපාර්ට්මන්ට්ස් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් බොහොම සුවපහසුවෙන් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න නම් වාට ඔන්න පුළුවන් ද පැලස් එකට යන්න. හැබැයි මේ අපාර්ට්මන්ට්ස් ගොඩාක් ඉතුරු වෙලා නැහැ. හරිද? ඒක හින්දා ඔයා ඉක්මන් කරලා මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න. 0710 666 222.
0: රයිට්. ලේසි නම්බර් එකක්. ඊටර ලේසිට කියන්න පුළුවන්.
1: පුළුවන්ද?
0: 0710
1: 633
0: ෂෝට් කරා මතක තියාගන්න ලේසි වෙන. ඒ නිසා කෝල් එකක් දීලා වගේ අපාර්ට්මන්ට් එක අදම වෙන් කරගන්න කියලා මතක් කරනවා. ඊට පස්සේ අපි යනවා දම්රෝ එක පැත්තට. මොකද මේ දසල දම්රෝ එකේ තියෙනවා මිඩ් ඉයර් සේල්. හරිද? අපේ වගකීමක් නේද ඔයාට ඒක දැනුවත් කරන එක. මේ අද ෆ්‍රයිඩේ, හෙට අනිද්ද ඔයාට වෙලාව තියෙනවා. ඒක නිසා අපි මතක් කරනවා දම්රෝ එකට යන්න කියලා. මොකද ඔයාට ඔෆර්ස් ගොඩක් තියෙනවා දැන් දම්රෝ එකේ.
1: ඔව් ඔෆර්ස් ගණනාවක්ම තියෙනවා. අපි එකපාර ඔක්කොම කියන්නේ නැහැ, කිහිපයක් ඔයාට කියන්නම්. මෙන්න මෙහෙමයි වැඩ ටික යන්නේ. හරිද? ඔයාට මේ දැව නිමාවෙන් යුතු.
0: ඕකේ.
1: හරිද? අල්මාරියක් ගන්න පුළුවන් රුපියල් 30000කට.
0: 30000කට.
1: ඒ වගේම තමයි ඉහළ ප්‍රමිතියෙන් යුතු ඇඳන් තියෙනවා රුපියල් 34000 සිට ඉහළට අවශ්‍යතාවය අනුව ඔයාට ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
0: හරි.
1: ඒ වගේම තමයි නවතම මාදිලියේ ස්ප්‍රින් මැට්‍රස් තියෙනවා රුපියල් 29000 ඉඳලා. ඒ වගේමයි මේ කල් පවතින බොහොම සුව පහසුව කම්ෆර්ටබලි ඉන්න පුළුවන්
0: සෝෆා

0: තියාගන්න කැරගෙන පුටුවක් හොයනවා යන්න දම්රෝයකට වට 9900ට හොඳ ඩියුරබල් ඔෆිස් වේ මේ චාය එකක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. තව ගොඩක් දේවල් තියෙනවා. අපි මේ හිමින්සරේ මතක් කරන්නම් දැනට අර ටික මතක තියාගන්න. ඉතින් ලංකාව වටේම දම්රෝ ප්‍රදර්ශනාගාර තියෙන 160ක් විතර මේ ඕන තැනකින් ඔයාලට පුළුවන්කම තියෙනවා ඩිස්කවුන්ට් පිට මෙන්න මේ දේවල් මිලදී ගන්න.
1: ඕකේ. අචිත මෙල්වා කිව්වහම මොනවද මතක් වෙන්නේ?
0: මෙල්වා කිව්වම ඉතින් වානේ මතක් වෙනවා.
1: වානේ මතක්.
0: මෙල්වා ස්ටීල්.
1: මෙල්වා ස්ටීල් කියන්නේ ඇත්තටම මෙල්වා කිව්වහම අපිට අර හරි විශ්වාසනීයව අත තියන්න පුළුවන් දෙයක් තමයි.
0: ශක්තිමත් භාවයක් දැනනවානේ. මෙල්වා කිව්වම අපිට ශක්තිමත් බවක් වගේම මේ සාරා අනිත් පැත්තට දැනෙනවා ලොකු දැවැන්ත බවක්. හරි දැවැන්ත සුවිසල් ගතියක් දැනෙනවා. ඒකට හේතුව තමයි මේ වෙනකොට ලංකාවේ විශේෂයෙන්ම කොළඹ නගරේ එතනින් එහා ඉදිවන දැවැන්ත apartment projects තියෙනවනේ. අපි ඔය කතා කරේ ද පැලස් වගේ දේවල් කලම්බොල තියෙන ප්‍රයිම් මෙල්වා ප්‍රොජෙක්ට් එක පෝට් සිටි එකේ මේ වගේ දැවැන්ත ඉදිකිරීම් වලට භාවිතා කරලා තියෙන මෙල්වා තමයි. ඒ වගේම තමයි රජය මගින් සිදු කරපු ව්‍යාපෘති. අපි දන්නවා මැනින් මාකට් එක, දක්ෂිණ ලංකා අධිවේගී මාර්ගය, ඊට පස්සේ නෙළුම් කුළුණ මේ වගේ දැවැන්ත ඉදිකිරීම් වලටත් භාවිතා කරලා තියෙන මෙල්වා. ඉතින් ඒ නිසා තමයි මෙල්වා කිව්වම අපිට අර ශක්තිමත් බවයි දැවැන්ත බවයි දෙකම එකපාර මතක් වෙන්නේ. ඉතින් ඔන්න ඔයාට ඔය ගෙදර වෙන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන්, ඕනම ගොඩනැගිල්ලක් ශක්තිමත්ව කල්පවතින විදිහට ඉදි කර ගන්න නම් අනිවාර්යයෙන්ම ගන්න ඕන මෙල්වා තමයි. මොකද මෙල්වා කියන්නේ ලංකාවේක අපේ එක

0: එඩිතරව අපක්ෂපාතිව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences ඉතුරුම් ගිනුමකට 7%ක් දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත අමතන්න 0.112.222 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි
1: BYD C-Line 8 7-seater SUV රථය දැන් මිලියන 29.9 සිට හඳුන්වා දී ඇත. වැඩි විස්තර සඳහා BYD ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න. නැතහොත් 0.112.125.125 අමතන්න.
2: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
3: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොළයගේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම ස්ට්‍රෙන්ත් ෆයිටර් තාක්ෂණය සමග එන නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ් ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට
4: අගෝස්තු 7 වනදා හලාවත පොලාසල
2: නව වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම
4: ලංකාවේ හදන යුරෝපයේ පදින KD රයිස් ලීඩර් 125 අපේම බයික් එක දැන් රුපියල් 599,000යි මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක් බස් වල හිරවිලා මිරිකිලා යන්න ඕනේ නැහැ දැන්ම කතා කරන්න KD රයිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් එකට 0773523535
5: ඔබේ විශ්‍රාම වැටපිට ලැබෙන ඉහළම ණය මුදල දැන් DSCC කල් සරුවෙතින් රුපියල් 120,000ක් දක්වා උපරිම ණය මුදලක් සමග අවසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ DSCC බැංකුව ඔබේ වර්ධනයට
0: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
6: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න අමතන්න 0.112.125.125

0: උදේ 7යි විනාඩි 45යි අල්ගට අවම වෙලාව.
1: මේවා දැක්කද මේ?
0: මොකද්ද?
1: කවුද මේ සිංගප්පූරේ ඉඳලා අපිට?
0: ඔව්.
1: සමිතා.
0: ඔව්.
1: එවලා තියනවා කිරි කෝපි එකක්.
0: ඔව්.
1: අපි තුන්දෙනාටම බොන්න කියලා එවලා තියෙන්නේ. හැබැයි එකයි එවලා
0: තියෙන්නේ.
1: මේක. ඒ අපි තුන්දෙනාටම බෙදාගෙන තමයි බොන්නේ.
0: සමිතා ඔයා දන්නවද දැන් ඩෙසර්ට් කිව්වම වටලප්පම් මතක් වුණ මේ දෙන්නත් එක්ක එක කිරි කෝපි එකක් බොන්නේ කොහොමද කියලා.
1: අන්න ප්‍රශ්නයක් තියෙනවා. හරිද? අපි දැන් උදේ පාන්දර මේ රබින්දනාත් ආගෝර් මහත්තයා ගැන කතා කරලා පටන් ගත්තට අපිට එච්චර බෙදාගන්න කරන දේවල් කරන්න අමාරුයි.
0: කරන්න බෑ. මේ දෙන්න නම් කොහෙත්ම බෑ.
1: කොහෙත්ම බෑ. මේ කමක් නෑ. ඉතින් සමිත අපිට එකක් එවලා තියෙනවා. මේ නුවා දැක්කේ නෑනේ.
2: මොකද
1: නුවාටත් මේ සමිත අපිට සිංගප්පූරේ ඉඳලා කිරි කෝපියක් එවලා තියෙනවා. කෝප්පයක්. මේ අපි තුන් දෙනාට බොන්න කියලා.
0: මේ කිරි කෝපි එක අපි
2: තුන් දෙනා.
1: එකයි යව් එකයි එවලා තියෙන ප්‍රශ්නේ ඕකයි. ඉතින් මේ කමන්න.
2: ඔබ රජිනීර දෙන්න. අයිස් කෝපි එක.
1: නෑ මේක මම හිතන්නේ මේ අයිස් නෙමෙයිනේ.
2: අයිස් නෙමෙයි.
0: හොට් කෝපි.
2: හොට් කෝපි.
1: හරි. දැන් අපි මේ thank you කිරි කෝපි එකට.
2: ඕම හරි ඉතින් දෙන්න එලා මම හිතන්නේ
1: අපිට අන්තිමට එක කෝපි උගුරක් දෙන්න. කවුරුත් හිටියේ
2: අන්තිමට අපිට කෝපි උගුරක් දෙන්න හිටියේ සිංගප්පූරුවෙන්
1: සමිතා.
0: සමිතා.
1: හරිද? සමිතා thank you. මේ හරි. දැන් අපිට මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. මේ අපි අද කතා කරේ මේ උදේ පාන්දරම කාව්‍යමය දේවල් ගැනනේ. මේවා දන්නවද? දැන් ඔය මේ දනුවා කියපු කතාව. තව එක පොඩි දිගුවක් තියෙනවා මේ තාගුර් මහත්තයා ඇත්තටම මුල් කාලෙදී අපි දන්නවා මේ මහත්මා ගාන්ධි එක්ක එකතු වෙලා ඔය හින්දුවාදය නැත්නම් ජාතිවාදය ජාතිකවාදය ඔය දෙකක්නේ. ජාතිවාදය කිව්වම හින්දු කියන ජාතිය, ජාතිකවාදය කිව්වම ඉන්දියානුවන් කියන එක. ඔය දෙකම ප්‍රොමෝට් කරා යා. ඒකට ගැළපෙන කවියෙම ලිව්වා. කොහමරි කොහම ලියාගෙන ලියාගෙන ලියාගෙන යද්දී ඉන්දියානු නිදහස් සටනෙනුත් පස්සේ මෙයාට තේරෙන්න ගත්තා මේක දැන් ඕවර්ඩෝස් වෙලා
2: තියෙනවා.
1: මේක තව ටිකක් ගියොත්
2: ඔයාලා අල්ලගන්නේ මේ අවසානයේදී Hindu කියන කෑල්ලෙන් විතරයි.
1: Hindu කියන කෑල්ලෙන් විතරයි.
2: ඔව් යටි හිතේ තියෙන්නේ ඒක. බොරුවට පෙන්නනවා අපි B Indian කියලා. ඔව්
1: අන්න එහෙම එකක් තියෙනවා කියලා. එයා දැක්කා ඉන්දියානුවෙක් වෙනවා කියන එකත් ප්‍රශ්නයක්. මොකද අපි ඉන්දියානුවෙක් වුණාට පස්සේ අනිත් සියලුම රටවල්වල මිනිස්සුන් අපි පහත් කරලා සලකන්නේ. ඉන්දියාව ඇතුලේ අපි Hindu ආගමිකයෙක් වෙන්න පුළුවන්. ඒ විදිහටත් මම Hindu
0: කියලා
1: භක්තිකයෙක් කියලා හිතන්න පටන් ගන්න පුළුවන්. එහෙම වුණාට පස්සෙත් අනිත් සියලු අවශේෂ තියෙන ආගම් විශ්වාස ඔක්කොම පහත් කරලා සලකන්න පටන් ගන්නෙ. මේක හරිම මේ දරුණු තත්ත්වයක්. මේක ඉස්සරහට යන්න දෙන්න හොඳ නෑ. සහ මගේ කවිවලනුත් මේක ප්‍රොමෝට් කරන එක ඕනාට වඩා හොඳ නෑ කියලා මේ තාගුර මහත්තයා තේරුණා. තේරුණ නිසා මෙයා ලෝකෙට ගේනවා. මොකද ඔය මේ අපි දන්නවනේ හින්දුවාදය ඇතුළේ දැවැන්ත විදිහට කුලවාදය තියෙනවනේ. ඒක තව ලොකු ප්‍රශ්නයක් වුණානේ. ඉතින් මෙයා ගේනවා ලෝකයට සංකල්පයක්. මේකට කියනවා මේ කොස්මොපොලිටනිසම් කියලා. සර්ව බෞමිකත්වය කියලා. ඒ කියන්නේ මෙයා මිනිස්සුන්ව වර්ග කරන්නේ ආගම් අනුව. මිනිස්සුන්ව වර්ග කරන්නේ ජාතිකත්වය. ශ්‍රී ලාංකිකද, ඉන්දියානුවද, ඇමරිකානුවද, ඉරාන්ද, මෙහෙම මොකුත් නැහැ. මෙයා කියනවා අපි හැමෝම එක මනුස්ස කොට්ටාසයක්. අන්න එහෙම හිතලා අපි වැඩ කරමු කියලා තමයි එයා එතනින් එහාට යාගේ කාව්‍යමය පන්තින් ලියාගෙන යන්නේ. ඉතින් 1910 දී අපි දන්නවා ගීතාංජලි තමයි නිකුත් කරන්නේ එයාගේ කවි පොත. ඊට පස්සේ 1912 දී මේක ඉංග්‍රීසියට පරිවර්තනය වෙනවා. මේ වෙනුවෙන් තමයි සාහිත්‍ය සඳහා වූ නොබෙල් සාමතාගය මේ විදිහට තාගුර මහත්තයා දිනාගන්නේ. ලංකාවටත් ඇවිල්ලා තියෙනවා කිහිප වතාවක්ම. ඉතින් එහෙම තමයි. අන්න අපිට මේ සමිතා මැසේජ් එකක් කියලා
2: තියෙනවා. රමිදනාත් තාගුර තමයි ඉන්දියාවේ මුලින්ම ගුවන් යානයක ගමන් කරපු උදවියකින් එක්කෙනෙක්. මොකද යුරෝපයට එංගලන්තයට බෙන්දට ඉන්දියාවේ බුද්ධිමතුන් ලංකාවෙත් තමයි නැව්වගින්න ගියේ. හැබැයි රමිදනාත් තාගුර ඉංගලන්ත ඉගෙන ගන්න ගියේ ඉගෙන ගත්තේ නැති වුණාට මේ ගුවන් යානයකින් තමයි ගිහිල්ලා තියෙන්නේ.
1: ඉතින් ඔය විදිහට මේ තාගුර මහත්තයට පස්සේ පුළුවන් වුණා තමන්ගේ කවි වලින් අර තමන් ඇති කරපු තමන්ම පොඩ්ඩක් තෙල් ගහලා කරලා උස්සලා ගත්තු මේ ඉන්දියානු ජාතිකවාදය සහ ඉන්දියානු ජාතිවාදය කියන එක පොඩ්ඩක් අයින් කරලා නෑ මං හැමෝම මිනිස්සු විදිහට දැකලා තමයි කවි ලියන්නේ සහ නිර්මාණ කරන්න කියන තැනට එන්න. ඉතින් ඊට පස්සේ අපි දන්නවා ඉන්දියාවේ තිබ්බ කුලවාදයට එරෙහිව මේ අම්බේද්කර් වගේ අය දැවැන්ත විදිහට සටන් කරනවා. ඉන්දියානු ව්‍යවස්ථාවට 15 වෙනි වගන්ති අරගෙන එනවා. ආටිකල් 15 එක අරන් එනවා. මූවියක් එහෙමත් වෙනවා ලස්සන බලන්න. මේ ඒ ආටිකල් 15 එක ගෙනල්ලත් කියන්නේ තවදුරටත් ඉන්දියාව ඇතුලේ මිනිස්සු කුලයෙන්, ඒ කියන්නේ ශාස්ත්‍රීයන්ද, වෛශ්‍යයන්ද, බ්‍රාහ්මණයන්ද, ශුද්‍රයන්ද මේ විදිහට වෙන් වෙන්න බෑ. මේ හැමෝම එකම රටක සමාන නීතියක් ඉස්සරහා ඉන්න සමාන වූ විදිහට සලකන පුරවැසියන් කියලා. ඉතින් සාහිත්‍ය කවුරු හරි ඇහුවොත් ඇයි ඕනේ වෙන්නේ කියලා ඔන්න ඔය විදිහට මිනිස්සු සුවපත් කරන්න තමයි සාහිත්‍ය ඕන වෙන්නේ කියලා ඔයාට කියන්න පුළුවන් වෙන්න ඕන.
0: රයිට්.
1: ඒකෙන්ද ෆිල්ම්යක් බලන්න, ස්ටේජ් ඩ්‍රාමාවක් බලන්න, කවියක් අහන්න, කවි ලියන්න, කවි ලියලා යවන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අපිට එවන්න ප්‍රශ්නයක් නැහැ. මට එවන්න, සාරටත් ඕනනම් එවන්න. නුවාටයි මටයි ඕනනම් ඇති ඉතින්.
0: ඇයි මට මාර හඩක්
2: වේද?
0: යන්නේ.
1: ඔයාලට කිරි කෝපි එවන්න පුළුවන්.
0: ඔයාලට
1: ප්ලේන්ට් එවන්න පුළුවන්.
2: ඔයාලට ඒව යවන්න කන්න මොනද?
0: හරි, අපි යන්න ඕනේ ඊළඟ පැයට. දැන් අපි පොඩ්ඩක් සාහිත්‍ය ගැන කතා කරා. ජාතිවාදය ඒවා කොහෙන්ද පටන් ගන්න, ඒවයි මූලාශ්‍රය කොහෙද කියලත් අපි පොඩ්ඩක් කතා කරා. අපි දැන් යනවා වාට වැදගත් දෙයක් මතක් කරන්න. ඒ තමයි BYD C-Line 5.
1: අන්න ජාතිවාදය නැතුව, ජාතිකවාදය නැතුව මේ වෙනකොට ලෝකෙ හැමෝම පාවිච්චි කරන EV vehicle එක තමයි BYD කියලා කියන්නේ.
2: කිසිම ජාතිවාදයක්
1: නැහැ. ඒකට නැග්ගට පස්සේ
2: drive in තියෙන රටවල් වලට ඒකට වමෙන් යන්න හදලා දෙනවා. අපි වගේ right hand drive in තියෙන රටවල් වල
1: දකුණෙන් හදලා
2: දෙනවා, customize කරලා දෙනවා. මිනිස්සුන්ගේ යන්නේ ඒ කියන්නේ වාහනේ ඇතුළේ යන මිනිස්සුන්ගේ ආරක්ෂාව විතරක් නෙමෙයි, එළිය යන මිනිස්සුන්ගේ ආරක්ෂාව ගැන හිතලා නේද?
1: ඔව්. ඔක්කොම ඕන කරන දේවල් ටිකත් එක්ක සන්නද්ධ කරලා තමයි මේ වෙනකොට BYD වාහන වෙළඳපොළට ඇවිල්ලා තියෙන්නේ.
0: රයිට්.
1: ඉතින් BYD C-Line 5 එක ගැන මතක් කරන්න ඕන. SUV මාදිලියට ඔයා කැමති නම්, يعني පොඩි කාර් එකකුත් නොවෙන, සෙඩාන් එකකුත් නොවෙන, ජීප් එකකුත් නොවෙන මැදක ඔයා කැමති නම්, ඔන්නවට තියෙනවා හයිබ්‍රිඩ් SUV එක BYD C-Line 5 එක. ආයි ලොකු කතා මුකුත් කියන්නේ නැහැ. සේෆ්ටි එයාබෑග් හතක් තියෙනවා. ඊට පස්සේ 360 view කැමරාස් තියෙනවා.
0: ඕකේ.
1: පැනොරොමික් රූෆ් එකක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, අපිට යතුරු ඕනේ වෙන්නේ නැහැ මේකට. මේක ස්මාර්ට් වෙහිකල් එකක්. මේ වගේම තමයි මතක් කරන ඉන්ටෙලිජන්ට් පවර් බ්‍රේක් සිස්ටම් එකක් තියෙනවා, ADS පද්ධතිය තියෙනවා. අපි ඊයේත් මතක් කරා ආරක්ෂාව 100%ක් තියෙන වාහනය. ඒ වගේම තමයි DMI සිස්ටම් එක, අපි කියව හයිබ්‍රිඩ් ටෙක්නොලොජි එක. ඉන්ධන ගහන්නේ වාහනය දුවන්න නෙමෙයි, බැටරි එක චාර්ජ් කරන්න ඕන කරන AC කරන්ට් එක නිෂ්පාදනය කරගන්න. ඉතින් ඔන්නවටත් පුළුවන්කම තියෙනවා BYD C-Line 5 එකක් ගන්න. යන්න ළඟම තියෙන BYD ප්‍රදර්ශනාගාරයට, කොළඹ තියෙනවා, මොරටුව තියෙනවා, ගාල්ල, ඊට පස්සේ නුවර, කුරුණෑගල, රත්නපුර, අම්පාර, යාපනයට යන්න, මේ ඕන තැනකට යන්න පුළුවන්. කෝල් එකක් ගන්න, වැඩි විස්තර දැනගන්න ඕන නම් 0112125125 නම්බර් එකට.
0: ඕකේ. ඊට පස්සේ අපි ඔයාලට මතක් කරනවා ගෙදර වහලට Rhino Premier Roofing Sheets මා දාන්න කියලා. මොකද හේතු දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි hydrophobic coating එක. එක සැරේට ඔක්කොම කියන්න බෑනේ. අපි ඉස්සෙල්ලා hydrophobic coating එක ගැන කියයි.
1: ඔව්, එක ගාන කියාගෙන යන්න. ඉතින් මේ hydrophobic coating එකේ තියෙන විශේෂත්වය තමයි මේක මතුපිට ආලේපනය. මේක අර ෂීට් එකට උඩින් තමයි තියෙන්නේ සාරා. ඒකෙන්ද මේ වතුර වැටුනම ඒ වතුර හිමින් සැරේ ගලාගෙන යනවා, වහලේ රැදෙන්නේ හෝ උරා ගන්නේ ඒ ප්‍රශ්න මොකුත් නැහැ. ඒකෙන්ද මේ අපි ගහපු අලුත්ම වහල ඉක්මනින් අපි කියන්නේ crack වෙන්නේ හරි, අත්තක් වැටුනම කඩාගෙන යන්නේ හරි, හිල් වෙන්නේ හරි ඒ ප්‍රශ්න මොකුත් නැහැ. ඒ වගේමයි දියසෙවල, පාසි, ඇල්ගි වර්ග වලින් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඔයත් ඔය ගෙදරට වෙන්න පුළුවන්, ව්‍යාපාරික ස්ථානයට වෙන්න පුළුවන්, වහල ගහන හැටි නම් කල්පනා කර කර ඉන්නේ. අය වැඩි හිතන්න එපා, යන්න ගන්න Rhino Premier Roofing Sheets. වැඩි විස්තර දැනගන්න පුළුවන් 1396 හොට්ලයින් එකට කතා කරලා.
0: ඕකේ. ඊට පස්සේ ඔයාට වගාවක අයිතිකාරයෙක් වෙන්න ඕන නම්, ගම්මිරිස්, කුරුඳු, ඒ වගේම බෙල් පෙපර්, අබ වගේ වගාවක අයිතිකාරයෙක් වෙන්න ඕනේ නම් ඔයාට මේ පොළව කොටලා එහෙම මහන්සි වෙන්න ඕනේ නැහැ. ඔයාට මූල්‍යමය දායකත්වය දක්වලා වාඩ පුළුවන් මේ වැඩේ කරගන්න.
1: ඔව්, හරිම මේ පහසුවෙන් වාට වැඩේ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ ඔයා කෝල් එකක් දෙන්න කසාගල ස්මාර්ට් ඇග්‍රි බිස්නස් එකට. මෙන්න මේක තමයි නම්බර් එක, 0111 207 7787. 0111 207 7787. කසාගල ඇග්‍රි බිස්නස් එකට කෝල් එකක් දීලා වාට පුළුවන් කොහොමද මේ ආයෝජනය කරන්න කියලා වැඩිදුර විස්තර දැනගන්න.

0: උදේ 7යි විනාඩි 57යි දැන්.
1: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
2: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්න.
3: කාලයත් එක ඇඟට ඇඟුම් කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා. යුතුයකම් ඔබට මග හැරෙනවා. නව ඇන් ලීන් කැල්සියම් විටමින් C D සින්ක් මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශ පේශි සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ. ඇන් ලීන් සීමා බිඳලන්න.
4: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. ද පැලස් ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න. 0.71 0.662 රයිම් රෙසිඩන්සිස්
5: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කර්ණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0.70 313 36.
6: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවිනස් අධිවේගයෙන් සුපිරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
7: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද? එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strength Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
8: අගෝස්තු 7 වනදා හලාවත පොළහසල
7: නව වැඩි දියුණු කළ Diva Fresh එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
9: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
10: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදර නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
11: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
12: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB තනඩි තහනේ ලොතරැයියෙන් රුපියල් කෝටි 13.98 ඉක්ම වූ දැවැන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්තන සම්පත තනනි තහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
13: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
14: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණය පෙනුම් සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0.112 125 125.
4: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. ද පැලස් ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න. දැන්ම කතා කරන්න 0.71 0.662 රයිම් රෙසිඩන්සිස්.
7: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහ හන්දිය කිරි බන්නාර සෙවනගල 0.773 273 540.
15: FM 95 94.8 Net FM දිවයින පුරා
16: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
17: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
0: වේලාව 8:01 දැන්.

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියස්.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. මේ වන විට කුරුවිට බන්ධනාගාරයේද යම් නොසන්සුන්තාවයක් හටගෙන ඇති බවට වාර්තා වනවා. එහි තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂකංශ විසින් කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කරමින් තිබෙන බවයි සඳහන් වන්නේ. මේ අතර කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවයට සම්බන්ධ බව කියන රඳවියන් නවදිරිකු බූස්ස බන්ධනාගාරයේ වෙත මාරු කරයවා තිබෙනවා. එමෙන්ම මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්තාවය අතරතුර තුවාල් ලැබූ රඳවියන් 11 දෙනෙකු වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවයි එම දෙපාර්තමේන්තුව පැවසුවේ. ඒ සම්බන්ධයෙන් තවත් තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඉදිරිපිට මේ වන විට රැඳී සිටින නෙට් නිවුස් මණ්ඩලික වාර්තාකරු ලහිරු කපුගේ සමගින්. අයිබෝන් ලහිරු.
3: අයිබෝන් කෙසර, මා මේ මොහොත වන විට රැඳී සිටින්නේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඉදිරිපිට. ඊය රාත්‍රියේ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය කොළඹ මැගසින් බන්ධනාගාරයේ මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂ නානායක්කාර මහතා අප සමග මීට සුළු මොහොතකට පෙර කළ විමසීමකදී අමාත්‍යවරයා අප සමග සඳහන් කළා. කෙසේ වෙතත් මේ වන විට බන්ධනාගාරයේ ඉදිරිපිට පවතින තත්ත්වය ඉතාමත් සාමකාමී තත්ත්වයක් තමයි පවතින්නේ. ආරක්ෂක අංශ මේ වන විටත් එම ස්ථානගත කර තිබෙන ආකාරයක් දක්නට ලැබෙනවා. පොලිස් විශේෂකාර බලකාය, පොලිසිය, යුද හමුදාව ඇතුළු විශාල ආරක්ෂක නිලධාරීන් පිරිසක් මෙම ස්ථානය තුළ රැඳී සිටින ආකාරය තමයි අපට දක්නට ලැබෙන්නේ. යම් කිසි නොසන්සුන්කාරී තත්ත්වයක් යළි හටගත්තොත් කියන තත්ත්වය මත ජල ප්‍රහාරක රථ පවා මෙම ස්ථානය තුළ ස්ථානගත කර තිබෙන ආකාරයක් අපට දක්නට ලැබෙනවා. ඒ වගේම ඊයේ රාත්‍රිය තුළ මෙම ස්ථානය තුළ රැඳවියන්ගේ ඥාතීන් විශාල පිරිසක් අපට දක්නට ලැබුණා. කෙසේ නමුත් මේ වන විට එම ස්ථානය තුළ කිසිදු ඥාතීන් රැඳී සිටින ආකාරයක් අපට දක්නට ලැබෙන්නේ නැහැ. මෙම ස්ථානය තුළ මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් සහ විශේෂයෙන්ම ආරක්ෂක අංශවල නිලධාරීන් පමණක් රැඳී සිටින ආකාරයක් තමයි අපට දක්නට ලැබෙන්නේ. විශේෂයෙන්ම මෙම මාර්ග පද්ධති තුළ නිසි පරිදි රථවාහන ධාවනය සිදුවෙනවා. කිසිදු රථවාහන තදබදයක් මේ වන විට නම් අපට දක්නට ලැබෙන්නේ නැහැ. ඉතින් මේ අවට වටපිටාව තුළ පවතින තත්ත්වය තමයි මේ වාර්තාවන්නේ. කෙසේ නමුත් මෙම සිද්ධියත් එක්ක රැඳවියන් 11 දෙනෙකු තුවාල ලබා මේ වන විට වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා. කෙසේ නමුත් මෙම සිද්ධියත් එක්ක ඇතුළේ නොසන්සුන්කාරීව හැසිරුණු රැඳවියන් 9 දෙනෙකු බූස්ස බන්ධනාගාරයට ඇතුළත් කළ බව තමයි වැඩිදුරටත් බන්ධනාගාර දෙපාර්තමේන්තුව නැතිවස් කළ විමසීමකදී සෑම මොහොතකම අප සමග සඳහන් කළේ. කෙසේ මෙයයි මේ වන විට මෙම ස්ථානය තුළ පවතින තත්ත්වය. ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශ තුළින් හමු වීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නවා මම ලහිරු කපුගේ නෙට් නිවුස් වෙනුවෙන් වැලිකඩ නව මැගසින් බන්ධනාගාරයේ ඉදිරිපිට සිට.
2: ස්තුතියි ලහිරු. මිලඟ නෙට් නිවුස් පෙරවරු නවයට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: FM 95 FM 94.8 Net FM.

0: උදේ 8 විනාඩි 11යි අල්ගොඩාමි වෙලාව. අපි ආවේ අපේ දෙවෙනි පැයට.
1: දෙවෙනි පැයට අපි ආවේ 8:11යි. 8:11යි.
0: අද පොඩක් පරක්කු වුණා නිවුස් එක අද පොඩක්.
1: අද පොඩි පොඩි කලබල තියෙනවා ඉතින්.
0: අද මට 8:00 8:00 කියන්න බෑ.
1: ඔව් ඒ හින්දා වාර හරියටම ටයිම් කරගන්න බැරුව ගියා. ඇයි මේ කලබලි?
0: මොකද්ද මේ වෙන්නේ?
1: දේවල් වෙනවා. අපි දන්නේ නැහැ. දැන් ඔය විදිහට ලෝකේ වටේ දේවල් සිද්ධ වෙනවානේ. අර්ගෝ ටවුන් එකේ අපි කතා කරනවා ලෝකේ වටේ වෙන දේවල්. දැන් මේ වෙලාවේ ඔය විදිහටම කලබල වෙලා ඉන්න කට්ටියක් ඉන්නවා. ඒ තමයි කවුද දන්නවද? පෙන්ටගන් එක.
0: පෙන්ටගනේ.
1: ඔව්. ඒ කියන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක මූලස්ථානය. නැත්තම් අපි කියනවා සමස්ත ත්‍රිවිධ හමුදාවම. ඒගොල්ලන්ගේ දැන් ත්‍රිවිධ හමුදා කිව්වම නාවික, ගුවන්, ඊට පස්සේ පාබල හමුදා විතරක් නෙමෙයි, තව තියෙනවා එක එක අංග තියෙනවා, එක එක ගොඩාක් ඒවා තියෙනවා. මේ සමස්ත විධානයන්ටම අනදෙන මූලස්ථානය. මේගොල්ලෝ හරි කලබල වෙලා ඉන්නේ දැන්. හරි ප්‍රශ්නලු ඒක ඇතුලේ. තාම කඩාගෙන ඉන්නේ මිස් ඒ මොකුත්යි කරලා නැහැ. හැබැයි කට්ටිය ප්‍රශ්නලු. මොකද දැන්නත් ප්‍රශ්නෙට හේතුව මේ ජෙනරාල් ඇලෙක්සස් ග්‍රින්කෙවිච් කියන මේ ජෙනරාල්තුමා, මෙයා තමයි ඇමරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ යුරෝපා විධානයේ ප්‍රධානියා සහ නේටෝ එක සම්බන්ධවත් කටයුතු කරන එක්කෙනෙක්. ඒ කියන්නේ ඔය ඇමරිකාවට අයිති යුරෝපයේ පැත්තේ තියෙන නැව් ටික තියෙන මේ අයිය යටතේ. මෙයා තමයි නැව් අයියයි පැත්තේ. ඒ ඔක්කොම ආරක්ෂාව සම්බන්ධ කටයුතු කරන්නේ මෙයා. එතකොට මෙයාට තිබ්බ මූලික කාරණාවක් නැත්නම් කාර්යභාරයක් තමයි සාරා ඇමරිකා එක්සත් ජනපද භූමියට, ඒගොල්ලන්ගේ මාතෘ භූමියට, ඒගොල්ලෝ කියනවානේ හෝම්ලෑන්ඩ් එක කියලා, ඒගොල්ලන්ගේ හෝම්ලෑන්ඩ් එකට ඔය අට්ලාන්ටික් සාගරය හරහා එන්න පුළුවන්. ඒ කියන්නේ යුරෝපයේ පැත්තෙන්, යුරෝපයේ පැත්තෙන් කිව්වම මේක මිඩල් ඊස්ට් වෙන්න පුළුවන්, මැද පෙරදිග වෙන්න පුළුවන්, රුසියාව පැත්තෙන් වෙන්න පුළුවන් එන ප්‍රහාර යම් තැනකදී. එහෙම ඇවිල්ලා නැහැ. හැබැයි ඒගොල්ලෝ එහෙම තමයි ආරක්ෂණ දැල හදලා තියෙන්නේ. කොයි වෙලේ හරි මොන හරි වෙලාවක වෙයි කියලා මොකක් හරි එකක්. එහෙම මේ බැලස්ටික් මිසයිලයක් ආවොත් ඒ මිසයිල නවත්වන ආරක්ෂිත පවුර තමයි මේ නෞකා බලගනිය කියලා කියන්නේ. මේක ජංගම පවුරක් විදිහට ක්‍රියාත්මක වෙනවා. මේගොල්ලෝ අට්ලාන්ටික් සාගරයේ ඊට පස්සේ අරාබි මුහුද වෙනකන් ඒ පැතිවල කරක් ගහගෙන තමයි ඉන්නේ. නැව් එකක් දෙකක් නෙමෙයි.
2: ජොලි රස්සාව නේ.
1: ජොලි රස්සාව. නැව් 20ක් විතර තියෙනවා මේ කමාන්ඩ් එකේ. ඩිස්ට්‍රොයර් ක්ලාස් නෞකා තියෙන්නේ.
2: මොකද හැමදාම අර නිකන් ගොයම් කපනවා වගේ මේ නැව්ෙ නෑනේ.
1: එහෙම එන්නේ නැහැ නේ. කවුරුත් ගහන්නෙත් නැහැ. ඒ මේ යන්න තියෙන්නේ.
2: අවසාන වර අරට මිසයිලයක් එන්න ඇත්තේ
1: කොහොමද? ඒගොල්ලොම ගැහුවොත් තමයි
2: කඩ සැරේ. ඒගොල්ලොම ආගත්තොත් අර ජොලි රස්සාව නේ. ඔය වලවල නැවට එන ඉඳ තියෙන්නේ.
1: නැවට වල.
2: අර සින්දුවත් ගහන්න පුළුවන්. නෞකාමානේ.
1: හරිද? සින්දුවක් එහෙම කියාගෙන කට්ටිය ඉතින් ඉන්නවලු. දැන් එහෙම සින්දු කියක ඉඳලා, ඒ කියන්නේ කට්ටිය න ජොලියේ ෆන් එකේ කවුරුත් ගහන්නේත් නැහැ. දෙකවර යුද්ධයක් ආවනේ. දැන් ඊට පස්සේ ඒගොල්ලන්ට ආවලු නියෝගයක්. දැන් ඔය යුරෝපයේ පැත්තේ ඔය ටික විතරක් නෙමෙයි, ඕගොල්ලෝ දැන් ඔය 20ක් විතර නෞකා තියෙනවනේ. ඕක පොඩ්ඩක් බෙදාගෙන යන්න මේ මැද පෙරදිග පැත්තට. පර්සියන් ගල්ෆ් එක පැත්තට, අරාබි මුහුද පැත්තට, රතු මුහුද පැත්තට. තව ට්‍රිප් එක ලොකු කරා. දැන් පොඩ්ඩක් අවුල් ලොකු කරාට පස්සේ. මොකද මිස්සයිල
2: තියෙනවා.
1: ඒ හරිය තියෙනවා. මෙච්චර
2: ආවේ නෑ. බිබි වයින් බිබි නෑවට වෙලා මාළු අල්ලලා
1: ආතල් එකේ හිටියා.
2: හුංගෙ දෙන්නෙක් බාහවා
1: ගන්න මුදු හුංගෝ. හරිද? මේ ඊට පස්සේ ගෙලවල් එක්කම අල්ලගෙන ඉන්නේ ඇති. ප්‍රශ්නයක් නැතුව. දැන් අරේටත් ගියානේ. දැන් එහෙට ගියාට පස්සේ මිසයිල තියෙනවා. දැන් මිසයිල එනවා. මේගොල්ලොත් සෑහෙන ප්‍රමාණයක් ඉන්ටර්සෙප්ට් කරා. මේගොල්ලන්ට පැවරුණු ප්‍රධාන රාජකාරිය තමයි ඇමරිකන් භූමිය ආරක්ෂා කරන්න නෙමෙයි, ඒකෙන් අයින් කරලා ඒගොල්ලන් අර පැත්තට යවනවා. ඕගොල්ලෝ ඊශ්‍රායලයේ දෙසට එන ඉරාන බැලස්ටික් මිසයිල නවත්තන්න ඕනි කියලා.
0: ඕකේ.
1: මේක කරනවා. ඉරාන ඉතින් එවනවා. ඉරාන මිසයිල් ඉවර වෙන්නේ නැහැ. දැන් මේ කොච්චර ඉවර එනවා එනවා ඉවරයක් නැහැ. බලාගෙන ඉන්නවා. දැන් ඉවර වෙයි. ට්‍රම්ප් 90ක් ඉවරයි කියනවා. ආයෙනවා.
0: දැන් ට්‍රම්ප්ට කොහොමද මිසයිල් අර්බුදයක් තියෙනවා. ඉරානෙට
1: නැහැ. නැහැ ඉරානෙට නැහැ. දැන් ඒ ඉන්ටර්සෙප්ට් කරලා කරලා කරලා මේ ජෙනරාල් ඇලෙක්සිස් ග්‍රින්කෙවිච් කියනවා අපේ ඩිස්ට්‍රොයර් ක්ලාස් නෞකා සතුව තියෙන මිසයිල නැත්තම් අන්තර්මහද්වීපික බැලස්ටික් මිසයිල වලට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න පුළුවන්. ඇන්ටි මිසයිල්ස් කියලා කියන්නේ. හරිද? ඒ මිසයිල මේ වෙනකොට සම්පූර්ණයෙන්ම ඉවරයි.
0: ඉවරයි කියලා.
1: අපිට කරන්න දෙයක් නැහැ. අපිට තියෙන එකම ඔප්ෂන් එක තමයි අපි ළඟම තියෙන කොයි හරි දූපතකට ගිහිල්ලා ඒගොල්ලන්ගේ බේසස් තියෙනවනේ, බේස් එකකින් නැවත රීලෝඩ් කරගෙන එන්න ඕන. හැබැයි රීලෝඩ් කරගෙන ඇවිල්ලත් මේ වැඩේ දිගට කරන්න බෑ මේ විදිහට. මේක තේරුමක් නැහැ. මොකද එක මිසයිලයක් නවත්තන්න අපිට ඊට ප්‍රතිප්‍රහාර එල්ල කරන මිසයිල් 4ක් විතර භාවිතා කරන්න වෙනවා. අපිට එක නැවක තියෙන්නේ 32යි. ඒතකොට 4 4 කියන්නේ එක මිසයිලකට කීයක් විතර වැය වෙනවද කියලා. ඒක හින්දා මෙයා පෙන්ටගනේට ලියුමක් ලියලා තියෙනවා. මේ මනුස්සයාගේ හිත රිදුණු තත්ත්වේ කොච්චරද කියනවනම්
0: ලියුමක් ලියලා
1: ආයේ මැසේජ් දදා ඊමේල් අතින් ලියලා යවලා තියෙනවා. මේක කරන්න බෑ, මට තීරණයක් ගන්න වෙනවා. මම මගේ මාතෘභූමිය ආරක්ෂා කරනවද නැත්නම් ඊශ්‍රායලය ආරක්ෂා කරනවද කියලා. මම මේ තීරණ දෙකෙන් මම ගන්න, මම ජෙනරාල්වරයා විදියට මේ විධානයේ ප්‍රධානියා විදියට මම ගන්න තීරණය තමයි මම මගේ හෝම්ලෑන්ඩ් එක මාතෘභූමිය ආරක්ෂා කරන්නම් මට මේ වැඩේ නම් කරන්න බෑ කියලා. ඔන්න ඔය සිද්ධියෙන් පස්සේ තමයි අර ට්‍රම්ප් මහත්තයා කිව්වනේ මේ මම ගහන්න යන්නේ කියලා, මේ දෙවන ලෝක යුද්ධෙවත් ඔගොල්ලෝ දැකපු නැති විදිය ගැහිල්ලා. එයා හේයිදන් කිව්වා මෙහෙ ඉතින් ගහන්න බඩු තියෙන්නේ නැහැ. ඊට පස්සේ ආ ගැලින්ම ට්‍රොත් එකක් දැම්මා එයාගේ සෝෂල් මීඩියා එකේ. එයා යුද්ධ කරන්නේ ඒකේ දැම්මා ගහන්නේ. අපි සාකච්ඡා වලට යන්න තීරණය කරලා තියෙනවා. දැන් මේ වෙනකොට සාකච්ඡා යනවා. අපි ඉරානයයි ඕමානයයි සාකච්ඡා කරගෙන යන්නේ කියලා හේතුව තමයි අරක. ඒ කියන්නේ ගහලා ගහලා දැන් ගහන්න බඩුනේ, මිසයිල ඉවරයි. ඉතින් ඒක දැනගත්තට පස්සේ ඉරානය කියලා තියෙනවා. අපි ඇමරිකාව එක්ක නම් කොට සාකච්ඡාවක් කරලා නැහැ. අපි ඕමානයයි නම් පොඩි සාකච්ඡාවක් යනවා කියලා. කවුරු කාට බොරු කියනවද අපිට දැන් හොයාගන්න
0: බැරි වෙලා.
1: ඉතින් කොහොම හරි මේ ඇලෙක්සස් මහත්තයාගේ ලියුම මේ වෙනකොට මුළු පෙන්ටගනේම කලබල තියෙනවා. මොකද මේක එලි වෙලා තියෙනවා. දැන් මෙච්චර කාලෙක වුණා අපිට මිසයිල තියෙනවා ඒගොල්ලන්ට නැත්te කියලා. දැන් තමයි අහුවෙලා තියෙන්නේ අපිටයි නැත්te ඒගොල්ලන්ට තියෙනවා
0: කියලා. ඔනෝකයි තින් තත්ත්වය.
1: ඔව් තමයි තත්ත්වය. ඉතින් අපි ලෝකේ වටේ වෙන දේවල් වාර කියනවනේ. ඉතින් අද දවසේ අපේ තියෙනවා DJ night එක. ඔය දේවල් ඉතින් කොහොම වුණත් මං කියන්නේ ඉතින් ඒගොල්ලන්ට ඇලෙක්සස් මහත්තයාට උනත් දැන් මිසයිලත් නැති එකේ කෙලින්ම අපිව ටියුන් කරගෙන අපේ DJ night එක DJ අසහායක ආගෙන ඉන්න
2: තියෙනවා.
1: ඔල්ලෝ ටික නටන්න යුද්ධ කරන්නේ ඇයි?
2: මිසයිලොත් නැතුව නේද? ආස්කූරක් දෙයක් ඕන නම් යවන්න.
1: යවන්න. ඔව්. ඒව අපි කියලා දෙන්න. අපි දන්නවා ආස්කූර යව නැහැ. හරිද? ඉතින් අද ඔන්න එනවා මාතර දිස්ත්‍රික්කයෙන් වගේම කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්.
0: ඕකේ.
1: දිස්ත්‍රික්ක දෙක
2: ගන්න ඕයි මන්ද
1: ඔහෙන් ඔයාලා දන්නේ අපේ මේ අසාමියෝ මාතරෙන් කවුද? මාතර දිස්ත්‍රික්කයෙන් එනවා DJ අනිෂ්ක.
2: මං හිතන්නේ ගැටුම්මවම කිරීමේ චේතනාවෙන් කරන්නේ. ඇත්තටම ජාත්‍යන්තර මේ විශ්ලේෂණය කරලා ඔය මේ අසංකව හිතන්න පන්
1: නෑ ආවට ගියාට මේවා කරන්නේ
2: නෑ. සාරගෙන් IR පිළිබඳව අරගෙන තොරතුරු අරගෙන
0: සාකච්ඡා
2: කරලා මොකද නැත්නම් ඔය ගාල්ලයි මාත්‍රා එකට දාන්න තිබ්බනේ යනකොට දෙන්න ගහ ගන්නවනේ මේ කිවර
1: වෙලාවට ප්‍රශ්නයක්නේ.
2: එතකොට ප්‍රශ්නයක්නේ. ඒකින්ද ආය මේක යන්නේ කුරුණෑගලට වෙන පාරක, ආරක යන්නේ මාත්‍රට වෙන
1: පාරකනේ.
2: ආය කවදාවත් ගහ ගන්න හම්බෙන්නේ
1: නැහැ. අන්න එහෙමයි රටවල්
2: කරන්නේ.
1: ගැටුම් निराකරණය හා කලමනාකරණය ගැන අසංක දන්නවා. මේ විදිහට තමයි කරලා තියෙන්නේ අපේ අසා. දැන් මෙහෙමයි මාතරින්
2: එන්නේ එයා ඇති කරගන්න ගැටුම් निराකරණය කරන්නේ.
1: ඒක කවුරුත් නැහැ. හරිද? ඉතින් මාතර දිස්ත්‍රික්කයෙන් එනවා DJ අනිෂ්ක. ඒ වගේම තමයි කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එනවා DJ ෂෙනු බීට් තමයි එන්නේ. මේ දෙන්න තමයි අද අපේ බැටල් එකට එන්නේ.
0: දකුණේ කොල්ලෙකුයි අතුගල්පුර කොල්ලෙකුයි.
1: අන්න හරි. හරිද? මේ ඔය දෙපැත්තේම දකුණ ඇයටයි අතුගල්පුර කට්ටියටයි
2: අරන් එන්න.
0: දකුණේ කොල්ල තමයි
2: අරන් එන්න ඇඹුල් තියල්.
1: ඔව්.
0: මාළු.
2: අර කො මේ සින්දුවකුත් තියෙන අසංක ප්‍රේමන්තක නේද? අරන් එන්න කියලා. ඉතින් එන්න ඇඹුල් තියල් අරගෙන.
1: ඉස්සතින් එන්න එපා.
2: ඉස්සතින් එන්න එපා. කුරුණෑගලින් අරන් එන්න හොඳ සුවඳල් හාලේ බත.
1: හරි. ඔය
2: කරන් ඇවිල්ලා අපි තුන්දෙනාට
1: දෙන්න. අපි තුන්දෙනා.
2: ඔයගොල්ලෝ DJ
1: කරන්නේ. අපි තුන්දෙනාට ඒ අපි
2: තුන්දෙනාට ඒක දෙන්න.
1: අපි ඒක බලා ගන්න.
2: DJ හරි මොනවාරි කරන්න.
1: අපි ඒක බලා ගන්න. ඔයගොල්ලෝ DJ කරගෙන යන්න. ඉතින් අදරය 9 වෙද්දි. වැඩේට සෙට් වෙන්නේ FM 94.8 න් 95 න්. ඒ වගේම තමයි ඔයාලට පුළුවන් අපේ Facebook live stream එක බලන්න.
0: ඕකේ.
1: මේ පැතර ඇවිල්ලා live stream එක බලන ගමන් vote කරන්න පුළුවන්, react කරන්න පුළුවන්, share කරන්න පුළුවන්. ඔය ටික ඔක්කොම කරගෙන යන්න. ඔය district එකේ දිනවන්න. ඒ විතරක් නෙමෙයි. Sachi with
0: okay.
1: Angel dancing team එකක් තියෙනවා.
0: Angels.
2: ආ ඒගොල්ලෝ කොහෙන්ද එන්නේ?
0: Angels ටිකක් එන්නේ.
1: Angels නේ ඔක්කොම.
2: ඒගොල්ලෝ තනක් තනක් නෑ. ඒගොල්ලෝ දිවි ලෝකෙ.
1: අපේ උඩ තියෙන helipad එකක් තියෙන එක තමයි ඒගොල්ලෝ
2: එන්නේ. හරිද? තෝ මේ දැන් ඔය අපි බලනවානේ අවසට DJ night එක මේ Facebook live එකේ
1: බලන්න හේතු.
2: බලන්න හේතු තමයි ඕවා.
0: පේනවා නේද?
2: පේනවා. පේනින්නේ බලන්න.
1: පේනින්නේ බලන්නේ.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
2: ත්‍රිස්ටෙක් ඕතරයිස් ඩීලා කෙනෙක් ගාවට යන්න
3: දැන් ත්‍රිස්ටෙක් ගාවෝ සේරම තියෙනවද
2: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
4: ත්‍රිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
3: දෙයටයි විනාඩි 25යි දැන්
5: Diva Fresh Daily Alert. එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයක සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද? එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
6: අගෝස්තු 7 වනදා හලාවත පොලාසල.
7: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
8: දැන් පෑනේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0.114.667.222 අමතන්න.
9: මෙල්වා බොක්ස් බාරවල නම, ඝනකම, මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක.
10: ජීවිතයේ අභියෝග ජය ගන්න නිවැරදි මඟ පෙන්වීමක් අවශ්‍යද? මනෝ චිකිත්සක සහ මනෝවිද්‍යා උපදේශක, මනව හැකියා හා සංවර්ධන විශේෂඥ, ජීවිත සහ ව්‍යාපාර පුහුණුකරු, සහතිකලත් මෘදු කුසලතා පුහුණුකරු මිහිරි ජයවර්ධන. අත මම තන්න 0.74.277.8.21
11: දම්රෝ වසර මැද සේල් ග්‍රහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
12: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න නැත්නම් අමතන්න 0.112.125.125
6: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
13: ඔයත් try කරන්න ගන්න විජය ආප පිටි
14: මගේ නම අනුෂා ලක්මාලි මම ඇක්ටිව් ප්ලස් එකට ආවේ පඩි පෙළවත් නැග ගන්න බැරුව මට ලොකු ධන හිස් අමාරුවක් තිබුණා අවුරුදු දෙකක් තිස්සේ මං ගොඩාක් දුක් විඳා ඇත්තටම කියන්න සතුටේ මගේ තිබුණු සියලුම වේදනාවල් දැන් අඩු වෙලා මම හොඳින් මගේ සියලුම වැඩ කටයුතු කරගන්නවා ඇත්තටම කියන්න තියෙන්නේ ඔයාලටත් ඇවිල්ලා බලන්න ගොඩාක් පින් ඇක්ටිව් ප්ලස් එකට මගේ මේ ධන හිස් අමාරුව සුවපත් කරලා දුන්නට
15: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0.71 856 0.956

0: උදේ 8 විනාඩි 31යි අල්ගොටාවම වෙලාව.
1: හරි.
0: හරි.
1: අපි මේ සාරාගේ පොඩි ප්‍රශ්නයක් මේ විසඳ විසඳ හිටියේ.
0: කොම්ප්ලිකේටඩ් නේ.
1: ඔව් ඒවා අපිට විසඳන්න බෑ. මම හිතන්නේ ජනමත විචාරණයක් වගේ පවත්වලා නැත්නම් මහජන අදහස් කැදවන්න පුළුවන් කමිටුවක් වගේ පත්තරලා තමයි ඒක.
0: එතකොට වෙන්න ඕනේ
1: වෙනවා. හරි මේ දැන් මෙහෙමයි. දැන් ඔයාලට මතක් කරන්න දේවල් ටිකක්
0: තියෙනවා.
1: හරිද? ඒ මතක් කරන්න තියෙන දේවල් වගේම තමයි.
0: හරි.
1: ඒ මතක් කරන්න තියෙන දේවල් වලට යන පාර.
0: හරි.
1: පාරේදී අපිට හම්බෙන රටක් තමයි.
0: හරි.
1: චීනය කියලා කියන්නේ.
0: ඕකේ.
1: ඔය මේ චීනය ගැන මේ ටිකේ මුළු ලෝකෙම කතා වෙනවානේ. හරිද? දැන් ඔය අපි කියන යුද්ධවලට නේ ඊට පස්සේ ඔය ලෝකේ පුරා තියෙන විවිධ කාරණාවන් වලට ඔය ලෝකයේම කලබල වෙන යුදමය කාරණාවන් වලට නැත්තම් අපි ඔය කියන්නේ ප්‍රචණ්ඩකාරී සිදුවීම් වලට ඕවට ලොකුවට චීනය සම්බන්ධයි කියලා අපිට පේන්නේ නැහනේ. ඇත්තටම චීනය තමන්ගේ පාඩුවේ තමන්ගේ බිස්නස් ටික කරගෙන ඉන්නවා.
0: අහිංසකයා වගේ ඉන්නවා.
1: හරිම අහිංසක විදිහට ඉන්නවා.
0: කොහෙවත් වැඩිය ස්ටේට්මන්ට්ස් අපිට
1: පේන්නේ නැහැ. එම ලොකුවට මේ දේවල් වලට මැදිහත් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔය එක එක සෝෂල් මීඩියා account අටවගෙන ඒවයේ යුද්ධ කරන්නේ නැහැ. එහෙම අනේ මන්ද ඒ කියන්නේ අපිට චීනය මොනහරි වෙනවා කියලා
0: නැත්නම්
1: මොනහරි කරනවා කියලා පේන්නේ ඉන්න එකම එක්කෙනා නුවා විතරයි. නුවා ඉන්නේ අපි දැනගන්නවා.
0: නියෝජිතයා.
1: නියෝජිතයා අපි නිත්‍ය නියෝජිතයා මේ මහජන චීන සමූහාණ්ඩුවේ නැත්නම් අපි දන්නේම නැහැ මොකුත්. ඇත්තටම මේ වෙලාවේ මේ ලෝකේ ඉන්න අපි කියන්නේ ඔය යුදමය විශ්ලේෂකයි විචාරකයි දේශපාලන විචාරකයි ඔය ඉන්න එක එක විෂය ප්‍රාමාණික බුද්ධිමතුන් ඉන්නවනේ. මේගොල්ලෝ කියන කතාව තමයි චීනය ගැන කොහොමද දන්නවද ඒගොල්ලෝ කතා කරන්නේ
0: කොහොමද?
1: The country that wins without firing a single bullet.
0: Right. හරිනේ.
1: හරිනේ. ඒ කියන්නේ රටක් එක බුලට් එකක්වත් ෆයර් කරන්නේ නැතුව මේ

0: පත්තු කරලා නැහැ. ඒ කියන්නේ මේ මේ ලෝකේ ඉස්සරහ පත්තු කරලා නැහැ. එහෙම පත්තු නොකර එක සිංගල් බුලට් එකක් හරි තමන්ගේ අවියකින් නිකුත් කරන්නේ නැතුව මේ වෙලාවේ දිනපු රටක් ඉන්නවා නම් ඒ රට තමයි චීනය කියලා කියන්නේ. එහෙම දින්නේ කොහොමද? ඒ තමයි ආර්ථිකය. තමන්ගේ මාකට් එක, තමන්ගේ චීනේ නැත්නම් මේඩ් ඉන් චයිනා කියන නම මුළු ලෝකෙම බ්‍රෑන්ඩ් එකක් බවට පත් කරා. ඒ බ්‍රෑන්ඩ් අතර මේ වෙනකොට මුළු ලෝකෙටම හිසරදයක් වෙලා තියෙන චීන බ්‍රෑන්ඩ් එක තමයි BYD කියලා කියන්නේ. හරිද? ඉතින් ඒක නිසා තමයි අපිත් ඔයාලට BYD ගැන මතක් කරන්නේ. BYD මේ වෙනකොට ලෝකේ ඒ වාහන නැත්නම් අපි කියන ඔටෝමොබයිල් කියන වෙළඳපොලේ තමන්ගේ මාක් එක තියලා ඉවරයි. ඒක ආයේ කාටවත් හොරකම් කරන්න හරි ඒක හොලවන්න හරි ඒක මොනාවත් කරන්න බෑ. හරිද? ඒක නිසා තමයි අපි කියන්නේ අන්න අපිට මැසේජ් එකක් දැන් එව්වා චීන ගැන. කාටවත් බුලට් පත්තු නොකරට මොකද්ද ලස්සන ඒකේ තිබ්බ ලස්සන කොටේෂන් මේ මොකද්ද තිබ්බ කොකොකොකෝ
1: මේ තියෙන්නේ
0: කෝට් කරලා තිබ්බ ලස්සන එකක්. මේ තියෙන්නේ කාටවත් පත්තු නොකර අනුන්ට පත්තු කරන්න විකුණනවා කියලා තියෙනවා. මේ ඇත්තටම ඒගොල්ලෝ ආර්ථිකය තමයි තමන්ගේ මේ මුල් තැන සෙන්ට් එක බවට පත් කරගෙන තියෙන්නේ. ඒගොල්ලෝ ඒක යුද්ධවලට පැටලෙන්නෙත් නැත්නම් ඉතින් ඒ ආර්ථික ගමන යද්දි ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ්ස් වලට ඒගොල්ලෝ ලෝකේ වෙනම මාකට් සදාගෙන යනවා. ඉතින් ඒ වගේ බ්‍රෑන්ඩ් එකක් තමයි BYD කියලා කියන්නේ. මේ අකුරු තුන Build Your Dreams කියලා කියන්නේ. ඉතින් ඔයාටත් පුළුවන් ඔන්න BYD වාහනයක් වාගේ කරගන්න හරිම පහසුවෙන්. ඉතින් මුළු ලෝකෙම මේ වෙනකොට වාහන ශාස්ත්‍රය නැත්තම් අපි කියනවා මේ EV vehicle field එක ගත්තට පස්සේ BYD කියලා කියන්නේ අංක එකේ බ්‍රෑන්ඩ් එක. ඉතින් ඔයාටත් වාගේ BYD එක දැන් වෙන් කරගන්න පුළුවන්. මෙච්චර කල් වාට ප්‍රශ්නයක් තිබ්බේ BYD එකක් ගන්න යද්දි මුදල් කියන කාරණාව නම් ඒක ඉස්සරහට මෙන්න අපිට ආසයි ගන්න. හැබැයි කෝ සල්ලි කියලා හිතනවානේ.
1: මෙච්චර ගාණක් එක සැරේට දෙන්නේ කොහොමද
0: කියලා හිතනවානේ පොඩි ආ. එහෙම එනවනේ එක. මේ දැන් එහෙම හිතන්න ඕනේ නැහැ. හරිද? ඔයා රාජ්‍ය සේවකයෙක් නම් ඔන්න ඔයාට පුළුවන්කම තියනවා BYD ගරුසරු වෙතින් කෙලින්ම පහසුවෙන් මාසික වාරිකයක් ගෙවලා ඔයාගේ BYD එක අයිති කරගන්න. හරිද? ඊට පස්සේ ඔයාට මන්ත්ලි පේමන්ට් එක විතරක් නෙමෙයි. ඔයාට මාසිකව ගෙවාගෙන යන වැඩේ විතරක් නෙමෙයි. වාහනය මිලදී ගන්න දිනේ ඉඳලා සර්විසස් පහක් නොමිලේ හම්බ වෙනවා. ඊට පස්සේ ඔයාට ලංකා බැංකුවෙන් ලීසින් වාරික සැලසුමක් හම්බ වෙනවා.
1: ඕකේ.
0: ඒ කියන්නේ අතේ සල්ලි නැත්නම් ඔයාට ලීස් එකක් දාලා වාහනය ගන්න පුළුවන්. ඊට පස්සේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් වෙතින් ඔයාට රක්ෂණ ආවරණයක් හම්බ වෙනවා. ඒ වගේම තමයි නොමිලේ හෝම් චාර්ජ් එකක් වගේම වාහනේ ලියාපදිංචි කිරීමේ හැකියාවත් හම්බ වෙනවා. මේ ඔක්කොම නොමිලේ. ඊට අමතරව තමයි මාසික වාරික ගෙවාගෙන ඔයාගේ වාහනය ඔයාගේ කරගන්න පුළුවන් හැකියාව තියෙන මේක BYD ඕනම මාදිලියේ වාහනයකට වළංගුයි. ඒ කියන්නේ එක මාදිලියක් කියලා නෙමෙයි ඔයා කැමති මොඩල් එක වාහනයක් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් කතා කරන්න 0112 125 125 කියන නම්බරකට 0112 125 125 කියන නම්බරකට මොකද BYD කියන්නේ? දැන් අද ඔයාට BYD වාහනයක් ගෙදර අරන් ආවට පස්සේ ඒට වෙද්දි කම්පැනි හොයාගන්න නැති වෙන බ්‍රෑන්ඩ් එකක් නෙමෙයි. මේ වෙනකොට ඒගොල්ලෝ මුළු ලෝකෙම අපි කියවන ඔටෝමොබයිල් වෙළඳපොළ මාකට් එක විශේෂයෙන්ම EV මාකට් එක අල්ලල ඉවරයි. මොකද චීනේ ලෝකෙ දිනන්නේ බුලට් ෆයර් කරන්නේ නැතුව නිසා.
1: රයිට්. හරි දැන් අපි ඔයාලට මේ ඇල්ගොරිතම් ගොඩක් වෙලාවට කියන්නේ හැමතිස්සෙම කියන්නේ ඔයාලට වාසි වෙන දේවල් දැන් BYD එකක් ඔයාලට එක සැරේට ගන්න බැරි නම් ඔන්න ගන්න
0: විදිහට ටික ටික ගෙවාගෙන යන්න ගන්න විදිහට කියලා දුන්නා.
1: දැන් ඔයාලට gedara වගේ අප්ග්‍රේඩ් කරන්න ඕන නම් gedara washing machine එක කැඩිලා නම් sofa එකේ ඔය gedara ඉන්න බව්වෝ එහෙම නැගලා අපේ gedara ඉන්න බව්වෝ 8 දෙනෙක් හිටියා. අජේ හරිද? ඒ කාලේ ඉතින් සෝෆා ගැන හිතන්න දෙයක් නැහැ නේ. ඒක විනාශ වෙලා තිබ්බේ.
0: ඒ කියන්නේ ඕගොල්ලෝ ඒගොල්ලන් ඇති කරාද? ඒගොල්ලෝ විසින් ඕගොල්ලන් ඇති කරාද?
1: ඒ පොඩි ප්‍රශ්නයක් ඒක. ඊයුනට ඉතින් දම්රෝ එකට ගිහිල්ලා සෝෆා එකක් ගන්න පුළුවන් නිසා ඒගොල්ලන්ට ඉන්න ඇරියා. ඒගොල්ලන්ට එකක් වෙන් කරා. ඊට පස්සේ අපි ගිහිල්ලා දම්රෝ එකකින් අරගෙන ආවා සෝෆා එකක්. සැපට හොඳට වාඩි වෙලා ඉන්න. ඉතින් ඕගොල්ලන්ටත් එහෙම ගෙදර අප්ග්‍රේඩ් කරන්න ඕනේ නම් වෂින් මැෂින් එක වෙන්න පුළුවන්, ෆ්‍රිජ් එක වෙන්න පුළුවන්. ඔය ෆ්‍රිජ් එකත් ගොඩක් කල් පාවිච්චි කරන පරණ ෆ්‍රිජ් එකක් නම් අජි කරන්ට් එක ගොඩක්
0: යනවා.
1: නොදැනුවත්ව වාගේ කරන්ට් බිල වැඩි වෙනවා නම් ෆ්‍රිජ් එක වෙන්න පුළුවන් හේතුව.
0: ඔව් ඒකෙන් හින්දා තමයි අපි මේ වට කියන්නේ ඉන්වර්ටර් ශීතකරණයක් ගන්න කියලා. ඉන්වර්ටර් තාක්ෂණයත් එක්ක එන. දැන් ඔයාට දම්රෝ එකට ගියොත් ඉන්වර්ටර් තාක්ෂණයෙන් එන ශීතකරණයක් ෆ්‍රිජ් එකක් 120ක වට්ටමක් එක ගන්න පුළුවන් හැකියාව තියෙනවා.
1: රයිට්.
0: ඒ වගේම තමයි මුළු ලංකාවම දන්න ඩම්රෝ වොෂින් මැෂින් එකක් වාට 115ක වට්ටමක් එක ගන්න පුළුවන්.
1: ඕකේ.
0: දිගුකල් පවතින ඩම්රෝ ෆෝම් මැට්‍රස් එකක් වාට 115ක වට්ටමක් එක ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා.
1: ඕකේ.
0: ඒ කියන්නේ වාට ඩම්රෝ වොෂින් මැෂින් එක ගත්තත් 115ක ඩිස්කවුන්ට් හම්බෙනවා. එහෙම නැතුව ෆෝම් මැට්‍රස් එක ගත්තත් 115ක ඩිස්කවුන්ට් එකක් ගන්නවා. ඔය දෙකම එපා කියලා ආගියොත් ඉන්වර්ටර් ශීතකරණය ගන්න වාට 120ක වට්ටමක් දෙනවා.
1: හරිද?

0: ලංකාපුරාම තියෙන දම්රෝ ප්‍රදර්ශනාගාර වලින් ඔයාලට පුළුවන්කම තියෙනවා මේ ඩිස්කවුන්ට්ස් ගන්න. එහෙම නැත්නම් මෙගා ප්‍රදර්ශනාගාර තියෙනවා ලංකාපුරාම කොල්ලුපිටියේ නුගේගොඩ කටුබැද්ද රාජගිරිය වත්තල ඊට පස්සේ මහනුවර කුරුණෑගල ගාල්ල රත්නපුර අනුරාධපුර මාතර ගම්පහ කිරිබත්ගොඩ මේ හැමතැනම තියෙනවා. ඉතින් යන්න ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් ඔන්න මාස 36ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ ක්‍රමයටත් ඔයාට ඕන දේවල් ගන්න පුළුවන් හැකියාව තියෙනවා දම්රෝ එකෙන්.
1: ඕකේ. ඊට පස්සේ ඔයාට www.damro.lk එකට ගිහිල්ලා යන්න කලින් බලන්න පුළුවන් මොනවාද ඒගොල්ලෝ තියෙන ඔප්ෂන්ස්
0: කියලා. ඔප්ෂන්ස් කියලා.
1: රයිට්. දැන් අද ෆ්‍රයිඩේ නේ ඇටි.
0: හරි.
1: අද මම ඕගොල්ලන්ට නූඩල්ස් හදන ඉදී කියලා දෙන දවස. හරිද?
0: DJ night කියලා කියන්නේ අපි නූඩල්ස් තමයි කන්නේ රෑට.
1: නූඩල්ස් තමයි අද රෑට කන්නේ. හැබැයි විජේ නූඩල්ස් කන්න ඕනි. නැත්නම් වෙන නූඩල්ස් කාලා බෙරි වෙලා මූඩ් එකත් බෙරි වෙලා එහෙම DJ අහන්න බෑනේ. පොඩක් ෆන් එකේ ජොලි කන්න පුළුවන්, පොඩක් සැරට කන්න පුළුවන් නූඩල්ස් එකක් වෙන්න ඕනි. ඒක නිසා තමයි වාට කියන්නේ WP ලාංඡනය බලලා බෙරි නොවී හදාගන්න, බෙරි නොවී කන්න විජේ නූඩල්ස්ම ගන්න කියලා. අද රැටිදි නූඩල්ස් එක හදාගන්න නේද?
0: අනිවාර්යෙන්ම මේ નિયම ස්වාභාවික අමුද්‍රව්‍ය දාලා තමයි විජේ නූඩල්ස් හදලා තියෙන්නේ. ඉතින් ඕන කෙනෙක්ට හදාගන්නත් පුළුවන් හරිම පහසුවෙන් ලේසියෙන්. ඒක හින්දා අද රැට DJ night එක තිබ්බ නැතා කමන්නේ. ඒකට විතරක්ම නූඩල්ස් හදන්නේ නෙමෙයි. දැන් ඕන. දැන් හිතනොත් අද දවල් වෙද්දි ඔෆිස් එකේ කට්ටියට නූඩල්ස් ගන්න ඕනේ කියලා. විජේ නූඩල්ස් ගන්න. හැබැයි WP ලාංඡනය බලලා.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: Udayatai Vinadi 44 dan
2: Editarava Apakshapativa Satyavadiva Senin Esenin Pravruti Obaveta Genena Net News Den Nava Muhunuwarakin Obaveta Net News Janathawa Vishwasa Karana Satya BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
3: දම්රෝ වසර මැද සේල්. සෝෆා සඳහා විශේෂ වට්ටම්. සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
4: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවන් චිකන් රස සෝයා මීට්
5: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න ද පැලස් ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙක් වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 රයිම් රෙසිඩෙන්සිස්
6: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සවිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටපර ලැබෙන ඉහළම ණය මුදල දැන් DCC කල්සරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සානදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. දැඩි විස්තර 0112352 අමතා හෝ ළඟම පිහිටි DCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළ වේ. DCC බැංකුව ඔබේ වර්ධනයට.
7: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
8: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයගේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක්ද එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම ස්ට්‍රින් ෆයිටර් තාක්ෂණය සමග එන නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ් ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට
9: අගෝස්තු 7 වනදා හලාවත පොලහසල
8: වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම. වව්! ලක්ෂ ගාණක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
10: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
3: ඩම්රෝ ඉන්වර්ටර් ශීතකරණ 120ක වට්ටම් 90000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනයේ ඒකක 15ක් පමණ සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
11: තලප හැලප රොටි බිට්ටු ඇඟට ගුණට බදමට විජේකින් අරන් ආවේ හොඳම කුරක්කන් එක
12: එදා රටක් සම්බලගෙන වූ අපේ කුරක්කන් මෙදා නියම ප්‍රමිතියට විජය ප්‍රොඩක්ට්ස් වෙතින් විජය කුරක්කන් පිටේ ලෙඩ නැති රජ කෑමකට
13: සුඛෝපභෝගීත්වයට නව අර්ථයක් ඩෙන්සා නවීන තාක්ෂණයේ කළ ඩෙන්සා B5 සහ ඩෙන්සා B8 ප්‍රීමියම් SUV රට අත්විඳීමට අල්ටය ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න නැතිනම් 0112125125 අමතන්න
14: Meltol හිස රතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol පැරසිටමෝල් විශේෂයකි

0: උදේ 8 විනාඩි 51යි අල්ගොතාවම වෙලාව.
1: අපි මේ ටෙස්ටින් කර කර හිටියේ.
0: මේ
1: ලොකු සවුන්ඩ් මොනිටර්ස් දෙකක් දාලා තියෙනවා අපේ DJ night එකට.
0: ඔව්.
1: මේ ඒක පොඩ්ඩක් ටෙස්ට් කරන්න
0: ගමන් ගියේ
1: බේස් එක ට්‍රබල් එක ඕවා තියෙන්න බෑ ගානට.
0: ඔව් එහෙනම්.
1: මොකද අපි අසාට ඕනේ අර දෙදරන ඩික් ඩික් ඩික් ඩික් බස් එක යද්දි වගේ.
0: ඔව්.
1: තමයි බස් වලත් තියෙනවනේ මං ඊයේද කොහෙද බස් එක ඉඳගත්තා සීට් එක යටින් ආවේ ඩික් ඩික් ඩික් ආවේ යටින්. සමහර ඒවා දෙනවා උඩින් එනවා එහෙම තියෙනවා.
0: DJ එක එනවා
1: කියලා. සමහරවිට සින්දුවේ වචන වෝකල්ස් නැහැ ඩික් ඩික් ඩික් ඩික් ගගගේ බයින තැනට නිකන් යන්න පුළුවන්.
0: එහෙම වෙනවා.
1: එහෙම වෙනවා. ඉතින් පොඩ්ඩ ඒක බැලන්ස් කර කර හිටියම මේ බෑ මේ අසාට මේ වචන ඇහෙන්න ඕන.
0: ඔව්.
1: ඒ කියන්නේ අර්ථ රසයයි ශබ්ද රසයයි දෙකම එකපාර ඕන. ඩික් ඩික් විතරක් තිබ්බොත් අමාරුයි
0: නේ. දැන් ඔයගේ නේබර් කෙනෙක් හිටියොත් මාර ප්‍රශ්න කරනනේ.
1: ඩික් ඩික් ඩික් ගාන. නිකන් හිතන්න රෑ හොඳට මහන්සි වෙලා වැඩ කරලා ඇවිල්ලා ඔයා නිදිය ගන්නවා. හිතන්න ඔයාගේ ගෙදර තියෙන දම්රෝ ෆෝම් මැට්‍රස් එක දාගෙන ඔයා නිදිය ගන්නවා. නිදිය ගත්තට පස්සේ ඩික් ඩික් ඩික් ගාලා අහලපාලින් නිකන් කන ළඟ
0: එහා පැත්තේ වගේ
1: කන ළඟ බෑන් ගානවා ඇහෙනවා. නිදිය ගන්න බෑනේ.
0: ඒක
1: සාමකාමී වටපිටාවක් නෙමෙයිනේ.
0: ආයුධේ නැගිටලා යද්දි එතකොට සොම්බි කෙනෙක් වගේ තමයි යන්නේ.
1: මෙහෙමයි ඉතින් ඉඳලා හිටලා පාටියක් තියෙන්න පුළුවන්. නිකන් ෆ්‍රයිඩේ නයිට් එකට වගේ අපේ DJ නයිට් එක එහෙම හලපාලා ආනවා වෙන්න පුළුවන් කට්ටියම සෙට් වෙලා. අපි කියන්නේ එහෙම නෙමෙයි. අපි කියන්නේ මේ දෛනික දිනචර්යාවේම හැමදාම මේ සතිය දවස් 7ේම ඩික් ඩික් එකක් ඇහෙන්න ගත්තොත් හලපාල ඉන්න අය සද්දෙන් සින්දු දාන්න ගත්තොත් ඒක වාගේ නිදහසට ලොකු බාධාවක්.
0: අනිවාර්යෙන්.
1: හරිද? ඒක නිසා තමයි අපි කියන්නේ ඔයා ජීවත් වෙන්න තැනක් හොයද්දි, ගෙයක් දොරක් හදද්දි, අපාර්ට්මන්ට් එකක් ගනිද්දි, වටේ ඉන්න කට්ටිය ගැන හොඳ රිසර්ච් එකක්, බෑග්ග්‍රවුන්ඩ් චෙක් එකක් කරන්නම ඕන. ඉතින් ඒක නිසා තමයි අපි වට කියන්නේ ද පැලස් එකට යන්න කියලා, ගම්පහ ද පැලස්. ඔන්න දැන් ඔයාට අපාර්ට්මන්ට්ස් වෙන් කරලා තියෙනවා. හැබැයි ලොකු ප්‍රමාණයක් නෑ. මොකද කට්ටිය අරගෙන ඉවරයි. ඒ දන්නවද එහෙම කට්ටිය ඉක්මනින් ගන්න හේතුව? අපි අර කියපු විදිහට ඩික් ඩික් ඩික් වගේ කිසිම බාධාවක් එන්නේ නෑ. නෑ. මේ ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. මේකට කියනවා ලස්සන නමක්.
0: රයිට්.
1: මේක කමියුනිටි එකක්.
0: ඕකේ.
1: ඒ වචනය ඇතුලේ ලොකු බරක් තියෙනවා සාර. කමියුනිටි එකක් කියලා කියන්නේ ප්‍රජාවක්. ප්‍රජාවක් කියලා කියන්නේ මේ නිකම්ම කට්ටියක් මේ එකතු වෙලා ජීවත් වුණාට ඒක ප්‍රජාවක් වෙන්නේ නැහැ. ඒ ප්‍රජාව ඇතුලේ අපි කියන්නේ අර එම්පති එකක් තියෙන්න ඕනේ. අනිත් කෙනා ගැන තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. අනිත් කෙනා ගැන එයාට දැනෙන්න ඕනේ. මේ එයා දුකකින් නම් ඉන්නේ ඒක දැනෙන්න ඕනේ. එයා ගෙදර ළමයි ඉන්නවා නම් පාඩම් කරනවා නම් ඒ ලෙවල් එනවා ළඟ නේ. කොල්ලෝ කෙල්ලෝ ටික එයා ගෙදර පාඩම් කරනවා.
0: ඔව් අපි සද්ද කරන්න හොඳ නැහැ.
1: සද්දෙන් අහන්න හොඳ නැහැ. අපි net fm අහන පොඩ්ඩක් අඩු කරලා තමයි අහන්නේ. එයා පැත්තේ ඉන්න අයට බාධාවක් වෙන්න හොඳ නැහැ. අන්න එහෙම එක්කෙනා එක්කෙනා ගැන හිතන්න පටන් ගත්තම තමයි ඒක කමියුනිටි එකක් වෙන්නේ.
0: ඉතින්
1: එහෙම කමියුනිටි එකක් තමයි මේ ප්‍රයිම් ළඟ ද පැලස් කියලා කියන අලුත්ම අපාර්ට්මන්ට් ප්‍රොජෙක්ට් එක. ඉතින් රුපියල් මිලියන 25 ඉඳලා වාටත් පුළුවන්කම තියෙනවා ඔයාගේ අපාර්ට්මන්ට් එක වෙන් කරගන්න. ප්‍රධානම හේතුව තමයි මේක නුවර පාරට හරිම ළඟින් තියෙන මීටර් 100 ක විතර දුර. ඒ වගේම තමයි වාට බොහොම ඉක්මනින් ගම්පහ ඉදලා කොළඹට එන්න පුළුවන් හැකියාව තියෙන ප්‍රවාහන පහසුකම් හැමදේම තියෙනවා. ඒ හැමදේම එක්ක අපි අර කියපු බොහොම නිස්කලංක සැහැල්ලු වටපිටාවක ජීවත් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා මේ අපාර්ට්මන්ට් එක ගත්තොත්. ඉතින් කෝල් එකක් දෙන්න 0710 613 2 3 0710 613 2 3 නම්බර් එකට.
0: ඕකේ. දැන් අචි යාට අපි මේ නිවුස් වලින් හැමතිස්සෙම ඔයාලට අප්ඩේටඩ් වෙලාවට නිවුස් අරන්
1: එනවානේ.
0: ඒ වගේම තමයි වෙලාවට අරන් ආවට වැඩක් නැහැ. හරි නිවුස් ගේන්න නැත්නම් නිවැරදි තොරතුරු ඔයාලට දෙන්න නැත්නම් වැඩක් නැහැ. ඉතින් අපි හැම නිවැරදි තොරතුරු ගෙනල්ලා වෙලාවට ඔයාලට ඒ දේවල් කියලා ඕගොල්ල නිසා අපි අංක එකට ඇවිල්ලා.
1: ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ නිවැරදි සහ සත්‍ය වාර්තාකරණය කියන එක අපිට අලුත් දෙයක් නෙමෙයි. අවුරුදු 21ක් පුරාවට අපි කරපු දෙයක්. ඒ ජනතා විශ්වාසයත් එක්ක ඔන්න net news නවතම සමීක්ෂණ වාර්තාවලට අනුව අංක 1 ප්‍රවෘත්ති සන්නාමය බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් දිනපතාම උදෑසන 6:45ට මධ්‍යාහන 12ට වගේම සවස 6:30ට net news ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයන් වලට සවන් දෙන්න. ඒ වගේම තමයි ඔයාට පැයෙන් පැයට ලෝකය ගැන දැනගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. net news YouTube එක තියෙනවා. යන්න සබ් කරන්න. ඒ වගේම තමයි net news Facebook channel එක තියෙනවා. ඔයාට පුළුවන් follow කරන්න. ඒ වගේම අපේ net news website එක තියෙනවා. මේ හැම දෙයකින්ම ඔයාට පුළුවන් අලුත් වෙන ලෝකේ වෙනස් වෙන ලෝක ගැන මේ දැන් අප්ඩේට් වෙන තොරතුරු මේ දැම්ම දැනගන්න.
0: රයිට්. ඊත් එක මතක් කරනවා අද Friday නේ weekend එකේ ගෙදරට කට්ටිය එනවා ඇති. ඔයා ස්පෙෂල් මොන හරි කෑම හදන්න බලාගෙන
1: ඇති.
0: ඒක නිසා යන්න කසාගේ green supermarket එකට. මාකට් එකට වඩා දේවල් අඩුවට ගන්න, fresh දේවල් ගන්න. ඔයාට යන්න පුළුවන් කසාගල green supermarket එකට. දැන් තියෙනවා අතුරුගිරියේ මුල්ලේරියාව, ගනේ මුල්ල, නාරම්වල, ගම්පොළ,
1: මාතලේ තියෙනවා. ඉතින් මේ ඕනතනකින් ඔයාට පුළුවන් ඕන කරන දේවල් ගන්න. යන්න ළඟම තියෙන කසාගල green supermarket එකට.

0: FM Anupaha Anu Hatrai Dashama Atta Net FM Divaina Pura
1: Udaya Time Yani Panas Atai Dan
2: Wasara Visi Ekak Pura Satya Samagin Janata Vishwase Dinu Net News Shakti Matwa Idriyata
3: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
4: ताम्रो वासर में द सेल सोफा सदा विशेष वाट्टम कल पावती ने सुअ पहासुएं युत सोफा हैटनम दहा सिसिटर सियलुम ताम्रो प्रदर्शन आगारवली
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
6: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට, දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
7: ඒ news දැන් පරණයි. එදිනෙදා කුණු පැලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
8: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. අමතන්න 0.112125
9: ඔබේ විශ්‍රාම වැටුපර ලැබෙන ඉහළම ණය මුදල Grand DSCC කාර් සරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග අවසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. කොන්දේසි අදාළ වේ. DSCC බැංකුව ඔබේ වර්ධනයට
4: Damro Wasara Meda Sale Kema Mesa Kattala Sadaha Vishesha Vattam Devamaya Kema Mesa Kattala 87000 sita Damro Wagakimakta Sahithawa
3: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
10: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවන කළ මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න අපේ වෙතකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවන කළ ආයුර්වේද 0.47 31 33 540
0: FM Anupaha 94.8 Net FM Divaina Pura
11: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
12: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිදීමේදී 13%ක් සහ ජේෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LP ස්ථාවර තැන්පතු Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි
13: දෙනමයි විනාඩි 2යි දැන්

0: 104.8 දිවයින පුරා කවදත් අලුත් කාගෙත් net
1: කවදත් අලුත් කාගෙත් net
2: බයෙන් බය අලුත් වන අලුත් පැය විපස්සමා net news
3: ආයුබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය net news සමග මම කේසර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වයත් සමග කුරුවිට බන්ධනාගාරයේ ආරක්ෂාව තර කර ඇති බව පොලිසිය පවසනවා. ඒ අනුව පොලිසිය පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදාව එම බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. උට්ල මහතා පැවසුවේ. කුරුවිට බන්ධනාගාරයේ පළමුව උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණේ ඊයේ රාත්‍රියේදී. එය පාලනය කිරීමට බන්ධනාගාර නිලධාරීන් ඊයේ රාත්‍රියේම සමත් වුණා. කෙසේ වෙතත් අද උදෑසන යලිත් කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාවයක් හටගත් බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. එය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කර තිබෙනවා. මීළඟ නිවුස් පෙරවරු 10ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2: FM අනුපහ FM 94.8 net FM

0: උදේ 9යි විනාඩි 8යි යල්ගොටාම වෙලාව. ඔය දෙන්නට ඉන්නවද මේ? එහෙම ඇස් දෙක දැක්කාම
1: විශ්වාසවටනවා. මගේ හිත තිස්සෙම ඇස්
0: එන අයද? කටින් ඉන්නවද?
1: අපි මේ දැන් යම් පොඩ ඉස්සරහට දැන් මේ අවස්ථාවේදී
0: නුවා ඇහුණද? නුවා හිත ගැස්සෙන කට්ටිය ඉන්න. නුවා ඉන්න සද්ද නැද්ද? දැක්ක
2: මම ගැස්සුනොත්
0: හරි නෑනේ. එතකොට
1: ගැස්සෙනවා.
0: මේ දෙන්න හරි කපටි. ඕගොල්ලෝ මේ මැසේජ් එවනවා ටී නුවා කිය.
2: ඔව් ඉතින් නැතු
1: කොහොමද හරි වාගියන්
2: කියලා එවන්නේ
1: මේ වෙලාවට. අසා කියලා එවන්න, ජානියා කියලා එවන්නද කොහොමද එවන්නේ?
0: මේ මිනිස්සු ඉතින් වෙන හරි අහිංසක පොඩි ළමයි දෙන්නේ.
2: ශ්‍රාවකයන්ට තේරෙනවද මිනිස්සුන්ගේ අවංක හැටි?
1: දැන් බලන්න ඔය ප්‍රශ්නේ අහපුලි අපි ගොළු වෙච්ච විදිය. අපිට නෑනේ කිසිම මේ ගැන
0: හදේකීමක් නෑ.
1: උත්තර එහෙම අපිට ඒක තේරෙන්නේ නෑ. හැඟීම මොන වගේද ගැස්සෙනවා එහෙම නෑ.
0: මට කියන්න තියෙන්නේ කියලා විතරයි.
1: අපි ඉතින් මේ ගැස්සෙන්නේ පිටිපස්සෙන් ඇවිල්ලා හෝන් එකක් ගෙකුත් තමයි කවුරු හරි.
2: BYD එකක් එනකොට ඒත් ඉතින් ගැස්සෙන්නේ
1: නැහැ. මතක් එන්නේ නැහැ. අන්න මේ පැත්තට අපේ කොල්ලෙක් මැසේජ් එකක් දාලා
0: යසිරු
1: කියනවා කොල්ලෝ දෙන්නට බනින්න
0: එපා.
1: දැක්කනේ අපේ කොල්ලෝ හැමතැනම ඉන්නවා.
2: අපි දාලා ඉන්නේ.
1: ආයි දාලා ඉන්නේ කොල්ලංග.
0: සකීයක් දුන්නද?
1: හා යසිරුටද? යසිරු ඔයා කියන්නේ යසිරු. එහෙනම් මේ වෙලාවේ කියන්න අපේ බීම දුන්නද කියලා මොකද දුන්නා නම් කියන්න.
0: හරි.
1: මේ දැන් මේ ඔය බන්ධනාගාර ප්‍රශ්න, සිරගේවල් ප්‍රශ්න මේ ටිකේ ඇහෙනවනේ. ඒ කියන්නේ හවසට එකක් ඇහෙනවා, උදේට තව එකක් ඇහෙනවා. එහෙම ඇහෙනවනේ අපිට එක දිගට. මම නිකන් මේ බැලුව පොඩ්ඩක් මේ ලෝකේ කොහොමද මේ ගැන මේ බන්ධනාගාරගත කිරීම, සිරගත කිරීම ගැන කතාව යන්නේ කියලා. මේ නෝවේ කියන රට ගැන අපි ටිකක් කතා කරනවානේ මේ වගේ දේවල් වල. ඒගොල්ලෝ හරි අමුතු වැඩනේ කරන්නේ. අපි ඒ කියන්නේ කරන්න අපිට හිතන්නවත් බැරි විදිය දේවල් නේ ඒගොල්ලෝ කරන්නේ. ඔයා දන්නවද මේ නෝවේ රාජ්‍යයේ අපරාධකරුවන් මේ කියන්නේ මේ දරුණු අපරාධකරුවන් ඇතුළුව ගොඩ දෙනෙක්ව ඒගොල්ලෝ මේ අපේ විදිහට සිරගත කරන්නේ නැහැ.
2: නෝවේ
1: රජය එක් සිරකරුවෙක් වෙනුවෙන් මේගොල්ලෝ කියනවා වසරකට ඇමරිකානු ඩොලර් 130,000කට වැඩි මුදලක් වැය කරනවා.
2: 130,000ක් යංකෝ හිරේ නෝවේ
0: ඇමරිකානු ඩොලර්
2: නෝවේ කියන්නේ යන්නේ නම් නැහැ කියන එකනේ.
1: ඔව් යන්නේ නම් නෝවේ. හරිද මේ? දැන් ඒක හරි ප්‍රශ්නයක් නේද? ඒගොල්ලන්ට TVs තියනවලු, ඒගොල්ලන් විවිධ දේවල් වලට පුරුදු කරනවලු. හැබැයි ඒගොල්ලෝ රටේ ආර්ථිකයට සෑහෙන දායකත්වයක් දෙනවලු, විවිධ දේවල් නිෂ්පාදනය කරනවලු.
2: කකා මොනවද කණ්ඩ බොණ්ඩ දීලා රටේ බදු සල්ලි වලින් කූඩු කළා.
1: ඔව්. ඇතුළේ බිස්නස්
2: කරන්නේ නෙමෙයි. මුලෙක් උනත් මේ කූඩු කළා, කුකුල් කැම ටිකක් දාලා ගත්තෙන් පස්සේ දවස් 45කින් ආර්ථික කාරණයක් නේ.
1: කාරණයක් නෙමෙයි.
2: නේද? ඔව්. නියාර කියන්න ඕනේ නැහැනේ.
0: ඇයි බිද්ද?
2: ලෝක
1: අපරාධකාරීන්ට නැත්තම්
2: දඩුවම්සාගල සුපර් මාකට් එකට ගියනම්
1: බලාගන්න පුළුවන්.
2: හරිද?
1: ඉතින් කාරණා දෙකක් තියෙනවලු ලෝකේ. එකක් තමයි මේ රිට්‍රිබියුෂන් කියලා කියන්නේ. ඒ කියන්නේ මේ කරපු වැරද්දට සරිලන දඩුවමක් දෙන එක. හරිද? අනිත් එක තමයි රීහැබිලිටේෂන් කියලා කියන්නේ. පුනරුත්ථාපනය කරන එක. නෝවේ කියනවා වඩාත් වාසි මේ පුනරුත්ථාපනය කරන එකලු. දැන් අර අපි කිව්වනේ අගයක් ඩොලර් 130,000කට වැඩි මුදලක් වසරකට එක සිරකාරයෙක් වෙනුවෙන් වියදම් කරනවා කියලා. ඒගොල්ලෝ විශ්වාස කරනවා. සා ඒගොල්ලෝ කියනවලු මෙහෙම වියදම් කරන එක දැන් අපිට බැලුවම ලොකු ගාණක් නේ ඩොලර් 130,000ක් කියන්නේ. ඒගොල්ලෝ කියනවලු මේ වැඩි මේ ප්‍රොසෙස් එක හරියට කරොත්, හරියට නමට විතරක් මේ පුනරුත්ථාපනය එහෙම නෙමෙයි, හරියට කරොත් අපිට අනාගතයේ ඇති වෙන්න පුළුවන් වියදම් සෑහෙන ප්‍රමාණයක් ඩොලර් බිලියන ගානකින් අඩු කරගන්න පුළුවන්ලු. උසාවි කටයුතු වලට, පොලිසියට වියදම් කරන මුදල,
2: සිවිල් ආරක්ෂක කටයුතු වලට,
1: සිවිල් ආරක්ෂක කටයුතු වලට, රටේ ආරක්ෂක නඩු අබ වලට,
2: පැය
1: ගානට, හරි මිනිස්සුන්ගේ පැය ගානට, මේ ඔක්කොටම වියදම් කරන මුදල අපිට මේ 130,000 වියදම් කරලා අඩු කරගන්න පුළුවන්ලු. ඒක මේ අගයට වඩා සෑහෙන වැඩිලු. ඒක බිලියන් ගානක් වෙනවලු. ඒක නිසා අපි මේ විදියට කැමතියි කියලා නෝවේ කියනවා.
2: නෝවේ තමයි කියන්නේ. මේ මේ නෝවේට කලින් මේ අපේ රටේ රජවරුත් ඉන්න ඔය වගේ දේවල් කරපු හොඳම රජතුමා තමයි අශෝක රජතුමා. එතුමා දැනගත්තනේ එතුමාට අධිරාජ්‍යයක් පිටුවෙම උමනාව තිබුණා.
1: තිබුණා.
2: යුද්ධ කරලා ඔක් කරන්න ගියා නම් කොහොමද කොස්ට එක කියලා තේරෙනවනි.
1: දිග්විජය කරලා වැඩි අමාරුයි කියලා තේරුණා.
2: තේරුණානි. ඒ කියන්නේ හමුදාවට පඩි ගෙවන්න ඕන. ඊට පස්සේ යුද්ධ රථයව මේව නඩත්තු කරන්න ඕන. අස්සයින්ට කන්න වෙන්න දෙන්න ඕන. හරක් ගාල් කරලා තියාගන්න ඕන. හරක් බලනවා කියන එක ලේසි වැඩක්ද?
1: ලේසි නෑ ලේසි නෑ.
2: පේනවනේ. ඔව්. අපි බලන්න කොච්චර අමාරුද කියලා. ඉතින් ඒකින්ද ඉතින් අශෝක රජතුමාට මේ
0: තේරුණා. මම හොඳට දන්නවා ඒ දෙන්නත් එක.
2: ඒක තමයි මම කියන්නේ.
1: හරි. බලන්න බයින් එපා.
2: ඔව්. ඉතින් කෙසේ හෝ යුද්ධ කරනවා කියන්නේ අමුමාමු පට්ට මෝඩ වැඩක්. හරි වියදම්කාරී දෙයක්. ඕක පුළුවන් නම් ඇමරිකාවේ ඉන්න ඉන්දියානුවෝ ටික අර ට්‍රම්ප් කියන මහත්තයාට උගන්වන්න
1: කියලා දෙන්නනේ.
2: ඔව්. ඊට වැඩිය ධර්මෙන් වැඩේ කරන්න පුළුවන්
1: ලාභෙට.
0: ඔව්.
2: ඉතින් නෝවේ රාජ්‍යයත් ඕක තමයි මම හිතන්නේ කරන්නේ. නෝවේ රට ස්කැන්ඩිනේවියානු රටවල් ගොඩක ඔය ප්‍රතිපත්තිය පොලිසි එක මේ මේන්ටේන් කරනවා. මොකද ඒගොල්ලෝ හොඳ පුරවැසියෝ හැදුවම, නීතිගරුක පුරවැසියෝ හැදුවම හිරේ දාලා වුණත් මකලා ගත්තම පුරුත්තාවන කියන්නේ මකලා ගන්නවා.
1: මකලා ගන්න එකනේ.
2: ඔව්.
1: හරියට මකනවා ඒගොල්ලෝ ඈ. ඒගොල්ලෝ වචනෙට නෙමෙයි.
2: ඔව්.
1: දැන් අපි ගොඩ වචනෙට නෙමෙයි.
2: අයිමල්ලි ඔය නිකන් ලෙඩ දාගන්න ඉන්න ඔය ආතල්ලගේ වරන්න මොන අනිත් නෝවේ පුරවැසිය කොච්චර ඉන්නවද කාලා බීලා.
1: ඈ
2: ට්‍රිප් ගිහිල්ලා මාළු අල්ලලා.
1: නෝවේ වගේ රටක.
2: ඔව් අර වෙන වෙන රටවල් වලට ගිහිල්ලා ඕන්නම් ඒගොල්ලන් කඩල් වලට
1: අත දාලා
2: බැනුන් අහගෙන
1: නේද? අර එරික් මාත්තයා වගේ.
2: එරික් මාත්තයා. ඒ එහෙම ඉන්න කොටක් නේද? නිකන් හිරේ ඊළඟේ
1: වෙන්න
2: ආ ටුවරයක් යන්නත් නෑ. ගියාලා මේ බලන්නෙත් නෑ. ඉතින් ඒකින්ද මේ අපි මේ වාට මෙච්චර ගාන වියදම් කරලා අපි වා හොඳ පුරවැසියෙක් හැටියට එළියට දානවා. මේ සමහරවිට ඉතින් නෝවේ ඉන්න කට්ටියට හිතනවා දැන් දාම්පසලන්ට වැඩි හිරේ යන්නේ
1: හිරේ හොඳයි.
2: හොඳයි. ඉතින් අතල එළියට
1: දානවා. හරි. ඉතින් $130,000 වියදම් කරලා අවුරුද්දකට එහෙම තමයි නෝවේ තමන්ගේ සිරකාරයන්ව බලාගෙන නඩත්තු කරගෙන එළියට දාන්නේ. හරියට පුනරුත්ථාපනය කරලා වචනයට නොවි.
0: දැන්
1: ඔය ගමන් අපි හොයන්න ඕනේ මොකක්ද දන්නවද?
0: මොකක්ද?
1: නිකන් ලංකාවේ විශ්වවිද්‍යාල ළමයට අවුරුද්දකට කොච්චර වියදම් කරනවද බලන්න.
2: අන්න.
1: ඔය දේ ගලපලා බලන්න. ගලපලා බලලා ඔයා තනියම දුක් වෙන.
2: ඔව් ඒක මේ ලංකාවේ මං හිතන්නේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙන් වැඩියෙන්ම මේ වියදම් කරන්නේ වෛද්‍ය ශිෂ්‍යයන්ට
1: නේද?
2: ඊයේ පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍යතුමා කිව්වා 3791 2022 ඉඳලා 2026 පහුගිය 19 වෙනිදා වෙනකන් වෛද්‍යවරු රට ගිහිල්ලා
1: තියෙනවා.
2: හරි ෂෝක් ඈ.
3: තිබ්බර පොඩි ජොබ් එකක්.

0: FM Anupaha Anu Hatrai Dashama Ata Net FM Divaina Pura
1: Velava Oba Veta Gena Enne
2: Then Pan Asia Banquet Obe Stavara Tempatu Sundaha Ihala Poliyak Laba Ganna Adama Obe Langama Athi Pan Asia Banku Shakawata Pivisenna Nathinam 01144 Amatanna
3: Udena 9 Vinadi 19 Danna
4: අදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
5: ස්විස් ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරි විලට විකුණන ජෙනුවින් අය.
6: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
7: මෙල්වා බොක්ස් බාර් වල නම, ඝනකම, බිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ.
8: මෙල්වා එක ලංකාවේ එක.
9: Diva Fresh Daily Alert. එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුමල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද? එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
10: අගෝස්තු 7 වනදා හලාවත පොලාසල.
9: නව වැඩි දියුණු කළ Diva Fresh එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම.
11: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිර වෙලා මිරිකලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
12: Sri Lanka ve pratham vadavata rhino roofing within handunwa dena rhino premier jala pratirodhi matupita aarakshane sahita roofing sheet rhino roofing within handunwa dena rhino premier roofing sheet vadi vistara sandaha 13.96 amathanna
13: Damro Vasara Meda Sale Nidana Kamara Kattala Sadaha Vishesha Vattam Devanimavin Yut Almari 30000 sita Sieluma Damro Pradarshanagara Walin
14: Venasma Rasaya Venasma Vidiyata Vijay Instant Noodles Rasa Hatarakin
15: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
16: මගේ නම ජයවර්ධන රත්නපුරේ ඉඳලාම අසනීප වෙලා මෙයාගේ කකුල් දෙක සම්පූර්ණයෙන් පන්නතු ගියා අත් දෙකත් පන්නතු ගියා අසනීප වෙලා අවුරුද්දක් තර විදකම් කළා අපි කීපවල තින්න පස්සේ ওই net එකේ වැඩලානෙන් අපිට ওই මහත්තයා දැනගන්න හම්බුනා පස්සේ අපි එතුමා හම්බෙන්න ගියා ගීරි වෙලා ඉතින් එතුමාගේ ටේට් එක තුනක් ගන්නකොට අවලෙඩි සම්පූර්ණයෙන් සුව වුණා හොඳට ඇවිදින්න පුළුවන් වුණා
15: කතා කරන්න 0777 300 940

0: උදේ 9යි විනාඩි 25යි අල්ගටාම වෙලාව.
1: ඔව් දැන් මේ අදින් පටන් ගන්න වීකෙන්ඩ් එකේ. දැන් ලෝන් වීකෙන්ඩ් එකකුත් තියෙනවා මේ මාසේ අන්තිමට.
2: ආ උනේ.
0: ලෝන් වීකෙන්ඩ් එක අන්තිමට.
1: අන්තිමට තියෙනවා. ඉතින් එහෙම එනකොට
0: ඔව්
1: මේ සාමාන්‍යයෙන් එහෙම යන්න ඌමනාවක් තියෙන අයට
0: ඔව්
1: මතක් වෙන්නේ
2: ඔව්
1: සුදුයි කළුයි කොටු කොටු කෑලි කෑලි නයි වගේ එහෙම ගිය අර QR කියන එක
2: QR එක
1: මැවිලා පේනව නේද අර ඇහැ පොඩි කරලා ඇරියම නිකන් අර නිකන් පේන්න ගන්නෙ හොඳට ඇහැ පොඩි කරලා ඉවරල අරින් වැඩි පොඩි කරන්න යන්න එපා මේ එතකොට අර නිකන් එකේ නිකන් රටා රටා පේන්න ගන්නව නේද QR එකත් ඒ වගේනේ
2: අන්න හරි
1: ඉතින් ඒව තමයි පේන්නේ මොකද පෙට්‍රල් ලීටර් 25යි ලොරියකට නම් ඊට වැඩිය කොහෙද ලොරියර යන ඉතන ලොරියර මිනිස්සු ට්‍රිප් ගියා මාරු ඈ අර පිටිපස්සේ ඉඳගෙන කකුල් දෙක එළියට දාගෙන නේද පොල් අතු උඩ දාගෙන නේද හට්ටි මුට්ටි දාගෙන
2: දැන් එහෙම දකින්න
1: නෑනේ හරි ආසයි එහෙම යන්න නේද මේ කරත්තවලත් මිනිස්සු ගියානේ
2: ගියානේ
1: මේ
2: ගල්පිටින් ගිහින්
1: ගල්පිටින් තාමත් ඒ සම්ප්‍රදාය තියෙනවා ඇතම් ප්‍රදේශවල මේ ඔව් ඉතින් කොහමද ඉතින් වීකෙන්ඩ් එකේ නට කට්ටියට QR එක මතක්
2: මතක් වෙනවා
1: ඔය කිසි හිම මයන රෝගයක් නැතුව වීකෙන්ඩ් එක එනකොට අනිත් අය ගණන් ගන්නවත්
2: නැතුව
1: වීකෙන්ඩ් යන් අපි මෙහෙ මෙයන් යාපනයන්
2: ඕන දැන
1: යෝ මන්න අර මේ ඉඳන් කන්‍යාකුමාරි තුඩුවට පාලම දාලා තිබ්බන් එතනින් කෙලින්ම රාමේශ්වරමටම යන්
2: බලමු මොකද මේ පැත්තේ
1: කට්ටිය කියන්නේ කියලා
2: ඔව් ගිහිල්ලා බලමු
1: අන්න එහෙම ෆිට් එකේ ඉන්න කොල්ලෝ සෙට් එකක් ඉන්නවා කොල්ලෝ විතර නෙමෙයි පවුල් පිටින් ඉන්නවා. ඒගොල්ලෝ පාවිච්චි කරන වාහනේ ඉස්සරහා ගහලා තින්නේ වකුරු තුනයි. BYD
2: කියලා. ඔය
1: QR කේස් මොනවත් ඒගොල්ලන්ට නැහැ.
2: ඒ ප්‍රශ්න මොකුත් නැහැ ගන්නේට. ඔව්. කෙලින්ම BYD එක ඒගොල්ලන්ට ඕන තැනක ගිහිල්ලා ඕන තරම් රවුම් ගහලා එන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. මොකද ඉතින් ආරක්ෂාව ගැන බය වෙන්න දෙයක්වත් නැහැ. ADS පද්ධතියත් එක තමයි BYD models හැම එකම වගේ එන්නේ.
1: ඔව් ට්‍රම්ප් ඕන දෙයක් කරගත්තා.
2: ඕන දෙයක්. කරගත්තු දෙන් ඒ ඕන සමුද්‍ර සන්ධියක් වහලා
1: වහපු දෙන් වහගෙන කාපු දෙන් හොමුස් සන්ධිය වහ එතනින් වහලා ඉවරලා මේ එතන තියෙන මුහුද ඉයලා හුංගෝ උලුල්ලු අල්ලපු දෙන්
2: ඕන දෙයක් කරා
1: ඕන දෙයක් කරපු දෙන්
2: ඒත් කමන්නේ අපි අපේ ගමන යනවා මොකද අපිට BYD තියෙන නිසා. ඉතින් දැන් එහෙම අපි කිව්වට පස්සේ ඉතින් කට්ටිය කියනවානේ අපිට කොහෙද BYD ගන්න. එහෙම එහෙම වෙන්න එපා.
1: දැන් රාජ්‍ය සේවකයන්ටත් පුළුවන්.
2: පුළුවන්. මං කියන්නේ පොසිටිව්ලි හිතන්න ඕනේ. හරිද? මෙන්න මෙච්චරයි කරන්න තියෙන්නේ. ඔයා දැන් රාජ්‍ය සේවකයෙක් නම්
0: හරි.
2: ඔයාට පුළුවන්කම තියෙනවා මාසික වාරිකයේ විදියට රුපියල් 68000ක් ගෙවලා ඔයාගේ BYD එක ගෙදර අරගෙන යන්න. ඕනම මාදිලියක එකක්. ඔයා නිකන් පොඩිම තනින් පටන් ගන්න ඕන නම් ඇටෝ 1 එක තියෙනවා. ඊට පස්සේ ආට ඕනනම් ඩොල්ෆින් එක තියෙනවා. පවුලකට එහෙම යන්න ඇටෝ 1 එක ඩොල්ෆින් එක හොඳටම ඇති. ඔයා නිකන් SUV ටයිප් එකකට කැමති කෙනෙක් නම් ඔයාට BYD C-Line series එක තියෙනවා. ඒ වගේම තමයි ඇටෝ 1 එක ඇටෝ 3 එක තියෙනවා. ඒ වගේම තමයි ඔයා sedan version එකකට කැමති කෙනෙක් නම් කාර් එක එහෙම යන්න කැමති කොල්ලෙක් නම් කෙල්ලෙක් නම් ඔයාට සීල් එක තියෙනවා. ඔය එකක්වත් නෙමෙයි ඔයාට ඕෆ් රෝඩ් පදින්න ඕන නම් ඔයාට තියෙනවා Shark 6 එක. මේ ඕනම එකක් ඔයාට ගන්න පුළුවන් ඔයා දැන් රාජ්‍ය සේවකයෙක් නම් රාජ්‍ය සේවකයෙක් ගියම එක එක වයස් පරතරවල කට්ටි ඉන්න රේන්ජ් එක
1: ඕෆ් රෝඩ් පදිනකොට පොලිසියෙන් ඉන්නද කියලා
2: පොඩ්ඩක් ඕෆ් රෝඩ්
1: ඒක ආඩත් අතුරු ආන්තරාවක් ගන්න බෑ දැන් ලයිට් කනෝ යම
0: තියෙනවා ඕෆ් රෝඩ් පදින පැදිවල ඕෆ් රෝඩ්
2: පදින්න
1: මේ කාගර පිට්ටනියක්
2: ඉල්ලනවා අවු මොකද මේ ඒකට ඔප්ෂන් මොකුත් නැහැ පොලිසිය
1: ඕෆ් රෝඩ් පදින්න පුළුවන් ඒ කියන්නේ අපේ වනජීවි කලාපවල ඕෆ් රෝඩ් කියලා කියන්නේ මේ තනිකර මේ එහෙම දාගෙන නටාගෙන යන එක
2: මේන් රෝඩ් එකේ ඕෆ් රෝඩ් යන්න එපා
1: ඔව් මේන් රෝඩ් එකේ ඕෆ් රෝඩ් යන්න එපා
2: හරිද ඉතින් ඔන්න දැන්
1: මේ BYD වල යන්නේ
2: යන්න බෑ ලේන් ඇසිස්ටන්ට් මේ තාක්ෂණයේ
1: තියෙනවා ඔයා මේ BYD එකක මේන් රෝඩ් එකේ ඔෆ් රෝඩ් ඔයා යන්න ඇදුවත් එයා යන්නේ
2: නැහැ ඔව් ඒ මෝඩ් එක ඇක්ටිවේට් කරලා තමයි යන්න ඕනේ හරි තැන්වල ඉතින් හරි දැන් ඔයාලට කරන්න තියෙනවා රාජ්‍ය සේවකෙක් නම් අපි කිව්වා ඔයාලට මාසිකව රුපියල් 68000ක් ගෙවාගෙන යන්න ඔයාගේ වාහනේ ගන්න පුළුවන් ඊට අමතරව වාහනේ පළවෙනි සර්විසස් පහ ඔයාලට නොමිලේ කරගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ වෙලාව විතර ටිකට සල්ලි නැත්තම් මාසිකව හරි ගෙවාගෙන යන්න ඔයාගව සල්ලි නැත්තම් ඔයාට පුළුවන් ලංකා බැංකුවත් එක්ක විශේෂ ලීසින් වාරික සැලසුමක් හදාගන්න ඒ වගේම තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කෝපරේෂන් එක එකතු වෙලා ලංකාවේ අංක 1 ආරක්ෂණ ආවරණ දැවැන්තයක් එකතු වෙලා ඔයාට ඉන්ෂුරන්ස් එකක් දාගන්න පුළුවන් නොමිලේම වාහනේට ඊට පස්සේ වාහනේ හෝම් චාර්ජ් එක චාර්ජින් යුනිට් එක තියෙන්න බෑ නැත්තම් BYD ඔක්කොම තිබ්බද නැහැ චාර්ජරේ දාලවත් ප්‍රශ්නයක් චාර්ජින් යුනිට් එක වගේම වාහනේ රෙජිස්ට්‍රේෂන් එක ලියාපදිංචියත් ඔයාට නොමිලේම කරගන්න පුළුවන් හැකියාව තියෙනවා කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බර එකට 01212125
0: හරි ඊට පස්සේ අපි යනවා කොහෙටද දන්නවද දම්රෝ එකට. දම්රෝ ප්‍රදර්ශනාගාර දැන් තියෙනවා ලංකාවේ පුරාම 160කට වඩා. ඒ වගේම තමයි මෙගා ප්‍රදර්ශනාගාර වර්ගඩි 50,000 අර ලොකු ප්‍රදර්ශනාගාරනේ
2: තට්ටු ගණන් තියෙන ඒවා.
0: දවසක් විතර යනවා ඒක එක්ස්ප්ලෝර් කරන්න. ඔව්. ඒවා තියෙනවා කොල්ලුපිටිය නුගේ ගොඩ කටු බැද්ද රාජගිරිය, වත්තල, මහනුවර, කුරුණෑගල, ගාල්ල, රත්නපුර, අනුරාධපුර, මාතර, ගම්පහ, කිරිබත්.
2: කිරිබත් ගොඩ. ඔය තැන් වල
0: තියෙනවා. ඔව්. ඉතින් තියෙන තැන් ටික කියෙයි දන්නාද?
2: කියනවා.
0: තියෙන තැන් ටික කියෙයි යන්න.
2: වෙන මොනටවත් නෙමෙයි යන්න. අපි මේ තියෙන තැන් ටික හරියටම ලොකේෂන් කරලා වාඩ කිව්වා මේ තැන් අර තමයි ලොකේට් වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඔන්න වාටත් පුළුවන්කම තියෙනවා යන්න ළඟම තියෙන දම්රෝ ප්‍රදර්ශනාගාරයට. ගන්න දේවල් ගොඩාක් තියෙනවා. මේ හැම දෙයකටම ඩිස්කවුන්ට් ලොකු ප්‍රමාණයක් හම්බ වෙනවා.
0: Yes.
2: නිදන කාමර කට්ටල සඳහා ඔයාලට ගැලපෙන විශේෂ මේ අපි කියන්නේ දැව නිමාවෙන් යුතු අල්මාරි තියෙනවා රුපියල් 30,000 ඉඳලා. ඊට පස්සේ ඉහළ ප්‍රමිතියෙන් යුතු ඇඳන් තියෙනවා රුපියල් 34,000 ඉඳලා. ඒ වගේම තමයි නවතම මාදිලේ ස්පින් මැට්‍රස් තියෙනවා රුපියල් 29,000 ඉඳලා.
0: එතකොට ඇඳයි, කබඩ් එකයි, මෙට්ටේයි ඔක්කොම ගන්න පුළුවන්.
2: ඔක්කොම තියෙනවා. මේ එතනත් ලක්ෂයක් වෙන්නෙත් නෑ වාඩි.
0: ඔක්කොම ගත්තත්
2: සහ වාටින් අනිත් ඩිස්කවුන්ට් එකතු වුණාට පස්සේ සෑහෙන්න වැඩේ ලාභයි. ඒ වගේම තමයි කෑම් මේස කට්ටලේ තියෙන රුපියල් 87,000 ඉඳලා. ඊට පස්සේ ඔෆිස් ටේබල් ඔෆිස් එකක් වා හදන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් හදලා නම් තියෙන්නේ. එහෙම තියෙනවානේ තමන්ගේ ව්‍යාපාර කරන කට්ටිය. ඒගොල්ලන්ට තමන්ගේ ඔෆිස් ස්පේස් එකට ඕනේ කරන දේවල් කාර්යාල මේස වෙන්න පුළුවන්, කාර්යාල පුටු වෙන්න පුළුවන්. මේ දේවලුත් සමහරවිට කාර්යාල මේසයක් රුපියල් 15,000 ඉඳලා තියෙනවා. කාර්යාල පුටුවක් රුපියල් 9,900 ඉඳලත් ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඔය ඕන දෙයක් ඔයාට ඩිස්කවුන්ට් පිට ගන්න පුළුවන් වෙන කොහෙන්වත් නෙමෙයි. දම්රෝ එකට ගියොත් ඉතින් යන්න දම්රෝ එකට යන්න කලින් මේ දේවල් බලන්න පුළුවන්. ඒගොල්ලන්ගේ වෙබ්සයිට් එක තියෙනවා.
0: Yes.
2: www.damro.lk තමයි වෙබ්සයිට් එක. මම නම් කියන්නේ වෙබ්සයිට් එකට යන්න ඕනෙත් නෑ. ළඟම තියෙනවානේ ප්‍රදර්ශනාගාර 160ක් නේ.
0: හැම ටවුමෙම තියෙනවා.
2: යන්න මම කියන්නේ. ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා බලන්න.
0: ඒ එක්ස්පීරියන්ස් එක ගන්න නේද? පොඩ්ඩක් වාඩි වෙලා බලලා නේද?
2: හැමදේම virtual හොයන්න එපා.
0: ගිහිල්ලා physical පුරුදු වෙලා
2: ඉන්න. එහෙම එපා. ගිහිල්ලා physically බලන්න මේ පුටු මේස ජනේල් දොරවල් ඕන එකක් ගන්න පුළුවන්.
0: හරි. ඒ නිසා දම්රෝ එකට යන්න කියලා මතක් කරනවා. වීකෙන්ඩ් එකක් ඉන්නේ. ඔයාට වෙලාව තියෙනවා. ඊට පස්සේ මතක් කරනවා අද නූඩල්ස් ගන්න හවසට.
2: හරි. ඒ තමයි විජය නූඩල්ස්. ඔන්න දැන් ඔයාට විජය නූඩල්ස් හදා ගන්න පුළුවන්. බෙරි වෙන්නේ නැතුව, ප්‍රශ්නයක් වෙන්නේ නැතුව. අද ඩීජේ නයිට් එක තියෙනවා. ඒකින දැම්ම ඔයා යන්න ළඟම තියෙන මාකට් එකට ලාංඡනේ බල්ලම විජය නූඩල්ස් ගන්න.
1: ඔව් ඒකම මං හිතන්නේ හදිසි ප්‍රවෘත්තියක් කරන්නේ පැත්තට එනවා. බ්‍රේකින් නිවුස් එකක් අපි ඒකට යොමු වෙනවා. මේ එකම මං හිතන්නේ රටම මේ වෙලාවේ මේ අපි net news කිව්වම අපි කිව්වන්නේ නේද?
2: ඔව්.
1: මේ
2: ලැබෝසනින් නැසනින්
1: වටරගෙන අපට අරන් එනවා. එහෙනම් අපි breaking news එකට යොමු වෙනවා. ඊට පස්සේ ආයේ එමු අගටවුන් එකට.

ඔක්කොම මේවන විට යම් පමණකට පාලනය වී ඇති බවද පොලිසිය පැවසුවා. කෙසේ වෙතත් බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව තවදුරටත් තහවුරු කර තිබෙනවා. ඒ අනුව පොලිස් කණ්ඩායම් පොලිස් විශේෂ කාර්ය බලකායමින්ම යුද හමුදා සාමාජිකයන්ද කුරුවිට බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව සඳහා යොදවා සිටින බවයි පොලිසිය පැවසුවේ. මෙන්න එම පුවත නැවතත්. කුරුවිට බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාවෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිසිය පැවසුවේ එහිදී තුවාල් ලැබූ තවත් පුද්ගලයන් 11 දෙනෙකු රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති බවයි. කුරුවිට බන්ධනාගාරයේ හටගත් ගැටුම මේ වන විට යම් පමණකට පාලනය වී ඇති බවද පොලිසිය පැවසුවා. කෙසේ වෙතත් බන්ධනාගාරයෙන් පිටත ආරක්ෂාව තවදුරටත් තහවුරු කර තිබෙනවා. ඒ අනුව පොලිස් කණ්ඩායම් පොලිස් විශේෂ කාර්ය බලකායමින්ම යුද හමුදා සාමාජිකයන්ද කුරුවිට බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව සඳහා යොදවා සිටින බවයි පොලිසිය පැවසුවේ.

0: FM Anupaha 94.8 Net FM Divainapura වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ.

0: ලෝනම දෙයක් කරමිලට විකුණන ජෙනුවින් අය.
1: ස්විස් ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
2: උදේ 9යි විනාඩි 39යි දැන්.
3: එඩිටරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: අලුතන කාටම මෙලා කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 787 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්
5: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කර ගන්න C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න නම් අමතන්න 011 2077 125 125
6: මල්ලි එන්න එන්නම කඩේ දියුණු කරනවානේ
7: එල්බී රන් අය තමයි මගේ හයිය
8: කවදත් වැඩි මාත්‍රිකාරමක් දෙන එල්බී රන් අය ව්‍යාපාරික ඔබේ දියුණුවට ඔබ ළඟ
9: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා
10: ඒ න්ියුස් දැන් පරණයි එදිනෙදා කුණු පැලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ්. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
11: දම්රෝ වසර මැද සේල්. කාර්යාලීය ගෘහ භාණ්ඩ සඳහා විශේෂ වට්ටම්. කාර්යාල මේස 15,000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
12: එදා ආච්චි හදපු කොස්සට කළු පොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළු පොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
5: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කර ගන්න C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න නැත්නම් අමතන්න 011 2077 125 125
13: හෘද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කර ගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංගාර සෙවනගල 0770 7 3 9 4 0
14: තරගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්
15: Hey, Don't stop remix remake එකට හැපෙන DJ blast එක
16: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
14: ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
15: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
14: 1, 2, 3, let's go. ලංකාවම දන්න ඊළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා පිට WhatsApp කරන්න.
15: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show අදරෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ මාතර දිස්ත්‍රික්කය DJ අනිෂ්ක කුරුණෑගල දිස්ත්‍රික්කය DJ ෂේනු බීට්ස්
17: Brought to you by රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
15: Net FM DJ Night
18: කවදත් අලුත් කාගෙත් නෙත්
15: FM 95 94.8 Net FM Divaina Pura

0: අද අපි ලංකාවේ ඩීජේස්ලා දෙන්නෙක් නයිට් පදවියට ලක්
1: කරනවා. නයිට්නේ. එහෙනම් නයිට්
0: එක. මොකද අපි අද කතාව පටන් ගත්තේ නයිට් පදවිය ආයේ සුද්දන්ට දමලා ගහපු තාගෝර් පඩිතුමාගෙන්.
1: පඩිතුමාගෙන් කතා. ආ එයාත් දුන්නනේ නේ. ඇත්තට අපි උදේ ඉඳන් ඕනේ නැහැ කියලා දීලා දැම්මනේ.
0: දීලා දැම්මනේ.
1: හැබැයි අපි නයිට් එකට කොල්ල දෙන්නෙක් ගේනවා. අද අපේ DJ නයිට් එකට. ඒ ගැන කියන්න කලින් අපිට තියෙනවා මේ තව මතක් ගන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් ඉන්න සින්දු අහන්න කලින්.
2: ඔව්.
1: හරිද DJ වලට යන්න කලින්.
2: කලින්.
1: ගෙදර වහලා ගහගෙන
2: ඉන්නවා. වහලා ගහගෙන ඉන්නො නැත්තම් කොහෙන්ද නහන්නේ?
1: මේ මේ මහරෑ කලුවරේ වැස්සක් කියම වැටෙනවා. හරිද එහෙම බෑනේ.
2: ඒකනේ.
1: ගෙදර වහලා නැතුව මේ DJ නයිට් එක ගහන්න. ඉතින් Rhino Premier Roofing Sheet ගැන අපි ඔයාලට මතක් කරනවා. Rhino කියලා කියන්නේ අවුරුදු 60ක විශ්වාසයත් එක්ක 60කට එහා දශක 6කටත් එහා විශ්වාසයත් එක්ක අපිත් එක්ක ඉන්න ආයතනයක් සාරා. ඉතින් දැන් මේ Rhino Premier Roofing Sheet කලින්ට වඩා ඇඩ්වාන්ස් වෙලා තියෙන්නේ.
2: රයිට්.
1: ඒ ඇඩ්වාන්ස් වෙන්න හේතු කාරණා දෙකක් තියෙනවා. මොකක්ද නැද හේතු කාරණා දෙක මේවා ආවට ගියාට නෙමෙයි අපි ඊයේ කිව්වා රිසර්ච් කරලා තෝරාගත්තු හොයාගත්තු දේවල්. පළවෙනි එක තමයි මේ ෂීට් එක යටින් Rhino Premier Roofing Sheet එක යටින් ස්වාභාවික මැටි ලේයර් එකක් එනවා.
2: Yes.
1: ස්වාභාවික මැටි ලේයර් එකක්. මේ ලේයර් එක නිසා ගේ ඇතුලේ වෙන්න පුළුවන් වහල ගහන Rhino Premier Roofing Sheet දාලා වහල ගහන ඕනම ගොඩනැගිල්ලක ඇතුළත කූලින් එක සිසිලස කියන එක බොහොම හොඳට කාලයක් පුරාවට තියාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ෂීට් රත් වුණා කියලා ඇතුළේ රස්නෙ වෙන්නේ හරි ඉන්න බැරි වෙන්න පෝරණුවක් වගේ වෙන ඒ කතාව මුකුත් නැහැ. හරිම සීතලයි, හරිම කූල්. මොකද මේක ස්වාභාවික මැටි ලේයර් එකක්. කිසිම රසායනික ද්‍රව්‍යයක් හරි පේන්ට් එකක් හරි මුකුත් නොවන කෘත්‍රිම දෙයක් නොවන ස්වාභාවික මැටි ලේයර් එකක් තියෙන්නේ. ඒ වගේම තමයි දැන් ෂීට් එක උඩ පැත්තේ. හරිද? එතන තියෙනවා මේ පොඩි කෝටින් එකක්. නැනෝ තාක්ෂණය අනුව හදපු කෝටින් එකක්. හයිඩ්‍රොෆෝබික් කෝටින් එකක් මේක. හයිඩ්‍රෝ ෆෝබික් ජල බීතිකාවෙන් පෙළෙන කෝටින් එකක්. ඒකින්ද වතුර මේ උරාගන්නේ නැහැ ෂීට් එකට. වතුර උරාගන්නේ නැති නිසා සාමාන්‍යයෙන් උරාගත්තට පස්සේ බෙගුණට පස්සේ ඔය වහලවල් මේ ෂීට් වහලවල් ඉක්මනින් කැඩෙන්න පුළුවන් මොන හරි පොඩි නිකන් අත්තක් වැටුණත් ඇති. හැබැයි Rhino Premier Roofing Sheet වල එහෙම වෙන්නේ නැහැ. මොකද තුන් ගුණයකින් ඇඩ්වාන්ස් කරලා. මීට කලිනුත් මේ කෝටින් එක තිබ්බ හයිඩ්‍රොෆෝබික් කෝටින් එක. දැන් ඊට වඩා තුන් ගුණයකින් මේක ශක්තිමත් කරලා තියෙන්නේ. මේක බල සම්පන්න කරලා තියෙන්නේ. ඒකින්ද ආයේ වතුර බින්දුවක් වතුර රැඳෙන්නේ නැහැ. වතුර උරාගන්නේ නැහැ. වතුර නැති නිසා තෙතමනේ නැති නිසා DSL වෙන්න පුළුවන්, LG වෙන්න පුළුවන්, පාසි වර්ග වෙන්න පුළුවන්. මේවා මුකුත් බැදෙන්නේ නැහැ. වාට වාගේ වහලා අලුත් පිට සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන් Rhino Premier Roofing Sheet දැම්මොත්. ඉතින් අපි මේ කියන දේවල් විශ්වාස නැත්නම් අපිව සැකයි නම් ඔයා කතා කරන්න මෙන්න මේ හොට්ලයින් එකට 1396 කෝල් එකක් දීලා කියන්න net fm algo town එකේ අපේ අචි සාරයි නුවයි මෙන්න මෙහෙම කතාවක් කිව්වා. මේ කියපු දේවල් ඇත්තද, මේවා විද්‍යාත්මකද කියලා අහන්න. ඒගොල්ලෝ කියයි අපි බොරුද කිව්වේ කියලා. බොරු නෙමෙයි ඉතින් අපි ඇත්ත කියන්නේ.
2: ඇත්ත කියන්නේ ඉතින් ඔයාලා සැකම නම් ඔන්න කෝල් ඇදලා
1: දුන්න ඉතින් ඔන්න කතා කරලා බලන්න ඉතින් කමන්නේ නැහැ ඉතින්.
2: හරි. දැන් අපි ඔයගොල්ලන්ට thank you කියන්න හදන්නේ මොකද ඔයගොල්ලෝ අපේ විශ්වාස කරපු නිසා net news අංක එකට ඇවිල්ලා තියෙනවා. අවුරුදු 21ක් පුරාවට ඉතින් අපි සත්‍ය නිවැරදිව වාර්තා කරපු නිසා ඔයගොල්ලෝ අපේ විශ්වාස කරා. ඒ වගේ ඒ නිසා අනුලුත්ම සමීක්ෂණ වාර්තා අනෝ net news අංක එකට ඇවිල්ලා.
1: අංක එක වෙලා තියෙනවා. දැන් ඔයා net news breaking news ඇහුවා. ඒ විදිහට ඔයාට පුළුවන්කම තියෙනවා දිනපතා උදෑසන 6:45ට. ඒ වගේම තමයි මධ්‍යහන 12ට වගේම සවස 6:30ට අපේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයන්ට සවන් දෙන්න.
2: ඊට
1: පස්සේ පැයෙන් පැයට අපේ net news යනවා. ලෝකේ වෙන දේවල්, රටේ වෙන දේවල් ඔයාට ලැබූ සැනින් එසනින් අප්ඩේට් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම තමයි ඔයාට net news FM 94.95 විතරක් නෙමෙයි ඔයාට සයිබ අවකාශයේ දකින්න පුළුවන්, බලන්න පුළුවන් හැකියාව තියෙනවා.
2: සයිබ අවකාශය
1: යන්න අපේ සයිබර් අඩවි වෙත මෙන්න තියෙනවා net news YouTube channel එක තියෙනවා.
2: කිහිල්ලා
1: නිකන් news බලන්න එපා, sub කරන්න. හරිද? ඊට පස්සේ bell icon එක click
2: කරන්න.
1: තමයි අප්ඩේට් නොටිෆිකේෂන්ස් එන්නේ. ඊට පස්සේ net news Facebook page එක තියෙනවා, follow කරන්න. ඊට පස්සේ www.netnews.lk website එක තියෙනවා, යන්න. එතකොට තමයි ට්‍රැෆික් එක
2: හැදෙන්නේ.
1: එතකොට තමයි අපි කැමති ඔයගොල්ලෝ එද්දී එහෙම news pay අපිට දෙන්න හිතනවා
2: වැඩිපුර.
1: තව දෙන්න හිතනවා. හරිද? ඉතින් අපි කිව්වනේ ඔයාලට thank you. මොකද නවතම සමීක්ෂණ වාර්තා අනුව සාලකීප විදියට ලංකාවේ රේඩියෝ ප්‍රවෘත්ති සන්නාම අතර අංක එකට net news ආවා. ඉතින් ඒවා නිසා දිගටම ඒ විශ්වාසය තියාගෙන තවත් චිරාත් කාලයක් අපිත් එක්ක ඉන්න.
2: ඔව්, අපිත් දිගට මේ විදියට විශ්වාසය රකින්න බැඳිලා
1: ඉන්න. FM 94.95 net news ඔයාලට අහන්න පුළුවන්.
2: රයිට්. දැන් මේ දවස්වල ඔය යන උන කැස්ස හිඹිරිසාව වගේ පොඩි පොඩි ලෙඩ තියෙනවා අපේ ආච්චි. දැම්ම ලෙඩ නිවාඩුවක් මේ සතියේ. මේ මං කියන්නේ මෙල්නෝල් කාඩ් මම ෂේප් කරාම ලෙඩනි වාඩුවක් කියලා ආයේ
1: කියන්නේ ඕනේ
2: ඔයාලට තියෙන ලෙඩවලට ඔළුවේ කැක්කුම් මගේ පතේ අමාරුවලට මෙල්ඩෝල් එකක් බොන්න මෙල්ඩෝල් කාඩ්ඩක් හැමදෙස්ම ළඟ තියාගන්න එතකොට ඔයාට ඉක්මන් සුවයක් ලැබෙනවා වගේ වැඩ ටික කිසිම ප්‍රශ්න නැතුව කරගන්න පුළුවන් හැබැයි දිගටම උණ වගේ දේවල් එහෙම තිබ්බොත් අනිවාර්යම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න
1: කියලා අපි මතක් කරනවා ඉතින් මෙල්ඩෝල් එකක් අනිවාර්යම ළඟ තියාගන්න ඔයාගේ බෑග් එකේ වෙන්න පුළුවන් ලාච්චුවේ වෙන්න පුළුවන් සාක්කුවේ වෙන්න පුළුවන්
2: හෑන්ඩ් බෑග් එකේ
1: වෙන්න පුළුවන් හදිස්සියට ගන්න පුළුවන් තැනක අත පොවන්න පුළුවන් දුරකින් මෙල්ඩෝල් කාඩ් එකක් තියාගන්න කියලා අපි මතක් කරනවා
2: රයිට්
1: හරි එහෙනම් ඉතින් අපිට
0: යන්න කලින් අපි තාගෝර් මැතිතුමා ගැනනේ මතක් කළේ එතුමා අද මේ ලෝකෙන් සමුගත්ත දවස මේ ගීතාංජලියනේ එතුමට නොබෙල් ටැග් හම්බෙච්ච අපූර්ව කාව්‍ය
1: සංග්‍රහය.
0: ඔව්. ඒක ඉතින් මුලින්ම බෙන්ගාලි බසෙන් ලියලා ඊට පස්සේ නොබෙල් ටැග් හම්බෙන්න ඉංග්‍රීසි බසෙන් ලිව්වා. සිංහල බසටත් කීප දෙනෙක් පරිවර්තනය කරලා තියෙනවා. ඒකේ මට මතක විදිහට 50 වෙනි කවිය ලොකු කවි පොතක් නෙමෙයි බොහොම පොඩි පොතක්. පේනව නේද පුංචි පොතකින් වුණත් නොබෙල් ටැග් දක්වා වුණත්
1: යන්න පුළුවන්.
0: ඒකෙන් කරන බලපෑම මත. ඉතින් ඒකේ 50 වෙනි කවිය මට මතක විදිහට ඒකේ සිංහල පරිවර්තනයේ මට මතක විදිහට තියෙන්නේ මගේ ඔලුගුව කරේලා මම දොරින් දොරට ඇවිදි ගියෙමි. මා යන මාවතේ රන් අසු පිට රජුන්ගෙත් රජු එනවා දුටිමි. ඔහොම තමයි මට මතක විදිහට හරියටම මට මතක නැහැ ගොඩක් කාලයකට කලින් ඔලුවට ගිය එකක් හින්දා. ඒ කතාව මම කියන්නම්. මෙයා මේ බොහොම දුප්පත් ඔල දොරින් දොරට යනවා කියලා කියන්නේ එතකොට පේනවනේ ඉතින් ඇයි දොරින් දොරට යන්නේ මොනවා හරි ඉල්ලගෙන කන්නනේ. ඉතින් යනකොට එයා දකිනවා මාවතේ එනවා මේ රත්තරන් බැබලෙන රත්තරන් චැරියට් එකක එහෙම නැත්නම් මොකද්ද අස්ව කරත් එක මේ එනවා රජුරු රජුන්ගෙත් රජු රජුරු නෙමෙයි රජුන්ගෙත් රජු එනවා පේනවා ඉතින් මෙයා හිතනවා දැන් රජුරු මෙයා පහු කරන් යනකොට අර පොඩ්ඩක් අයින් වෙලා මෙයා හිතනවා රජු දැන් රජුරු මෙයාව දැකලා ළඟට ඇවිල්ලා නවත්තනවා ඉතින් රජුරු මොනහරි දෙන්න වෙන්න ඇති මේ ඇවිල්ලා තියෙන්නේ කියලා හැබැයි රජුරුව අතපාන කාටද මේ ඔලුගුව කරේ දාගෙන දොරෙන් දොරට
1: යන මනුස්සය
0: යන කෙනාට අපි කියමු සිගමන් නේ යනවා
1: කියලා
0: මේ යන කෙනාට රජුරුව අතපාන ඉතින් මෙයා හරියට විශ්මයටපත් වෙලා එයාගේ ඔලුගුවට අත දාලා ඔලුගුව කියන අර එල්ලන් යන මල්ල නැත්නම් ඕක පැහැදිලි කරන්න
1: තමයි මොකද්ද කියලා
0: ඔව් එයාගේ අඩියෙම තිබිච්ච ධාන්‍ය ඇට වලින් එකක් කරන් කුඩාම අතගාල කොහරි කුඩාම ඇටයක් කරන් රජුරුවන්ගේ අතේ තියෙනවා හරිද අතේ තියලා රජුරුව බොහොම කරුණාවන්ත බැල්මක් කරලා යනවා ගිහිල්ලා මෙයා ගෙදර ගිහිල්ලා අර ඔලුගුව මේසයක් මතට සම්පූර්ණයෙන් හලවනවා හලනකොට එයාගේ අර ඉතුරු වෙච්ච ධාන්‍ය ඇට ප්‍රමාණය අතරතුර තිබිලා රත්තරන් ධාන්‍ය ඇටයක් හම්බ වෙනවා එතකොට එයා හිතනවා මං අරේ ඇවිල්ලපු වෙලාවේ හොයලා හොයලා කුඩාම දේ දුන්නා ඒකට සරිලන රත්තරන් ධාන්‍ය ඇටයක් තමයි දුන්නේ මං අර අවංක වෙලා එයා අතපානකොට මට දෙන්න පුළුවන් උපරිම දේ දුන්නා නම් මටත් උපරිම දේ ලැබෙන්න ඉඩ තිබුණා
1: කියලා
0: ඉතින් ඒක ලෝක සත්‍යයක් ඒක හින්දා සමහරලාට මේ වීකෙන්ඩ් එකේ මේ ඔය වගේ අතපාන්න පුළුවන් කවුරු හරි
1: ඇවිල්ලා
0: ඔව් ඉස්සෙල්ලම රැවටෙන්න
1: එපා. ඔව්. මේකයි. අතපාන හැමෝටම රැවටෙන්න.
0: රැවටෙන්න එපා. හැබැයි තමන් හැරද සාක්ෂිය දන්නවනම් මෙයා ඇත්තටම ඉල්ලන් එන්නේ මගෙන් මොනවා හරි දෙයක් ලබා ගන්න කියලා අවංකවම උදව් කරන්ඩ ආය ලැබෙනවා කියන අදහසින් නෙමෙයි. හැබැයි ලැබෙන එක ෂුවර්.
1: ෂුවර්. ඉතින් දැක්කනේ දැල්ගෝ ටවුන් එකේ රත්තරම්ම චුට්ට තිබ්බේ අන්තිම ටිකේ.
0: අන්තිම ටිකේ.
1: අපි යනවා කියලා පෙළවා ගියා නම් මේක මිස් වෙනවා.
0: මිස් වෙනවා මේකනේ.
1: හරි. ඉතින් ඉතින් අපි යනවා. ඒ පාඩම මතක තියාගන්න. ඒ
0: පාඩම. රවින්දනාත් ටාගෝරගේ ගීතාංජලි කවි පොතේ 50 වෙනි කවිය. ගෙවල්වල ලයිබ්‍රරියට පොත තියෙනවා නම් මම කිව්වට වැඩිය හරි ලස්සනට
1: ඒක
0: ලියලා ඇති. ඉංග්‍රීසි එක හරිම ලස්සනයි. මේ අරගෙන කියවන්න.
1: කියවන්න. එහෙනම් ඉතින් අපි යනවා. හැමෝටම ජය වේවා. පරිස්සමෙන් ඉන්න. අපි ආයේ ලබන සතියේ හම්බ වෙමු.
2: එහෙනම්
1: අපි ගියා ජයග්‍රාහී සතියන්තයක්.
2: මම සාරා
0: මම නුවා

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. වසර විසි එකක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු නෙත් නිවුස් ශක්තිමත්ව ඉදිරියට.
1: Diva Fresh Daily Alert. එදිනදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොළයකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනෙකුත් එදිනදා පැල්ලම් ඔබට ප්‍රශ්නයක්ද? එදිනදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම Strain Fighter තාක්ෂණය සමග එන නව Diva Fresh. වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනදා පැල්ලම් වලට හොඳම විසඳුම නව Diva Fresh ගැන දැනුවත් කරන්න අපි එනවා ඔබේ නගරයට.
2: අගෝස්තු 7 වනදා හලාවත පොළහසල.
1: වැඩි දියුණු කළ දීවා ෆ්‍රෙෂ් එදිනෙදා පැල්ලොම් වලට හොඳම විසඳුම.
3: මොබිටෙල් විතින් සැම්සුන් ගැලක්සි A06 ස්මාර්ට් ෆෝන් එක රුපියල් 15,160කට පුද්ගලික සහ රාජ්‍යංශයේ සියලු සේවකයින් හට දැන් ලබාගත හැකි. වැඩි විස්තර සඳහා www.sltmobitel.lk වෙත පිවිසෙන්න. 17,17 අවතන්න කොන්දේසිය සහිතයි.
4: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් තමන්ගේ ආහාර රසගන් වෙන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි. ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ. මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම් මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළුබඩු වර්ග විජේ වෙති.
5: යහතුන වඩන අපේ රස විජේ.
4: වෙළඳපොලෙන් කුළුබඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
7: ඩාම්රෝ වසර මැද සේල් ඉහළ ප්‍රමිතියෙන් යුත් කාර්යාලයේ පුටු සඳහා විශේෂ වට්ටම් 9900 සිට ඩාම්රෝ වගකීමක්ද සහිතව.
8: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. අමතන්න 0112125125.
9: අක්මාවෙ තෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0247-31-33-540.
10: FM Algo Town
11: brought to you by
12: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulak Kampola Kasagala Samuha Vyapare Vetin
13: Melwa Box Bar wala nama ganakama mimma gahala tiyena nisa vishwasen ganna puluwa rawattannat ba
14: Melwa eka Lankawa eka
15: The Palace Gampaha Avasana Nivasa 25 Denma katha karanna 0.71.66.222 Prime Residences
16: වෙනස්ම රසයක් වෙනස්ම විදියට විජය ඉන්ස්ටන්ට් නූඩල්ස් රස හතරකින්
17: රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 13.96 අමතන්න
7: ඩාම්රෝ වසර මැද සේල් සෝෆා සඳහා විශේෂ වට්ටම් සියලුම ඩාම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
18: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. අමතන්න 0112125125.
19: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
11: Good morning. වේලාව උදේ 10:00 විනාඩියකයි.

0: ඔබටම අතේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි දිවස්ම
2: අයිබුවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම කේසර. කුරුවිට බන්ධනාගාරයේ හටගත් ගැටුම මේ වන විට පාලනය කර තිබෙනවා. ඇති වුණ සංසුන්තාවේ හේතුවෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වති බවයි පොලිසිය පැවසුවේ. එහිදී තුවාල් ලැබූ තවත් 11 දෙනෙකු රත්නපුර රෝහලට ඇතුළත් කර තිබෙනවා. එම බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව තවදුරටත් තර කර ඇති බවයි පොලිසිය පවසන්නේ. ඒ අනුව පොලිස් කණ්ඩායම් පොලිස් විශේෂ කාර්ය බලකායමින්ම යුද හමුදා සාමාජිකයන්ද කුරුවිට බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව සඳහා යොදවා සිටිනවා. මේ අතර කුරුවිට බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය පිළිබඳ සොයා බැලීමට සහ ගතයුතු ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් එම බන්ධනාගාරයේ වෙත පිටත්ව ගොස් තිබෙනවා. මිලඟනෙත් නිවුස් පෙරවරු 11ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා net news youtube නාලිකාවට සහ net news facebook පිටුවට පිවිසෙන්න නැතහොත් net news total කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න
1: net news the truth people trust fm 95 fm 94.8 net fm
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250.
5: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ.
6: උදා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.

0: කිව්වොත් අපි කිව්වත් දැන් 10යි බන් කරක වෙපන් ලා ලා ලා ලා
1: දැහි පිරුණු ෆන් නිතිරුණු පැය තුන ජනි එක දේ තුනු මාවත
2: මේ සද්ද බොහොම කරකයි.

ಸುಬೋದಯಸನ ಕುವೇವ ಗುಡ್ ಮಾರ್ನಿಂಗ್ ಅದು ಆಗಸ್ಟ್ ಮಾಸಿ ಹತ್ವೆನಿದ ಸುಂದರ ಸಿಕುರಾದ ದವಸ ಅಭಿ ಮೇ ಬಟಂಗನ್ ಹದನ್ನೇ ಟ್ಯಾಗ್ ಪಿರುಣು ಫನ್ನಿ ತಿರುಡು ಹಾಟ ಸುಪುರುದು ದೇದುನು ಮಾವತ ಅದ ಮುಲು ಸತಿಯ ದವಸ್ ಹತಮ ಅತುಳೆ ಅಪಿಟ ಸತುಟಿನ್ ಮ ಇನ್ನ ಪುಲುವನ್ ದವಸ್ ಮಂದನ್ನ ಅದ ಅಪಿ ಹೆಮೋಟಮ ವಡ ಸತುಟಿನ್ ಮೇ ದವಸ ಪಟಂಗನ್ನೆ ಅಪೇ ಇಸ್ಕೋಲ ಯಾನ ಅಪೇ ನಂಗಿಲ ಮಲ್ಲಿಲ ದುವಲ ಪುತಾಲ ತಮೈ ಮೊಗದ ಅದಿಂದ ಏಗೊಲ್ಲಂಟ ನಿವಾಡು ಹಂಬ ವೇನ ಆಗೋಸ್ತು ನಿವಾಡು ಮಾಸಿಕ ನಿವಾಡುವ ಕಂಬ ವೆಂಡೆ ಬೋಮ ಸತುಟಿನ್ ನೆತ್ತೆ ಅದ ದವಸ ಪುರಾಮ ಏ ವಗೇಮ ತಮೈ ಥಿಂಗ್ ವೆಡಕರನ ಅಪೇ ಆದರಣೀಯ ಹಿತವತುನ್ ಗೆದರಟ ವೆಲಾ ಇನ್ನ ಅಪೇ ಆದರಣೀಯ ಯಾಲುವ ಮೇ ಹೆಮೋವತ್ ಸತುಟಿನ್ ಇನ್ನ ಮೊಗದ ಸತಿಯಂತ ಏಲಬೇನ ಹಂದ ವಗೇಮ ಅದ ರೇ ನವೇ ಇಂದಂ ಸುಪುರುದು ವಿದಿಹಟಮ ನೆತ್ ಎಫ್ಎಂ ಡಿಜೆ ನೈಟ್ ಫೇಸ್ ಟು ಫೇಸ್ ಅಟ್ಯಾಕ್ ಶೋ ಏಕೋ ಯಾಟ ಹನ್ನ ಪುಲುವಂ ಕಮ ಹಂಬ ವೇನ ಹಂದ ಡಿಜೆ ನೈಟ್ ಟೇಕನ್ ಅನ್ನಿ ವಾರ್ರೆ ಮದಕರನ್ ಓಣಿ ಮುಖದ ಅದಾತ್ ರೇ ನಮೇ ಇದನ್ ಸುಪೀರಿ ಅದ್ದಕೀಮ ಕೊಯಾಟ ಲಬಾದೆನ್ ಅಪೆ ಅಸಾ ಎತುಲು ಕಂಡಾಯಮ ಮೇ ವೆನ ಕೊಟ ಪೆಲ್ ಬೆಂದಗನ ಸೂದಾನಂ ವೆನ ಅತರೆ ತಮೈ ಅವಿ ವೇ ವಾತ್ತೆಕ ಕಥಾ ಕರನ್ನೆ ඉතින් රෑ නමේ ඉඳන් රේඩියෝ එකෙන් අහන්න පුළුවන් වගේම තමයි අපේ net fm facebook fan page එක හරහා ඔයාට සජීවීව මේ දේවල් බලන්නත් පුළුවන් විදිහ අවස්ථාව අරගෙන ඉන්න අපේ කණ්ඩායම මේ වෙනකොටත් සූදානමින් ඉන්නවා. තෑගේ පිරුණු දේදුණු මාවතේ මේ සතියේ රුපියල් 5000 ඔයාගෙම කරගන්න හම්බ වෙන අවසන් අවස්ථාව අද දවසේ හම්බ වෙනවා මේ වෙනකොට ලීඩර් බෝඩ් එකේ ඉස්සරහින් ඊයේ දවසේ වෙනකොට හිටිය අපිට කොහේ ඉඳන්ද කතා කරේ දුම්බර ඉඳන් කතා කරපු අපේ ආවේ අයේෂා වචන 36ක් තමයි යා කියලා තිබුණේ හැබැයි ඊයේ අපිට කතා කරානේ අර එක දිගට වචන කියාගෙන ගිය පොල්ගම් පොල මදු ඊට පස්සේ මිහින්තලේ ඉඳන් කෞශල්‍ය මේ දෙන්න තරඟ කරපු විදිහත් එක්ක මං හොයාගෙන ආවා ඒ දෙන්න වචන කීයක් හරියට අපේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ අපේ ගේම් එක ඇතුලේ කියලා දිනවද කියලා පොල්ගම් පොල ඉඳන් මදු අර රැප් එකක් කියනවා වගේ වචන 50ක් විතර එක දිගට කියාගෙන කියාගෙන ගියේ වැඩේ තියෙන්නේ ඔක්කොම කියාගෙන ගියා එයාගේ 19 වෙනි වචන විදිහට එයා කිව්වේ රාවණායල්ල කියලා වැඩේ තියෙන්නේ රාවණායල්ල කියන්නේ වචන දෙකක් එතකොට එයාට වචන 18කට සීමා කරන්න අපිට සිද්ධ වෙනවා මිහින්තලේ ඉඳන් කෞශල්‍ය 17 වෙනි වචන විදිහට යම රජු කියනවා ඒකත් වචන දෙකක් ඒක හන්ද කෞශල්‍යගේ වචන සංඛ්‍යාවත් වචන 16කට සීමා කරන්න වෙනවා ඒ අනුව තාමත් මේ වර රුපියල් 5000යි අයිතිකාරයා විදිහට ඉන්නේ දුම්බර ඉඳන් අපිට කතා කරපු ආයේෂා ආයේෂා වචන 36ක් කියලා තියෙනවා තප්පර 30 ඇතුලේ ඔයාලට ආයේෂාට අභියෝගයක් වෙන්න පුළුවන් යන්න දැන්ම net fm facebook fan page එකට අපේ page එක follow කරන්න ඊට පස්සේ මම දාලා තියෙන post එකට පුළුවන් තරම් comment කරන්න අද දවසේ facebook fan page එක පැත්තෙන් කෙනෙක් මම ගන්න සූදානමින් ඉන්නවා net fm අපිට කතා කරන්න 0112255633 whatsapp කරන්න 0711959595 මේ දවස්වල මගේ ළඟම මිතුරෙක් වෙලා ඉන්න ලින්ක් නැචරල් සුවිශේෂී පස්පංගුව ගැන කතා කරන්න ඕනේ. දැන් මම ඔයාලට ඊයේ කිව්වනේ මං ඊයේ උදේ එනකොට ලින්ක් නැචරල් පස්පංගුව එකක් බීලා ආයෙත් සාමාන්‍ය තත්වයටපත් වෙලා තමයි ඔෆිස් එකට ඇවිල්ලා ඔයත් එක්ක දේදුරු මාවත කළේ. අපේ ඔෆිස් එකේ ඉන්න කල්යාණ මිත්‍රයෝ කොච්චර හොඳයිද කියලා කියනවනම් ඊයේ ප්‍රෝග්‍රෑම් එකේ ඉවරලා එළියට ගිය ගාවම පහලට මාව එක් කරගෙන ගිහිල්ලා අයිස්ක්‍රීම් කන්න දුන්නා. ඒකත් එක ආයෙත් පාරක් හෙම්බි හැදුනා. දැන් අදත් උදේට ඊයේ හවසට ලින්ක් නැචරල් පස්පංගුව බීලා තමයි මේ කෙලින් වෙලා අදත් දේදුරු මාවත කරන්න ඇවිල්ලා තියෙන්නේ. මේ දවස්වල ඉතින් හෙම්බිරිස්සාව හැදෙනවා, උණ හැදෙනවා, ඔළුව කැක්කුම හැදෙනවා. ඒව නිකන් සාමාන්‍ය ලෙඩනේ අපිට හැදෙන. ඒ වගේ දේවල් වලට එච්චර බය වෙන්න ඕනෙත් නැහැ. ලින්ක් නැචරල් පස්පංගුව කියලා කියන්න විනාඩි 5කින් 10කින් ඔයාලට හදා ගන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ ඖෂධයක්. කැලිබස් පුංගුව වගේ නෙවෙයිනේ බොහොම ඉක්මනට හදා ගන්න පුළුවන් සාමාන්‍යයෙන් අර ලොකු කැලි කැලි අර තියෙන ඒවා ටික ගත්තට පස්සේ ඔය ටික තැම්බෙන්න පැයක් විතර යනවා ලින්ක් නැචරල් පස්පංගුව මේක කුඩු එකක් විදිහට එන්නේ බොහොම ලේසියෙන් තැම්බ ගන්න පුළුවන් අර අපි වගේ කාර්ය බහුල කට්ටියට හරිම ලේසියෙන් ලින්ක් නැචරල් පස්පංගුව හදා ගන්න පුළුවන් අර සුවිශේෂී පස්පංගුව කියලා ගහලා එන්නෙම බෙහෙත් ಜಾති 5ට අමතරව තවත් 3ක් එකතු කරලා බෙහෙත් ಜಾති 8ක එකතුවක් විදිහට අපි ගාවට එනහඳ කොතමල්ලි පත්පාඩගම් කටුවැල්බටු ඉඟුරු වෙනිවැල් ගම්මිරිස් එලබටු විෂ්ණුක්‍රාන්ති මේ හැම බෙහෙතක්ම අපේ සුවය ඉක්මන් කරන පිණිසමයි අපි එහෙනම් දේදුරු මාවත පටන් ගමු දවල් එක වෙනකන් ඔයත් එක්ක මම ඉන්නවා මම ජනී අයෝ

Net FM DJ Night ಅದು ರೆನೋವೇಟರ್. From Tap Pro Bana. Set his name.

0: Rumble to Shanghai. Woo! And to the rest of the world, we're taking over. Woo!
1: Adayin sikurada ne. සිකුරාද රාත්‍රිය කියලා කියන්නේ අපි බොහොම සතුටින් ගත කරන වෙලාව. net fm dj night එකත් ඒකට දැන් ලොකුම හේතුවක් වෙලා තියෙනවා. ඔය අතරේදී කටිය යාළුව එකතු වුණාට පස්සේ වැරදි පාරවල් වල යන්න තියෙන ඉඩකඩ නම් සෑහෙන්න වැඩි. ඒ හින්දා තමයි හානිකර මත්ද්‍රව්‍ය වලින් වාට වැළකෙන්න කියලා අපි නිරන්තරයෙන් දේදුණු මාවත ඔස්සේ net fm ඔස්සේ ඔයාට මතක් කරන්නේ. රටම එකට ජාතික මෙහෙයුම මේ දවස්වල ක්‍රියාත්මක වෙනවා. හානිකර මත්ද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහන තමයි මේ විදිහට ක්‍රියාත්මක වෙන්නේ. දැන් අදත් උදේම අපිට බන්ධනාගාරවල එක එක සිදුවීම් ඇති වෙනවා කියලා හන්න හම්බ වුණා. මේ ටිකේම ප්‍රවෘත්ති වලට එක එක මිනි මැරීම්, ඊට පස්සේ බෝම්බ ගහන ඒවා රෝමේව හන්න හම්බ වෙනවා. ඔය දේවල් වලට කොනකට වෙනකන් හොයාගෙන ගියාට පස්සේ හේතුව වෙලා තියෙන්නේ ගොඩාක් දුරට මත්ද්‍රව්‍යනේ, මත්ද්‍රව්‍ය ජාවාරම්නේ. අපේ අනාගත පරපුර විනාශ කරන්න අපිට හම්බ වෙලා තියෙන ලොකුම උණුවදුර තමයි හානිකර මත්ද්‍රව්‍ය කියලා කියන්නේ. අපිට ඇති වෙන්න පුළුවන් බරපතලම හානි ටික ඔක්කොම ඇති කරනවනේ. අනාගතේ විනාශ කරලා දානවා, සල්ලි ටික නැති කරලා දානවා, ලෙඩ රෝග වැඩි කරලා දානවා. ඊට වඩා කොච්චර හොඳයිද හොඳ යාළුවෝ ටිකක් එක්ක එකතු වෙනවා, මොකක් හරි සෙල්ලමක් කරනවා. දැන් මේ අගෝස්තු නිවාඩුව කියලා කියන්නේ අපේ ඉස්කෝලේ ගිහිල්ලා නිවාඩු අරගින් අපේ නංගිලා මල්ලිලා සරුංගල් ලැබන කාලේ. කොච්චර දේවල් අපිට විනෝද වෙන්න කරන්න පුළුවන්ද ඒ වගේ හානිකර මත්ද්‍රව්‍යයන්ට එකතු වෙනවට වඩා. ඒඳ තමයි අපි ඔයාලට මතක් කරන්නේ, ඔයාගේ ශරීර සෞඛ්‍යයත් රැකගන්න ගමන්, මානසික සුවය වැඩි කරගන්න ගමන්, අධ්‍යාපනය වෙන්න පුළුවන්, ඔයා නියැලිලා ඉන්න මොකක් හරි කටයුත්තක් වෙන්න පුළුවන්, ඒ දේවල් තවදුරටත් වර්ධනය කරගන්න ගමන් මේ හානිකර මත්ද්‍රව්‍ය වලින් වැළකෙන්න කියලා. කවුරු හරි එහෙම දන්න කෙනෙක් ඉන්නවනම් මේ දේවල් වලට පෙළඹිලා ඉන්න, ඉක්මනින්ම ඒගොල්ලන්ගේ උපදේශනයන් වලට යොමු කරලා ඒ දේවල් වලින් නතර කරලා ඒගොල්ලන්ගේ අනාගතයත් යහපත් කරන්න ඔයාලට පුළුවන්. ඒක තමයි හොඳ යාළුවෙක් විදියට ඔයා කරන්න ඕනේ දේ. නැත්නම් එයත් එක්ක එකතු වෙලා ඔයත් මේ පාවිච්චි කරන්න නැති දේවල් එයත් එක්ක පාවිච්චි කරන එක නෙවෙයි. ඒ අතරේ මතක් කරන්න ඕනි සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර ගැන. ලෙඩ රෝග වලට හේතු නම් ඕනි තරම් තියෙනවනේ. දැන් අර අපි කලින් කිව්ව හානිකර මත්ද්‍රව්‍ය කියලා කියන්නේ ලෙඩ රෝග වලට හේතුව. ඒ වගේම තමයි අපි කන බොන රටාවන්, ආහාර රටාවන් ලෙඩ රෝග වලට සෑහෙන ලොකු හේතුවක් වෙලා තියෙනවා. සීනි ජාති සෑහෙන කනවනේ අපි නේද දවසට. උදේට බොන තේකේ ඉඳන් අපි සීනි දාගන්න පටන් ගත්තට පස්සේ දවස ගෙවෙනවා සීනිත් එක්ක අපි දන්නේම නැතුව. සමහර වෙලාවට ඩයබටික් එකේම හැදෙනවා අවුරුදු 20ක් 30ක් යනකොටම ටග් ගාලා. ඒ හින්දා තමයි කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ගැන අපි ඔයාලට මතක් කරන්නේ. කැන්සර් එකක් වෙන්න පුළුවන්, ගැස්ට්‍රයිටිස් වගේ ලෙඩක් වෙන්න පුළුවන්, ස්නායු රෝග වෙන්න පුළුවන්, ඊට පස්සේ වකුගඩු රෝග වෙන්න පුළුවන්. මේ ඕනි ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ගාව තියෙනවා. ඒක හන්දා ඔයත් සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහහන්දිය තියෙන ආයුමා ආයුර්වේද වෙදමැදුරට යන්න ලංකාවේ ගොඩ දෙනෙක් අපේ වෙද මහත්තයාව හොයාගෙන එන්නේ. ලංකාව පුරාම දැන් එතුමගේ ආශ්චර්යයන් වගේ ප්‍රතිකාර පිළිබඳව කට්ටිය දන්නහන්. මම මේ කියන නම්බර්ස් වලට කතා කරලා වැඩි විස්තර දැනගන්න වගේම වෙලාවක් වෙන් කරගන්න ඔයාට පුළුවන්. 0777-300-743 කතා කරන්න වැඩි විස්තර දැනගන්න වෙලාවක් වෙන් කරගන්න ඔයාට පුළුවන්. හයි හයි ජනි කොල්ලෝ, ගුඩ් මෝර්නින්. අපිවත් මතක් කරන්න මෙහෙම අපිට මැසේජ් එක දාලා තියෙන ගම්පහ DR ගාමන්ට් එකේ අපේ යාළුවෝ ගතිය. අර එක දවසක් කවුරු හරි ගාමන්ට් එකක තව සෙට් එකක් මැසේජ් කරලා ගම්පහ DR ගාමන්ට් එකේ යාළුවෝ කට්ටිය එකතු කරගන්න කියලා කිව්වා. මට දැන් ඒ කට්ටියගේ නම මතක නෑ. මේ DR ගාමන්ට් එකේ සෙට් එක මගෙන් අහනවා කවුද ඒ කට්ටිය කියලා. හාලියල ගලවුඩ 12 කණුවේ උපුල් ඉලෙක්ට්‍රොනික්ස් එකේ අපේ උපුල් අයියා, නිෂාන් සැලුන් එකේ සෙට් එක, GM ස්ටෝර්ස් එකේ සෙට් එක, පුබුදු පෙරපාසලේ ඉන්න දෙව්දි බබා මේ සිද්ධුවට එකතු කරගන්නවා. ගුඩ් මෝර්නින් ජනි, අපිවත් සිද්ධුවකට එකතු කරගන්න කියලා දුම්බර ලලිතයි අපිට සුපුරුදු විදිහටම මැසේජ් එකක් දාලා තියෙනවා. තංගල්ලේ අප්සරා අදත් මාව අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. මම එකතු කරගන්නම් මේ හන්න යන සින්දුවට. ගුඩ් මෝර්නින් ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. පානදුරේ ඉඳන් අපේ ධනුෂ්ක මලයා තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ගුඩ් මෝර්නින් ජනි, අද මගේ චූටි පුතාගේ උපන්දිනේ. මගේ පුතාට සුබම සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන්නේ මනෝජ් ෆයිබර් ග්ලාස් එකේ සෙට් එක. වැඩේ තියෙන්නේ මේ මැසේජ් එක දාලා තියෙන්නේ කවුද සහ පුතාගේ නම මොකද්ද කියන කාරණේ අපිට ඉවර නෑ. ඒක හන්ද කොහොමද බං හරියටම මෙයාටයි කියලා විශ් කරන්නේ. ගොඩක් ආදරෙන් අපි කොහොමහරි මේ මැසේජ් එක දාලා තියෙන කෙනාගේ චූටි පුතාට සුදු පුතාට සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හයි ජනි, ගුඩ් මෝර්නින්. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. කතරගම ඉදන් දිල්කි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මහත්තයා චමිල, චූටි දෝනි, ඔෂි මේ සින්දුවට එකතු කරගන්න කියලා. ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට.

0: FM Anu Paha, FM Anu Hatarai Dashma Ata, Net FM.
1: Velava Dahayai Vinadi Visi Hatarai.
2: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම් වල කොලර් එකේ සහ අත් යට දාඩි සහ දූපිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
3: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
4: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සොයා මීට් ඔබත් අදම රස බලන්න.
5: මොකද රංගාමේ අතපය වකුට කරගෙන කෝර සිංහ සෙයියාව බොඩි මේ අංකල් සල්ලි ඉල්ලගෙනවත් ආවද
6: නෑ ජයා. මගේ මේ ඇඟපත හොඳටම රිදෙනවා.
5: කන්න ලින්ක් පස්පංගුව හෙට උදේ නැගිටින්න පුළුවන් සිංහෙක් වගේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
8: වව්! ලක්ෂ ගාණක් වටින ලස්සන බයික් එකක් සල්ලි දීලාමද ගත්තේ?
9: දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
10: Meltol හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය Meltol Paracetamol විශේෂයකි.
11: SLT Mobitel Fiber Nisa Deng Hema Gedaram Novena Sadivye Gain Superior Tama Fiber Fit Okkuma Devices Connect Karanna Gaming World Low Latency Fast and Stable Unlimited Thoraganna Package Rasa Obe Gedara Adama Fiber Fit Karaganna
12: Akunu Lake Nama Hubawana Rata Purama Rasa Gena Yana Aule Sayama Rasa Karakana Mother Freeland Noodles Taste Ke Trust Ke
13: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
14: මම කාලේ මාපල්ලගම තුමනදාස් කෝට් එකේ පරීක්ෂණ කරා ගොඩක්. මම ડોක්ටර් මේ විදිහට අනිවාර්යෙන් බයිපාස් කරන්න කියලා. ඒකට බය වුණා. අයියා කෙනෙක් තමයි කිව්වා මම සෙවණගලේ කමල් බන්දුල මහත්තය කියලා. එහෙ ගියා. මම මාස 6ක් විතර බෙහෙත් ගත්තා. බෙහෙත් කරගෙන නැවතත් කරාපරි කියලා බැලුවා. කරාපරින් කියනවා මට එහෙම හાર્ට් ඇටැක්ක් නෑ කියලා. කමල් බන්දුල මහත්තයා ඉතින් ඇත්තටම දෙවි කෙනෙක් වගේ කෙනෙක්.
13: කතා කරන්න 0777 300 940.
15: අගනුවර කලාසිරියෙන් සිරිගන්වන 63 වන වාලුකාරාම ඇසළ මහා පෙරහර මංගල්‍ය අගෝස්තු 1 වනදා ආරම්භ බෝධි පූජා දී පින්කම් සහ රාජකීය තර්ස්ටන් මහානාම විද්‍යාල සමග මල් පෙරහර පවත්වා අගෝස්තු 7 වනදා අවසන් මහා පෙරහර වීදි සරණා වගයි අගෝස්තු 8 වනදා දේවදානය කිරීත්‍රි වීම සහ ගරායක් නැටුම වාලුකාරාම පෙරහර මංගල්‍ය සිරි අසිරි කියන මාධ්‍ය හිතවත්කම Net FM Net FM
16: මේ වයිෆ්
17: මොකද හස්බන්ඩ්
16: දැන් ඔයා දන්නවද අපි දෙන්න පොලට ගියාට පස්සේ මුරුංග පතෝල වැටකොළ වගේ ඒවා මං ඔයාට ගන්න එපා කියන්නේ ඇයි කියලා
17: අයියේ
16: රිස්ක් එක වැඩිනේ
17: ඒ කිව්වේ
16: ඔයා රණ්ඩු වෙන වෙලාවට ඔය ආයුධ කරගන්න ඉඩ තියෙනවනේ
17: දැන් එතකොට ඔයා හිතන් ඉන්නේ අර ගෙදර තියෙන කොසයි ඉඳලා තියෙන මොකට කියලාද
18: Paul ප්‍රශ්න නැතුව අහන්න ජනි එක දේ දුනු මාවත
1: වෙලාව 10:28 මේ සින්දුවෙන් පස්සේ අපි සූදානමේ නිල්නවා වචනේ කකුරු ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න ඔයාට අවස්ථාව ලබා දෙන අකුරේ නකුර තරඟ වටේ ක්‍රියාත්මක කරන්න යන්න දැන්ම අපේ Net FM Facebook fan page එකට මම දාලා තියෙන post එකට like කරන්න comment කරන්න share කරන්න ඒ වගේම තමයි මතක ඇතුව අපේ Net FM Facebook fan page එක follow කරලා තියාගන්න තෝණි ඔයා මොකද මම අර හැමදාම දාන post වගේම තමයි අපේ Net FM DJ night එක live බලන්න ඔයාලට අවස්ථාව හම්බ වෙනවා මේ වගේ හැම දෙයක්ම ඔයාලට බලන්න අවස්ථාව හම්බ වෙන්නේ අපේ Facebook fan page එක හරහා ඒ වගේම තමයි YouTube channel එක subscribe කරලා තියාගන්න Instagram account එක follow කරලා තියාගන්න TikTok account එකත් follow කරලා තියාගන්න ඔය හැම එකම Net FM කියලා search කරව ගමන් අදාළ platforms වල උඩින්ම එනවා සින්දුවට යන්න කලින් දැන් මතක් කරන්න ඕනි මේ Facebook fan page එකේ post එකට comment කරනවා වගේම අපිට call කරලා WhatsApp message වලත් game එකට සම්බන්ධ වෙන්න පුළුවන් මොකද ඊළඟ පැයේ මං ගේම් එකට සම්බන්ධ කරන කෙනා තෝරගන්නේ. මම ඊළඟ පැයේ එනවා Facebook live එකක්. ඒ live එකට join වෙලා වැඩිපුරම comment දාන කෙනෙකුට තමයි මං ඊළඟ පැයේ තරගයට තෝරගන්න තරගයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දෙන්නේ. ඒ ගැනත් මතක් කරනවා. ඒ අතරේ මතක් කරන්න ඕනි දේ තමයි net news අපේ කණ්ඩායම පිළිබඳව අපිට හරිම ආඩම්බරයෙන් කියන්න පුළුවන්. මොකද අවුරුදු 21ක් පුරාම ඔයා ජනතාව විශ්වාස කරන සත්‍ය දැනගත්තේ net news අපේ කණ්ඩායම ලබා දෙන තොරතුරු හරහානේ. දැන් මේ දවස්වල ඇති වෙන තත්වයන් එක්ක breaking news එවෙල්ලෙම දේවල් ඔයාට දැනගන්න අවස්ථාව තියෙනවා. දැන් රේඩියෝ එකෙන් අහනවා වගේම තමයි අපේ net news කණ්ඩායමේ digital platform සරහා මේ දේවල්වල videos ඔයාට බලා ගන්න පුළුවන්. දැන් ඊ අර වැලිගඩ මැගසින් බන්ධනාගාරයේ අසල ඇති වුණු සිද්ධිය එවෙලෙම අපේ කණ්ඩායම මෙතනට ගිහිල්ලා ඒ පිළිබඳව සිද්ධිය වාර්තා කරලා වීඩියෝ දාලා ඕගොල්ලන්ට මේ දේවල් බලන්න අවස්ථාව ලබා දීලා තිනවා රැයක් දවාලක් බලන්නේ නැතුව. එහෙනම් තමයි කියන්නේ net news YouTube channel එක subscribe කරන්න, net news නිල Facebook fan page එක අපේ follow කරලා තියාගන්න, www.netnews.lk web අඩවියට යන්න. ඔයාගේ ප්‍රදේශයේ සිද්ධ වෙන දේවල් පිළිබඳව අපේ net news කණ්ඩායම දැනුවත් කරන්න ඔයාට අවස්ථාව තියෙනවා. කරන්න තියෙන්නේ වීඩියෝ එකක් ඕඩියෝ එකක් ෆොටෝ එකක් විදිහට මේ දේවල් වල විස්තර අපිට එවන එක අපිට කියන්නේ net news කණ්ඩායමට. මේ WhatsApp number එක follow කර මේ සේව් කරලා තියාගන්න ඔයාගේ ෆෝන් එකේ 0777 490 33 12 තමයි number එක. සින්දුවට යන්න කලින් මේ පැත්තට WhatsApp messages එවලා දින ටක් ගාලා කට්ටියක් එකතු කරගන්න තමයි මම හදන්නේ. Good afternoon, නෙවෙයි good morning ජනි. අපිවත් සින්දුවකට එකතු කරගන්න ලස්සන හින්දි සින්දුවක් කෝඩි කියලා අපේ ලක්මාලි කඩවති දන් සුපුරුදු විදිහට මදත් මැසේජ් එක දාලා තියෙනවා. කුමාරි මිස් දුල්මි ගයන් දිනිදු ඒ වගේම තමයි හර්ෂණ තිනුලි දුව එක ඔෆිස් එකේ හැමෝම එකතු කරගන්න කියලා කියනවා. කෑගල්ල නිදහස් මාවතේ ශාන්ත ටේලර්ස් එකේ ඉන්න ශාන්ත අයියා වෙන්දට මට කෝල් එකක් දෙනවා. මෙන්න අද WhatsApp මැසේජ් එකක් දාලා තියෙනවා. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නම් ජනි. අදත් ලස්සන සින්දු ගොඩක් ඕනේ. දවස්සම දේදුරු මාවත අහන්න බලාගෙන ඉන්නේ. එහෙම කියලා අපිට මැසේජ් එක දාන්න ගන්තුණු ඉන්න අපේ කෞශල්‍ය අනංගී. කෞශල්‍ය ටෙක්ස් ඇන් ටේලර්ස් එකේ ඉඳන් අපි වහගෙන ඉන්නේ. මහරගමින දුලාණියක් එකතු කරගන්න ඕනි. ඒ වගේම තමයි අර සෑහෙන වෙලාවක් අරගෙන ලස්සන ඉමෝජිස් ගොඩක් එක මට මැසේජ් එක ටයිප් කරලා එවන අපේ මොරටුවේ සුජානි චන්දි මාවත එකතු කරගන්න ඕනි. මේ සින්දුවෙන් පස්සේ ලෑස්ති වෙන්න. වචන එක අකුරු ගලපලා, අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදල් තෑගි දිනා ගන්න අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටයක් එක්ක එකතු වෙන්න.

අකුරු එක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: වෙලාවද 6යි විනාඩි 35යි මංගලට පොරොන්දුනා වගේම අකුරෙන් අකුර තව තරග වටයක් ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ මේ සතියේ ඔබට හිමි රුපියල් 5000ක මුදල් රැග්ග දිනා ගන්න අද දවස තමයි ඔයාලට හම්බ වෙන අවසාන අවස්ථාව හම්බ වෙන්නේ මේ වෙනකොට අපේ තරඟයේ වැඩිම වචන සංඛ්‍යාවක් තප්පර 30 ඇතුලේ කියලා ඉදිරියෙන්ම ඉන්නේ දුම්බර ඉඳන් අපිට කතා කරපු අපේ ආයේෂා අපි බලමු ආයේෂාව පරාද කරන්න අද දවසේවත් කෙනෙකුට අවස්ථාව ලැබෙයිද කියලා ඒක හන්දා මේ වෙලාවෙ එහෙම හොයාගෙන යන කට්ටිය අතරේ අර මම කෝල් කරන්න කියපු ගමම්ම මේකට එන කෝල්ස් ගොඩ ඇතුලෙන් මුලින්ම මං ආන්සර් කරපු කෝල් එකේ හිටපු ලස්සන ගෑල්ලා මම මේ වෙලාවෙ සම්බන්ධ කරගත්ත සජීවීව හරියටම කිව්වොතින් එහෙම මේ වැලි මඩ ඉඳන් අපිට කතා කරන්නේ තුෂානි ආයි බොවන් තුෂානි සුබ උදෑසනක් වේවා
1: ආයි
0: බොවන් ආයි ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින් ඉතින් මොකද කරන්නේ තුෂානි වැඩ කරන ගම මාව හගෙන ඉන්නවා බොස් බනින්න නෑ නේද වැඩ කරන ගම මාව හගෙන හිටියට හරි එහෙනම් අපි තරඟයට යන්න සූදානම් වෙන්නේ මේ තුෂානි ඔයා තරඟේ නීති රීති ටික දන්නව නේද හරි මම ඔයාලට අකුරක් කියනවා ඔයාලට තියෙන්නේ අකුරෙන් වචනයක් පටන් අරගෙන ඊට පස්සේ ඒ පටන් ගත්ත වචනය අග අකුරෙන් ඊළඟ වචනේ අග අකුරෙන් ඊළඟ වචනේ ඒ විදිහට පටන් අරගෙන තප්පර 30 ඇතුලේ ඔයාට පුළුවන් තරම් වචන කියාගෙන යන්න තමයි තියෙන්නේ වචන දෙකේ වචන කියන්න බෑ වචන දෙක දෙක දෙක තියෙන ඒවා කියන්න බෑ අකුරු දෙකේ වචන කියන්න බෑ එකම වචනේ දෙපාරක් කියන්න බෑ තප්පර 30 ඇතුලේ වචන 36කට වඩා වැඩි ප්‍රමාණයක් කිව්වොතින් එහෙම මේ සතිය ඔයගොල්ලෝ වෙනුවෙන් අපි වෙන් කරලා තියෙන රුපියල් 5000යි මුදල් තෑග්ග තුෂානි ඔයාගේ පැහැදිලි අපි එහෙනම් තරඟයට යන්න හදන්නේ තුෂානි වැලිමඩ නේද ඉන්නවා කියලා කිව්වේ
1: ඔව්මයි
0: වැලිමඩ අයිති වෙන දිස්ත්‍රික්කය මොකද්ද
1: බදුල්ල
0: දිස්ත්‍රික්කය බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල දිස්ත්‍රික්කයේ තුන්වෙනි අකුර මොකද්ද බදුල්ල කියන වචනේ තුන්වෙනි අකුර හරි ඒක තමයි මං ඔයාට දෙන අකුර වෙන්නේ අපි යමුද තරඟයට
1: හරි
2: your time starts now
1: ලස්සන නළුවා වාහනය යතුර රස්නය යානාව වස්තුව van එක
0: අන්න මොකද කරන්නේ තුෂානි මං කිව්වා නේද වචන දෙක ගන්න තියෙන ඒවා කියන්න බෑ තනි වචනෙන් තමයි ඔයාට අවස්ථාව තම්බ වෙන්නේ දිනන්න ඉස්සරහට යන්න මොකද මේ කරගත්තේ හැබැයි තුෂානි ඔයාට ඉස්සරහටත් ඉතින් අවස්ථාව තියෙනවා අපිට කෝල් එකක් අරගෙන තරගයට සම්බන්ධ වෙන්න මොකද ඉස්සරහටත් මේ තරගේ තියෙනව නතර වෙන්නේ නෑ බොහොම ස්තුතියි මේ පැත්තට කතා කරාට තුෂානි කවුද ඉන්නේ මේ අපි අහන්න යන සින්දුවට එකතු කරගන්න
1: ලස්සන
0: සින්දුවක් කියන්නේ මේක තමයි දෙන්නේ බොහොම ස්තුතියි

0: FM Anupaha, FM Anuhatarai Dashma Ata, Net FM.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
2: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕනේ
3: ත්‍රිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
4: දැන් ත්‍රිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
3: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
5: ත්‍රිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
6: වේලාව දැන් 10යි විනාඩි 42යි
7: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
8: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා
9: ඉතින් ෆෙම්ස් අය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
10: ශ්‍රී ලංකේය අපේම රටේ හොඳම තේ දල්ලක රසය ගුණය දැන් ඔබටත්
11: සිහින් හැඩැති නිරෝගිමත් ලස්සන සිරුරකට විජය ග්‍රීන් ටී
10: ප්‍රබෝධමත් ජීවිතයකට විජය බ්ලැක් ටී
11: ඔබගේ ජීවිත කාලයත් එක කරන විජය ග්‍රීන් ටී බෑග් සහ බ්ලැක් ටී බෑග්
10: නොවිනස්වන රසවත්ම රසය
11: විජය ග්‍රීන් ටී සහ බ්ලැක් ටී
10: විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
12: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100% පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RB500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
13: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
14: අලුත් තැනක් අඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැසක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්
15: දම්රෝ වසර මැද සේල් ග්‍රහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
16: බ්ලැක් කරි එකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද මෙන්න මාතර ෆ්‍රීලෙන්ඩ් බ්ලැක් කරි රස සෝයා මීට් බ්ලැක් කරි රසට මස් නොකා මස් කන්න
17: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747213540
18: මේ හැන්දෑව නම් ටිකක් වෙනස්. මෝටර්ස්ද වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන.
19: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති. සින්දු අස්සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් දවස් හතර වෙනකල්
20: ගින්දර හැන්දෑව විජානු. ජානු.
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
21: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න නැතිනම් 011 464 667 222 අමතන්න
6: වේලාව 10:45
22: මේ හස්බන්ඩ්
23: මොකද වයිෆ්
22: හදන්න ඕන තේද කෝපිද
23: තේදුණු මාවත
22: තමුන් කොණ්ඩ හිතාගෙන ඉන්නේ කොස්සෙන්ද ඉඳලෙන්ද
23: දේදුණු මාවත
22: හරි එනක් තව ටිකකින් බඩගිනි වුණාම දේදුණු මාවතෙන්ම ඊළඟ කාගා

0: நன்னத்து வாகன் சனி எக்க தேதுனு மாவத்த
1: සිින්දෝට යන්න කලින් මතක් කරන්න ඕනි වගේ මුළු දවසම ප්‍රබෝධමත් කරගන්න ෆ්‍රීලන් කෝපි එකක රස බලන්න කියලා. ෆ්‍රීලන් කෝපි එකක්ම අරගන්න තියෙන විශේෂම හේතු මොනවා? ගොඩාක් වෙලාවට කඩේට ගිහිල්ලා කෝපි එකක් ඉල්ලුවට පස්සේ අපිට හම්බ වෙන ප්‍රොඩක්ට් වල තියෙන්නේ කෝපි අටවලින් නිෂ්පාදනය කරන කෝපි කුඩු වලට වඩා කළු පාට ඩයි එකක්. හැබැයි ලංකාවේ අපේම ස්වභාවික කෝපි අටවලින් නිෂ්පාදනය වෙන ෆ්‍රීලන් කෝපි කියලා කියන්නේ කිසිම કૃතිම අමුද්‍රව්‍යයක් අඩංගු නොවන ස්වභාවික 100%ක් දේශීය නිෂ්පාදනයක්. එහිඳ කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට ෆ්‍රීලන් කෝපි එකක රස බලන්න පුළුවන්. ඒ වගේම විශේෂම දේ වෙන්නේ ඔයාගේ දවසේ පටන් ගන්නකොට වෙන්න පුළුවන්, දවසේ අතරමැද හරිය වෙන්න පුළුවන්. පුංචි නිදිමත ගතියක් ආවොත් එහෙම ඒ නිදිමත ගතිය නැති කරලා දාන්න ඔයාට හම්බ වෙලා තියෙන හොඳම සොලූෂන් එකක් තමයි ෆ්‍රීලන් කෝපි එකක් බොන එක කියලා කියන්නේ. මොකද කෝපි එකක් බිව්වට පස්සේ එන ඒ සුවඳ රසය එක්ක අපිට හම්බ වෙන ප්‍රබෝධය වෙන දෙයක් බීලා නම් ඉතින් අරගන්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔයාලට මතක් කරන්න ඕනි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. මේ දවස්වල වියදම් ටිකක් සැරයිනේ. ජොබ් එකෙන් විතරක් හම්බ වෙන සැලරි එකෙන් මාසෙ ඇද ගන්න අමාරුයිනේ. ඒ හින්දා තමයි ඔයාලට මතක් කරන්නේ සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම සූදානමින් ඉන්නවා. ඉඩමක් තිබුණා හෝ ඉඩමක් නැති වුණා ඔයාටම සුදුසු වගා සැලසුම් ඔයා වෙනුවෙන් ඉදිරිපත් කරන්න. කෘෂිකර්මය හරහා වගාව හරහා සල්ලි ටිකක් හොයාගන්න කැමති ඔයා වෙනුවෙන් සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට කතා කරලා විස්තර දැනගන්න ඔයාට පුළුවන්. අතට ටිකක් සල්ලි ටිකක් එනවා කියලා කියන්නේ අපි හැමෝටම හිතට සහනයක් දැනෙන දෙයක්නේ. ඒ හින්දා තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන ඔයාට මතක් කරන්නේ. 011 437 1250 කියන නම්බරයකට කෝල් එකක් ගන්න. 011 437 1250 කියන නම්බරයකට කෝල් එකක් ගන්න. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම සූදානම් වෙමින් ඉන්නවා ඔයාට අමතර ආදායමක් සැලරි එකට අමතරව හොයාගන්නේ කොහොමද කියලා දෙන්න හරි පාර පෙන්නන්න. මේ සින්දුව තෝරගන්න විශේෂම හේතුවක් තියෙනවා. මොකද අද අගෝස්තු මාසේ 7 වෙනිදා. 1945 අවුරුද්දේ අගෝස්තු මාසේ 7 වෙනිදා. ඒ කියන්නේ අද වගේ දවසක තමයි ගුණදාස කපුගේ මහත්මයා මෙලව එළිය දකි. ජීවත් වෙලා හිටියනම් අවුරුදු 81ක් වෙනවා මේ වෙනකොට වයස. ඉතින් එතුමා ගැනත් සිහිපත් කරන ගමන් තමයි අපි දේදුණු මාවතේ මේ සින්දු අහන්න යන්නේ. අපි මේ සින්දු ටික අහලා කෙලින්ම යනවා ඊළඟ පැයට. ඊළඟ පැයෙත් එක දිගට සින්දු අහමු. කතා කරන්න 011 52 53 63 WhatsApp message එකක් දාන්න 011 711 95 95 95ට යන්නනේ FM Facebook fan page එකට. මං අද දාලා තියෙන post එකට පහලින් comment එකක් දාලා ඔයාගේ විස්තර දාලා post එක share කරා කියලා කියන්නේ ඔයාටත් අවස්ථාව හම්බ වෙනවා අකුරු එක වචන ගලපලා සතිපතා මුදලින් තෑගි දිනා ගන්න අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරඟ වටය එක්ක එකතු වෙන්න.

0: FM Anupaha Anu Hatrai Dasama Ata Net FM Divaina Pura Dunumavata
1: Brought to you by
2: Akunulake Namahubavan Ratapurama Rasa Ganayana Aulesama Rasa Karakana Mother Freela Noodles Tasteke Trusteke
3: හදරෝග ස්නායු රෝග ආතරයිටි සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්මම තන්න 0111 437 1250.
5: ඊරෑ ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
6: මට ලින් පස් පංගුවෙන් හරි ගියා.
5: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
7: නැගිට ගන්න නම් ලින් පස් පංගුව විතරමයි.
8: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
9: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට්. වර්ණකාරක, රසකාරක කිසිවක් අඩංගු නැත.
10: ඇයි ෂුගර් කියලා මූණෙන්නගෙන සෙවනගල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
11: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය. මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773 313 36.
12: මොබිටෙල් 1278 වාසි ඩබල් දෙන සුපිරිම නොන් ස්ටොප් ඩේටා පැකේජ් එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා නොන් ස්ටොප් ඩේටා. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් රීලෝඩ් කරන්න.
5: ඊරෑ ඔයා උණ ගන්න වගේ කියපු නිසා මම මේ උදින්ම නැගිටලා උයන්න ට්‍රයි කළා.
6: මට ලින්ක් පස් පංගුවෙන් හරි ගියා.
5: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
13: ඩවුන්රෝ ඉන්වර්ටර් ශීතකරණ 120 කවට්ටම් 90,000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනයේ ඒකක 15ක් පමණ සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
3: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
6: අයියේ මේ හොට්ස්පොට් ඔන් කරන්නකෝ.
14: හොට්ස්පොට් ඇයි
6: ඩේටා නෑ අනේ
14: නංගි මේ එහෙම දෙන්න ඩේටා අපි ගාව නෑ නංගි දන්නවද මෙගාබයිට් 1024ක් ගිගාබයිට් 1යි එතකොට නංගි ගිගාබයිට් 1024ක්
15: ඇයි නංගි මේ ඩේටා නැතුව බයිට් එන්නේ ගල් යුගයේ ඉඳන් ඩිජිටල් යුගයේ වෙනකන් යොටා බයිට් වලින් ලෝකය ගැන දැනගන්න කරකවන්නකො දවසේ මෝර්නින් බයිට් එකට සතියේ දවස් 5ෙම උදේ 7ට ඇල්ගෝ ටවුමට ටියුන් වෙන්න.
16: Gather on a day of profound joy and soaring hope.
17: The day a planet stops for a game.
8: Net FM Algo Town.
1: Brought to you by
10: Anuttana Kaduma Milak Kasagala Green Super Shaka Matale Aturagiriya Mulleriyawa Narammala Gane Mulla Gampola Kasagala Samuha Vyapare Vetin.
18: Oya try karanna ganna vijaya aapapiti.
19: The Palace Gampaha Avasana Nivasa 25 Obat adama sadambara himikaruwaku wanna Denma katha karanna 0.71 266 222 Prime Residencies
13: ඩම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
10: විහාරාධිකාරී ශාස්ත්‍රපති හේනේකම මංගල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් 2026 ශිෂ්‍යත්ව සහ උසස් පෙළ සිසු දරු දැරියන්ට ආශිර්වාද පතා පැවැත්වෙන දේව ආශිර්වාද පූජාව අගෝස්තු 8 වන දින රාත්‍රී 7ට අකුරැස්ස තෙපුදෙණිය ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේදී පැවැත්වේ. සැමට ආරාධනා.
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
4: වේලාව උදේ 11:00.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: පෑයෙන් පෑය අලුත් වන අලුත් පෑයි විමසුමා ඇත් නියුස්
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නියුස් සමග මම කේසර කුරුවිට බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාවෙන් තුවාල ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව දහසයක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔවුන් සියලු දෙනා විශේෂ ආරක්ෂාවක් යටතේ මේ වන විට රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පවසන්නේ. ඇති වූ නොසන්සුන්තාවෙන් පුද්ගලයන් දෙදෙනෙකුද ජීවිතක්ෂයට පත් වුණා. කුරුවිට බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාවය මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවයි පොලිසිය පැවසුවේ. කෙසේ වෙතත් එම බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව තවදුරටත් තර කර තිබෙනවා. ඒ අනුව පොලිස් කණ්ඩායම්, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ යුද හමුදා කණ්ඩායම් කුරුවිට බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව සඳහා යොදවා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ. නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් netnews.lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: FM 95 FM 94.8 Net FM
5: Brought to you by
6: Akunu lake namahu bavana rata purama rasagena yana Aule sauma rasakara kana Mather freela noodles taste ke trust ka
7: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙත පහතා හමුවන්න 0773 273 540.
8: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250.
9: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ.
10: උදා ලින්ක් පස් බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජයක් වගේ.
11: නැගිට ගන්න නම් ලින්ක් පස් බංගුව විතරමයි.

விழாவை கொள்ள ஹாய் வினாடி ஹாய் එක්ක මේ සතියේ මුදල් තෑගි දිනා ගන්න අවස්ථාව හම්බ වෙන අකුරෙන් අකුර තරඟයට තරඟකරුවෙක් හෝ තරඟකාරියක් තෝරගන්න සූදානමින් ඉන්නේ අපේ Facebook live එක බලන කණ්ඩායම අතරින් වැඩි වැඩියෙන් කමෙන්ට් කරන කෙනෙකුට අද දවසේ අවස්ථාව ලබා දෙනවා ෂෙයා කරන කෙනෙකුට අවස්ථාව ලබා දෙනවා ඒකටත් මතක් කරන ගමන් තමයි දේදුණු මාවතේ දෙවනි පැයේ වැඩ කටයුතු ටික අපි ආරම්භ කරන්නේ ඒ මතක් කරන්න ඕනි අද රෑ 9 ඉඳන් ඔයාගේ දෙවනත් කරවන සුපුරුදු සුන්දර අත්දැකීම ඒ තමයි NetFM DJ Night Face to Face Attack Show එක අදත් ඔයාට අහන්න බලන්න අවස්ථාව හම්බ වෙනවා NetFM Radio එකෙන් ඔයා අහනවා වගේම තමයි NetFM Facebook Fan Page එක ඔස්සේ සජීවීව මේ දේවල් බලන්න අවස්ථාව ඔයාට හම්බ වෙනවා කියලා කාරණාව මතක් කරන්න ඕනි අනිවාර්යෙන් අසායතුළු සෙට් එක සූදානම් වෙනවා ලහි ලහියේ මේ වෙනකොටත් රෑ 9 ඉඳන් ඔයාට මේ සුන්දර අත්දැකීම තිලින කරන්න Facebook live එකට කට්ටිය මේ වෙනකොට join වේගන වේගන වේගන වේගන වේගන වේගන යනවා ඒගොල්ලෝ ගැන ඉස්සරහදී අනිවාර්යෙන් මතක් කරන්නම් හැබැයි සින්දුවට යන්න කලින් ඔයාට මතක් කරන්න ඕනි ඒ තමයි link natural පස්පංගුව පිළිබඳව මං කිව්වනේ මේ දවස්වල මඩත් පොඩි හෙම්බිරිස්සා ගතියක් හැදිලා තිබුණා කියලා ඊයේ අයිස්ක්‍රීම් කෑවා ආයෙත් පාරක් වැඩේ අවුල් ගියා අදත් උදේට link natural පස්පංගුව පාවිච්චි කරලා තමයි ජනී කොල්ල නැගිට ගත්තේ ඉතින් දැන් දන්නවනේ ඉතින් අසනීපයක් උනාට පස්සේ නැගිටිනවනම් link natural පස්පංගුව විතරමයි කියලා පැකින් එක ගැන අනිවාර්යෙන් කතා කරන්න ඕනේ දැන් ඔයා කල්පනා කරලා බලන්න පස්පංගුව කිව්ව ගමන් ඔයාට මතක් වෙනවා link natural පස්පංගුව ඒක වෙනම කතාවක් හැබැයි කඩේ විකුණන්න දාලා තියෙන එහෙම එහෙ එල්ලලා තියෙන link මේ පස්පංගුව පිළිබඳව කතා කරලා බලන්නකෝ අර කෑලි පස්පංගුව කියලා කියන්නේ ඕක එන්නේ පොලිතින් පැකට් එකක ගොඩාක් වෙලාවට අර කටු අරව මෙහෙම තියෙන හන්දා ওই පොලිතින් පැකට් එක හිල් වෙලා තියෙන්නේ පෙඟේනවා වතුර යනවා සත්තු යනවා මොනවාද වෙන්න බැරි දේවල් තියෙන්නේ කියන්නකෝ හැබැයි link natural පස්පංගුව අපි අරගන්නම හේතුව වෙන්නේ ඒකේ තියෙන ප්‍රමිතියට නිෂ්පාදනය කරපු පැකේජින් එක සහ අපි කාර්ය බහුලයි මේ දවස්වල විනාඩි 5න් 10න් link natural පස්පංගුව ඔයාලට හදා ගන්න පුළුවන් අර කෑලි පස්පංගුව වගේ ලොකු වෙලාවක් බලාගෙන ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ උණ වෙන්න පුළුවන් හෙම්බිරිස්සාව වෙන්න පුළුවන් කැස්ස වෙන්න පුළුවන් ඔළුවේ කැක්කුම වෙන්න පුළුවන් ඇඟපත වේදනාව වෙන්න පුළුවන් මේ ඕනි ලෙඩකින් නැගිටිනවා නම් link natural පස්පංගුවම තමයි සින්දුවට යන්න කලින් මම මේ පැත්තට කෝල් කරපු කට්ටියක් එකතු කරගන්න ඕනි Facebook live එකේ ඉන්න කට්ටියත් අනිවාර්යෙන් මතක් කරන්න ඕනි මුලින්ම කෝල් කරපු කට්ටියක් එකතු කරගන්නම් හරිද බදුල්ල කැටවල සමන්ත සැලුන් එකේ අපේ සමන්ත අයියා තමයි මට මුලින්ම අද කතා කරේ කේෂාන් මල්ලිව එකතු කරගන්න කියලා කිව්වා ඊට පස්සේ අපේ සමන්ත අයියාගේ අක්කාගේ දුව netmiව මතක් කරන්න කියලා කිව්වා විශේෂයෙන්ම අම්මා විමලාවති වගේම තමයි නිසංසලා ඉන්නව wife හිරුන්දි තරුන්දි දුවලා දෙන්න ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ඒ වගේම තමයි රාජාංගනේ අනුරුද්ධ අයියා වයිෆ් ගීතාංජලි තරුක්ෂි තාරුකා සතීෂ් මේ කට්ටිය එකතු කරගන්න ඕනි මංගොණ මෛත්‍රී බලයිය සුපුරුදු විදිහට කතා කරලා මයනු ෆැමිලිය කට්ටිය එකතු කරගන්න කියලා කිව්වා කවුද දන්නවද මයනු ෆැමිලිය කට්ටිය මංගලිකා මදුකා මදුරංග මදුසංක කෙටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම් වල්පිටු මුල්ලේ උපාලි අයියා කතා කරා සුපුරුදු විදිහටම ඉතින් එකතු කරගන්න කියලා කිව්වා වයිෆ් දම්මි එතකොට තුෂාන් මිහිරංග පුතාලා දෙන්න අපේ ටයිටැනික් සැලුන් එකේ තුෂාර කොල්ලත් කෝල් එකක් ගත්තා කතා කරලා කිව්වා ඉතින් අද සුන්දරම් බොස් වැඩට ආවා කියලා. උදේ පාන්දර 10:30 විතර තමයි අපේ සුන්දරම් බොස් වැඩට ඇවිල්ලා තියෙන්නේ. රොහාන් ඉන්නවා, කමල් ඉන්නවා, කට්ටියම එකතු කරගන්නවා. ඒ වගේම තමයි ත්‍රිවිල් පාක් එකේ ලසා, කන්නත්තොට බේකලි ඉන්න රසික, පැලම්පිටියේ හිරාණි අක්කා මේ කට්ටියත් එකතු කරගන්න කියලා කිව්වා. වලස් මුල්ලේ සිනමා ශාලාව ඉස්සරහා තියෙන ත්‍රිවිල් පාක් එකේ ඉන්න අපේ වීරසේකර අයියත් හැමදාම වගේ අදත් කතා කරා. අර ෆිල්ම් වල සින්දු ගැන මට පිස්සු ඇති කළේ අපේ වීරසේකර අයියනේ. ධර්මයේ අයයි බණ්ඩාර අයයි මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා ත්‍රිවිල් පාක් එකේ ඉන්න Facebook live ඇවිල්ලා තියෙන්නේ ඉක්මනට එන්න NetFM Facebook fan page එකේ මං ඇවිල්ලා තියෙන live එකට

ෆේස්බුක් ලයි් එක ආවත් එක්ක සෑහෙන්න ජනගඟක් මේ වෙලාවේ මාව ගහගෙන යන තරමට කට්ටිය ඇවිල්ලා තියෙනවා ෆේස්බුක් ලයි් එකේ. අපේ ජයනි රවීනා ඉන්නවා, ඊට පස්සේ තිවෙන් වෙනුජය ඉන්නවා, සුජානි චන්දිමා ඉන්නවා, මහේෂි විජේරත්න ඉන්නවා, කෞෂානි ශාලිකා ඉන්නවා. මං කියවනේ අද ෆේස්බුක් ලයිව් එකට වැඩි වැඩියෙන් කමෙන්ට් කරන කෙනෙකුට තමයි මං ඊළඟට අපේ අකුරෙන් අකුර තරඟ වටේට සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දෙන්නේ. මේ ඔයාට මතක් කරන්න හදන්නේ සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දය තියෙන ආයුමා ආයුර්වේද වෙද මැදුර ගැන. කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා කිව්වම දැන් ඉතින් ලංකාවේ ඉන්න කවුද එතුමව නොදන්නේ? එතුමගේ ආශ්චර්යයන් වගේ ප්‍රතිකාර පිළිබඳව අපි අනිවාර්යෙන් නිරන්තරව මතක් කරනවානි. අර සුව කරන්න බැහැ කියලා කියන්නේ ගොඩක් ලෙඩ රෝග බටහිර වෛද්‍ය විද්‍යාවනි. ඔය ඕනි ලෙඩකට නිට්ටාවටම සුව වෙන ප්‍රතිකාර තියෙනවා කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයා ගාව. එකතු කරගන්න කට්ටිය ඉන්නවා, ඒ කට්ටියත් එකතු කරගන්න ඕනේ අනිවාර්යෙන්. ඒ අතරේ කමල් බන්දුල වීරපිරම වෙද මහත්තයාට කතා කරන්නේ කොහොමද කියලා මං අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. සඳුදා අඟහරුවාදා පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසකම විවෘත සෙවනගල කිරි ඉබ්බන්නාර බෝගහ හන්දිය තියෙන ආයුම ආයුර්වේද වෙදමෙදුරට යන්න කලින් කෝල් කරන්න 0777-347-243 0773-540. දැන් ෆේස්බුක් ලයිව් එක අපි ඇවිල්ලා තියෙන හන්ද මතක් කරන්න ඕනේ. අපේ ඔය තරුණ පරපුර ජෙන් සී එක, ජෙන් ඇල්ෆා එක, ඒ කට්ටිය ගොඩ දෙනෙක් සමාජ මාධ්‍ය වලට එහෙම ඇබ්බැහි වෙලා ඉන්නේ. කමක් නැහැ, ඉතින් ගොඩක් වෙලාවට ක්‍රියේටිවිටි එක එහෙම ඉහළ යනවා ඒ දේවල් වලට සම්බන්ධ වෙලා ඔය කන්ටෙන්ට් හදන්න එහෙම ගියාට පස්සේ. හැබැයි නිකමට කල්පනා කරන්න ඒ වගේ දෙයකටත් ඇබ්බැහි වෙනවට වඩා නිකම් මේ අහක යන තොප්පි දාගන්න විදිහට හානිකර මත්ද්‍රව්‍ය වලට යොමු වුණොත් එහෙම කොච්චර හානියක් වෙනවද රටට සමාජයට? ඒ හින්දා තමයි රටම එකට ජාතික මෙහෙයුම් පිළිබඳවත් ඔයාට මතක් කරන්න අවශ්‍ය වෙන්නේ. හානිකර මත්ද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහන ක්‍රියාත්මකයි. ඉතින් සෞඛ්‍ය සම්පන්න ජීවිත රටාවක්, ශක්තිමත් පවුලක්, වටිනාකම් පිරුණු පුරවැසියෙක් බිහි කරන්න අනිවාර්යයෙන්ම හානිකර මත්ද්‍රව්‍ය වලින් වැළකෙන්න ඕනි. නම් කීයක් ඉතින් අපි ප්‍රවෘත්ති අහනකොට ෆේස්බුක් එකේ යනකොට දකිද්ද හම්බ වෙනවා. ඒ හැම දෙයක්ම හන්ද සිද්ධ වෙන්නේ දියුණුවක් නම් නෙවෙයි, වෙන්නෙම කඩා වැටීමක්. අනාගතේ වෙනුවෙන් ඉතුරු කරගෙන තියෙන සල්ලි ටික නැති වෙලා යනවා. අමාරුවෙන් හරි හම්බ කරගත්ත දේවල් ටික විකුණලා ඔය එක එක ජරා මත්ද්‍රව්‍ය අරෝමේ වර ගන්න. ඊට පස්සේ තියෙනවා ඔය කල්ලි කණ්ඩායම් වලට එකතු වෙලා එක එක ප්‍රශ්න ඇති කර ගන්න. මුළු රටටම සමාජයටම විසක් වෙනවා මේ හානිකර මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අය පව. ඒ හින්දා තමයි කියන්නේ හැම කෙනෙක් දන්නවනම් අනිවාර්යෙන් උපදේශනයන් වෙනුවෙන් යොමු කරන්න කියලා. ඒතරේ සින්දුවට යන්න කලින් මතක් කරනවා එන්න අපේ නෙත් FM Facebook fan page එකේ ජනිකොල්ල දේදුණු මාවතෙන් Facebook live එකක් ඇවිල්ලා තියෙන්නේ. live එකට join වෙන අයගෙන් කෙනෙක් තමයි මං අද game එකට සම්බන්ධ කරගන්නේ.

0: ನೆಟ್ ನ್ಯೂಸ್ ಜನತಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ ಬ್ರೇಕಿಂಗ್ ನ್ಯೂಸ್
1: මෙන්න දැන් ලැබුණු පුවතක්. මීගමුව දළුපොත පල්ලන්සේන එලිමහන් බන්ධනාගාරයේද මේ වන විට නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා. එම බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වහල මත නැගසිටින බවටයි වාර්තා වන්නේ. මේ අතර පල්ලන්සේන බන්ධනාගාරයේ පිටත ආරක්ෂාවද තර කර තිබෙනවා. ඒ අනුව පොලිස් කණ්ඩායම් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකා සහ යුද හමුදා සාමාජිකයන්ද යොදවා තිබෙනවා. මේ පිළිබඳ තවත් තොරතුරු නෙට් නිවුස් තුලින් බලාපොරොත්තු වන්න. මෙන්න එම පුවත නැවතත්. මීගමුව දළුපොත පල්ලන්සේන එලිමහන් බන්ධනාගාරයේද මේ වන විට නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා. එම බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වහල මත නැගසිටින බවටයි වාර්තා වන්නේ. මේ අතර පල්ලන්සේන බන්ධනාගාරයේ පිටත ආරක්ෂාවද තර කර තිබෙනවා. ඒ අනුව පොලිස් කණ්ඩායම් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකා සහ යුද හමුදා සාමාජිකයන්ද යොදවා තිබෙනවා. මේ පිළිබඳ තවත් තොරතුරු නෙට් නිවුස් තුලින් බලාපොරොත්තු වන්නේ.

0: ನೆಟ್ ನ್ಯೂಸ್ ಜನತಾವ ವಿಶ್ವಾಸಕರಣ ಸತ್ಯ ಬ್ರೇಕಿಂಗ್ ನ್ಯೂಸ್.
1: වෙලාවේ 11යි විනාඩි 23යි.
2: ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේක නම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිරවිලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
3: Diva Fresh Daily Alert. එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
4: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
5: මෙල්ඩෝල් හිසරතය උන සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
6: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන්ඩ් ඩෙවල් චිකන් රස සෝයා මීට්.
7: මම කේජයි සූරිය ලුණම අම්බලන්තොට. මම බයිපාස් කරලා අවුරුදු 4යි ඉන්නේ දැනට. ඉතින් ආපහු බ්ලොක් වෙලා කිව්වා. ඉතින් සෙවනගල කමල්බන්ද වේද මහත්තයා ගාවට ඒ ගමන ගියා. ඒ වේද මහත්තයාගේ බෙහෙත් වලින් තමයි දැන් ආපහු දිය වෙලා තියෙන්නේ. දැන් ඔය කමල්බන්ද වේද මහත්තයාගේ බෙහෙත් වලින් හොඳටම හොඳයි. අනිත් කට්ටියට මම කියන්නේ ඔය සිංහල බෙහෙත් කමල්බන්ද මහත්තයාගෙන් ගන්නයි
8: කියලා. සූනවන රෝගයක් නිසා වද විඳිනවා නම් සෙවනගල ආයුමා ආයුර්වේද රෝහලේ කමල්බන්දුල වීරප්පෙරුම වෛද්‍යතුමාට කතා කරන්න. 077 3273 540.
9: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එක.
10: Don't stop remix remake එකට හැපෙන DJ blast එක. අංගා ගලේනේ ඉන්නා කුමරියේ
9: ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
10: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
9: 1, 2, 3, let's go. ලංකාවම දන්න ඊළඟ DJ Star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝවක් දැන්ම අපිට WhatsApp කරන්න.
10: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show. අදරෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ මාතර දිස්ත්‍රික්කය DJ අනිෂ්ක, කුරුණෑගල දිස්ත්‍රික්කය DJ ෂේනු බීට්ස්.
11: Brought to you by රසනහර පිනා යන මයිකෝලා වෙතින් මයිකුවාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්.
10: Net FM DJ Night.
12: මේ හස්බන්ඩ්
13: මොකද වයිෆ්?
12: ඔන්න දැනුම් මිනම තරගයක් තියෙනවා.
13: හරි.
12: ඒකට මමයි තව ගෑල් ළමයෙක් යනවා. වා කාටද දැන් උදව් කරන්නේ?
13: වෙන කාටද වයිෆ්? ඔයාට.
12: අදත් වැරද්දුවා. වයිෆ්ලට කාගේවත් උදව් ඕනේ නැහැ. වයිෆ්ලා හැමදේම දන්නවා.

0: ചണി ദേദുനു മാവത്ത്
1: මං කියුවනේ අපි අර චිත්‍රපටි සින්දු අහන්න යනකොට ඒ ගැන අනිවාර්යයෙන් මතක් කරනවා කියලා. මේ අහන්න යන්න හදන්නේ නැවත හමුවෙමු චිත්‍රපටිය වෙනුවෙන් එච්.ආර්. ජෝතිබාලය මහත්මයා ගායනා කරපු සින්දුවක්. මේ සින්දුවට වචන ලියලා තියෙන්නේ අජන්තා රත්නසිංහ. ඒ වගේම තමයි සරත් දසනායක මහත්තයා තමයි මියුසික් කරලා තියෙන්නේ. ඒ සින්දුව ගැන විස්තර. හැබැයි සින්දුව අහන්න දෙන්න කලින් ඔයාලට මතක් කරන්න ඕනි ෆ්‍රීලන් රෝස්ටඩ් කරි පවුඩර් පැකට් එක ගැන. මං අර හැමදාම ඔයාලට මතක් කරන්නේ ඔයා ගෙදර කෑම හදනකොට බත් ටිකත් එක්ක කන්න හදන ව්‍යංජන ටික තියෙනවනේ, එළවලු ටික තියෙනවනේ, මොනවා හරි මස් මාළු ජාති ටික තියෙනවනේ. ඒ දේවල් වලට අමු තුන පහ විතරක් දාලා හැදුවොත් එහෙම හැම එළවලුම හැම ව්‍යංජනයම එකම රහට තමයි හැදෙන්නේ. හැබැයි ওই දේවල් වලට කුළුබඩු වෙන වෙන විදිහට එකතු කරා කියලා කියන්නේ මුළු කෑම වේලම රසවත් කරගන්න පුළුවන්. අර ඒ කාලේ රජවරු එහෙමත් අර දෙතිස් ව්‍යංජනත් එක්කනේ කෑවා කියලා කියන්නේ. එතකොට ඒ වගේ රසයන් අරගන්න ඒ විදිහට කුළුබඩු දාලා ඒ දේවල් හදාගන්න ඕනේ. සාමාන්‍යයෙන් බැදපු තුන බහකුඩු ඕනි වෙච්ච ගමන් ඔයා ඒ දේවල් වලට අර බැදපු තුන බහකුඩු වෙනුවට අමු තුන බහකුඩු ටික අරගෙන ඕක කබලේ රත් කරලා බැදලා ගමේ ඉන්න ඔක්කොටම හචින්්‍යවලා ඒකට බැදපු තුන බහකුඩු කියලා එකතු කරලා හරියන්නේ නැහැනේ. ඒ හින්දා තමයි ඔයාලට මතක් කරන්නේ ෆ්‍රීලන් නිවසින් එන රෝස්ටඩ් කරි පවුඩර් පැකට් එක, බැදපු තුන බහකුඩු පැකට් එක ගැන. ලංකාවේ අපේම දේශීය අමුද්‍රව්‍ය වලින් විතරයි ෆ්‍රීලන් නිෂ්පාදනය වෙන්නේ. ඒක හන්දා කිසිම බයක් හෝ සැකයක් නැතුව ඔයාලට ෆ්‍රීලන් නිෂ්පාදන පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් ගැන ඔයාටත් මතක් කරන්න ඕනි. සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කියලා කියන්නේ අපි දැන් හැමෝම වගේ දන්න හඳුනන තැනක් බවට පත් වෙලා තියෙනවා. ඔයා පේර වගා කරන කෙනෙක් නම් ඔයාගේ පේර වගාවේ පළදාව හොඳම මිලකට මිලදී ගන්න සූදානම් ඉන්නවා සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් කණ්ඩායම. ඒ අරගෙන මොකද්ද කරන්නේ? ඒගොල්ලෝ ඩිලෙක්ටා නිෂ්පාදන හදනවා ඒ ප්‍රේරවල. ඒකනේ අපි හැමෝම මේ දවස්වල හොය හොය අරගන්නේ ඩිලෙක්ටා නිෂ්පාදන. ලංකාවම හොයන ඩිලෙක්ටා නිෂ්පාදන ඔයාගේ කඩේත් විකුණන්න නැහැ කියලා කියන්නේ ඔයා සාර්ථකත්වයට සෑහෙන පරක්කු. ඔයාගේ කඩේටත් ඩිලෙක්ටා නිෂ්පාදන වෙනුවෙන් අලෙවි හිමිකාරීත්වය ලබා ගන්න සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් එකට දැම්ම කෝල් එකක් ගන්න 0111 437 1250 කියන නම්බර එකට. 0111 437 1250 කියන නම්බර එකට. Facebook live එකේ වගේම තමයි WhatsApp messages වලත් සෑහෙන දෙනෙක් මේ වෙලාවේ නම් කියනකම් බලාගෙන ඉන්නවා. හයි ජනිය කොහොමද? ගොඩ දවසකින් message එකක් දාන්න බැරි වුණා. ඔන්න අපි අද අහගෙන ඉන්නවා. වත්තේගම මඩවල ප්‍රියන්ත සැලුන් එකේ සෙට් එක තමයි message එක දාලා තියෙන්නේ. ප්‍රියන්ත අයියා message එක දාන්නේ. ඇල්කඩු ඉන්නවා, දුව ගිම්හානි, සෙව්වන් දිනනවා wife, ඒ වගේම තමයි මල්ලිකා මේ හැමෝම එකතු කරගන්න කියනවා. ආ නෑ නෑ නෑ, දුවගේ නම ගිම්හානි සෙව්වන් දි, wife ගේ නම මල්ලිකා. ගොඩක් ආදරෙන් එකතු කරගන්න මේ අපි අහන්න යන සින්දුවට. කිරිබත් ගොඩේ ඉඳන් සඳුනි නංගි මැසේජ් එකක් දාලා තියෙනවා. එකතු කරගන්න කියලා කියනවා සුපුරුදු විදිහටම. හස්බන්ඩ් නිරංජන්, අම්මා ඉන්ද්‍රාණි, ජාලුව හංසිකාවත් එකතු කරගන්න කියලා කියනවා. අද සින්දුවට එකතු කරගන්න කියලා කියනවා නංගි ඇවිල්ලා ඉන්නවලු. එයාවත් අනිවාර්යෙන්. නංගිගේ නම තමයි ධෝනි. කවුද බොලේ ධෝනිට ධෝනි කියලා නම දැම්මේ? බරුදල් පොල SL ප්‍රනාන්දු අයියා අපිව බලාගෙන ඉන්නවා, අහගෙන ඉන්නවා. ඒ වගේම තමයි කෑගල්ල ඉඹුල්ගස් දෙනිය ෆෙයාෆීල්ඩ් වල තියෙන නිරු ටේලර්ස් එකේ ඉන්න උදේශිකා නිරූපමාලා. ඔයාවත් එකතු කරගන්න ඕනේ මේ සින්දුවට. ඒ වගේම තමයි අහංගම අම්පාවිල ඉඳන් අපිව Facebook live එකේ බලාගෙන ඉන්න කට්ටියක් ඉන්නවා. ශාම තමයි බලාගෙන ඉන්නේ. ජගත්, පැතුම්, මයුර, ප්‍රවීන් මේ කට්ටියම එකතු කරගන්න ඕනි. නෙත්මි තලෝකා අපේ Facebook live එක බලාගෙන ඉන්නවා. දැන් අර කට්ටිය කමෙන්ට් කරගෙන කරගෙන යනවා මේ Facebook live එකට. මොකද මේ සින්දුවෙන් පස්සේ මම සූදානමින් ඉන්නවා අකුරෙන් අකුර වචනෙන් වචනේ ගලපලා සතිය ගානේ රුපියල් 5000ක් ඔයාට දිනා ගන්න අවස්ථාව ලබා දෙන අකුරෙන් අකුර තරංග වටයක් ක්‍රියාත්මක කරන්න. ඉතින් තරංගයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලබා දෙන්නේ Facebook live එකට ඇවිල්ලා වැඩි වැඩියෙන් කමෙන්ට් කරන කෙනෙකුට. තාමත් Facebook live එකට join වුනේ නැත්නම් දැන්ම යන්න net fm Facebook fan page එකට. මම දාලා තියෙන Facebook live එකට connect වෙලා join වෙලා වැඩි වැඩියෙන් comment කරන්න ඔයාගේ විස්තර. ඒ වගේම තමයි Facebook live එක share කරන්න. ඊළඟ අවස්ථාව ලැබෙන්නේ ඔයාට වෙන්න පුළුවන් ඉක්මන් කරන්න.

ගුරු එක්ක වචන ගලපලා සතිය ගානේ මුදලින් තෑගි දිනන්න. මේ පටන් ගන්නේ අකුරෙන් අකුර.

0: අපේ ෆේස්බුක් ලයිව් එක බලාගෙන ඉන්න කෙනෙකුට සජීවීව ෆේස්බුක් ලයිව් එක කට්ටිය බලාගෙන ඉන්නකොටම මම කෝල් එකක් අරගත්තා මේ වෙලාවේ සම්බන්ධ කරගන්න. අකුරෙන් අකුර වචනෙන් වචනේ ගලපලා තරඟ කරලා අපේ මේ වෙලාවේ ලීඩ බෝඩ් එකේ උඩින්ම ඉන්න දුම්බර අයේෂට ගේමක් දෙන්න. ඒ තමයි මේ වෙලාවේ අපිව අහගෙන ඉන්න අපේ කෞෂානි. අයබෝවන් කෞෂානි, සුබ උදෑසනක් වේවා. කෞෂානි කොහේ ඉඳන්ද අපි වහගෙන ඉන්නේ? බණ්ඩාරවෙල. නියමයි. කොහොමද බණ්ඩාරවෙලට කාලගුණ තත්වය මේ වෙලාවේ? සීතලයි. අපිට වැරද සීතල චුට්ටක් එවන්න කොළඹට. හරි, මේ කෞෂානි කමෙන්ට් කීයක් විතර දැම්මද අපේ ෆේස්බුක් ලයිව් එකට?
1: මතක නෑ, මං හැමදාම පෝස්ට් එකට නම් අනිවාර්යෙන් කමෙන්ට් කරනවා. අද කීයක් දැම්මද කියලා හිතාගන්න.
0: හරි, ඔන්න අද ඔයාට අවස්ථාව හම්බ වෙලා ඉන් තියෙනවා. මං ඔයාට අකුර කියන්න තමයි හදන්නේ. ලෑස්තිනේ, දැන් තරංගේ ක්‍රියාත්මක වෙන හැටි දන්නව නේද ඉතින් ඔයා කොහොමත්? මම ඔයාට අකුරක් කියනවා, ඒ අකුරෙන් ඔයා වචනයක් පටන් ගන්නවා. ඊට පස්සේ අර තප්පර 30ක කාලය ඇතුලේ වචනේ අග අකුරෙන් ඊළඟ වචනය පටන් ගන්න විදිහට කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන කියාගෙන යන්න තමයි තියෙන්නේ අපේ කෞශල්‍ය. පැහැදිලි? හරි, මං ඔයාට වචන දෙන්නම්. ඔයා ඉන්නේ බණ්ඩාරවෙලනේ. රයිට්. බණ්ඩාරවෙලට කිට්ටුම නගරයක් කියන්න. බදුල්ල කිට්ටුයි නේද? හරි, බදුල්ල කියන වචනේ පළවෙනි අකුර මොකද්ද?
1: බයන්න.
0: බයන්න, අන්න ඒක තමයි ඔයාලට හම්බ වෙන අකුර කෞෂානි. අපි යමුද ගේම් එකට?
1: හරි.
0: හරි.
2: Your time starts now.
1: බතු, ටයරේ, යතුර, රතය, යන්න, නපුර, කකුසා, සමන්ලේ, යතුකඩේ, අක්කල, ලම්බය, යනවා, වක්කඩ, ඩබඩුක, වටපිට, වඩකරම, මකණේ, අක්කල, නනුව, වතුර, රේනෝ, වාහනේ, යස්තනේ, නටුව, වට්ටක, කපුට, තාසන්, නගුල, ලස්සන, නායගරා, රාගේ, යබ්බර, යටලීය, යෝගට්, යෝග යෝගිතා, වැස්ස, සලබයා, යාපනය, යහන, නගුල, ලියුම, මයුරා, රාගම, මල්ලි,
0: මොකද මොකද හතිද? කාලේ අවසන්නේ කෞෂානි. හැබැයි මං හිතනවා හොඳ තරගයක් දුන්නා කියලා. මේ තරගයේ කොහොමද තත්ත්වය කියලා අනිවාර්යෙන් ඔයාලට දැනගන්න හම්බ වෙන්නේ ලබන සඳුදාට. ඕගොල්ලෝ හැමෝම ගණන් කරපු, ඕගොල්ලෝ හැමෝම කියපු වචන ටික මං අද හවස වෙලාව වෙන් කරගෙන ගණන් කරලා ලබන සඳුදාට තමයි ප්‍රතිඵල අරගෙන එන්නේ. මේ සතියේ රුපියල් 5000 මුදල් තෑග්ග දිනාගන්නේ කවුද කියලා අපි බලමු. දුම්බර ඉඳන් අපිට කතා කරපු අවේෂද, බණ්ඩාරවිල ඉඳන් අපිට කතා කරපු කෞෂානිද කියලා. කෞෂානි, සිංදුවට යන්න කලින් කාවද එකතු කරගන්නේ?
1: ගොඩක් ස්තුතියි මාව සම්බන්ධ කරගත්තට. අපි හැමදාම net එක ඉන්නවා. ඉතින් මම මේලා ගෙදර තනියම ඉන්නේ. කමක් නැහැ ඉතින් අපි හැමෝම එකතු වෙලා ලස්සනට ඉන්නවා.
0: ඇයි ඔයගේ Facebook live එකේ ඉන්නේ අලුත් කට්ටිය?
1: එකනි ඔක්කොම එකතු කර ගන්නවා.
0: බොහොම ස්තුතියි, දිගටම net එක ඉන්න.
1: අනිවාර්යෙන්, සුබ දවසක් වේවා.

0: FM Anupaha, FM Anuhatara Ita Shumata, Net FM. වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි සිමෙන්ති ටයිල් ඇඩිසිව් ස්කීම් කෝට් පේන් බඩු සේරම ගන්න ඕන
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද
2: නෑ නෑ ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය
5: වේලාව 11 විනාඩි 43යි
6: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
7: ताम्रो वासर मेद सेल सोफा सदहा विशेष वाट्टाम कल पवतिने सुव पहसु इन्युत सोफा हेट नमदहा सिसिट सियलुम ताम्रो प्रदर्शना गारवली
8: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්නවා
9: කාලයත් එක ඇඟට උම්කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා යුතුයකම් ඔබට මග හැරෙනවා නව ඇන්ලීන් කැල්සියම් විටමින් C D සින්ක් මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශ පේශි සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ ඇන්ලීන් සීමා බිඳලන්න
10: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන් රවට්ටන්නත් බෑ
11: මෙල්වා එක ලංකා
12: ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න. කසාගල ප්ලාන්ටේෂන් 011 2777 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
13: විජය නූඩල් සමගින් වර්ණ කහ කෘතිම රසකාරක වලින් තොර විජය කිරිමාළු තුන පහ මිශ්‍රණයේ දූ කිරිමාළු විජය ප්‍රොඩක්ට්ස් අපේ රසය රටේ සැමට
14: දැන් එතකොට ඔයා කියන්නේ එයාට ඉන්නවා විතරයි කියලාද
15: අනේ මන්ද
14: මේ ඔයා නොදන්න ඕනට රටම දන්නවා එයා එනකන් හතර වතේම කට්ටිය බලන් ඉන්නවා කියලා
15: හතර වතේම මොනා කිව්වත් මම බලාගෙන ඉන්නේ එයාගේ විතරයි
16: සතිය දවස්වල හවස 4 ඉඳලා 6 වෙනකන් මේක ඔයාගේ මගේ බෝරින් නැති ඊවනින් ඩ්‍රයිව් එක
17: net fm 4 වතේ
1: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
18: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
5: වේලාව දැන් 11 විනාඩි 45යි.
19: මේ හස්බන්ඩ්
5: මොකද වයිෆ්
19: මම ආව එක්කගෙන යනවා ලෝකේ රසම කෑම තියෙන හෝටල් එකක බුෆේ එකට. ඔයා තෝරගන්නේ ඩිනර් එකද ලන්ච් එකද?
5: ඩිනර් එක. රෑනේ.
19: ආදත් වැරද්දුවනේ. ලෝකේ රසම කෑම තියෙන්නේ නේද? ලෝකේ රසම කෑම හදන්නේ මම. හිටු ගෙදර. දැන් ගන්න පොල්.
9: කිලියේ කිලියේ මනි මනි මේ ගත්තෝ පිළ ඔරු මල පුල්ලම්
1: පොගමු. පෝල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.

0: වෙලාවද 11:46 මේ දවස්වල මුළු අග නුවරම පෙරහැර සිරියෙන් අසිරි ගැන්විලාන තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපි ඔයාට මතක් කරන්න හදන්නේ 63 වෙනි වාලුකාරාම ඇසල මහා පෙරහැර මංගල්‍ය කාලයේ මේ අද දවසේ රාත්‍රියේ සිද්ධ වෙන්න නියමිත අවසන් මහා පෙරහැර වීදි සංචාරය කිලීම පිළිබඳව. ඉතින් මේ දිනවල අපි හැමෝම මේ මාධ්‍ය හිතවත් කමත් එක්ක මේ පිළිබඳව ඔබට මතක් කරනවා. ඒ හින්දාම තමයි පෙරහැර මංගල්‍ය අවසන් මහා පෙරහැර පිළිබඳව දැනවත් ගන්න මේ වෙලාවේ අපි බොහොම නමස්කාර පූර්වකව සම්බන්ධ කරගත්තේ කොල්ලුපිටිය වාලුකාරාම විහාරස්ථානයේ විහාරාධිපති සද්ධර්ම කීර්ති ශ්‍රීපති පරිත්ත දජ පූජ්‍ය මහරගම නන්ද අපේ නායක ස්වාමීන් වහන්සේ. සුබ උදෑසනක් වේවා ඔබ වහන්සේට අපේ හාමුදුරුවනේ.
1: ජයවන් සරණයි.
0: අද දවසේ මේ මහා පෙරහැර වීදි සංචාරය කරන්න නියමිත වෙලා තියෙනවා. ඒ වෙනුවෙන් වැඩ කටයුතු සිද්ධ වෙන්නේ, සූදානම කොහොමද සිද්ධ වෙන්නේ?
1: කොල්ලුපිටිය වාලුකාරාම මහාවිහාරස්ථානයේ වාසයක පවත්වන ඇසළ මහා පෙරහැර අද හවස 6:30 වාලුකාරාමේ විරත් කිරීමට නැත්නම් පෙරහැර වීදි සංචාරය කිරීමට කටයුතු සාගෙන තිබෙනවා. වාලුකාරාම පාරෙන් ගාලු පාරටත් ගාලු පාරේ කොල්ලුපිටියේ හන්දියෙන් ලිබටි වටරවුරෙන් නැවතත් ආරේද මල් මාර්ග ඔස්සේ කොල්ලුපිටියේ වාලුකාරාමයට පිවිසීමට කටයුතු සාගෙන තිබෙනවා. ඉතින් මේ පෙරහැර මෙවර ඉතාමත් උත්සාහමත් අන්දමින් විශේෂයෙන් රාජ්‍ය අනුග්‍රහයත් ඇතුව වාගේම ප්‍රදේශවාසී ව්‍යාපාරික පින්වතුන්ගේ අනුග්‍රහයත් කටයුතු සංවිධානය කර තිබෙනවා. මෙවර අලියතුන් වාගේම විශේෂ නාස්තර කණ්ඩායම් රාශියක් යොදාගෙන තිනවා. එනිසා මේ පෙරහැර නැරඹීම සඳහා හවස 6:30 පමණ කොල්ලුපිටියේ වාලුකාරාම ප්‍රදේශයේ පැමිණෙන හැටියට ඉතාමත්ම කාර්යකව ඉල්ලා සිටින ආරාධනා කරනවා.
0: බොහොම ස්තුතියි අපේ හාමුදුරනේ මේ වෙලාව වෙන් කරගෙන සම්බන්ධ වුණාට. අපිට අගනුවර කලාසිරියෙන් අසිරි ගන්වන 63 වන වාලුකාරාම ඇසර මහා පෙරහැර මංගල්‍ය පිළිබඳව. හරි, අපි ඒ ගැන මතක් කරන අතරේ දැන් ඔයාලට මතක් කරන්න තියෙන විශේෂම කාරණාවක් තමයි කැදල් එන්ටර්ප්‍රයිසස් කියලා කියන්නේ. මොකද අපි හැමෝටම තියෙන නිවාස සිහිනය සැබෑවක් කරගන්න ඔයාලට අවස්ථාව හම්බ වෙලා තියෙනවා. දැන් කැදල් එන්ටර්ප්‍රයිසස් එක්ක ඔයාගේ ගෙදර හදන්න ඔයා හිතාගෙන ඉන්නේ ලංකාවේ කොතනට කොහොමද? එතරම්ම ඇවිල්ලා ගෙදර හදලා දෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් කණ්ඩායම සූදානමින් ඉන්නවා. ඒ වගේම තමයි ගෙදර හදන්න යන වියදම පොලී රහිතව අවුරුදු 10ක කාලයක් අරගෙන වාරික වශයෙන් ගෙවන්න අවස්ථාවත් ඔයාට කැදල් එන්ටර්ප්‍රයිසස් ලබා දෙනවා. දැන් සාමාන්‍යයෙන් කාමර දෙකක් තියෙන සාමාන්‍ය මට්ටමේ ගෙදරක් හදාගන්න ඔයාට යන්නේ රුපියල් 150,000ක් වගේ. මං කියනවට ඔයා නිකමට වෙන තැනකින් ගාලා අහලා බලන්න, ඔය ගාන අනිවාර්යෙන් 60-70 පණිනවා මිසක් ඊට අඩු වෙන්නේ නැති බව මං සහ සුද්දෙම දන්නවා. ඒ හින්දා තමයි ඔයාලට මතක් කරන්නේ මම මහරගම ඇල්හේන පාරේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් ආයතනයට ගිහිල්ලා ඔයාගේ නිවාස සිහිනේ සැබෑවක් කරගන්න, ඒගොල්ලොත් එක්ක කතා බහ කරන්න කියලා. හැබැයි යන්න කලින් කෝල් එකක් ගන්න 0744-390-3250 හෝ 0744-390-3251ට. මේ සින්දුව අහලා, තව සින්දුවක් අහලා, ප්‍රධාන ප්‍රවෘත්ති අහලා අපි 12න් පස්සේ හෙබීට හම්බ වෙලා ආයෙත් කතා කරමු. එතකම් මේ පැත්තට කෝල් කරන්න, WhatsApp message එවන්න, Facebook post එකට comment කරන්න.

0: Hot FM DJ Night ad Ranoveta.
1: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM.
2: De Dunumavata.
3: Brought to you by
4: Akunulaki Namahubavan Ratapurama Rasa Ganayana. Aulesama Rasa Karakana. Mother Freela Noodles. Taste Ki Trustika.
5: හදරෝග ස්නායු රෝග ආතරයිටි සතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
6: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250.
7: ඊරෑ ඔයා උනගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න ට්‍රයි කළා.
8: මට ලින්ක් පස්පංගුවෙන් හරි ගියා.
7: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
9: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
10: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
11: විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
12: Don't stop remix remake එකට හැපෙන DJ blast එකක්.
13: අංගා ගලේනේ ඉන්නා කුමරියේ.
11: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack show එක.
12: Net FM DJ Night face to face Attack show. Attack show.
11: 1, 2, 3, let's go. ලංකාවම දන්න වීලංග DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට WhatsApp කරන්න.
12: 0711 95 95 95. Net FM DJ Night face to face attack show. Other ran නවයට මුහුණට මුහුණ තරඟ වදින්නේ මාතර දිස්ත්‍රික්කය DJ අනිෂ්ක, කුරුණෑගල දිස්ත්‍රික්කය DJ ෂේනු බීට්ස්.
3: Brought to you by
14: රස නහර පිනා යනු මයි කෝලා වෙතින් මයි කුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්.
12: Net FM DJ Night.
15: ඩම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් දැවනිමාවෙන් යුත් අල්මාරි 30,000 සිට සියලුම ඩම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
16: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLV තනඩි තහනේ ලොතරැයිය රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහතන සම්පත තනනි තහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
17: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0773 13 36.
18: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක් TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු app 9කට non-stop data, 40GB extra data, unlimited calls, SMS 1000ක් රුපියල් 1598කට. Mobitel 1598.
19: අක්මාවිතෙල් ෆැටි ලිවර්. බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0747 31 33 540.
2: විහාරාධිකාරී ශාස්ත්‍රපති හේනේකම මංගල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් 2026 ශිෂ්‍යත්ව සහ උසස් පෙළ සිසු දරු දැරියන්ට ආශිර්වාද පතා පැවැත්වෙන දේව ආශිර්වාද පූජාව අගෝස්තු 8 වන දින රාත්‍රී 7ට අකුරැස්ස තෙපුදෙණිය ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේදී පැවැත්වේ. සැමට ආරාධනා.
15: FM 95 FM 94.8 Net FM
5: Divine Pura Divine Pura.
8: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch rating A- LKA Outlook stable. ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
4: වේලාව දවල් 12:00.

0: Net News. ಜನತಾವ ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ. Net News.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0767 716 3672.
4: අයිබෝන් අද 2026 අගෝස්තු 7 වනදා සිකුරාදා දවස සුනුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. Net News 10:12 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. Net News සජීව මැදිරියේ සිට මම සචිනි සීලවර්ධන. ප්‍රවෘත්ති සංස්කරණය නිශාන්ත සිල්වා.
0: Net News ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල බන්ධනාගාර යලි ඇවිලෙයි. රැඳවියන් තිදෙනෙකු මරුට. කුරුවිට සහ මැගසින් සංසුන් තුවාල ලැබූ 27ක් රෝහල්වල. පල්ලන් සීන බන්ධනාගාරයේ පිරිසක් වහලය උඩ. සෙසු සියලු බන්ධනාගාරවලත් ආරක්ෂාව තර කෙරේ. මෙරට වායු දූෂණයෙන් අකාලයේ මිය යන ගණන අවුරුද්දට 7000 පණී.
0: Net News, the truth people trust.
4: බන්ධනාගාර කිහිපයක ආයෙත් නොසන්සුන්තා හටගෙන ඇති වූ නොසන්සුන්තා වලින් රැඳවියන් තිදෙනෙකු මිය ගොස් තවත් 27 දෙනෙකු තුවාල ලබා රෝහල්වල. ඊයේ මැගසින් සහ කුරුවිටින් ආරම්භ වූ නොසන්සුන්තා පල්ලන්සේන බන්ධනාගාරයේත් පටන් අරගෙන ඒ ඇතුළු දවස උණුසුම්ම කළ කතා පෙළෙහි සත්‍ය අනාවරණය මෙතැන් සිට. කුරුවිට බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාවයේ මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂ නානායකාර මහතා පවසනවා. එම නොසන්සුන්තාවට හේතුව ස්වා විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ. එනුව සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන් කිහිප දෙනෙකු කුරුවිට බන්ධනාගාරයේ වෙත ගොස් තිබෙනවා. කුරුවිට බන්ධනාගාරයේ අදාළ නොසන්සුන්තාව පළමුව හටගත්තේ ඊයේ රාත්‍රී කාලයේදී. පසුව ඒ බන්ධනාගාර නිලධාරීන් විසින් සම්පූර්ණයෙන්ම පාලනය කළා. කෙසේ වෙතත් යලිත් අද පෙරවරුවේ එම බන්ධනාගාරයේ නොසන්සුන්තාවක් හටගත් බවයි පොලිසිය පැවසුවේ. එහිදී පුද්ගලින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තෝල් ලැබූ පුද්ගලින් සංඛ්‍යාව 16ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ. ඔවුන් සියලු දෙනා විශේෂ ආරක්ෂාවක් යටතේ මෙවන විට රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ අතර කුරුවිට බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව තවදුරටත් තර කර ඇති බවයි පොලිසිය පැවසුවේ. ඒ අනුව පොලිස් කණ්ඩායම් විශේෂ පොලිස් විශේෂකාර බලකා සහ යුද හමුදා කණ්ඩායම් කුරුවිට බන්ධනාගාරයේ පිටත ආරක්ෂාව සඳහා යොදවා තිබෙනවා. මේ අතර මීගම්මුව දලුපොත පල්ලන්සේන එලිමහන් බන්ධනාගාරයේද මේ වන විට නොසන්සුන්තාවක් හටගෙන තිබෙනවා. එම බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වහල මත නැග සිටින බවයි එහි සිටින Net News නියෝජිතයින් පැවසුවේ. මේ අතර පල්ලන්සේන බන්ධනාගාරයේ පිටත ආරක්ෂාවද තර කර තිබෙනවා. යනුව පොලිස් කණ්ඩායමෙන්ම පොලිස් විශේෂකාර බලකා සහ යුද හමුදා සාමාජිකයන්ද යොදවා තිබෙනවා. උද්ගත වැති තත්වය හමුවේ මෙවන විට සියලු බන්ධනාගාරවල ආරක්ෂාවද තර කර තිබවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ. කොළඹ මැගසින් බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ රැඳවියන් 11 දෙනෙකු වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර තිබෙනවා. එමෙන්ම මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් රැඳවියන් 9 දෙනෙකු බූස්ස බන්ධනාගාරයේ වෙත මාරු කෙරුණා. මැගසින් බන්ධනාගාරයේ හටගත් එම නොසන්සුන්තාව වාර්තා කළ Net News මණ්ඩලික වාර්තාකරු ලහිරු කපුගේ ගෙනෙන සම්පූර්ණ වාර්තාවක් දැන්. අයිබෝන් ලහිරු.
5: අයිබෝන් සචිනී, මා මේ මොහොත වන විට රැඳී සිටින්නේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඉදිරිපිට. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාව තමයි ඊයේ රාත්‍රියේ කොළඹ මැගසින් බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තා. විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාව තමයි මැගසින් බන්ධනාගාරයේ ඊ වාට්ටුවේ රඳවා සිටින රැඳවියන් පිරිසක් තමයි මෙලෙස නොසන්සුන්කාරීව හැසිරී තිබෙන්නේ. විශේෂයෙන්ම ඊ වාට්ටුවේ දොරටු විවෘත කරමින් මේ රැඳවියන් එළියට පැමිණීමත් එක්ක මෙම නොසන්සුන්කාරීව හැසිරී තිබුණා. කෙසේ නමුත් සඳහන් කළ යුතුයි. අද උදෑසන කාලය වන විට සම්පූර්ණයෙන්ම මේ නොසන්සුන්කාරී වාතාවරණය සම්පූර්ණයෙන්ම පාලනය කළ බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අප සමග සඳහන් කළා. විශේෂයෙන්ම ඒ අවට පරිසරය තුළ අද දින තුළ අපි නිරීක්ෂණයකට යොමු වුණා. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි ඒ අවට පරිසරය මේ වන විට සාමකාමී මට්ටමක තමයි පවතින වාතාවරණයක් තිබෙන්නේ. තවත් සඳහන් කළ යුතු කාරණාවක් තමයි අද දිනය තුළ රැඳවියන් බැලීමට සඳහා නිවසවලින් පැමිණෙන අයට අවස්ථාව ලබා නොදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ වගේම සඳහන් කළ යුතුයි අධිකරණ කටයුතු වලටද අද දිනය තුළ රැඳවියන් රැගෙන යාම මැගසින් බන්ධනාගාරයේ සිදු වෙන්නේ නැහැ කියන එක තමයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව අප සමග සඳහන් කළේ. විශේෂයෙන්ම මේ වන විටත් විශේෂ ආරක්ෂාවක් මැගසින් බන්ධනාගාරය අවට ප්‍රදේශය තුලත් යොමු කර තිබෙන ආකාරයක් අපට දක්නට ලැබෙනවා. ඊයේ රාත්‍රියේ ඇති වූ තත්ත්වය පාලනය කළ පොලිස් විශේෂකාර බලකාය, පොලිසිය යුද හමුදාව ඇතුළු ආරක්ෂක අංශවල නිලධාරීන් පිරිසක් මේ වන විට පිටව ගොස් තිබෙන ආකාරයක් අපට දක්නට ලැබෙනවා. කෙසේ නමුත් ඒ අවට ප්‍රදේශය තුල මේ වන විටත් යම් කිසි ආරක්ෂක නිලධාරීන් පිරිසක් එම ප්‍රදේශය තුල සිටින ආකාරයක් අපට දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම තවත් සඳහන් කළ යුතු කාරණාවක් තමයි මෙම තත්ත්වයත් සමග බන්ධනාගාරය තුල සිටින රැඳවියන් 11 දෙනෙකු තුවාල ලබා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා. තවත් නොසන්සුන්කාරීව හැසිරුණු බන්ධනාගාර රැඳවියන් 9 දෙනෙකු බූස බන්ධනාගාරය වෙත මාරු කෙරුණු බව තමයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව අප සමග සඳහන් කළේ. තවත් විශේෂයෙන්ම සඳහන් කළ යුතු කාරණාවක් තමයි මෙම කලහකාරී තත්ත්වය ඇතිවෙන්නට මූලිකම හේතුව මද්‍රව්‍ය ගැටලුවක් මුල් කරගනිමින් තමයි මෙම කලහකාරී තත්ත්වය ඊයේ රාත්‍රියේ හටගත් බව තමයි විශේෂයෙන්ම ආරක්ෂක අංශ අප සමග සඳහන් කළේ. කෙසේ නමුත් මේ වන විට තත්ත්වය සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බව තමයි අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා අප සමග සඳහන් කළේ. මේ නොසන්සුන්කාරී තත්ත්වය ඇති වූ මොහොත තුලදී බන්ධනාගාරයේ දේපළවලට හානි සිදු කර තිබෙන බව තමයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව අප සමග සඳහන් කළේ. මෙයයි මේ වන විට පවතින තත්ත්වය. සමුගන්නවා නෙට් නිවුස් වෙනුවෙන් මම ලහිරු කපුගේ මැගසින් බන්ධනාගාරය ඉදිරිපිට සිට.
4: ස්තුතියි ලහිරු. මේ අතර වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි රැඳවියෙකු මිය ගොස් තැවෙනවා. එම රැඳවියාගේ ඥාතියෙකු බන්ධනාගාර කිහිපයක හටගෙන ඇති නොසන්සුන්කාර සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදීද අදහස් පළ වුණා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.
6: ගරුක තානායකතුමනි, මගේ ප්‍රශ්නයට පෙර මම ඉල්ලීමක් කරන ඔබතුමාගෙන් බොහොම කාරුණිකව බන්ධනාගාර ඇමතිතුමා මම හිතන්නේ මේ සභාවට ඇවිල්ලා විශේෂ දැනුවත් කිරීමක් කිරීම යුතුකමක්. මොකද ඊයේ දවසේ මැගසින් බන්ධනාගාරයේ සිද්ධීනුත් මරණ එකක් සිදු වෙලා තිබෙනවා. අද දවසේ කුරුවිට බන්ධනාගාරයේ මරණ දෙකක් සිදු වෙලා තිබෙනවා. ඒ වගේම දැන් වාර්තා වෙනවා පල්ලන්සේන ඒ රැඳවියන් ඉන්න ස්ථානයේ ලොකු කලබලයක් තිබෙනවායි කියලා. මම විශ්වාස කරනවා ඉතාමත්ම වැදගත් අධිකරණ සහ බන්ධනාගාර කටයුතු අමාත්‍යවරයා මේ මැගසින් එකේ කුරුවිටක් පල්ලන්සේනත් සිදුවී ඇති සිද්ධිය පිළිබඳව මේ සභාව දැනුවත් කිරීම ඉතාමත් වැදගත්.
4: පරිසර දූෂණ හේතුවෙන් ඇතිවන රෝගවලින් සෑම වසරකම ශ්‍රී ලංකාවේ පුද්ගලින් 7000ක් පමණ අකාලයේ මිය යන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාරිසරික හා වෘත්තීය සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය චාන්දනී විතාන මහත්මිය පවසනවා. වායු දූෂණ හේතුවෙන් ශ්වසන ක්‍රියාවලියේදී මිනිසුන් ශ්වසන රෝග, ඇදුම, හතිය ආදී රෝගවලට ගොදුරු වෙන බවත්, ඊට අමතරව පෙනහළු රෝග, පෙනහළු පිළිකා, අංශභාග ආදී රෝගවලට ගොදුරු වෙන බවත් ඇය පෙන්වා දුන්නා.
7: අකල් මරණ සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා වායු දූෂණය නිසා සිද්ධ වෙන. මිලියන 7ක් 8ක් අතර ප්‍රමාණයක් ලෝකයේ වායු දූෂණය නිසා අකල් මරණ සිද්ධ වෙන. ඒ වගේම ලංකාවෙත් 7000ක් පමණ වසරකට වායු දූෂණය නිසා අකල් මරණ සිද්ධ වෙනවා. ඉතින් මේකට ප්‍රධාන හේතුව තමයි මේ වාතයේ තියෙන නොයෙකුත් අහිතකර වායු අංශු. PM2.5ට වඩා අඩු ඉතා සියුම් අංශු. මේ අංශු කෙලින්ම අපි ශ්වසනය කරනකොට ශ්වසන මාර්ගය හරහා පෙනහළු ඇතුළටම කිඳා බහිනවා. ඒක රුධිරයට පවා ගමන් කරන්න පුළුවන්. ඒ නිසා අපිට ඇතිවෙන ඇදුම, හතිය, කල් පවතින පෙනහළු රෝග, පෙනහළු පිළිකා, හෘද රෝග, හાર્ට් ඇටැක්, අංශභාග, මේ හැම දෙයක්ම හැදෙනවා වායු දූෂණය නිසා.
4: මේ අතර විද්‍යුත් භාණ්ඩ නිෂ්පාදනය සඳහා යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය හේතුවෙන් මිනිසාගේ හෝමෝන පද්ධතියට හානියක් වෙන බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වෝ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍ය ඉනෝකා සමරවීර මහත්මිය.
7: මුළු ලෝකයේ පුරාම මිලියන 12.6ක් මිනිස්සු මැරිලා තියෙනවා පාරිසරික අවදානම් සාධක නිසා ඇතිවෙච්ච ලෙඩ රෝග සහ අනතුරු වලින්. මොබයිල් ෆෝන් ටොයිස්, ශීතකරණ, ලැප්ටොප් සහ අනිකුත් සියලුම ආකාරයේ මේ ඉලෙක්ට්‍රොනික සහ ඉලෙක්ට්‍රික් උපකරණ සඳහා භාවිතා කරන රසායනික ද්‍රව්‍යයක් තියෙනවා PBDE. මේ PBDE කියන්නේ අපේ හෝමෝන පද්ධතිය බිඳ හෙලන්න පුළුවන් රසායනික ද්‍රව්‍යයක්. පියයුරු පිළිකා, වෘෂණ කෝෂවල පිළිකා, මොළයේ පිළිකා සෑදීමේ අවදානම වැඩි කරනවා. මේ කියන රසායනික ද්‍රව්‍ය අපේ ශරීරගත වුණාට පස්සේ විශේෂයෙන්ම ගැහැණු දරුවෝ ඉක්මනට වැඩි වියපත් වෙන්න බලන පර්යේෂණ වලින් පෙන්නලා තියෙනවා පිරිමි අයගේ ප්‍රජනක ශක්තිය බෙහෙවින් අඩු කරන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ පිරිමි අයට තාත්තල වීමේ හැකියාව අඩු කරන්න පුළුවන්.
4: මීකමුව දළුපත පල්ලන්සේ නිදිමහන් බන්ධනාගාරයේ හටගත් නුසන්සුන්තාව තවදුරටත් ක්‍රියාත්මකයි. ඒ පිළිබඳ නවතම තොරතුරු පල්ලන්සේ නිදිමහන් බන්ධනාගාරයේ අභියස මේ වන විට රැඳී සිටින නෙත් නිවුස් නියෝජිත බෙනට් ෆර්ඩිනන්ඩස්ගෙන්.
8: අද උදෑසන මීගමුව පල්ලන්සේන සිර කඳවුර තුළ උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. එය පාලනය කිරීම සඳහා මේ වෙද්දි බන්ධනාගාර නිලධාරීන්, පොලිසිය, SGA, නාවික හමුදාව ඇතුළු විශාල පිරිසක් එක්ක වෙලා තියෙනවා. මේ වෙනට කරුවන් හා බන්ධනාගාර නිලධාරීන් අතර සාකච්ඡාවක් යන බවයි අපිට වාර්තා වෙන්නේ. ඔවුන් මේ වෙන විටත් වහල්වල් මත නැගෙමින් නැග කෑගසමින් සිටින බව තමයි අපිට පෙනී යන්නේ. මම බෙනට් ෆර්ඩිනන්ඩස් නෙට් නිවුස් වෙනුවෙන් මීගමුව පල්ලන්සේන සිර කඳවුර ඉදිරි
4: මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවීසන විරත්න මහතාට එරෙහිව ගල්කිස්ස බහිෂ්ත්‍රාත් අධිකරණයේ හමු වී පවතින රියනතුරු නඩුවක් ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ කොළඹ මහඅධිකරණය විසින් රවීසන විරත්න මහතා විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහඅධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබෙනවා. කොල්ලපිටිය බාලුකාරාම මහා විහාරයේ 2026 ඇසළ මංගල්‍යයේ අවසන් මහා පෙරහැර අද රාත්‍රී වීදි සංචාරය කරනවා. ආශිර්වාද බෝධි පූජා, සෙත් පිරිත් සහ මල් පෙරහැර ඉකුත් දින කිහිපයේදී පැවැතුණා. ඒ රාත්‍රී පාවඩ පෙරහැරද පැවැතුණු අතර මෙම සියලු පින්කම්වල කූටප්‍රාප්තියයි අද රාත්‍රී වීදි සංචාරය කෙරෙන අවසන් මහා පෙරහැර. මේ ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන කොල්ලපිටිය බාලුකාරාම අධිපති ශාස්ත්‍රපති පූජ්‍ය උඩවෙල කෝලිත ස්වාමින් වහන්සේ.
9: කොළඹට වලුකාරාව විහාරස්ථානයේ වාර්ෂික ඇසළ මහා පෙරහැර මංගල්‍ය 63 වරටත් මෙවර අපීති සංචාරය කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරලා තිබෙනවා. අද 2026 අගෝස්තු 7 දින අද සවස 6:30ට මේ පෙරහැර මංගල්‍ය ඉතා උකාර්ෂවත් අයුරින් වීථි සංචාරය කිරීම සඳහා දැන් සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා. ඒ අනුව විහාරස්ථානයේ සිට වලුකාරාම පාර ඔස්සේ ගල්පාරටත්, ගල්පාර ඔස්සේ කොල්ලපිටිය බංසන්ධිය, ඉන්පසුව ලිබර්ටි වතර අරුම ඔස්සේ ආරේදිරෙල්ම අවතාරහා විහාරස්ථානයේ නැවත පෙරහැර මන් කරනවා. විශේෂයෙන් ගතහම මෙවර පෙරහැර සඳහා අලියතුන් 20කට වැඩි ප්‍රමාණයක් ආ නර්තන කණ්ඩායම් 50කට වැඩි ප්‍රමාණයක් අපි මේ පෙරහැර සඳහා යොදාගෙන තිබෙනවා. ඉතින් අපි ඉල්ලීමක් කරනවා මේ අවත ප්‍රදේශයේ ජනතාවට පෙරහැර නැරඹීම සඳහා ඔබ හවස 6:30 පමණ වෙන විට මේ අවත ප්‍රදේශයට පැමිණෙන ලෙස.
4: ඒ කොල්ලපිටිය වාලුකාරාම අධිකාරී ශාස්ත්‍රපති පූජ්‍ය උඩුවෙල කෝලිත ස්වාමින් වහන්සේ. කොල්ලපිටිය වාලුකාරාම මහා විහාරයේ ඇසළ මංගල්‍යයේ මෙවර සංවිධාන වන්නේ 63 වන වරටයි. නෙත් FM රේඩියෝව එහි නිල මාධ්‍ය සහකරු වනවා.
0: නෙත් නිවුස් ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: නෙත් නිවුස් නිමාව. නෙත් නිවුස් මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සවස 6:30ට එතෙක් පෑන් පෑ ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: FM 95 FM 94.8 Net FM Divine Pura Divine Pura
1: De Dunu Mamata De Dunu Mamata
10: Brought to you by
11: Atunulake Namahubavana Ratapurama Rasa Genayana Aulesa Rasa කරකන මාතර ෆ්‍රීල නූඩල්ස් ටේස්ට් එකේ ට්‍රස්ට් එක
12: හද රෝග ස්නායු රෝග ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහත හමුවන්න 0773 273 540
13: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන් මමතන්න 0111 437 1250
14: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ.
15: උතා ලින්ක් පස් පංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
16: නැගිට ගන්න නම් ලින්ක් පස් පංගුව විතරමයි.
17: ජනි එක දේ දුනු මාවත.

0: தப்பி கியூவா எந்த ஹயா இப்பான் கருக்கு வைப்பான் லா லா லா லா
1: தேகி பிருனு பண்ணி திருனு பெயதுன சனி எக்க தேதுனு மாவத
2: விழாவ துலகாய் வினாடு விசை அப்படி அவில்லது என்னே தேகே பிறுனு பண்ணி தீருணு தேதுனு பாவத்தே அது தவசே அவசான பேட அது சிக்குராதா அப்படி பொஹம சந்தோஷம் இன்ன முகத அதிம் பசே திங் நிவாடு ஹம்ப வினா கொட தினக்குட்ட முகத வீக்கெண்ட் கே கொட தினக்குட்ட நிவாடு சாய்ஸ்கோல யான அப்படி நங்கில மல்லிலா அப்படி எதுவல புதால கொட தினக்குட்ட ஹெமோட்டம வகே நிவாடு ஹம்ப வினவா இதிங் மாசிக வித்தர நிவாடுவா கம்ப வெண்ணே பிளான்ஸ் கொடாக் மே மாசி புறா மோகுல்லாண்ட தீனவேதி ஏகனாத் மதக்கரன் அத்தரி தமை அப்படி தே துண்ணு மாவத்தே மே பை வெட கட்டை ஆரம்ப கரானே මන්දන්න ඕගොල්ලෝ බලන් ඉන්නේ මන්න ඕගොල්ලන්ගේ නම් කියනකම් කියලා. ඉතින් කට්ටියම එකතු කරගන්න තමයි හදන්නේ. ජනේ අපිත් ඔයාව අහගෙන ඉන්නවා කියලා කහවත්තේ ප්‍රසාද් මෝටර්ස් එකේ සෙට් එක අපිට මැසේජ් එකක් දාලා තිනවා. විනීතක්ක තමයි මැසේජ් එක දාන්නේ. ඊට පස්සේ යටියන්තොට හොරන්දල තියෙන නිතූ ගරාජ් එකේ ඉඳන් අපි ලක්ෂාන්, රුක්ෂාන්, ජයම්පති, සෙල්වම්, කුමාරමල්ලි අතුරු සෙට් එක අදත් අහගෙන ඉන්නවා. ජනේ ගුඩ් ආෆ්ටර්නූන් අපිත් අහගෙන ඉන්නේ කියලා මාතර නාමල් ටේලර්ස් එකේ කට්ටිය කියද්දි මාතර ඉඳන් කොළඹට එනකොට කලුතරින් නැවතිලා කලුතර පනාපිටියේ චාමර ස්ටෝස් එකේ සෙට් එකත් එකතු කරගන්න ඕනි. චාමර සහ තනූජ ඒ වගේම තමයි රිකිල්ල ගස්කඩ වගේම මයිල පිටියේ තියෙන සැලෝන් දිනේෂ් රී එකේ ඉන්න අපේ අක්කි බබාලයි නංගි බබාලයි ඔක්කොම එකතු කරගන්නවා. සඳීපණී නංගි, නුවන්තිකා නංගි, ශාමා විජේසිං අක්කා මේ සින්දුවට මම එකතු කරගන්නවා. හයි හයි ජනියෝ, අපිටත් ලස්සන සින්දුවක් ඕනි. එහෙම කියන්නේ බෝකුන්දර 10:90 පාරේ මංගලි ෆැෂන් ගාමන්ට් එකේ සෙට් එක. සාලිය, මංගලි, ශිරන්ති, සංජීව, මහේෂ්, ලක්මුතු, මදුවන්ත, ඊට පස්සේ දෙවින්න ෆැෂන් එකේ යාළුවෝ කට්ටියත් එකතු කරගන්න කියනවා. මකුලොලෝ රංජිත් දිසානායකයි අපිට සුපුරුදු විදිහට මැසේජ් එකක් දාලා තියෙනවා. ජනී, සුබ දවසක් වේවා ඔයාට. මම පන්සල් යන්න හදන්නේ කඳ ලස්සන සින්දුවකට එකතු කරගන්න. කෑගල් ඉඳන් ශිරෝමි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. මං හිතන්නේ දැන් පන්සල් ගිහිල්ලා ඇවිල්ලත් ඇති මැසේජ් එක දාලා තියෙන වෙලාවේ හැටියට. சரத்சந்திர எஸ் ஐயா கலே கடை ரைகமைந்தாங்க அப்படி வகன இன்னவா ஈட பஸ்ஸே சுப தவசாக் வேவா ஜனி எதா மங்கிலப்பு சிந்துவ துன்னட கொடாக் ஸ்தூதி එහෙම கிள අපිට மெசேஜ் එකේ දාලා තියෙන්නේ අපි වහගෙන ඉන්න පිටකොට ඉන්න බුද්ධිකා ලොකු දුව සමාදි දෙවෙනි දුව ඍෂිනී චුටි දුව බිහන්සා තනමල්ලිය දෙව්රම් බෙහෙර ඉන්න ඉන්ද්‍රාණි විජේවීරවයි තාත ශාන්ත ජයන්තවයි එකතු කරගන්න කියලා කියනවා ගොඩක් ආදරෙන් මම මේ සින්දුවට එකතු කරගන්නම් දැන් මේ එහෙම කියනකොට මතක් වුණේ අපි දැන් කලින් අහපු මංජුල වර්ණකුල සූර්ය කියන කලින් විජේ කුමාරතුංග මහත්තයා කියපු සින්දුව අපෙන් කවුරු හරි ඉල්ලපු සින්දුවක් කියලා මට මතකයි මං ඊයේ ගේන්නම් කියලා පොරොන්දුනා මට යමතක වෙලා තිබුණු හන්ද මද මං ඒ පොරොන්දුව ඉටු කළා මානුව රම්පිටියේ අපේ ආර්ය ටේලර්ස් එකේ සෝමතිලකයි ආදිත්‍ය මලයයි එකතු කරගන්න ඕනේ. ඔපනායකි දන් නදී. එයාගේ මහත්තයවයි සුදුදුවයි චූටි පුතයි ශාන්තයවයි එයාගේ පවුල හැමෝමයි එකතු කරගන්න කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඇල් පිටියේ පුන්සරා. එයා ලෙඩ වෙලාලු ඉන්නේ. පුන්සරා ඉක්මන් කරලා හොඳ වෙන්න ඕනේ. දැන් ඔය ලෙඩේ උණක් හෙම්බිරිස්සාවක් ඇඟේ පතේ අමාරුවක් ඊට පස්සේ තව ගත්තොත් එහෙම කැස්සක් වගේ නං ලිංක් නැචුරල් පස්පංගුව තියෙනවා ඒ වෙනුවෙන් හොඳම ප්‍රත්‍යක්ෂ සුවය අරගෙන අවුරුදු 20ක කාලයක් තිස්සේ අපි දන්න කියන ලිංක් නැචුරල් පස්පංගුව පැකට් එකේම සුවිශේෂී පස්පංගුව කියලා ගහලෙන්නෙම මේකේ අර අපි දන්න පස්පංගුව පැකට් වල තියෙන බෙහෙත් ಜಾති පහට අමතරව තවත් බෙහෙත් ಜಾති තුනක් එකතු කරලා බෙහෙත් ಜಾති 8ක ශක්තිය අපිට ලබා දෙන හන්දා කොත්තමල්ලි පත්පාඩගම් කටුවැල්බටු ඉඟුරු වෙනිවැල් ගම්මිරිස් එලබටු විෂ්ණුක්‍රාන්ති මේ හැම බෙහෙතකම තියෙන ඖෂධීය යහ ගුණය හරියටම අරගන්න ලින්ක් නැචුරල් පස්පංගු අරගන්න කියලා මම ඔයාලට මතක් කරනවා. මොකද මමත් අර කිව්වා වගේ මමත් අද උදේ නැගිටිනකොට පොඩ්ඩක් උණ ගතියක් තිබුණා, හෙම්බිරිස්ස ගතියක් තිබුණා. දැන් කොල්ලා ගැම්මෙන් ඉන්නේ උදේ පාන්දරම ලින්ක් නැචුරල් පස්පංගු එකක් තම්බගෙන බීපු හන්ද. මොකද ඔෆිස් එන්නත් මට පරක්කු වෙන හන්ද වැඩි වෙලාවක් යන්නේ නැති හන්ද මට හම්බ වුණ හොඳම සොලූෂන් එක තමයි ලින්ක් නැචුරල් පස්පංගුව. විනාඩි 5කින් 10කින් වගේ ඉක්මනින්ම හදාගන්න පුළුවන්. උණ, කිවිසුම් යාම, කැස්ස, ඇඟපත වේදනාව, හිසරදය වගේ ඕනි ප්‍රතිශ්‍යාව ආශ්‍රිත ලෝකේ රෝගයකට නිතාවටම සුවය ලබා දෙනවා ලින්ක් නැචුරල් පස්පංගුව. අසාලි අපරල් ගාමන්ට් එකේ සෙට් එකත් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවලු කටි එකතු කරගන්න කියලා කියනවා. දිස්නා, කුමුදු, චානක, පුෂ්පා, චමිලා, සිතු මේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න කියලා තමයි මාවනැල්ල අපරල් ගාමන්ට් එකේ සෙට් එක මැසේජ් එක දාන්නේ. අපේ කෑගල් ඉන්න හන්සි නංගිත් මැසේජ් එකක් දාලා තියෙනවා. පුළුවන් නම් මේ සින්දුව දෙන්න කියලා සින්දුවකුත් දාලා තිනවා. දැන් අද ඉදින් සින්දු දෙන්න වෙලා මදි හන්සියු. මම අනිවාර්යෙන් ඉරිදට හෙලෝ හෙලෝ සතියන්තයෙන් එනකොට සින්දු අරගෙන එන්නම්. පොරණ සත්හෙල ගාමන්ට් එකේ සෙට් එක එකතු කරගන්න ඕනි. අශෝක මිස්, හර්ෂා, රමණී, මුදිතා, ශ්‍රියානි, නදීකා, සේපාලිකා, සුරංගී, ඊට පස්සේ නිලංග, නිලංග වෙන්නේ නැති යසංගනී, ඊට පස්සේ නිරෝෂා, ඩයනා, කාංචනා, නන්දා, ඉන්දික මේ කට්ටියම එකතු කරගන්නවා මේ සින්දුවට. FM දේදුරු මාවත අහගෙන ඉන්නේ හයි ජනි මල්ලි, දෙන්නකෝ ලස්සන සින්දුවක්. එහෙම කියලා අපිට මැසේජ් එක දාලා තියෙන කලවාණි දන් අපේ ප්‍රියන්ත එකතු කරගන්න කියලා කියනවා. සුදු නෝනව, ඊට පස්සේ පොඩි දුවව, සුදු බබාව, ගොඩක් ආදරෙන් කට්ටියම එකතු කරගෙන අපි යමු සඳලියහන්. දැන් අර අපිට කතා කරනවානේ අනුරාධපුරෙන් අම්පාරෙන් සඳලිලා සෙට් එක. ඒ හැම ලංකාව වටේම ඉන්න හැම සඳලි කෙනෙක්ම මේ සින්දුවට මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.

මේ වෙනකොටත් නෙතෙෆෙම් අපේ ස්ටඩියෝ එකේ හරි හරියට වැඩ. ඔයාට රෑ නමේ ඉඳන් නෙතෙෆෙම් ඩීජේ නයි. හොඳම කොලිටි එකෙන් අහන්න, හොඳම කොලිටි එකෙන් Facebook live බලන්න. ඔයාට අවස්ථාව දෙන්න ඕනි හැම. සූදානම් ඉන්නේ නතර රෑ නමේ ඉඳන් අලුත්ම අත්දැකීමක් නෙතෙෆෙම් ඩීජේ නයිට් face to face attack show එක. ඩිස්ත්‍රික්ක අතරේ මුහුණට මුහුණ බොහොම තරගකාරී තරඟ වටයක් අදත් ක්‍රියාත්මක වෙන්න සූදානම්. ඉතින් වැඩි විස්තර පස්සේ කියන්න. ඊට කලින් ඔයාලට මතක් කරන්න ඕනි දේ තමයි රටම එකට ජාතික මෙහෙයුම පිළිබඳව හානිකර මත්ද්‍රව්‍ය වැළැක්වීමේ ජාතික වැඩසටහන පිළිබඳව. මොකද දැන් එන්නේ ඉස්සරහට ඉස්කෝලේ නිමාඩු කාලේ. ඉස්කෝලේ වරුණාට පස්සේ අපේ නංගිලා මල්ලිලා වෙන්න පුළුවන් ගොඩ දෙනෙක්. මේ වගේ දේවල් වලට ඇබ්බැහි වෙන්න තියෙන අවස්ථාව ඉඩකඩ වැඩි. ඒකට හේතුව ඒගොල්ලන්ට තියෙන නිදහස් කාලය වැඩි වෙනවා, යාළුවා ආශ්‍රය කරන්න තියෙන නිදහස වැඩි වෙනවා. හොඳ යාළුවා ආශ්‍රය කරනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි අපි ආශ්‍රය කරන යාළුව හොඳ යාළුවද කියලා අපි තාම චෙක් කරලා බලලා නැහෙනි. සමහර විට හානිකර මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වෙලා ඉන්න යාළුවෙක් ඔයාගේ යාළුව කණ්ඩායම ඇතුළේ ඉන්නවා කියලා කියන්නේ මුළු කණ්ඩායමටම හානියක් වෙන්න පුළුවන්. දැන් ඇහෙනකොට ප්‍රවෘත්ති, ඊට පස්සේ Facebook එකේ අපේ net news කණ්ඩායම අප්ඩේට් කරන ප්‍රවෘත්ති දිහා බලනකොට ඔය ගොඩාක් ප්‍රවෘත්ති මැවෙන්නේ මේ හානිකර මත්ද්‍රව්‍ය වලට යොමු වෙලා ඉන්න පිරිස් හන්ද. ඒ හින්දා සමහර විට ඔයාගේ නිරෝගීකම නැති වෙලා යන්න පුළුවන්. සමහර විට නෙවෙයි, අනිවාර්යයෙන්ම නිරෝගීකම නැති වෙලා යනවා. නිවැරදි තීරණ ගන්න තියෙන හැකියාව අඩු වෙලා යනවා. ඔයාගේ ප්‍රචණ්ඩත්වය වැඩි වෙනවා. මානසික ගැටලු, සෞඛ්‍ය ගැටලු ඔයාට ඇති වෙනවා. මේ වගේ දේවල් වලට නිකන් සල්ලි වියදම් කරලා එකතු වෙන්න මොකද? ඒක හින්දා තමයි කියන්නේ යාළුවෙක් හරි ඉන්නවා නම් මේ හානිකර මත්ද්‍රව්‍ය වලට යොමු වෙලා ඉන්න. යාළුවෙක් විදිහට වෙන්න පුළුවන්, අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් විදිහට වෙන්න පුළුවන්, නෑදෑ හිතවතෙක් විදිහට වෙන්න පුළුවන්. ඒගොල්ලන් මේ දේවල් වලින් මුදවන්න උපදේශන සේවාවන් වෙත යොමු කරන්නේ. ඒ වගේම තමයි මේ මතක් කරන්න හදන්නේ ලෙඩ රෝග වලින් බේරෙන්නේ කොහොමද කියලා. හානිකර මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා නිකම් මේ නැති ලෙඩ හදා ගන්න අයට නෙවෙයි කියන්නේ. නිකන් කල්පනා කරලා බලන්නකෝ අපේ මේ ආහාර රටාවන් එක්ක අපේ තියෙන සමහර වැරදි පුරුදුත් එක්ක ගොඩාක් වෙලාවට කැන්සර්ස් වෙන්න පුළුවන්, ඩයබටික් වෙන්න පුළුවන්. ඊට පස්සේ අර සුව කරන්න බැරි රෝග කියන කැටගරියකේ තියෙන ලෙඩ රෝග පුංචි වයසේදීම අපිට හැදෙන්න පටන් ගන්න තියෙනවනේ. ඒ හින්දා තමයි ඒකට හොඳම විසඳුම වුණු ආයුම ආයුර්වේද වෙදමැදුර පිළිබඳව ඔයාට මතක් කරන්න. සෙවනගල කෙරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුම ආයුර්වේද වෙදමැදුරේ තමයි රජයේ ඒ ශ්‍රේණියේ සහතික ලැබපු සර්වාංග රෝග ආයුර්වේද වෛද්‍යවරයෙකුණු කමල් බන්දුල වීරපිරුම් වෙදමහත්තයයි. සඳුදා අඟහරුවාද පෝය දවස් හැරුණම ඉතිරි හැම දවසක්ම ඔයා වෙනුවෙන් විවෘතයි. කනස්සලු වෙවි දුක් විඳ විඳින්නේ නැතුව යන්න සෙවනගල කෙරි ඉබ්බන්නාර බෝගහහන්දියේ තියෙන ආයුම ආයුර්වේද වෙදමැදුර. සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංක මම මතක් කරන්න හදන්නේ. පොතක් පෑනක් අරගෙන ලියාගන්න. 0777 300 940 එම නැත්තම් 0773 273 540. අග්ගාල මතක් කරන්න හදන්නේ WhatsApp messages ඉවලා තියෙන කට්ටිය. ජනී, ඔයාට අපිව පේන්නේ නැහැ නේද? එහෙම අහන්නේ මාතලේ හන්දියේ ඉඳන් අපිට message කරලා තියෙන තරින්දි දක්ෂිණි. ගොඩාක් විලා ට්‍රයි කරලා තිනවා ගේම් එකට එන්න, දැන් තමයි බලන්න මැසේජස් පේන්නේ. පොතුපිටියේ වාදුව පොතුපිටියේ අපේ රාණියක්ක මැසේජ් එකක් දාලා තිනවා පවුලේ හැමෝම එකතු කරගන්න. ඊට පස්සේ ත්‍රිකුණාමලයේ පහේ කණුවේ පුංචි බණ්ඩායියා, ජනී මමත් ඔයාව අහගෙන ඉන්නේ කියලා අපිට අර කවදාවත් නම කියන්නේ නැති නම නැති ආදත් සුපුරුදු විදිහට මැසේජ් එකක් දාලා බේරුවලින්දන් තනූජක්කා ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා කියනවා. පවුලේ සියලුම දෙනාවයි ගෙදර ඉන්න පුතාලා කවි තිලින ඒ වගේම තමයි චූටි දෝනි දිනාරා මේ කට්ටියම එකතු කරගන්න කියනවා. දිනාර නෙවෙයි දනාර. ගුඩ් ආෆ්ටර්නූන් ජනී, අපිවත් සින්දුවකට එකතු කර ගන්න. එහෙම කිලා මැසේජ් එක දාලා තියෙන්නේ කවුද? නාවල පිටි ඉඳන් කසුන්. කසුන් මල්ලිලා හොඳ වැඩක යෙදිලා ඉන්නවා. ඉතින් ඒක ගැන මතක් කරන්න ඕනි. ආ, වඩුමුල්ල හන්දිය ලෝලු කඩේ ඉන්න අපේ කෞශල්‍ය නංගි. ගොඩක් ආදරෙන් ඔයාවත් මේ සින්දුවට මම එකතු කර ගන්නවා. දෙකටම net fm අහගෙන ඉන්න. හයි ජනී පැටියෝ, ඔයා ඊයේත් මගේ මැසේජ් එක කියෙව්වේ නෑ. ලොකු වැරද්දක් තමයි මම කරලා තියෙන්නේ. කලුතර ඉන්න අපේ රමණි සුමේදාක්කා සමා වෙන්න මැසේජ් එක දකින්න නැතුව ඇති. ශෂි දෙවුලි බාති එක්ක කැනඩාවෙ ඉන්න චන්න ඇන්ජි මිෂෙල් ඒන්ජල් ඒඩ්‍රියන් එක්ක පොන්චි සොෆියා එකතු කරගන්න කියනවා. අයි අපි මිනුවන් ගොඩ පත්ත දුවන තියෙන ගෝල්ඩ් ලයන් බේකරි එකේ සෙට් එක. ජයන්ති, ලතා, නිලන්ති, ප්‍රියංකා, කුමාරි, රම්‍යා, නිමේෂා, නවෝ, නිෂා, ජානු, දුෂි. ජානු කෙනෙක් මෙහෙත් ඉන්නවා. තව ටිකකින් එයි. පැකින් එකේ ඉන්න කට්ටියම ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. පරිස්සමට වැඩ ටික කරගෙන යන්න ඕනි.

0: FM Anu Paha, FM Anu Hatarai Dashuma Ata, Net FM.
1: Velava Dola Hai Vinadi Tissatai.
2: නොතරයේ පෙරලි කරන NLB මෙගා පවර් තවන්ත මෙගා සුපිරි ටැග්කට අමතරව රුපියල් කෝටියක පවර් සුපිරි ටැග් සහ ග්‍රෑන්ඩ් සුපිරි ටැග්කට සුපිරි මෝටර් රථයක් දිනන ලොකුම සුපිරි ටැග් දෙන එකම නොතරයිය NLB මෙගා පවර් ඔබත් අදම මිලදී ගන්න.
3: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත් මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට් වර්ණකාරකත් නැ රසකාරකත් නැ
4: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
5: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
6: දන්නවද දඹදිව වන්දනාවට හොඳ ආයතනයක්?
7: ඔව් මන් දන්නවා. ට්‍රැවල් නෙට්.
6: අවබෝධයෙන් සීලු පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0776 716 3672.
8: අගනුවර කලාසිරියෙන් සිරිගන්වන 63 වාලුකාරාම ඇසළ මහා පෙරහර මංගල්‍යය අගෝස්තු පළමුවනදා ආරම්භා බෝධි පූජාදී පින්කම් සහ රාජකීය තර්ස්ටන් මහානාම විද්‍යාල සමග මල් පෙරහර පවත්වා අගෝස්තු 7 වනදා අවසන් මහා පෙරහර වීදි සරණා වගයි. අගෝස්තු 8 වනදා දේවදානය කිරීත්‍රවීම සහ ගරායක් නැටුම වාලුකාරාම පෙරහර මංගල්‍යය. පෙරහර මංගල්‍යය සිරි අසිරි කියන මාධ්‍ය හිතවත්කම Net FM. Net FM.
9: රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
10: මේ හැන්දෑවනන් ටිකාක් වෙනස්. මෝටෝස්ද වැඩ වැඩිද? ට්‍රැෆික් එක හිර වෙලාද? එහෙනම් ඔයා ඉන්න ඕනි එකම තැන. එකම තැන
11: හැම හැන්දෑවක්ම එක වගේ වෙන්නේ නැති සින්දු.

0: සේ උම්ම පිරුණු ගින්දර හැන්දෑව. සතියේ දවස් පහේම දවල් එකේ ඉඳන් හවස හතර වෙනකල්
1: ගින්දර හැන්දෑව විජානු.
2: මේ හස්බන්ඩ්
3: මොකද වයිෆ්?
2: ඔයා ගැතින් වැරද්දක් වෙනවා. ඊට පස්සේ අපි දෙන රණ්ඩු වෙනවා. කවුද මුලින්ම සමාව ගන්න?
3: මම ගන්නවා.
2: හරි, එතකොට මගේ අතින් වැරද්දක් වුණා.
3: ඒත් ඉතින් මම සමාව ගන්න.
2: වැරද්දුවනේ. වයිෆ්ලාගේ අතින් කවදාවත් වැරදි වෙන්නේ නැහැ. වයිෆ්ලා කරන හැමදේම හරි.
4: පවුල් ප්‍රශ්න නැතුව අහන්න. ජනි එක දේ දුනු මාවත.
3: වෙලාව 12 විනාඩි 42යි. මේ සතියට වැඩ කරන්න තියෙන තව විනාඩි 18යි. සින්දුවට යන්න කලින් කට්ටිය එකතු කරගන්න ඕනි. බලමු කාවද එකතු කරගන්න කියලා. යටියන් තොට ඉඳන් අපේ අප්සරා වෙනද වගේ මදත් අහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියනවා ලොකු දුව යශෝදරා, දෙවෙනි දුව අනුත්තරා, පොඩි දුව සිත්තරා වගේම අපේ අප්සරා. මම අර හැමදාම කියනවා කි ලස්සනයි ඒ දුවල සෙට් එකේ නම් ටික. පියල්ජේ අයියා මාපලගම ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. මම ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. බෝම්බුවල නුගහේන වත්තේ ඉඳන් අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. සනුලි, අසල්යා සහ අකේන් කෙත්මින් ඇතුළු සෙට් එක මුල්ල කන්ද ලියද්ද පාළුව ඉන්න සයාල් සහ සනුක්වත් එකතු කරන්න කියනවා. සැම්සන් අයියා තමයි අපිට මැසේජ් එක දාලා විස්තරේ කියලා තියෙන්නේ. ඒ ගම් එකකවත් නම් මන් දන්නේ නැහැ. නම් මේ අදම තමයි ඇහුවේ කොහෙද තියෙන්නේ කියලා දන්නේ නැහැ. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න. පානදුර මොරවින්න ඉඳන් සංජීවනි අක්ක ඇතුළු ගෑමන්ට් එකේ වැඩ කරන සෙට් එකම එකතු කරගන්න කියලා තමයි මැසේජ් එකේ දාලා තියෙන්නේ. ගොඩක් ආදරෙන් මම එකතු කරගන්නම්. සඳ ලංකාවේ ඉඳන් අපේ තාරුණී නංගිත් අදහගෙන ඉන්නවා කියලා මැසේජ් එකක් දාලා තියෙනවා. ඒ වගේම තමයි අපේ සීලවති අම්මා හැලියගොඩේ ඉඳන් සුපුරුදු විදියට අහගෙන ඉන්නවලු. අද අපේ යටියන්තර මහවිද්‍යාලයේ ළඟ තියෙන ෆැමිලි කුකින් හෝටල් එකේ කට්ටිය හෙන බිසීලු. නිපුණි තමයි මැසේජ් එක දාලා කියන්නේ. තාත්තා ඩික්සන්වත් එකතු කරගන්න කියනවා. ඉතින් අපිව හර කට්ටිය බිසි වෙන තරමට අපිත් කැමතියි. ජනේ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. නමක් දමා නොඇති කෙනෙක්. මං කොහොමද ඉතින් ඔයාව එකතු කරගන්නේ? ඊළඟට අහන්න යන්නේ අපිව අහගෙන ඉන්න කිරුලපන සෝමාදේවි ප්ලේස් එකේ ඉන්න රංගන ගැන. රංගන මං ඔයාව එකතු කරගන්නම්. අපිවත් සින්දුවකට දාගෙන යන්න. ගීත් තමයි අපිට මැසේජ් එක දාලා තියෙන්නේ මහියංගනේ ඉඳන්. ගීත් මල්ලි මං එකතු කරගන්නම්. අපිවත් සින්දුවකට එකතු කරගන්න. එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. කොහෙද මේ? අපේ මේ චමින්ද මෝටර්ස් එකේ සෙට් එක හැලියගොඩ. බොස් චමින්ද, සනත්, රසින්දු, කුරුවිට කමුරාව ඉන්න බෙන්තිනගා, මාලින්ද, තනෝෂ, ශාක්‍ය, විහාර ඇතුළු සෙට් එකම මම එකතු කරගන්නවා. දෙහිවල නැදිමාල ඇන්ඩර්සන් පාරේ චන්දන ස්ට්‍රෝස් එකේ චන්දන සහ චාන්ද්‍රි තමයි මගෙන් විජේ කුමාර දුංග මහත්තයාගේ සින්දුවක් ඉල්ලලා තියෙන්නේ. දැක්කනේ මං ඉතින් ඉල්ලුමට සපයමු දීලා තියෙන්නේ. කටාන කොණ්ඩස් සඳි අරෝස් ටේලර්ස් එකේ සෙට් එක එකතු කරගන්න ඕනි. මමත් ඔයාව අහගෙන ඉන්නේ කියලා අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. හැමදාම වගේ අපිව අහගෙන ඉන්න ඉතාලියේ මෙසීනවල ඉන්න අපේ අරුණ ලක්ෂ්මන් අයියා එකතු කරගන්න කියනවා. පුතා දීලක, ඒ වගේම තමයි ශාමිකා, වයිෆ් ෆ්ලොරිඩා කියන කට්ටිය ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා. හරිම ස්තුතියි මේ දිව පැටලන නම්මට එව්වට. මාකලෝ ගල්පොත්ත හන්දියේ ප්‍රියන්ත සමරවීරයියා එකතු කරගන්නවා. අයියා අපිටත් ගේම් එකේ චාන්ස් එකක් දෙන්නකෝ කියලා අපිට කෙනෙක් මැසේජ් එකක් දාලා තිනවා. කාවින්ද මල්ලි අන්නන්න පිරිමි ළමෙක් මැසේජ් එකක් දාලා තිනවා. ඇත්තටම මේ සතියේම අපිට කොල්ලෙක් සෙට් කරගන්න බැරුණා වැඩේ. බරුදල්පොල SL ප්‍රනාන්දු අයගේ නම මං කලිනුත් කිව්වද මන්දා. ඊට පස්සේ කලුතර ඉඳන් මේද නංගි අපිට මැසේජ් එකක් දාලා තියෙනවා. බර්ත්ඩේ විශ් එකක් තියෙනවා. හැපි බර්ත්ඩේ අමිල කියලා කියන්න කියලා ඔස්ට්‍රේලියාවල ඉඳන් අපිව අහගෙන ඉන්න ඉමි තමයි මැසේජ් එක දාලා තියෙන්නේ. අන්න අමිලයියේ සුබ උපන්දිනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපේ ටීම් එකේ කෙනෙකුත් මේ අහල පහල ඉන්නවා අමිල කියලා. මේ පැත්තට දුවගෙන ඉඳන් නැහැ කේක් උස්ස. බදුව එන්ඩී අපරල් එකේ අපේ නිශාන්ත අයියත් එකතු කරගන්න ඕනි සෙට් එකම මැසේජ් එකට. ඊළඟට කොට්ටාවිඳන් කසුන් මල්ලි ඉන්නවා. මමත් වැඩ අස්සේ ඔයාව අහගෙන ඉන්නේ ලයිව් බැලුවා ජනි එහෙම කියලා මැසේජ් එකක් දාලා තියෙන්නේ. සෞදි ඉඳන් අපි වහගෙන ඉන්න අපේ තමර ආටිගල අක්කා මම එකතු කරගන්නම් මේ සින්දුවට. හයි ජනි, අපිවත් සින්දුවකට එකතු කරගන්න. කසුන් හපුගල ඉඳන් අපිට මැසේජ් එක දාලා තියෙන්නේ මම එකතු කරගන්න. ගුඩ් ආෆ්ටර්නූන්, අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා ගම්පහ DR ගාමන්ට් එකේ ඉඳන් අපේ දිනේෂි මැසේජ් එකක් දාලා තිනවා. ඒගොල්ලන්ගේ ගම ගලේ වෙල කියලාත් මැසේජ් එකේ දාලා තිනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ යටියන්තොට මහවිල අපේ සඳමාලි පවුලේ හැමෝමත් එක්කම එකතු කරගන්න කියනවා. ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා කහ පොල හේලිත ෆැෂන් එකේ ඉන්න අපේ චතු නංගිගේ කාන්තා බල ඇණියම නම් ටික දාලේවල තියෙනවා. මං ගොඩක් ආදරෙන් ඕගොල්ලෝ හැමෝමත් මේ අහන්න යන සින්දුවට එකතු කරගන්නවා. කෑගලු බත් කඩේට ගොඩ වෙන්න හදන්නේ කෑම ටිකක් කාලා ඉන්න. හැබැයි ඊට කලින් මං අහනවා කෑගලු බත් කඩේ කට්ටිය කෑම හදන්න මෙන්න මේ රහස පාවිච්චි කරනවා. ඒ රහස තමයි ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර්. මම ඔයාලට හැමදාම මතක් කරන්නේ ඉන්දියාවේ යන්නේ නැතුව ඉන්දියාවේ රසට කෑම කනවනම් ඒ ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් එක. පිටරටක රසක් අරගෙන ආවා කියලා මේ පිටරටින් ගේන අමුද්‍රව්‍ය දාලා නෙවෙයි හෙළ මසාලා පවුඩර් හදන්නේ. අපේම රටේ ස්වභාවික අමුද්‍රව්‍ය වලින් විතරයි හදන්නේ. හෙළ මසාලා පවුඩර් එනවා පාට තුනකින්. ග්‍රීන් කරි මසාලා, බ්ලැක් කරි මසාලා වගේම රෙඩ් කරි මසාලා. ග්‍රීන් කරි මසාලා තියෙන්නේ එළවලු වර්ගවලට, බෝංචි වලට, අල වලට, තමුණ තියෙන්නේ වට්ටක්ක වලට, මාළු ජාති වලට රෙඩ් කරි මසාලා, මස් ජාති වලට බ්ලැක් කරි මසාලා. අර හැමදාම කියනවා වගේ මෂ්රූම් වලට, පොලොස් වලට වගේ දාලා බලන්න. ඒ ෆ්‍රීලන් හෙළ මසාලා පවුඩර් ගැන පුවත තමයි මං ඔයත් එක්ක බෙදාගත්තේ. මේ සින්දුවට යන්න කලින් අපේ කෑගලු බත් කඩේ චම්ලි අක්කා ඇතුළු සෙට් එක එකතු කරගන්නවා මේ සින්දුවට. සම්බන්ධවට කළු දොදොල් කඩේ සෙට් එක අපේ ශානක කොල්ල අදත් මෙසේජ් එක දාලා තියෙනවා. ජනියෝ අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා හෝකන්දර ඉඳන් අපි වහගෙන ඉන්න රුක්මණියක්වත් මෙසේජ් එකක් දාලා තියෙනවා. ඊළඟට මොනරාගල මේනක සඳරුවන් ඉන්නවා අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා කිරිල්ලවල කුමුදු කියලා තියෙනවා. ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා මේ සින්දුවට කට්ටියම. මං හිතනවා මේ වැතර මෙසේජ් කරපු හැමෝගෙම නම් ටික මං කිව්වා කියලා.

0: FM Anupaha, FM Anuhatarai Dashmata, Net FM. De Dunumavata.
1: Brought to you by
2: Akunulake Namahubavana Ratapurama Rasa Genayana Aulesama Rasa Karakana Mather Freela Noodles Tasteke Trusteke.
3: හදරෝග ස්නායි රෝග ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න 0773 273 540.
4: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක් දැන්ම අමතන්න 0111 437 1250.
5: ඊරෑ ඔයා උනගන්න වගේ කියපු නිසා මම මේ උදේම නැගිටලා උයන්න ට්‍රයි කළා.
6: මට ලින්ක් පස්පංගුවෙන් හරි ගියා.
5: ඒක තමා ඔය මලක් වගේ නැගිටලා ඉන්නේ.
7: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.
8: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News ශක්තිමත්ව ඉදිරියට.
9: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ.

0: උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මදෝකා කැස්සට පැනියා. සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 21 33 540.
1: මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැස්සු රස සොයමීට් ඔබත් අදම රස බලන්න.
2: මේ අහන්නකෝ අහන් ඉන්නේ කියන්නකෝ වෙන මොකක් තෝන නැ සතිය තවස්සල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ අහන්නකෝ. ඒ වයිබ් එක නම් වෙන කොහෙවත් ගන්න බෑ.
3: සතිය දවස්වල උදේ 6ට ඇල්ෆා ස්ටුඩියෝ with Kasuri and Lehansa. WhatsApp 0711 95 95 95. net fm facebook live.
4: මහානුභාව සම්පන්න සීනිගම ශ්‍රී දෙවොල් මහා දේවාලයේ උත්තම පෙරහර මංගල්‍ය අගෝස්තු 8 සහ 9 දිවා මහා පෙරහර, අගෝස්තු 10 සහ 11 රාත්‍රී පෙරහර, අගෝස්තු 12 වනදා රාත්‍රී 7 සිට රටිටම සෙත්පතා පවත්වන මහා දෙවොල් මඩු යාගය සහ ගිනිමෙල සත තරණය උතුම් දේවාශිර්වාදය ලැබගන්න පෙරහර සමයේ ඔබත් සීනිගම දෙවොල් මහා දේවපුදුවීමට එන්න. මාධ්‍ය සවිය net fm.
5: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
6: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12 අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු. Fitch Rating A- LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
7: සුබ දහවලක් දවල් එකයි.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කවදත් අලුත් කාගෙත් නෙත්
2: පෙන් පැය අලුත් වන අලුත් පැය විමසුමා ඇත් නියුස්
3: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නියුස් සමග මම තරංක කුරුවිට බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්වය මේ වන විට සම්පූර්ණයෙන්ම පහව ගොස් නොමැති බව එහි සිටින නෙත් නිවුස් නියෝජිතයින් පවසනවා. එය ඇතැම් රඳවියන් යලි මැදිරි වලින් පිටත රැඳි සිටීම හේතුවෙන්. ඒ අනුව වුන් සිරමැදිරි වෙත යොමු කිරීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මකයි. අධිකරණයේ අවසරය මත පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය නිලධාරීන් බන්ධනාගාරයට තුළු වී තිබෙනවා. එමෙන්ම යුද හමුදා නිලධාරීන් බන්ධනාගාරයේ පිටත ආරක්ෂාවට යොදවා සිටින බවයි නෙත් නිවුස් නියෝජිතයින් පැවසුවේ. කුරුවිට බන්ධනාගාරයේ අවට මාර්ගද මේ වන විට වසාදමා තිබෙනවා. කෙසේ වෙතත් එම බන්ධනාගාරය අවට ප්‍රදේශයේ පදිංචිකරුවන්ට පමණක් ඒ අවට මාර්ගය භාවිත කිරීමට අවස්ථාව සලසා දී ඇති බවයි එම ස්ථානයේ සිටින නෙත් නිවුස් නියෝජිතයින් වැඩිදුරටත් පැවසුවේ. මිලඟ නෙත් නිවුස් පසර දෙකට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් නෙත් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
4: FM 95 FM 94.8 Net FM
5: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත්
6: නැහැ ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ
7: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
8: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134 226 7046
9: FM 95 94.8

0: FM Anupaha. FM Anu Hataraita Smata. Net FM. Divine Pura. Divine Pura.
1: සුබ දහවලක් දවල් එකයි විනාඩි 6යි.

ஹாய் ஹாய் சுபதாவலாக் தவலைக்காய் வினாடியாட்டாய் வேலாவ அதை திங் சிக்குறாது தவசமந்தான் நோ சிக்குறாது கிழக்கியான் நிமை திங் கட்டியட்ட அහන්න බලන්න අමතක කරන්න එපා ஆஹா ඒ මොනවද මොකද වෙන්නේ ඔකෝම ටික කියන්නම් දැන් ඉතින් ඔයගේ මගේ ගින්දර හඳ වැඩ ටික පටන් අරගෙන තියන්නේ අපි දෙන දවස් හතර වෙනකන් ගොඩාක් දේවල් කතා කරන්න තියෙනවා ගොඩාක් දේවල් ෂෙයා කරගන්න තියෙනවා ඒ හැම දෙයක්ම ෂෙයා කරගන්න කෝල් එකක් දෙන්න 0112 5533 63 0112 5533 63 මගේ හොට්ලයින් නම්බර් එක කෝල් එකක් දෙන්න හවස් හතරට කලින් ඒ වගේම තමයි මගේ වට්ස්ඇප් නම්බර් එක තියෙනවා 0711 95 95 95ට කෝල් එකක් දෙන්න. ආහහ නෑ නෑ නෑ නෑ. වට්ස්ඇප් එකෙන් කෝල් කරන්න තහනම්. වට්ස්ඇප් එකෙන් ඔය මැසේජ් කරන්න විතරයි ඕනි. දැන් කියන්න එපා කෝල් කරේ මං කිව්ව හින්දා කියලා. එහෙම තමයි පොඩ්ඩක් පැටලෙනවා. එහෙම දේවලුත් වෙන්න එපා නේද? 0711 95 95 95 මගේ වට්ස්ඇප් chat එකට එන්න. හවස හතරට කලින් එහෙම එනකොට මොනවද අරන් එන්න තියන්නේ එහෙම එනකොට ඉතින් ඔය කේක් කන්න වෙන සිද්ධි එහෙම තියනවා නම් ඒ ඔක්කොම අරගෙන එන්න අද දවසේ බර්ත්ඩේ විෂස් තියනවා නම් ඇනිවර්සරි විෂස් තියනවා නම් අද තව මොන මොනවා හරි විෂ් කරන්න දේවල් තියනවා නම් අන්න ඒවත් ඔක්කොම අරගෙන මේ පැත්තට එන්න ඕනේ හරිය හරි එහෙනම් ඉතින් අද වෙනද වගේම හවස හතර වෙනකම් මං ඉන්න හින්දා එතකොට අපි බලමු අද දවසේ ජැක් ග්‍රහණය කරන්නේ මාතර දිස්ත්‍රික්කයේද එහෙම නැත්නම් කරුණාගල දිස්ත්‍රික්කයේද කියලා. එහෙනම් කට්ටිය ලැස්ති නේද? නැත්නම් අපේ Facebook fan page එකේම like කරලා follow කරලා තියාගන්න. live එක ආපු ගමන්ම live එකට join වෙන්න හැමදාම කියනවා වගේ ඉතින් අදත් ඔයාලට කියන්නේ ඔයාගේ party එකට free music දෙන්න ලැස්ති. එතකොට මමත් එන්න ඉන්නේ අද ඔයාව බලන්න. Facebook live එක අපු හැම කියන්නක් fan page එක like කරලා follow කරලා තියාගන්න ඊට පස්සේ පතරත් පොඩි chat එකක් දාමු ඉන්න හවස හතර වෙනකන් මම යගේ ජානෝ

දවලකයි විනාඩි 19යි වෙලාව මතක් කරන දේවල් තියෙනවා මෙන්න මේ ටික මතක් කරගෙන අපි ඉක්මනට මේ සින්දුව හමු හරිද මුලින්ම මතක් කරන්නම් ඔයාට නෙත් නිවුස් සංකේකට වසර 21ක් පුරාවට ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් නවතම සමීක්ෂණ වර්තාවට අනුව සියලුම ප්‍රවෘත්ති සන්නාමයන් අභිබවා ලංකාවේ අංකයක ස්ථානයට ඇවිල්ලා තියෙනවා ඉතින් ඔයා දන්නවා දිනපතා උදෑසන 6:45ට දවල් 12ට ඒ වගේම සවස 6:30ට ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයන් තුනකට වට net news හරහා සම්බන්ධ වෙන පුලංගම තියෙනවා. ඒ විතරක් නෙමෙයි. පැයෙන් පැයට රට පුරා ලෝකේ පුරා සිදුවෙන හැම දෙම සැනින් නැසනින් net news හරහා ඔයාට අපි අරගෙන එනවා. ඒ විතරක්ද? net news youtube channel එක තියෙනවා net news අපේ facebook account එක තියෙනවා ඒ වගේම netnews.lk අපගේ website එක තියෙනවා අර පුළුවන් මේ හරහා net news digital අවකාශය හරහා ඔක්කොම දේවල් සනින් නැසනින් දැනගන්න. ඒ හැම දෙම අතරේ දැන් ඔයාට තවත් අවස්ථාවක් තියෙනවා. ඒ තමයි ඔයාගේ ප්‍රදේශයේ තියෙන ප්‍රවෘත්ති ඕනෑම ප්‍රවෘත්තියක් net news අපිට දැනගත්ත ගමන්ම කියන්න. මේ chance එක ඔයාට හම්බෙනවා. ඉතින් whatsapp කරන්න තමයි තියෙන ඔයාගේ news එක 0977 93312 නම්බෙකට චග්ගාලා ඔයාගේ ප්‍රදේශයේ යම් කිසි ප්‍රවෘත්තියක් තියෙනවා නම් ඒ ගැන අපිට දැනුම් දෙන්න ඔයාට chance එක තියෙනවා. එතනින් පස්සේ ඔයාලට මෙන්න මේ ගැනත් මතක් කරන්න ඕනේ. ආයුර්වේද ඖෂධ ගැන කතා කරනකොට ඕන කෙනෙක්ට මුලින්ම මතක් වෙන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම. ඉතින් මේ විදිහට හැමෝගෙම හදවතේ ලියවිච්ච ආයතනයක් බවට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගම පත් වෙලා තියෙනම 100% හරිම ප්‍රතිඵල ඔයාලට ලබා ගන්න පුළුවන් හින්දා. ඉතින් ඔයාට දැන් ෂුගර් ප්‍රශ්නයක් වෙලා තිබුණා නම් දැන් කිසිම විදිහකින් දියවැඩියාව ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. මොකද සෙවනගල මධුමේහ හරණි කැප්සියුල් එක ඔයාට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ප්‍රතික්ෂේප කැස්ස උනාගපත වේදනාව මේ දවස්වල ඕන කෙනෙක්ට ටග්ගාල හැදෙන්න පුළුවන් දෙයක් නේ. මේ හැම දෙයකටම විසඳුමක් විදිහට තමයි සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ මේ දිව්‍යම ඖෂධ නිෂ්පාදනය වෙන්නේ තමයි සෙවනගල මදුකා කැස්සට පැනිය. මේව තාවකාලික විසඳුම් නෙමෙයි. 100% හරිම විසඳුම් ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි. පැටිලිව වලට බය වෙච්ච කාලේ වරයි. පැටිලිව වලට කිසිසේත් මොඩ බය වෙන්න විදිහක් නෑ දැන්. හේතුව සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ ඔයා වෙනුවෙන්ම නිෂ්පාදනය වෙනවා. ඉතින් මේ හැම දෙයකටම 100% තිත තියන්න නම් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදක පුද්ගලික සමාගමේ ඖෂධ අරගෙන පාවිච්චි කරලා බලන්න. මේ සියලුම නිෂ්පාදන කමල්බන්දල වීරපිටම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ තමයි නිෂ්පාදනය වෙන්නේ. ඉතින් අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද ඖෂධ කතා කරනවා මෙන්න මේ නම්බෙකට. 0747 3031 40 කාලෙකක් දෙන්න ඔයාට පුළුවන් වැඩි විස්තර දැනගන්න. අපිට අග්ගල යමු WhatsApp messages පත්‍ර කවුදද මුලින්ම මම වහගෙන ඉන්නේ කියලා බලන්න. ජනුමණික හද මගේ චෝටි පුතාගේ උපන්දිනය යගේ නම සෙනුල දෙනුවන් සුබ උපන්දිනයක් වේවා කියලා සුබ ප්‍රාර්ථනා කරනවා මන්නි රංචලා තද දෙමුතු අක්කා අයියා වගේම කඩවත මනෝජ් ෆයිබර් ග්ලාස් ආයතනයේ සෙට් එක ඒතකම ලස්සන සින්දුව කරත් අපි එකතු කරගන්න අපේ බොස් මනෝජ් දෙමුතු නවී නමල් පැතුම් කෞසල විහංග පස්සිදෝ අමිල චන්දිම එකතු කරගෙන මගේ චෝටි පුතාට උඹ දෙකක් දෙන්න. Happy birthday to you, happy birthday to you, happy birthday, happy birthday, happy birthday to you. Senula chudi petiyo. Subbama subbu pandiraan kweva kela. Ne team eke, auntie la, uncle la. ඒ වගේම ජානු අක්කි ගොඩක් ආදරෙන් ඔයාට විශ් කරන ගමන් ඔයාගේ සෙට් එකව ඔයාගේ සෙට් එක කියලා කිව්වේ මේ මැසේජ් එකේ ඔපු එක්කිනාගේ සෙට් එක මේ සින්දුවට එකතු කරගන්නම් ජය වේවා.

0: දවල්ේ කයි විනාඩි 28යි.
1: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න. 0111 437 1250.
2: මෙල්ටෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය. මෙල්ටෝල් පැරසිටමෝල් විශේෂයකි.
3: දැන් පෑන් ඒෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන් ඒෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0111 467 1222 අමතන්න.
4: බ්ලැක්කරේකක රස බලන්න දැන් ඔයත් කැමති ඇති නේද? මෙන්න මාතර ෆ්‍රීලෙන් බ්ලැක්කරි රස සොයා මීට්. බ්ලැක්කරි රසට මස් නොකා මස් ගන්න.
5: ඇයි ෂුගර් කියලා මූණෙල්ලගෙන සෙවනගල මතුමේහ හරිනේ කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනගල ආයුර්වේද. 0447 31 33 540.
6: ගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
7: Non-stop remix remake එකට හැපෙන DJ blast එක.
8: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
6: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
7: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
6: 1, 2, 3, let's go. ලංකාවම දන්න විලංග DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා පිට WhatsApp කරන්න.
7: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show. අදරෑ 9ට මුහුණට මුහුණ තරඟ වදින්නේ මාතර දිස්ත්‍රික්කය DJ අනිෂ්ක, කුරුණෑගල දිස්ත්‍රික්කය DJ ෂේනු බීට්ස්.
9: Brought to you by රස නහර පිනා යන මයිකෝලා වෙතින් මයිකුවාවා, මයි ටැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස්, කාගිල්ස්, ආපිකෝ, සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්.
7: Net FM DJ Night.
10: දවල්ලේකේ මූඩ් බූස්ට් එක නෙත් FM කින්දර හැන්දෑවා විචානු විචානු.

இந்த வலைக்காய் வினாடி திஸ் ஏகாய் வெலாவ அப்பி யமுத ஃபேஸ்புக் எக்கு பத்திரி போட்டா ஃபேஸ்புக் எக்கு பத்திரி அன்னைக்கான வால் போஸ்ட் எக்கு கமெண்ட் கரான ஒன்னு தெங்குவாடு புலுவா அதோ யாங்க அகலாத்தி என்னே வெரி வெலா ஹரிகதிரியும் பண்ணுவோம் மொனாவது அருகணியான்னு தியன்னே மண்ட நந்தையனே கேலா அருகணியான கிசீம தேக்னே ஏதிவாதாரங்க அண்ணு வென்னேத்தே ஒக்க தேகாத் கேதிரிகரான் துண்ணே காக்னே ஏகாத் தீரதமை அண்ட வென்னே ஏ உனாட அப்பி சூடி காலே பிளான் கரீனத்த கேதிரின் தரகவலா கிஹில்லா தனியன் ஜீவாத் என்ன ஆ ஹீதல நேத்த மண்ணாங்க ஓடு தரங்க ஓடு தரங்க எல்லாம் ஹிதாத்தி ஹீதல தீரம் கோமெடி கிளாஸ்தி கருகின மமையானவா கெதரி கண்ணெத்னே பொண்ணெத்னே முகுத்த ஒண்ணே எஹம கியலா பொந்த நீந்தாக் நிதியில ஹெல்லாம் முகுத்த ஒண்ணு காண்டு கிஹில்லா உயில தீரம் கோமெடி காலா தேவையில்ல தீரம் ஹெபை திங் தான் தமாய் கிராங்க தேடுறேன் லோக்கு என்ன புதும் உமனாவண்ணு திமுனு தெங்க அம்மா ரூஹந்தாய் கியான்னு பலன்ன மனாத வாட்ட அரங்கணி அண்ணதி என்ன கெதிரிங் வேற வேலா ஹரி பண்ணுவோம் தங்கால கமெண்ட் கக்தாகிறேன் ஒரு மெல்ல கொஞ்சம் வேதனா ஹரிமோனியம் ஹரிஸ்ராய் ரோக அத்தியரம் அது அத்தனை ஐடி சென்ன புலாங் சந்தி ரோக மாஷு பேசி வேதனா நகரு கெட்டகசீம் மென்ன மே கியன ஹெம தேம தியனவா நாங்க ஆட்டாத் ஹரிம கெட்டி காலக்கிங் மே ஹெம தேம சீயர் சி அக்சுவக்கிற கண்ண லங்காவே அங்கேக்கே விஸ்வாசனியம பௌத் சிகிச்சக பிரதிகார வைத்திய மத்தியஸ்தான ஜாலேட்டு வாட்டி அன்ன புலாங்க மதியனோ இதை ஆக்டிவ் பிளாஸ் பொருள் சக கொட்டாவை தமிழ் ஷாக்கா தியன்னே விதரக் நமே உபதேதி ஹோ உபதிம் பசுவ புஞ்சி தருவான்ட்டு விவித அபாத அதிவென்ன புலுவா එහෙම දරුවෙක් කොහටත් ඉන්නව නම් හැමදාම එයාව ওই විදිහට ඇඳක් මත රෝද පුටුවක් මත තියාගෙන ඉන්නේ නැතුව එයාටත් කකුල් දෙකෙන් ඇවිදින්න අවස්ථාවක් දෙන්න දැන් පරක්කු වෙන්නේ නැතුව ඩ එයාගේ දරුවා වරගෙන යන්න තියෙන්නේ ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයට අරගෙන යන්න ළමුන් සඳහාම තමයි ඇක්ටිව් ප්ලස් වෛද්‍ය මධ්‍යස්ථානය තුලින් මේ ළමුන් වෙනුවෙන්ම බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයක් හොරණ ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතෙන්ට අරගෙන යන්න. ඒ වගේම තමයි පැරලයිස් වෙච්ච කෙනෙක් ඉන්නව නම් ඔයා දන්න කියන කෙනෙක් වෙන්න පුළුවන්. ඔයාගේ පවුල කෙනෙක් වෙන්න පුළුවන්. මේ කවුරු වුණත් දැන් විශ්වාසයෙන් යුතුව යන්න ඕනි හොඳම තැන තමයි ඇක්ටිව් ප්ලස් කියලා කියන්නේ මුළු ලෝකෙම පුදුම කරමින් අවුරුදු ගානක් හදන් මත රෝද පුටු මත හිටපු පැරලයිස් රෝගීන් හරිම කෙටි කාලෙකින් සුව කරන ලංකාවේ අංකයේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් හොරණ සහ බණ්ඩාරගම එවෙනුවෙන් ශාකා තියෙනවා. ඔය හැමදේම ඒ විදිහට වුණත් මං ඉන්නේ ගොඩාක් දුර බැහැර. මං කොහොමද එන්නේ? බැරි වෙයිද ඔය ප්‍රතිකාර සඳහා තියෙන පාරම්පරික තෙල් ගෙදරටම ගෙන්න ගන්න? බැරි කමක් නෑ පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේ තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරයත් ඔයාට වීඩියෝ පට මගින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක්ද? නේවාසික ප්‍රතිකාර ලබා ගන්න දැන් ඔයාට පුළුවන්කම තියෙනවා ඇක්ටිව් ප්ලස් හරහා. මේ වෙනකොට රෝහලේ රෝගීන් 100කට පමණ එකපාර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් විදිහට මේ හැමදේම හදලා තියෙනවා. ඉතින් නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමෙන් ඉතාම ඉක්මනට රෝග සුව කරගන්නත් පුළුවන්කම තියෙනවා. වගේම නොමිලේ ආහාර පාන නවතන් පහසුකම් රෝගීන් සඳහා ඒ ඉන්න කාලය පුරාවටම ආයතනය මගින් සපයනවා. ඉතින් මේ හැමදේම ගැන වැඩි විස්තර දැනගන්න ඔයා බැරි වෙලා හරියන්න හිතාගෙන ඉන්නව නම් ඇක්ටිව් ප්ලස් වෛද්‍ය මධ්‍යස්ථානයට යන්න කලින් දින වේලාව වෙන් කර ගන්න කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බර්ස් වලට කතා කරන්න 02 02 02 02 02││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││││
වතාවකට හරියක් තියු ප්ලස් බෞද්ධ චිකිත්සක හපුරුත්ථාපන වෛද්‍ය මධ්‍යස්ථානයට යන්න 100%ක් හරීම ප්‍රතිඵල ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ගෑනු ළමයෙක් වුණහම දන්නවා පීරියඩ්ස් කාලය කියලා කියන්නේ කොයි තරම් නම් අමාරු කාලයක්ද. හැබැයි ඉතින් කොයි තරම් අමාරු වුණත් මම ඔයාට කියනවා හරීම පැඩක නම් පාවිච්චි කරන්නේ කිසිම විදිහකින් මේ දවස් වලට අමාරු වෙන්නේ නැහැ. ඔයා විහිින්ම තමයි ඔය දවස් වලට අමාරු කරගෙන තියෙන්නේ. ඒකනේ ඔයා කැමැත්තෙන්ම කරපු දේවල් පවා ඒ දවස් වලට අතහැරගන්නේ, මිස් කරගන්නේ. දන්නෙම නැතුව ආට ඔයාවම මිස් වෙලා තියෙනවාගේ පීරියඩ්ස් දවස් වලට කල්පනා කරලා බලන්න. හේතුව තමයි ඔයා ඇඳගෙන ඉන්න අපහසු පෑඩ් එකක් පාවිච්චි කරන්නේ. වගේම ලීක් වෙන්න ලීක් වෙයි කියලා බය ඉන්නවා පාවිච්චි කරන පෑඩ් එකේ හින්දා. ගෙවන මිලට උසස් තත්ත්වයේ පෑඩ් එකක්ද සෞඛ්‍යාරක්ෂිතද? ඔය ඔක්කොම ප්‍රශ්න ටික ඔලුව වැඩ කරන නිසාම ඔයා දන්නෙම නැතුව පීරියඩ්ස් දවස් වලට ඔයාව මගේ අරගෙන තියනවා ළමයෝ.
හැබැයි දැන් ඔයාට මාකට් එකේ සෙලසාය සසාධික සහිතව සාධාරණ මිලකට මිලදී ගන්න පුළුවන්කම තියෙනවා ෆිම්ස් ඇය. ඇඳගෙන ඉන්න පහසුයි, ලීක් වෙන්නේ නැහැ, ගෙවන මිලට උසස් තත්ත්වයේ.

ඇතර මං අහන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙන ජෝතිබාල මහත්මයාගේ නාන් ස්ටොප් එකක් සින්දු සෙට් එකක් තියෙනවා. ගුඩ් ආෆ්ටර්නූන් චානුරංගී, අපි කනත රියලගම් බේකරි රසිකයියා, පැලම්පිටිය හිරාණිය අක්කා, කලිමඩල රේණු අක්කා එකතු කරගෙන යටි අන්තර ටයිටනින් සලෝන ගේ දුෂර් කොලාතල හැමෝම එකතු කරගෙන ලස්සර සින්දු අක්කා හැම කියලා දෙනවා. ජය වේවා. එකතු කරගන්න මෙහෙන සින්දු සෙට් එකට මං ජානු මැනික ආවද? ආවා. සින්දු අක්කා ඔනි අපිට රවි, ඊට පස්සේ අනුරාද, සුදා, මගේ ජානු මැනිකවයි එකතු කරගන්න මං ලක්මාල් කුරුමිටින්. අනිත් එක කියන්න ඕනි නෑනේ චානු මැනික. ඔයා දෙන්නකෝ හැමදාම සතුටින් ඉන්න ඕනි චානු මැනික. උම්මා මං විතරක් මොකද දැන් අම්මගෙන් ඇහුවද මාව එක්කන් එන්නද කියලා.

දවලකයි විනාඩි 44යි වෙලාව. ඉක්මනට කටියක් එකතු කරගන්න හදනේ මේ ඇහෙන සින්දුවට. මට මතකයි ඊ කට්ටිය සතිෂ් පෙරේරා මහත්මයාගේ සින්දුවක් ඕනි කියලා ඉල්ලලා තිබුණා. ඒ හින්දම මම අද සින්දුවක් අරගෙන ආවා. හරිද? මලම කවද ඉන්නේ? හයි මගේ වස්තුවේ ගුඩ් ආෆ්ටර්නූන් ආට. ගුඩ් ආෆ්ටර්නූන්. මේ සතිය වද දෙන අන්තිම දවස. උඹක කෝණි කියලා. සතුරුයිනේ ඔයාට. මාළුම සතුරියා. අද අපිට ගින්දර ඉංගිමරණ සරුරෑන සින්දුව දෙන්න කියලා. හා බලමු යන කලින් දැන් ට්‍රයි කරන්න. අපි කලතර ශශි දෙවුලි වාදියක කල්හාරි. එවින් එක. රමණි සුමේදා කා. ඊට පස්සේ කැනඩාවෙන් චන්න ඇන්ජුමිෂල් ඒන්ජල් ඒඩ්‍රියන් එක පුංචි සෝෆියා ආන්ද්‍රී පැලින්. එහෙම කියලා හාට් ගොඩාක් එවලා තියනවා. මාත් ඉතින් ආදරේ එච්චරක්. අද විතරයි ආයෙත් දවස් දෙකකට පස්සේ. ගුඩ් ආෆ්ටර්නූන් සුදු බෝලේ. මං තංගලේ අප්සරා. ඔයලා තියෙන සින්දුව මං දෙන්නම් කවම හරි. ඔයාමයි නැත්තකේ හැමෝම එකතු කරගෙන ලස්සන සින්දුවක් ගහමු කියලා තියෙනවා. ෂුවර්. මේ හැන සින්දුවට දැන් එකතු කරගන්න. තෑන්ක් යූ මම අහගෙන ඉන්නවට. හයි ගින්දරි. හාගේ වෙලාව හරි. අද තිතින් අපි තලනවා. මොනවද? තේරුත් නැහැ කියලා තියෙන එක. මම සංක. මාවයි රංජයව ඉෂාන් මල්ලිටයි. ලස්සන සින්දුවක උම තුනකු යෝනි. ආදරෙයි. ඔයා විතරමයි අහන්නේ මැනික කියලා තේරම. අනේ අප්පේ. එහෙනම් ඉතින් උම තුනක් නෙමෙයි උම 60ක් විතර දෙන්නකෝ. ඔන්න පළවෙනි උම එක සංක. මේක රංජි අයියට. ඉෂාන්ට ඕනිද? ඕනි ඕනි ඕනි. හරිනේ. ආය සඳුදා වෙනකම් පරිස්සම් කරලා තියාගන්න ඕනි. කෑගල්ලු කුලංග මවතේ. අරලිය සලෝන්. බොස්සුනිල් රුවන් ගින්දර හැඳ වහගෙන ඉන්නවා. ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා තියෙනවා. මෙන්න මේ සින්දුවට එකතු කරගන්න. ඊට පස්සේ වර්දල් ෆලෙසල් ප්‍රනාන්දෝ මැසේජ් කළා තියෙනවා. සින්දුවක් ගහන එකතු කරගන්න කියලා. අවත එකතු කරගන්න මේ සින්දුවටම. ගුඩ් ආෆ්ටර්නූන්. අපි දිනෝනෙත් එක. වැලිමඩි චන්දි. ලස්සන සින්දුවකට ඕනි. සින්දුවකට එකතු කරගන්න. යාලුවයිනෝ කා පුතාලා නිමේෂ් උමේෂ් ඉමේෂ්. ගැල්ලපෙන නම් තුනක් පුතාලා තුන්දරට දාලා තියෙන. කවද හරි ඉතින් ලේලිලා හොයාගන්න කොටත් ඒ විදිහට හොයාගත්තනම් හරි. ජානු ලස්සන සින්දක් ඕනි. මරටස් ජනි ශන්දි මාක්කා. මාත් ඔයාට ගඩ්ඩම ගඩාරියක් ආදරෙයි. හැමදාම නෙත් අහගෙන ඉන්නවා. ලස්සන සින්දක් අහමු කියලා තියෙනවා. හන දැන් රෙඩි කරගත්තේ මේ ඇහෙන සින්දුව. ඒකට එකතු කරගන්නම්.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: දවල් 6:49 ආයේ.
5: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
6: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ට රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
7: ගෑනු ළමයින්ට යලව මිස් වෙන දවස් තියෙනවා.
8: ඒයි
7: ගොඩක් ගෑනු ළමයින්ට පීරියඩ් කාලය කියන්නේ අපහසු කාලයක්. එයාලා ආසාවෙන් කරපු වැඩ පවා පීරියඩ්ස් කාලෙදි කරන්නේ නැහැ.
8: ඒ කියන්නේ එයාලට යලව මගහැරෙනවා.
7: අන්න හරි. හැබැයි අපිට අපිව මගහැරෙන්න ඕනේ නැහැ. අන්න ඒ නිසා තමයි ෆෙම්ස් ඇය සනීප ආරක්ෂකතුවා ඔයාලටත් පත් වෙන්නේ. සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නැහැ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
9: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මගහැරෙන්නේ නැහැ.
10: මාතර ෆ්‍රීලන්ඩ් චීස් රස සෝයා එකක රස බලමුද? මාතර ෆ්‍රීලන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත.
11: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත් යට දාඩි සහ දූපිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
12: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
13: වව්! ලක්ෂ ගානක් වටින ලස්සන බයික් එක සල්ලි දීලාමද ගත්තේ?
14: ඇයි දන්නේ නැද්ද? අඩුමඩු මූලික ගෙවීමක් කළාම KD Rice Motor Company Private Limited එකෙන් දැන් Leader 125 බයික් එකක් ගන්න පුළුවන්. දැන්ම කතා කරන්න 0773523535.
15: පාට 7 තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැය තුන.

0: අකුරු එක වචන කලපලා මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේ දුනු මාවත. වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4 667 222 අමතන්න.
2: දවල් එකයි විනාඩි 52යි.
3: දවල් එකේ හොඳම වයිබ් එක. හිතට දැනෙන මෙලඩි එක අහන්න. net fm කින්දර හැන්දෑවා.

0: දවල කයි විනාඩි 57යි.
1: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට.
2: මුහුතෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්වුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන්න.
3: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
4: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගට්ස් තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගට්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළු බඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගට්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
5: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් සැතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල්බන්දුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙද මැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0773 273 540.
6: විහාරාධිකාරී ශාස්ත්‍රපති හේනේකම මංගල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් 2026 ශිෂ්‍යත්ව සහ උසස් පෙළ සිසු දරු දැරියන්ට ආශිර්වාද පතා පැවැත්වෙන දේව ආශිර්වාද පූජාව අගෝස්තු 8 වන දින රාත්‍රී 7ට අකුරැස්ස තෙපුදෙනිය ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේදී පැවැත්වේ. සැමට ආරාධනා.
7: ගින්දර හැන්දෑව
8: brought to you by
9: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි, ලීක් වෙන්නෙත් නෑ.
10: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නෑ.
11: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
12: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය. අමතන්න 0734 226 7046.
13: හෙලෝ,
7: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන ගින්දර හැන්දෑව විජානු.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සමපොලියක්. LB ස්ථාවර තැන්පතු. Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි.
2: සුබ දහවලක් දවල් දෙකයි දැන්.

0: අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුමා Bad News.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් සමග මම තරංක. මිගමුව දළුපොත පල්ලන්සේනේ ලිමහන් බන්ධනාගාරයේ හටගෙන ඇති නොසන්සුන් තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිසිය සහ පොලිස් විශේෂකාර බලකා නිලධාරීන් එම බන්ධනාගාරය තුළට ඇතුළු වී තිබෙනවා. කෙසේ වෙතත් එම බන්ධනාගාරයේ රැඳවියන් විසින් ආරක්ෂකයන් සමාජිකයන් දෙසට ගල් ප්‍රහාර එල්ල කරන බවයි එහි සිටින නෙත් නිවුස් නියෝජිතයින් පැවසුවේ. එවන් පසුබිමක් තුළ රැඳවියන් පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. කෙසේ වෙතත් එම් බන්ධනාගාරයේ වහලයක් මත නැග සිටි රැඳවියන් මේ වන විට ඉන් බැස ඇති බවයි නෙත් නිවුස් නියෝජිතයින් පැවසුවේ. පල්ලන්සේන බන්ධනාගාරයේ පිටත ආරක්ෂාවද තවදුරටත් තර කර තිබෙනවා. ඒ අනුව යුද හමුදා සහ ගුවන් හමුදා සාමාජිකයින්ද පිටත ආරක්ෂාව සඳහා යොදවා සිටින බව නෙත් නිවුස් නියෝජිතයින් වැඩිදුරටත් පැවසුවා. මිලඟ නෙත් නිවුස් පස්වරු තුනට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් නෙත් නිවුස් ටොටල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95, FM 94.8, Net FM.
4: Brought to you by
5: Sumudu Matupita Nisa Andang Innat Pahasui Leak Vennet Na
6: Fems Ayayakka Oyaata Oyaava Magarinne Na
7: Oyaata Sugar Nam Sevanagala Madumeh Harni Capsule Largan 40 Vasaraka Abhimanaya Sevanagala Ayurveda 0747 31 33 540
8: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046.
9: FM 95 94.8.

0: ZFM Kinder Händeva Vidjanu.
1: හවස දෙකයි විනාඩි හතරයි වෙලාව ඔයාගේ මගේ දෙවනි පැය මේ පටන් ගන්නේ මේ පැය පටන් ගන්නකොටම ලස්සන සිඳු සෙට් එකක් ගන්න දෙන ලෑසි කරගත්ත හෙනම් හරිද මේ පැයදිත් ඉතින් කලින් පැය වගේම කෝල් කරන්න මැසේජ් කරන්න වෝල් පෝස්ට් එකට කමෙන්ට් කරන්න මේ පැය ඔයයි මමයි Facebook live එකකින් හම්බෙනවා ලෑස්ති වෙලා ඉන්න ZFM අපේ Facebook fan page එක like කරලා follow කරලා live එකට join වෙන්න හරිද ලයිව් එකට කමෙන්ට් කරන කටිය ඔක්කොටම මම දෙනවා. ඔව් I think නෝ දෙන්නනේ. හරි ඊට පස්සේ වෝල් පෝස්ට් එකට කමෙන්ට් කරන කට්ටියත් ඉන්නවා. ඒගොල්ලන්ව තව ටිකකින් මම මතක් කරන්නම්. ගෙදරින් හදිසියේවත් පැන්නුවොත් මේ කරන වැඩවලට හන්නන්න නැතුව මෙහෙම හරි තියාගෙන ඉන්න එක මද නේද? ඉතින් එහෙම පැන්නුවොත් මොනව හරි දෙයක් තියනවද ඔයාගේ කියලා අරගෙන යන්න. අන්නේ මොනවද කියලා කමෙන්ට් කරන්න බලන්න. හරි මේ පැය පටන් ගන්නකොට මම ඔයාලට මෙන්න මේ පණිවිඩය මුලින්ම මතක් කරනවා. ලස්සන පුංචි ගයක් හදාගන්න හිණ දකිනා කෙල්ලන්ට කොල්ලන්ට කාට වුණත් මං කියන්නේ කැදල් එන්ටර්ප්‍රයිසස් එකට යන්න කියලා. මහරග මැල් හේන පාඩි තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස් එකට යනවා කියන්නේ ඔයාගේ පුංචි කැදල්ලක හිණය සැබෑ කරගන්න පුළුවන්කම තියෙනවා. ලංකාවේ කොතනද ඔයාගේ ඉඩම තියෙන්නේ? කොතන තිබුණත් එතනට ඇවිල්ලා හරි ලස්සනට ඔයාගේ වැඩේ කරලා දෙන්න කැදල් එන්ටර්ප්‍රයිසස් සූදානමින් ඉන්නේ. හරිම කෙටි කාලෙකින් ඔයාට නිදන කාමර දෙකක් එක්ක ලක්ෂ 50කට පුංචි නිවහනක් හදාගන්න පුළුවන් කියලා කිව්වොත් විශ්වාස කරනවද? විශ්වාස කරන්නම වෙනව ඔයාට. මොකද කැදල් එන්ටර්ප්‍රයිසස් එක හරහා ඔයාට නිදන කාමර දෙකක හරි ලස්සන නිවහනක් ලක්ෂ 50ක වගේ මුදලකට හදාගන්න පුළුවන්කම තියෙනවා. අනිත් විශේෂම දේ තමයි මේ මුදල ඔයාට එකපාර ගෙවන්න වෙන්නේ නැහැ. මේක ගෙවාගෙන යද්දී තවත් වාසියක් තියෙනවා. ඒ තමයි කිසිම පොලියක් මේකට එකතු වෙන්නේ නැහැ. සමහරු නම් කියනවා ඔයාට ගෙවාගෙන යන්න අපි chance එක දෙන්නම් කියලා. හැබැයි ටික කාලයක් ගියාට පස්සේ අචරයි පොලිය මෙචරයි පොලිය කියනෝනේ. හැබැයි කැදල් එන්ටර්ප්‍රයිසස් එකේ ඒ වගේ දේවල් නැහැ. කිසිම පොලියක් නැතුව ටික ටික ඔයාට මේ ලක්ෂ 50 ගෙවාගෙන යන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාත් ඔයාගේ කැදල්ලක සිහිනය අරගෙන යන්න කැදල් එන්ටර්ප්‍රයිසස් එකට. සුහදශීලී සේවාවක් ඔයාට එතනින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ විතරක් නෙමෙයි ලංකාව පුරාම ඕනෑම තැනක ඔයාගේ සිහින නිවහන හදලා දෙන්නත් ඒගොල්ලන් සූදානම් ඉන්නවා. හැබැයි මතක තියාගන්න මහරුග මල්හින පාඩි තියෙන මේ කැදල් එන්ටර්ප්‍රයිසස් එකට යන්න කලින් කෝල් එකක් දීලා පේමන්ට් එක දාගෙනම යන්න ඕන. හරිද? මොකද එතනට එච්චර විශාල පිරිසක් එනවා. වාට ගිහාම තේරෙයි වෙලාවට මම පේමන්ට් එකක් දාලා ආවේ කියලා වාට හිතෙයි. මෙන්න මේ නම්බර් එක ලියාගන්න. මෙන්න මේ නම්බර් එකට කෝල් එකක් දීලා පේමන්ට් එක දාගෙනම යන්න 0742 392 3250 0742 392 3250 කෝල් එකක් දෙන්න. එහෙම නැත්නම් 0742 392 3251 0742 392 3251. සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම කියලා කියන්නේ වසර 40ක විශ්වාසයක් දිනාගෙන තියෙන අපේ උරුමය අපේ වෙදකම එක ගොඩනැගෙන ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමක්. ඉතින් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම මෙච්චර කාලයක් මේ විශ්වාසය දිනාගෙන තියෙන්නෙම එතන නිෂ්පාදනය වෙන ඖෂධ වලින් ඔයාලට 100% හරියම ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් වෙලා තියෙන නිසාමයි. ඉතින් මෙච්චර කාලයක් දියවැඩියාව වගේ රෝගයක් නිසාව දුක් විඳ කෙනෙක් නම් අද කාලේ දියවැඩියාවට වයස් ભેදයක් නැහනේ. හරියට කෑමක් බීමක් කන්න විදිහකුත් නැහැ කටට රහට. මොකද දියවැඩියාව හින්දා. හැබැයි ඉතින් දැන් ඔය හැම දෙයකටම තිත තියන්න කාලය ආවිලා තියෙන්නේ. ඒ හින්දා තමයි ඔයාලට මම මේ මතක් කරන්නේ සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම නිෂ්පාදනය වෙන සෙවනගල මධුමේහ හරිනි කැප්සියුල් එක ගැන. අරගන්න අරගෙන පාවිච්චි කරලා බලන්න මෙච්චර කාලයක් වා දුක් විඳපු ඔය දියවැඩියාවට 100% තිත තියන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි ප්‍රතික්ෂේප කැස්ස උණ ඇඟපත වේදනාව තුරන් කරන දිව්‍යම ඖෂධයක් නිෂ්පාදනය කරනවා සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ. තමයි සෙවනගල මධුකා කැස්සට පැනිය. කොණ්ඩේ ලස්සරට තියෙනවට කවුද අකමැති? කවුරුත් කැමතිනේ නේද? ඒකට වයස් ભેදකුත් නැහැ. ගැහණු පිරිමි කියලා ભેදකුත් නැහැ. ඕන කෙනෙක් කැමති තමන්ගේ කොණ්ඩේ හොඳට තියනවනම්. එහෙනම් ඉතින් ඒකට තමයි සෙවනගල ආයුර්වේද නිෂ්පාදන අතරේ සෙවනගල ශ්‍රියා දේවී හාවිල්ලක වෙනුවෙන් නිෂ්පාදනය වෙන්නේ. කෑම අප්‍රියයි. කොච්චර රස කෑම හැදුවත් මේ ළමයා කන්නේ නැණි කියලා කියන අම්මලට මම කියනවා. කෑම අප්‍රියයි නම් බඩ පිපෙනව නම් බඩ කැක්කුම නම් බඩ ආශ්‍රීණය නම් 100% ස්වභාවික සෙවනගල සමෝදකම් අරගෙන පාවිච්චි කරන්න. ඒ අතරම සෙවනගල ජීව ශක්ති රසායනය, සෙවනගල ජීව බල අම්ල පිත්තසෝය, සෙවනගල හාන්දි රාජ්‍ය තෛල වේදිකාව වගේ නිෂ්පාදන ගණනාවක් සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කමල්බන්දුල වීරපිරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණ යටතේ නිෂ්පාදනය වෙනවා. ඉතින් ඔයරත් පුළුවන් වැඩි විස්තර දැනගන්න සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමට කතා කරන්න. 0747 3340 අදම කාල එකක් දෙන්න. සරචන්ද්‍ර දැසය ගලි කඩිරයි ගමින් වන්ද වගේ මැසේජ් කළා තියෙනවා. මාව එකතු කරගන්න මෙහෙන සින්දුවට. Good afternoon චානු, මම ලව් කරුවක්ක. ලස්සන සින්දුවකට පුතා රුක්මන් දුවනි මාලි චූටි පුතා මොමි දුව එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙන්න. මම ෆස්ට් ටයිම් මුම්මක කිල්ලන්නේ අද නම් ඕනිමයි කියලා තියනවා. එහෙනම් ඉතින් දෙනවමයි. කරුවක්ක මං ආයෙන්නේ සඳුදා. එතකොට ඒ වෙනකන් ඔක පරිස්සම් කරලා ළඟින් තියාගන්න ඕන හරිද? හයි ජානු මැණිකේ, අපිට අද ලස්සන සිද්ද ගොඩාක් ඕනි. බොකුන්දර 10 කනෝ පාර මංගලි ෆැෂන් ගාමන්ට් එකේ සාලිය මංගලි ශ්‍රියන්ති සංජීව මහේෂ් ලක්මුතු මදුවන්ත නිවන්තිරිය දෙවිඳ ෆැෂන් ගාමන්ට් එකේ කොම සෙට් එක එකතු කරගෙන ලස්සන සිද්ද කහමු. දිග උම්ම එකකු තෝනි ආදරේ ගොඩම ගොඩාක්. Hi hi Janu baba, api wage candy boys UK kumarita unne hedila mage hitata denna dewal man kiyanne owa kiyanne mokada ditin mage hitata riddwane eka da koyeda hari hari kumara ikmanata wata una honda wei subha mangalan itin me sindoda ekathu karagannang.

දවල් දෙකයි වෙනා රිවිස් අයි වෙලාව නෙතෙම අපේ ෆස්බුක් ෆෑන් පේජ් එක ෆස්බුක් ලයිව් එක ඔන්න දැන් මං ඇවිල්ලා තියෙන්නේ ලයිව් එකට ජොයින් වෙන්න පුළුවන් අපේ කට්ටියද දැන් කියන්න පටන් ගන්න හදන්නේ ලයිව් එකේ ඉන්න කට්ටිය හරිද ඒ නිසා ඉක්මනට ඉක්මනට ලයිව් එකට කමෙන්ට් කරන කට්ටිය ඔක්කොටම මේ පැත්තෙන් සින්දු තියනවා හරි චූටි වෙලාවක් මං ෆේස්බුක් ලයිව් එකේ ඉන්නවා ෆේස්බුක් ෆෑන් පේජ් එක ලයික් කරලා ෆලෝ කරලා නැති කට්ටියට අක් ගාලා ෆේස්බුක් ෆෑන් පේජ් එක ලයික් කරලා ෆලෝ කරලා පොඩි ෂාපාරකුත් දෙන ගමන් ලයිව් එකට වාගේ යාළුවන්ටත් ඉන්වයිට් කරන ගමන් කමෙන්ට් එකක් දාගෙන යමුක බලන්න අපි යමුද ටක් ගාලා වට්ස්ඇප් මැසේජස් පෙතර තාම කට්ටිය ලයිව් එකට ජොයින් වෙන ගමන් ඉන්න නිසා චමර ස්ටෝස් කලතර පඩ පිටිය චමර යා තනු ශක්කා දරෙන් එකතු කර ගන්න හැමදාම වගේ තැන්ක් යෝ මාවද තහගෙන ඉන්නවට එතනින් පස්සේ හයි ජාන බෝලේ අපි තව අහගෙන ඉන්න එලාස්ටි කලා තියෙන සින්ද ඔක්කොම ටික අහන්න අපි වත් එකතු කරගන්න යටි අන්තරි මහවිලින් මම සුදර්ශනි මගේ දොල දෙන්නා සඳසි ගිහන් ගා හස්බන්ඩ් මිලින්ද මේ වෙලාව යටි අන්තරි නැත් තන හැමෝම එකතු කරගන්න අනේ අනේ තැන්ක් යූ හරිද කමෙන්ට් එකට හයි ජාන වනික ගින්දර හැඳව අහගෙන ඉන්න ලස්සන සින්දුවක් දෙන්න හස්බන්ඩ් දනුෂ්ක ලොකු දුව දහම්සි දහම්සදී චෝඩි දුව බිලේෂි මම යකල මොලෙන් දෙලිනී ආදරේ පැලෙන්න උම්ම කියලා තියෙනවා ආදරේ ආදරේ ගොඩම ගඩාරියක් ඊට පස්සේ අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න ෆ්‍රෙන්ට ලංකායේ මනෝජ් අනුර ඔයාවත් එකතු කරගන්නවා කියලා තන තැන්ක් යූ මාපලගම් පියල් ජයම සේෂ් කියලා තියෙන සින්දුවකට එකතු කරගන්න කියලා ජානු මැනික අපිවත් ගින්දර හැන්දෑවට එකතු කරගන්න ඇහලිගොඩ ශමිද මෝටර්ස්ගේ බොස් ශමින්ද සනත් රස් සින්දු කුරුවිට කමරාවේ බින්තිනගා මාලින්ද ශාක විහාර කුටිපිටිය නිලු සමන්ත මන්දාරා හුලඟ සලුවේ චාරිකා රුවන් යගේ දුව තර්ෂි මැගිනන්දා කඩියාවේ චත්‍රමල්ලි වර්ක්ෂොප් එකට බයික් හදාගන්න අප කටිය ඔක්කොම එකතු කරගෙන කෙටල වැඩ කරන විචිත කුමාරි අක්කවා දේශායල් වල ඉන්න කොමුදුවත් එකතු කරගෙන ලස්සන සින්දක් අහමු කියලා තියෙනවා ජය වේවා.

0: දවල් දෙකයි වෙනරි 26යි.
1: මගේ නම කාන්ති. මම ආවේ අනුරාධපුරේ ඉඳලා. මම දැන් ඇවිල්ලා සති 4යි දැනට. එවදින් මම මේ අධ්‍යක්ෂින් ගොඩාක් ලැබුවා. මට හොඳටම දැන් සනීප වුණා. මේ වාගේ තැනක් හොයාගන්න මට මේ කල්ගත වීම ගැන මම දුක් වෙනවා. මාස 5ක් විතර මම දුක් විඳා ඇඳේ ඉඳගෙන. ලංකාවේ තියෙන හැම තැනක්ම හොයාගෙන ගියා මම මේ සනීප කරගන්න කියලා. ඒ කිසිම තැනකින් මට මේ වාගේ පිටක් වුණේ නැහැ. මේ ආතනට ගොඩාක්ම
2: ඔබට මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න. Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0718 956.956
3: වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු කර නැති ඉහළ ගුණාත්මක භාවයෙන් යුතුව ඔබේ කැමවෙල රසින් රසගන්වන මාතර ෆ්‍රීලන් ඩෙවල් චිකන් රස සෝයා මීට්
4: මෙල්ඩෝල් හිස රතය උණ සෙම් ප්‍රතිශ්‍යාව ඇඟපත වේදනාව අපහසු දින සඳහා ඉක්මන් සහනය මෙල්ඩෝල් පැරසිටමෝල් විශේෂයකි.
5: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල විදමාතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහ හන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
6: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
7: Non-stop remix remake ekata happena DJ blast eka
8: anga galene inna kumariye
6: radio itihase prathama watawata lankaya superi dj taru muhunata muhuna gatana dj attack show eka
7: NetFM DJ Night Face to Face Attack Show Attack Show
6: 1 2 3 let's go Lanka umadanna vilanga DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna
7: 0711 95 95 95 NetFM DJ Night Face to Face Attack Show අදරෑ නවයට මුහුණට මුහුණ තරඟ වදින්නේ මාතර දිස්ත්‍රික්කය DJ අනිෂ්ක, කුරුණෑගල දිස්ත්‍රික්කය DJ ෂේනු බීට්ස්.
9: Brought to you by රසන හර පිනා යන මයිකෝලා වෙතින් මයික් වාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතුස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්.
7: NetFM DJ Night
10: ලේකේ මූඩ් බූස්ට් එක NetFM කින්දර හැන්දෑවා විචානු විචා

දවල් දෙකයි විනාඩි 30යි වෙලාව. ලයිව් එකට ජොයින් වෙලා ඉන්න කට්ටියම මම මතක් කරන්නම් ටක් ගාලා. හැබැයි ඊට කලින් මම ඔයාලට මෙන්න මේ පණිවිඩය ගැන මතක් කරලම ඉන්න ඕනි. මොකක් ගැනද කියන්න තියෙන්නේ? මුලින්ම මම ඔයාලට මේ කියන්න හදන්නේ ඔයාටත් මෙන්න මේ කියන අසනීප තත්වයන් තියෙනවා නම් හිත හිත ඉන්න දෙයක් නැහැ. යන්න ඕනි හරියම තැනට. බෙල්ල වේදනාව, කොන්ද වේදනාව ඇතුළු මොනෑම හරි ස්නායු රෝගයක් නිසා දුක් විඳින කෙනෙක්ද ආතරයිටිස් වෙන්න පුළුවන්, මාංශපේශී වේදනා, නහර ගැට ගැසීම්. හරිම කැටි කාලිකින් සියරසියක්ම සුව කරගන්න ලංකාවේ අංක එකේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස්. හොරණ සහ කොට්ටාව තමයි ශාඛා තියෙන විතරක් නෙමෙයි, උපතේදී හෝ උපතින් පසුව දරුවන්ට යම්කිසි ආබාධ ඇති වෙලා තියෙනවා නම් තවමත් වාගේ දරුවා විඳගන්න බැරුව රෝද පුටුවක් කුට්ට වෙලා එහෙම නැත්නම් ඇඳක් මතට වෙලා ඉන්න කෙනෙක් නම් පරක් වෙන දෙයක් නැහැ. හරිම තැනට අරගෙන යන්නේ තමයි ඇක්ටිව් ප්ලස් ළමා බෞද්ධ චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානය. ළමුන් සඳහාම ළමා බෞද්ධ චිකිත්සක මධ්‍යස්ථානයක් හොරණ තියෙනවා. අර මෙතෙන්ට වාගේ දරුවව අරගෙන යන්න බුලම් පරක් වෙන්න එපා. අරගෙන යන්න පැරලයිස් වෙලා මුළු ජීවිත කාලෙම ඇඳක් මත පුටුවක් මත රෝද පුටුවක් මත ඉන්න හිතාගෙන නම් මෙච්චර කාලයක් වා හිටියේ. දැන් එහෙම ඉන්න දෙයක් නැහැ. මුළු ලෝකෙම පුදුම කරමින් අවුරුදු ගානක් ඇඳන් මත රෝද පුටු මත හිටපු පැරලයිස් රෝගීන් හරිම කෙටි කාලෙකින් සුව කරපු ලංකාවේ අංක එකේ බෞද්ධ චිකිත්සක වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස්. හොරණ සහ බණ්ඩාරගම තමයි ඒ වෙරුවෙන් ශාඛා තියෙන්නේ. ඉතින් මේ කිව්ව තැන්වලට ඔයාට එන්න බැරි නම්, ඒ කියන්නේ ඔයා ඉන්නේ දුර බැහැරක නම්, මම ඔයාට කියනවා ඔයාට පුළුවන් මේ ප්‍රතිකාර සඳහා යොදා ගන්න සියලුම පාරම්පරික තෙල් ඔයාගේ නිවසටම ගෙන්න ගන්න දැන් ඔයාට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි විශේෂම දේ මේ තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරයත් ඔයාට වීඩියෝ පට මගින් ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඔයාට මං ෆෝන් නම්බර්ස් දෙන්නම්, කෝල් එකක් දෙන්න, වැඩි විස්තර ඔයාට දැනගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔයාට නවාතැන් පහසුකම් අරගෙන, ඒ කියන්නේ නේවාසික පහසුකම් සහිතව ප්‍රතිකාර ලබා ගන්නත් පුළුවන්කම දැන් තියෙනවා. ඇක්ටිව් ප්ලස් ජාලය තුළ රෝහලේ මේ වෙනකොටත් රෝගීන් 100කට පමණ එකවර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් ඉදිරියේ හැමදේම සකස් කරලා තියෙනවා. ඉතින් නේවාසික ප්‍රතිකාර ගන්නකොට ඉක්මනින්ම රෝග සුව කරගන්නත් පුළුවන්කම තියෙනවා. වගේම ඒ කාලය පුරාවටම නොමිලේ ආහාර පාන සහ නවාතැන් පහසුකමුත් ඔයාට ලබා දෙන්න ආයතනය විසින් සූදානම් කරලා තියෙන්නේ. වැඩි විස්තර දැනගන්න, දිනේ වෙලාව වෙන් කරගන්න, කාල එකක් දෙන්න, මෙන්න මේ නම්බර්ස් ලියා ගන්න. 0 26 26 76 46 0 77 11 59 18 0 71 56 96 56 0 71 56 0 71 56 ඔයත් මොනෑම හරි රෝගයක් නිසා කාලයක් තිස්සේ දුක් විඳපු කෙනෙක් නම් එකම එක වතාවකට හරි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට ඇවිල්ලා බලන්න. 100ට 100ක් හරිම ප්‍රතිඵල ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් පස්සේ ඔයාට මතක් කරන්න ඕනි ගෑනු ළමෙක් විදිහට දැනගන්න ඕන දෙයක්. මේවා ඉදින් පිරිමි ළමයි දැනගත්තයි කියලා කිසිම අඩුවක් පාඩුවක් වෙන්නේ නැහැ. මොකද මං ඔයාට එහෙම කියන්නේ කවදා හරි දවසක තමන්ට කියලා පාටන කෙනෙක් හම්බෙච්ච දවසට එයා කිව්වොත් එහෙම බබා මට පෑඩ් පැකට් එකක් ගෙනල්ලා දෙන්න කියලා. අනේ මට නම් බෑ කියනවද? දෙනවා දෙකක් මම නම් ඉතින් එදාට බ්‍රේක් අප් තමයි. ඒ හින්දා මේව දැනගෙන ඉන්න ඕනේ. ඔයාට හරියටම පෑඩ් එක මොකද කියලා ඔයා දැනගෙන ඉන්න ඕනේ. ඉතින් ගෑනු ළමයි පීරියඩ්ස් කාලයට තමන්ව මග අරගන්නවා, තමන්ව අතහැරගන්නවා, අස්සාවෙන් කරපු වැඩ පවා අතහැරගන්නවා. මං ඔයාට කියනවා හරිම දේ අරගන්න, හරිම පෑඩ් එක වාගේ ළඟින් තියාගන්න. ඇඳගෙන ඉන්න පහසු, ලීක් වෙන්නේ නැති, ගෙවන මිලට උසස්සත්වයේ පෑඩ් එකක් වෙන්න ඕනි ඔයා පාවිච්චි කරන පෑඩ් එක. එහෙනම් ඉතින් ෆෙම්ස් අයම තමයි සෙලස අයසෝ සහතික සහිතව සාධාරණ මිලකට වාගේ අදරපත් වෙනවා. ෆෙම්ස් අය ඉවන පුරා තියෙන ඔන්නෑම සුපර් මාකට් එකකින් ෆාමසි වලින් දැන් ඔයාට ෆෙම්ස් අය මිල දී ගන්න පුළුවන්කම තියෙනවා. Hi John, oh my kitty. අදත් සද්දට මහගෙන ඉන්නවව මැසේජ් එකක් දාන්න බැරි වුණාට හැමදාම අහනවා. ජනනි ග්ලාස් හවුස් රාමුක්කන මම ඩිලාන් උම්මයි කකුත් දෙන්ඩෝ දෙන්නාං. අපි අමද ෆේස්බුක් ලයිව් එක පැත්තට කවුද ලයිව් එකේ මාව බලාගෙන ඉන්න කියලා බලන්න. ඉෂාරා, කරුණා, රත්න ඉන්නවා. ඊට පස්සේ ලලිත් ලලිත් රත්නායක ඔයාව එකතු කරගන්න, ලක්ෂන් නුවන්, නිරෝෂන් කුමාර, සඳු නියෝෂණ ඉන්නවා, මවන එල්ලෙන් ඔයාව එකතු කරගන්නම්, මේ හැන සිදුවටම ෂෙහාන් පී කොඩිතුවක් ඔයාව එකතු කරගන්නම්, මේ හැන සිදුවටම කුමාර හයි ඔයාව එකතු කරගන්නම්, චමියෝෂී ඉන්නවා. ඊට පස්සේ චම්පික සංජීවනී, දර්ශනී දර්ශනී ඉන්නවා, ඔයාව එකතු කරගන්නම්, සඳු ඉන්නවා, රංගන ලක්පාල්,
ಸುಮೇಧ ಭಂಡಾರ ನಾಯಕ ದರ್ಶಿನಿ ದೀಪಿಕಾ ಕುಮಾರಿ ಹಾಯ್ ಕುಮಾರ ಕುಮುದುನಿ ಫರ್ನಾಂಡೋ ಇನ್ನವ ಸಿಂಧು ಕಡೆ ಕತ್ತು ಕರೆಗಾನ ಕೇಳ್ತಾರ ಜೆಸ್ಮಿ ಹಾಯ್ ಕೊಹಮದ ಅವತಿ ಕತ್ತು ಕರೆಗಾನ ಪ್ರಭಾಷ್ ದರ್ಶನ ಕಮೆಂಟ್ ಕೇಳತ್ತಿರೋ ದಿಮುತು ಲಕ್ಮಾಲ್ ಕಟ್ಯ ಮೇ ಕತ್ತು ಕರೆಗಾನ ಮೇಹನ ಸಿಂಧು ವಟ ನಿರ್ಮಾಲ್ ಪ್ರಿಯಾಂಕರ ಹೊಯ ಅವತಿ ಕತ್ತು ಕರೆಗಾನ ಮೇ ಸಿಂಧು ವಟಮ ಅಪಿತ್ ಒಯಾ ಬಹಗನ ಇನ್ನು ಕೆಲ ಚತುರಿಕಾ ಸದಮಾಲಿ ಕಮೆಂಟ್ ಕಲ್ಲ ತಿಯನ ನಿವಾರಿಂಗ್ ಕತ್ತು ಕರೆಗಾನ ಓವದ್ ಮೇಹನ ಸಿಂಧು ವಟಮ ಅಪ್ಸರಾ ಹೇ ವಾಗಮ ಮೇ ಸಿಂಧು ಅಹಮ ಉಯ್ತೇನೆ ಅದ

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ.
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කීම් කෝට්, පේන් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: දවල් දෙකයි විනාඩි 45යි.
5: එඩිතරව, අපක්ෂපාතීව, සත්‍යවාදීව, සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news. දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news. ජනතාව විශ්වාස කරන සත්‍ය.
6: වාර්තා පිට වාර්තා තබන කෝටි 8 NLB දනඩි තහනේ රුපියල් රුපියල් කෝටි 13.9 අත ඉක්ම වූ දැවන්ත සුපිරිතයාග ලබා දෙමින් රටේ සංවර්ධනයේ දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවන ජාතියේ මහත්ම සම්පත තහනේ දහනේ විලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: අක්මාවෙ තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා. සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න. අපේ වෙදකම අපේ උරුමය. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද. 0-47-31-33-540.
1: දෙවන්ද රසක් වතාවට අවසන් යමුද අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්ම ඍතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සංයෙන්නේ.
2: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණය.
3: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
4: දැන් පෑනේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 4667 222 අමතන්න.
5: දවල් දෙකයි විනාඩි 47යි.
6: වල්ලේකේ මූඩ් බූස්ට් එක. නෙත් FM කින්දර හැන්දෑවා. විචානු

මං කිව්වනේ නේද තරුමල් කඩලා දෙන්නම් අරුමල් කඩලා දෙන්නම් මේ මල් කඩලා දෙන්නම් එහෙම කියලා නම් අපි වල්ල ගන්න හම්බෙන්නේ නෑ දැන් ඒ ඉස්සරේ තමයි එව්වට අහුනේ දැන් ඉතින් එව්වට රවටිච්ච කාලේ ඉවරයි මල්ලි Facebook live එකට තාම join වුනේ නැත්නම් tag ගාලා Facebook live එක පැද්දට පොඩ්ඩිම පොඩි වෙලාවක් මම මේ පැත්තේ Facebook live එකේ ඉන්නවා. හරිද? live එකේ ඉන්න කට්ටිය මම මතක් කරගෙන ගියා. දැන් යන්න හදන WhatsApp messages පැත්තට මම කට්ටියකින් අහුවා non stop එකක් අහමුද කියලා අහමු කියලා කිව්වා. ඉතින් ඒ හින්දා දැන් non stop එකට මෙන්න මේ WhatsApp messages වල තියෙන කට්ටියම එකතු කරගනවා. Hi Janu අපි hello good set එක අපි වදලා සුණු සින්දු කර එකතු කරගන්න විමල නැන්ද ලක්මා රවි දමි කානුරාද අනිවාර්යෙන් අනුරාධට උම්මකක් දෙන්න. හරි හොන්න අනුරාධ අය මං සඳුදා උමාරං එනකන් ඕක පරිස්සම් කළ අරන් තියාගන්න ඕනි ඒ ජනරු පුසලා බීෆ් ජනප දෙම සේෂ් කියලා තියෙනවා ජානු මැණිකේ අද අපි අයියාගේ උපන් දිනේ හැපි බර්ත්ඩේ කියලා දෙන්න කියලා තියෙනවා Happy birthday to you. Happy birthday to you. Happy birthday. Happy birthday. Happy birthday to you. Danushka ge aiye. Happy birthday. ජය වේවා net team එක වෙනුවෙන් ගොඩක් ආදරෙන් ආඩර් happy birthday කියන ගමන් මේ සින්දුවට එකතු කරගන්නම් මිනුවන් ගොඩ පත්තඩුවන Gold Lion Bakery Jayanti Lata Nilanti Priyanka Kumari Ramya Nimesha Navo Nisha ඊට පස්සේ ජානු ආ ජානු කෙනෙකුත් ඉන්නවද එතන දුෂි මේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න පැකින් එකේ ඉන්න ඔය කට්ටියයි අනික වැඩ කරන සියලුම දෙනාමයි එකතු කරගමු ජානු කියලා තියනවා අනිවාර්යෙන් එකතු කරගමු කට්ටියටම ජය වේවා සබ දවසක් වේවා චනුරංගී ගින්දර වගේ සිද්දු කර අපිවත් එකතු කරගන්න චන්ද ජයන්ත ගෝල්ඩ් ක්‍රියේෂන් ගම්පහ කටියම එකතු කරගන්න මෙහෙන සින්දු සෙට් කරමු හයි ජානු පහුගිය දවස් ටිකව වහන්න බැරි වුණා අදහගෙන ඉන්නේ මඩ ලස්සන සිද්දා දෙන්න කොටාවේ කසුන් මොකද ගිය දවස් ටික ආවෙ නැත්තේ කේන්ති යනවා හරිද මේ සින්දු සෙට් එක එකතු කරගන්න කොහොමද අනේ වාට අපි නම් ආවහගෙන නටනට ඉන්නවා නියමයි අපි අද සින්දු එකතු කරගන්න ඡොඩි දෝනි ආශි හස්බන්ඩ් ශාමිද කතරගම දෙල්කි දෙල්කියෝ එකතු කරගන්න මේ සින්දුවට සුබ දහම ලක්ෂණ නංගි අපිත් ආවහගෙන ඉන්නේ රශ්මික මෝඩස් බෙලිකස් සඳිය හලියගොඩ සමීර කර්ටන් වර්ක්ස් එකේ වැඩ කරන සමීර අයව එකතු කරගන්න ලස්සන සින්දුවක් දෙන්න කියලා තියෙනවා ජානුවක්කි කොහොමද මං හොඳින් ඔයාගේ උම්ම ටික ප්‍රවේශම් කරගන්න ගුවනේ සිට ඔයාගේ උම්ම එකක් බලාපොරොත්තුවෙන් සිටින මා හැමදාම ආදර සමිතා අනේ අපේ ඔයාගේ උම්ම එක දැන් ගානකට ඇවිල්ලා නේද මම සුජීවක්කා සයිප්‍රස් වලින් සුජීවක්කා පරිස්සමට ඉන්න ඕනි ඒ ගානට ආපු උම්ම එකක් ඕනිද දෙන්නම්

0: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
1: ජීවිතයේ අභියෝග ජය ගන්න නිවැරදි මඟ පෙන්වීමක් අවශ්‍යද? මනෝචිකිත්සක සහ මනෝවිද්‍යා උපදේශක, මානව හැකියා හා සංවර්ධන විශේෂඥ, ජීවිත සහ ව්‍යාපාර පුහුණුකරු, සහතිකලත් මෘදු කුසලතා පුහුණුකරු මිහිරි ජයවර්ධන. අත මම තන්න 0747776821.
2: එදා ආච්චි හදපු කොස්සට කළුපොල් රස දැන් අම්මගෙන් දුවටත්. මාතර ෆ්‍රීලන් කොස්සට කළුපොල් රස සොයා මීට්. වර්ණකාරකත් නෑ, රසකාරකත් නෑ.
3: ඔයාට ෂුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න. 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540.
4: තරගයක් විතරක් නෙවෙයි, මේක DJ Attack එකක්.
5: Non stop remix remake එකට හැපෙන DJ blast එක.
6: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
4: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක.
5: Net FM DJ night face to face attack show.
7: Attack show.
4: 1 2 3 let's go. ලංකාවම දන්න ඊළඟ DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා පිට WhatsApp කරන්න.
5: 0711 95 95 95. Net FM DJ night face to face attack show. අදරෑ නවයට මුහුණට මුහුණ තරඟවදින්නේ මාතර දිස්ත්‍රික්කය DJ අනිෂ්ක, කුරුණෑගල දිස්ත්‍රික්කය DJ ෂේනු බීට්ස්.
8: Brought to you by රස නහර පිනා යනු මයිකෝලා වෙතින් මයිකුවාවා, මයි චැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස්, කාගිල්ස්, ආපිකෝ සතුස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්.
5: Net FM DJ night.

0: අශුභ අටෙන් දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්
1: කින්දර හැන්දෑවා
2: brought to you by
3: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
4: ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
5: ඔයාට සුගර් නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
6: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0734 226 7046
1: ලෙකේ හොඳම වයිබ් එක හිතට දැනෙන මෙලඩි එක අහන්න නෙත් FM කින්දර හැන්දෑවා කින්දර හැන්දෑවා
7: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
8: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
9: සුබ සන්ධ්‍යාවක් හවස තුරයි දැන්

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසවා ඇත් නියවී.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් සමග මම තරංග. මැගසින් බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන් තත්වයෙන් මියගොස් ඇත්තේ මත්ද්‍රව්‍ය සහ පාතාල කලි සමාජිකයෙකු බව කියන කොස්මල්ලි නෙමෙත්තාගේ අනුගාමිකයෙකු බව පොලිසිය පවසනවා. ඔහු සැකකරු අංක 1777 යටතේ ලියාපදිංචි වී සිටියා. මොහමඩ් අස්මාන් ෂෙරෆ් ඩීන් නැමැති ඔහු මැගසින් බන්ධනාගාරයේ හටගත් නුසන්සුන්තාව අතරතුර තුවාල ලබා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලැබමින් සිටියේදී මිය ගොස් තිබෙනවා. ඔහුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම නියමිතයි. මේ අතර මැගසින් බන්ධනාගාරයේ හටගත් නුසන්සුන්තාව අද පෙරවරුවේ සම්පූර්ණයෙන්ම පාලනය කෙරුණා. මිලඟ නෙත් නිවුස් පසරු 4ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙත් නිවුස් .lk අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95 FM 94.8 Net FM කින්දර හැන්දෑව
4: brought to you by සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
5: ෆෙම්ස් ඇයික ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
6: ඔයාට සුගර් නම් සෙවණගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747 31 33 540
7: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134 226 7046
8: FM 95

0: ZFM Kinderhändeva Vicciano.
1: Super Sendevak. අවසතුනයි විනාඩි 4යි වෙලාව. ඔයාගේ මගේ අන්තිම පැයටත් මෙන්න ආවා. දැන් ඉතින් මම ලයිව් එකෙන් කරන්න තමයි හදන්නේ තව චූටි වෙලාවකින්. ඒ කියන්නේ මේ කතා කරලා ඉවරලා Facebook live එක නතර කරනවා. ඊට කලින් ඉක්මනට එන්න. හරි, අපි දෙන්නගේ අන්තිම පැයට මේ ඇවිල්ලා තියෙන ඉතින් මේ පැයදී කෝල් කරන්න, මැසේජ් කරන්න, සින්දුව කියලා ගන්න මේ පැත්තට එන්න ඔයාලට පුළුවන්. මම ටග්ගාල යන්නද WhatsApp messages පැතර මොකද දන්නවද? දැන් තාමත් මම එකේ පැයේ තියෙන WhatsApp messages ටික තමයි කියවගෙන කියවගෙන යන්නේ. දැන් මට පොඩ්ඩක් පොඩ්ඩක් නැහැ දන්න පටන් අරගෙන තියෙන්නේ. සුබ දවල් ගින්දර මණික. ඔයා දවල් ලෙව්වට මම මේ හවස වෙලා තමයි message එක කියවන්නේ. සද්දරහගෙන ඉන්නේ පිළියන්දර කහපල හේලිත fashion එකේ සමන්ති මානෙල් කුමාරි අනුපමා ප්‍රියදර්ශනී රූපා ජයශානී අජන්ති නිලන්ති සුනීතා ජනවකි. ඔයා හෙට නිවාඩු නේද? නෑ නෑ, මං හෙට නිවාඩු නෑ. හෙට ගින්දර හැන්දෑම නැති වුණාට හෙලෝ හෙලෝ වීකෙන්ඩ් එකේ මං එනවනේ දවල් 12 වෙනකොට අපේ දිවියත් එක්ක. ඒ නිසා අහන්න හරි, මට උම්මා දෙකක් ඕනි දවස් දෙකට. හරිද, අපේ මානෙල්ලක්කට උම්මා දෙකකුත් දෙන්නලෝ. දැන් ඒ කියන්නේ උම්මා හතරක්. ඔයාට මගේනේ උම්මා ආදර ඉජානු පන ශතු මැසේජ් කරලා තියෙන්නේ. මම උම්මා දෙකක් දෙන්නටම දෙන්න මං එනකන් තියාගන්න ඕනි සඳුද වෙනකන්. එතකොට මේක ඇති ඇති ඇති ඇති. ඊට පස්සේ හංජල ගාලින් මැසේජ් කළා තියෙනවා, තැන්ක් යූ නියමිත ප්‍රෝග්‍රෑම් එක කරනවා කියලා තියෙනවා. තැන්ක් යූ අනේ හදරේ. හරි ජානු මණික, උම කොටේ හොරණ සතෙල ගාමන්ට කිය අපිවත් ලස්සන සුපිරි සින්දුවකට එකතු කරගන්න. අශෝක මිස්, රාමණී, සේපාලි, හර්ෂ, මුදිත, නිරෝෂා, ඩබල් නිරෝෂා, නිරෝෂල ඩබලක් ඉන්නවානේ, මැණික, නිලු, දේවි, නදීකා, යසංගනි, චමිලා, පොඩි අක්කා, සුරංගි, ශ්‍රියානි, ඊට පස්සේ ක්‍රිෂාන්ති, කාංචන, පසන්න. අපිට තුම් එකක් දෙන්න සුදු මැණික ආදරේ හැමදාම. මාත් ආදරේ. හරිද ජනවකේ, අපි තව වහගෙන ඉන්නේ ලස්සන සින්දුවකට එකතු කරගන්න ඉංග්‍රීවත් තෙලිකම සන්සලා ෆැෂන් එකේ රංජිත් සන්සලා රන්දි තවින්සා යසිස් මා කටිම එකතු කරගන්න. ජය වේවා සින්දු දිදි උම්මා දිදි, අපි සනසන ජනු ගින්දර වගේ දැක්කම නංගි අපේ ජනු හැමගේ ඉල්ලි මිටු කර දෙන සුන්දර ජනු සම දෙවි රැක දේවා අපේ නංගි ජනු. ජානු පැටියෝ, අපි දෙහිවල නැදිමල් ඇන්ඩ්‍රසන් පාරිචන්දන ස්ටෝස් එකේ චන්ද්‍රා අයියා, චන්ද්‍රි අක්කා, ජය වේවා දෙන්නට මාදරේ. හරිද, මට ඔපු කවියට දෙන්නටම මං ගානේ. මකල ගල්පත හන්දි ප්‍රන් සමර වීරය මැසේජ් කියලා තියෙනවා. හයි ජානු, ලස්සන සුදු බෝල නංගියෝ කොහොමද? ආට ගින්දර හැන්දෑ වෙලා ලස්සනම ලස්සන සින්දුකට එකතු කරගන්න. දුල්මිගාන් දිනි දුහර්ෂණා කඩවත මගේ ලක්මාලි අක්කා ආදරේ ඔයාට. හරිද ජනවා කී, අපිටත් ලස්සන සින්දුවක් දෙන්න. මම සඳසි මාවයි මගේ ෆැමිලි එකේ හැමෝම සින්දුවකට එකතු කරගන්න කියලා නිවාරෙන් එකතු කරගන්න. ජනු බෝලේ මට සින්දුව කෝනි යවහන්න බැරි වුණා. මාව ගෙදර ඉන්න බ්‍රවුනියා කෑවා. අනේ අප්පෝ, මොනම හරි දෙයක් කරන්න නැති ඒ හින්සකයාට. නැත්තං ඉතින් මන් දන්නවා බව එහෙම කන්නේ. බෙහෙත් විදින්න ගියා. ඔයා ඉක්මනට සනීප වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. වැඩට ආවෙත් නෑ ඊයේ. අද ප්ලේලිස්ට් එකේ නර්තනී නැතිද? නර්තනී දුන්නයේ නීනත් දුන්නා. ඉතින් මොකද කරන්නේ? අදට මේ සින්දුවට එකතු කරගන්න. පුරිමසෙන් වන් දී සඳ ලංකාවෙන් ආවත් එකතු කරගන්න. ජානු මැණිකා, අපි දෙන්නත් ඉන්නවා. හොකන්ද රුක්මණි අක්කා, දැසෙන අයියා, මගේ හස්බන්ඩ්ට දෙන්න පැටිය උම්ම එකක්. අනේ ඔප්පුච්චියේ, ගොඩක් අඳින්න එපා හොඳේ. ඊට පස්සේ මටත් එහෙම දෙන්න වෙයි. මම මේ හස්බන්ඩ් කෙනෙක්ට උම්ම එකක් අරන් දෙනවා දැක්කමයි. දෙන්නටම එකක් දෙන්නම් හරියා. ඒ විද්‍යටම ඔයත් දෙන්න ඕනි ඊට පස්සේ. අද්දහරි. හයි ජානු සුදු මැණික, අපිටත් ලස්සන සින්දු ගොඩක් ඕනි. එන්ජි අපරල් වාදුව ගොඩක් ආදරෙයි. හොඳද?

0: හවස 3යි විනාඩි 19යි.
1: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
2: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපීරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
3: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද මේ කතාව අහන්නකෝ
4: සරත් නන්දු සිරි වළංගොඩ මට සුග ආවා බෙහෙත් පාවිච්චි කරා ඒකගේ යාළුවෙක් ඌවා මෙහෙම ඉන්නවා කියලා සෙවන කළ වීරපෙරම කියලා සුග චෙක් කළා රිපෝට් එකේ මට ඒ අවස්ථාවේ තිබ්බා 408ට රිපෝට් එක අරගෙන එතුමා ගාවට ගියා දින 20කට බෙහෙත් දුන්නා දෙපාරක් බෙහෙත් බිව්වා ඉදි පෙරේද බැලුවා බලනකොට මට සුග කොලෙස්ටරෝල් දෙකම නෝමල්
3: කතා කරන්න 077 3940
5: අගනුවර කලාසිරියෙන් සිරිගන්වන 63 වාලුකාරාම ඇසළ මහා පෙරහර මංගල්‍යය අගෝස්තු පළමුවනදා ආරම්භ බෝධි පූජාදී පින්කම් සහ රාජකීය තර්ස්ටන් මහානාම විද්‍යාල සමග මල් පෙරහර පවත්වා අගෝස්තු 7 අවසන් මහා පෙරහර වීදි සරණා වගයි අගෝස්තු 8 දේවදානය කිරීත්‍රවීම සහ ගරායක් නැටුම වාලුකාරාම පෙරහර මංගල්‍යය පෙරහර මංගල්‍යය සිරි අසිරි කියන මාධ්‍ය හිතවත්කම net fm
6: ලේකේ මූඩ් බූස්ට් එක net fm කින්දර හැන්දෑවා විචානු

ஹவசத்து நான் இவனா ரிவிசி எகாய் வெலாவ அஹண்ணது என்னல சிகர கதமே சேர்ந்துரி கஹண்ண காட்டிய கது கரகான் காலிங் மட மதக்கிறான் அம்மோ கொச்சிட்டு தேவால் நாங்க இத்திரு வெலாது எம் பிடிம்மா ட்ரிப் எக்க கண்ண பிளான் கரகன ஹீடியானா எக்ஸாம் எக்க கடியான ஹீடியானா ஜாப் இன்டர்வியூ எக்க கடியான ஹீடியானா ஓய் ஓகோம தியன தவசல்ட தெய்யோ காண்ட வாட தெனவா மென்ன மே கால் எஹம தவசலதி ஐ ஓயா கெதரட்டம் வெலா இன்ன பலன்னே ஓயா ஆசாவின் கரப்பு தேவல அதரகன ஹேதுவ தமாய் ஓ பாவிச்சி கண்ண பேட் எக அந்தகன இன்ன அபஹசு லீக் வெய் கேல பய கிவன மீலட உசஸ் சத்வே நவன சௌக்கிய ரக்ஷித நதி பேட் எக பாவிச்சி கலோ திதி ஓயாட வென்னே ஓய் தே தமாய் හැබැයි ඔයා ෆිල්ම්ස් ඇයනම් පාවිච්චි කරන්නේ බය වෙන්න දෙයක් නැහැ අඳගෙන ඉන්න පහසුයි ලීක් වෙන්නේ නැහැ ගෙවන මිලට උසස් සතුවේ පෑඩ් එකක් විදිහට දැන් ෆිල්ම්ස් ඇය වැඩ මාකට් එකේ ගන්න පුළුවන් SLS ISO සහතික සහිතව සාධාරණ මිලකට සෞඛ්‍ය ආරක්ෂිතව ෆිල්ම්ස් ඇය ඔයාගේ අතට පත් වෙනවා දිවෙන පුරා තියෙන ඔන්නෑම සුපර් මාකට් එකකින් ෆාමසි වලින් දැන් ෆිල්ම්ස් ඇය ඔයාට අරගන්න පුළුවන්කම තියෙනවා ප්‍රතික්ෂාව කැස්ස උන ඇඟපත වේදනාව මේ දේවල් නිට්ටාවටම සුව කරන දිව්‍යම ඖෂධය තමයි සෙවනගල මදුකා කැස්සට පැනියා ඒ වගේම ලිව එකේ තෙල් හරියට දෙයක් කන්න බොන්නවත් බෑ බය වෙලා ඉන්නේ ඔය පැටි ලිව කියන ප්‍රශ්නේ නිසා බය වෙන්නේ මොකටද දානේ සෙවනගල ලිව බූස්ටින් කැප්සියුල් එක අරගෙන පාවිච්චි කරන්න කැම ප්‍රියයි බඩ පිපෙන ඔබට කැකුම් බඩ ජීර්ණය ඒ වෙනුවෙන් තමයි 100%ක් ස්වභාවික සෙවනගල අසමෝදකම් ඔයාට අරගන්න කියලා කියන්නේ මේ විදිහට සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගමේ කීමකින් ඔකි නිෂ්පාදන ගණනාවක් නිෂ්පාදනය වෙනවා. ඒ ඉතින් කමල්බන්දුල වීරප්පරම වෛද්‍යතුමන්ගේ අධීක්ෂණය යටතේ. පොඩි කාලයක් නෙමෙයි ළමයි අපේ වෙදකම අපේ උරුමය 40 වසර කා බිමානය සෙවනගල ආයුර්වේද ඖෂධ නිෂ්පාදන පුද්ගලික සමාගම. කතා කරන්න 0.43 30.47 අදම කාලෙකක් දෙන්නාට වැඩි විස්තර දැනගන්න පුළුවන්කම තියෙනවා. net news අංකයකට වසර 21ක් පුරාවට ජනතාව විශ්වාස කරන සත්‍ය net news නවතම සමීක්ෂණ වාර්තාවට අනුව ප්‍රවෘත්ති සන්නමයන් අතර ලංකාවේ අංක 1 ස්ථානයට ඇවිල්ලා තියෙනවා. මේක දැන් දන්නවා. දිනපතාම නිතරහා උදැසන 6:45ට දවල් 12ට හවස 6:30ට ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශන තුනකට වට සමන් දෙන්න අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි. පැයෙන් පැයට රට පුරා ලෝකෙ පුරා සිදුවන හැම දෙම සනින් නැසනින් දැනගන්න නම් ඒ net news තමයි. ඒ විතරක් නෙමෙයිනේ. දැන් ඔයාට net news YouTube channel එක තියෙනවා, net news Facebook account එක තියෙනවා, www.netnews.lk website එක තියෙනවා. ඉතින් මේ විදිහට net news digital අවකාශය පුරාවටම ඔයාට සම්බන්ධ වෙන්න පුළුවන්කම තියෙනවා net news සමගින්. ඒ විතරක් නෙමෙයි. දැන් හොඳම අවස්ථාව තියෙන්නේ ඔයාටම තමයි. ඒ තමයි ඔයාගේ ප්‍රදේශයේ තියෙන යම් කිසි ප්‍රවෘත්තියක් තියෙනවා නම් ඒක දැනගත්ත ගමන්ම net අපිට කියන්න. මෙන්න මේ නම්බර් එක ලියා ගන්න. WhatsApp කරන්න news එක 0.77 4.93.12 අපි යමු WhatsApp messages පැත්තට. මාවා මතක වෙලා කාටද කො මට නම් ආවා මතක වෙලා නෑ. එහෙම මතක කරනද මම ජානු මෙරි ජානු සුබ සන්දාවක් ජානු පැට්ටෝ අදෙන්න චූටි ඉත්තක් පරක් වුණා හොඳේ මරලසන හින්දි සඳ කෝනිමයි වෙන්ද වගේම ගින්දර හඳ වහගෙන ඉන්නේ හරිදෝ ගෙදර ඉඳන් අම්මා තාතා පොඩි අයගේ බබාලා තුන්දෙනා නංගිනී ලක්ෂ්මී ප්‍රියදර්ශිනී බබාලා තුන්දෙනා කැලණියෙන් මගේ හොඳම යාළුව දෙන්න ප්‍රදීප් කුමාර මාදරින් සඳමාලි අමර සිංහ මාවනැල්ලෙන් ඒ වගේම ජිම් එකේ ෆයර් හවුස් ෆිට්නස් මේ වෙලාව ඉන්න හැමෝමයි වැඩ කරන ගමන් අහගෙන ඉන්නවා කියලා තියෙනවා ලොකෝ සඳරන් මුතුමාල් පොඩි ආනුවන් සංජීව නලිනයා පණිදරෙන් මේ සින්දුවට එකතු කරගන්නම් ලක්ෂ්මන් මඩපාත ඉඳලා මැසේජ් කියලා තියෙනවා තමරා නිශානි චේතනා තේජවෝර් පුෂ්පදා භාග්‍යවිෂ්කස් ඊට පස්සේ සේරුවා විලා
කේඩි සමරසිංහ අයවත් එකතු කරගන්න කියලා තමයි කියන්නේ. අනිවාර්යෙන් එකතු කරගන්න. හයි ගින්දර හැන්දාවක් වේවා. කොහොමද ජානෝ මාත් වෙන්ද වගේ මොනරගලින් ඉනව මේක සඳරුවන්. ඔයවත් එකතු කරගන්නම් මෙහන සින්දු සෙටකටම. අයියාගේ අපි හැමදාමත් ගින්දර හැන්දෑව අහනවා. දියාලා ෆැෂන්ගේ කොල්ල කෙල්ල ටික අපිට ලස්සන සින්දුවක් දෙන්න. කස්සුන් හපුගල ඔයවත් එකතු කරගන්නම් මේ සින්දුවට. එතනින් පස්සේ ගින්දරි උම්ම කැටේ මම ජයම්පති බුලත් කොපිටිය ලැබලින් හොඳ උම්ම එකක් ඕනිමයි. ආයි දවස් දෙකක් නෑනේ සින්දුවකුත් ඕනි. එහෙනම් සඳු දැට මං එනකං පරිස්සමට තියාගන්නවද? දැන් යන්න හදන්නේ රිකිල්ල ගස් කඩ. ඒ වගේම මයිල පිටිය අපේ සලෝන් දිනේෂ් ශ්‍රීයකට පුංචි ෆේෂල් එකකට ක්ලීන් අප් එකකට. හොඳයිනේ මූණ තව ටිකක් ලස්සන කරන් එන්න. සන්දීපනි නුවන්තිකා අපේ ශ්‍යාම විජයසිංහ අක්කා ආදරෙයි. දිගටම නෙත් එක්ක ඉන්න ඕනේ හරිය.

0: ZFM Kinder Hände war mit Janu.
1: හවසට නම් විනාඩි 37යි වෙලාව මේ සින්දුවට කට්ටි එකතු කරගන්න ඕනි. හැබැයි ඊට කලින් මම ඔයාලට මතක් කරනවා මෙන්න මේ ගැන. මොකක් ගැනද මට ඔයාලට මතක් කරන්න තියෙන්නේ? මට ඔයාලට මතක් කරන්න තියෙනවා ඔයාටත් මම මේ කියන දේවල් තියෙනවා නම් හරිම තැනට යන්න වෙනවා. නැතුව නම් හරියන්නේ නැහැ. බෙල්ල වේදනාව, කොඳ වේදනාව ඇතුළු මොනියම් හරි ස්නායු රෝගයක් නිසා කාලයක් තිස්සේ ඔයා දුක් විඳිනවා නම්, මාංශපේශී වේදනා, නහර ගැට ගැසීම් වෙන්න මේ වගේ දේවල් තියෙනවා නම්, මේ හැම දෙම විශ්වාසයෙන් සුව කරන, නිට්ටාවටම සුව කරන, කෙටි කාලෙකින් හරියටම සුව කරන ලංකාවේ අංකයේ බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය ඇක්ටිව් ප්ලස් පුරණ සහ කොටාවේ තමයි ඔයාට ශාකා තියෙන්නේ. ඉතින් එතෙන්ට යන්න පුළුවන්. ඒ වගේම තමයි උපතින්

ළමා භෞතික චිකිත්සක වෛද්‍ය මධ්‍යස්ථානයක් හොරණ හදලා තියෙනවා Active Plus ජාලය තුල. ඉතින් හොරණ තියෙන ශාඛාවට වාට යන්න පුළුවන්. ඒ වගේම තමයි පැරලයිස් රෝගීන් ඉන්නම නම් වාගේ පවුලේ කවුරු හරි දන්න කියන කෙනෙක් වෙන්න පුළුවන්. මේ කවුරු වුණත් යන්න ඕනි විශ්වාසනීයම තැන තමයි ලංකාවේ අංක 1 බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර වෛද්‍ය මධ්‍යස්ථාන ජාලය Active Plus හොරණ සහ බණ්ඩාරගම ඒ වෙනුවෙන් ශාඛා තියෙනවා. මේ කියන දේවල් ඔයාට තිබිලත් එතෙන්ට යන්න ඔයාට විදිහක් නැහැ, ඉන්නේ ගොඩාක් දුර. ඔයාට හිතෙන්න පුළුවන් මේ ප්‍රතිකාර සඳහා යොදා ගන්න පාරම්පරික තෙල් වගේ නිවසටම ගෙන්න ගන්න පුළුවන්ද? ඔව් පුළුවන්. ඔයාට පුළුවන්කම තියෙනවා මේ තෙල් හැම දෙයක්ම ඔයාගේ ගෙදරටම ගෙන්න ගන්න. අනිත් විශේෂම දේ තමයි මේ විදිහට ඔයා තෙල් ගෙන්න ගන්නකොට ඒ තෙල් ප්‍රතිකාර හා බෞද්ධ චිකිත්සක ව්‍යායාම කරන ආකාරයත් ඔයාට වීඩියෝ පට මගින් ලබා ගන්න අවස්ථාව තියෙනවා. බය වෙන්න දෙයක් නැහැ. මේ සෑම ඖෂධයක්ම ශ්‍රී ලංකාවේ ඖෂධ සංස්ථාවේ ලියාපදිංචි වෙලා තියෙන Active Plus ආයුර්වේද නිෂ්පාදනාගාරයක ඉතාම උසස් ප්‍රමිතියකින් යුතුව තමයි නිෂ්පාදනය කරන්නේ. ඉතින් ඒකේ විදිහට වෙනකොට මෙන්න මේ විදිහ දෙකුත් සිද්ධ වෙනවා මෙතන. ඒ තමයි නේවාසික ප්‍රතිකාර ලබා ගන්න වාට අවස්ථාව තියෙනවා. රෝහලේ මේ වෙනකොටත් රෝගීන් 100කට පමණ එකවර ප්‍රතිකාර ලබා ගන්න පුළුවන් විදිහට හැමදේම හදලා තියෙන්නේ. ඉතින් ඔයාට ප්‍රතිකාර ලබාගෙන රෝග සුව කරගන්නකම් නොමිලේ ආහාර පාන නවාතැන් පහසුකම් මේ හැමදේම ආයතනය මගින් නොමිලේ සපයනවා. ඉතින් ඔයාට ඒ ගැන බය වෙන්න දෙකුත් නැහැ. දැන් ඒ නිසා නේවාසික ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුවක් තියෙනවා. ප්‍රතිකාර ලබා ගන්නවා යනවා නම් දිනය වෙලාව වෙන් කරගන්න වැඩි විස්තර කතා කරගන්න ඔයාට මෙන්න මේ නම්බර්ස් ලියා ගන්න පුළුවන්. 02-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-2-7-
එකමක වතාවකට හරි ඇක්ටිව් ප්ලස් බෞද්ධ චිකිත්සක හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයට අනිවාර්යයෙන්ම ඇවිල්ලා බලන්න 100%ක් හරිම ප්‍රතිඵල ඔයාට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. කවුද ඉන්නේ? ජනු අපිට ලස්සන සිද්ධාක් දෙනවද? අපි අහංගම පංචාලියේ රේෂා නිලන්ති බොසාමනන්ද අයියා මැසේජ් කළා තියෙන දීස්නක්කා. ජනු මැනික ඔයා මට පොඩ්ඩක් හරි ආදරේ නම් ඔයා කැමති හින්ද සිද්ධාක් දෙන්න දෙයියෝ. වෙන මොකෝත් පාලු කියනවා. කොහෙන්ද මේ ෆොටෝ එක හොරගෙඩිය හොයාගත්තේ? Thank you comment එකට. හින්දි සින්දුවක් මම දෙන්නම්. හැබැයි දැම්ම නෙමෙයි, තව චූටි වෙලාවක් මට දෙනවද? කොහොම හරි දෙන්න ට්‍රයි කරනවා. හා ගින්දරේ අපිව පේන්නේ නේද? ගින්දර උම්ම කැටේ තිලක් ඇමිලි පිටියෙන් මැසේජ් කළා තියෙන තිලක් අය දැන් දැක්කේ මං ආව. අපිවත් ලස්සන සින්දුකට එකතු කරගන්න පානදුර. මොරවින්නෙන් සංජීවනී අක්කතුළු ගමටික වැඩකන ඔක්කොම එකතු කරගන්න කියලා දෙනවා. ජය වේවා සෙට් එකටම එකතු කරගන්නම් මේ සින්දුවට. කිසිම ભેදයක් නැතිව අපිව සතුටු කරනවට මේ කෙහෙල් කන ඉදුණු දවසක කළු දොදොල් එක්ක අරගෙන එනවා සත්තයි කියලා තියනවා. අනේ ආදරේ හරිද? හෝ කන්දර රුක්මණි අක්කා, මට නැතත් ඔයා ඔය කිව්ව වචන ටික මට හොඳටෝම ඇති. හයි ගින්දරී, අපි වදලස්සට සින්දුකට එකතු කරගන්න කියලා පණිදුරෙන් නෙතුකි මැසේජ් කියලා තියෙනවා. ආදරේ හරි, මේ සින්දුවට එකතු කරගන්න.

0: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
1: අපේ ගෙදර ෆිනිෂින් වැඩවලට වැලි, සිමෙන්ති, ටයිල් ඇඩිසිව්, ස්කිම් කෝට්, පේන්ට් බඩු සේරම ගන්න ඕන.
2: සිස්ටෙක් ඕතරයිස් දීලා කෙනෙක් ගාවට යන්න.
3: දැන් සිස්ටෙක් ආවොයි සේරම තියෙනවද?
2: නෑ නෑ, ඒගොල්ලෝ ඕනම දෙයක් හරිමිලට විකුණන ජෙනුවින් අය.
4: සිස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
3: හවස 3යි විනාඩි 44 ආයේ.
5: එඩිතරව අපක්ෂපාතීව සත්‍යවාදීව සැනින් එසැනින් ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන net news දැන් නව මුහුණුවරකින් ඔබ වෙත net news ජනතාව විශ්වාස කරන සත්‍ය
6: මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් කන්න කන්න ආස හිතෙන රසයෙන් සහ ගුණයෙන් ඉහළ මාතර ෆ්‍රීලන් හාල් මැසු රස සෝයා මීට් ඔබත් අදම රස බලන්න
7: නවීන තාක්ෂණයෙන් නියම බරට සරිලන ඝනකම් ප්‍රමාණ සඳහන් කර අපේම රටේ නිපදවන GI box බානම් මෙල්වා
5: මෙල්වා එක ලංකාවේ එක අපේම එක
8: සුඛෝපභෝගී ත්වයට නව අර්ථයක් ඩෙන්සා නවීන තාක්ෂණයේ කළ ඩෙන්සා B5 සහ ඩෙන්සා B8 ප්‍රීමියම් SUV රට අත්විඳීමට අල්ටය ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න නැතිනම් 0112125 අමතන්න
9: ඒ කාලේ හිටම සින්දු
10: වැදවල් මල් රැඟු සිරිපානාට දේදුණු සේදිරා
11: මේ කාලේ හිටම සින්දු
12: වෙරළු මල් වෙරළු මල්
13: වෙරළු හිටුණ යන්නේ නැතුව තුරුලෝ
9: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු එක දිගට අහන්න සෙනසුරාදායි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
14: net fm hello hello satyantra
9: අහන්න අහන්න
15: hello
16: ඔයාගේ කෝල් එකට ඔයාගේ රික්වෙස්ට් එකට සෙට් වෙන හොඳම තැන කින්දර හැන්දෑව විජ්

Habisitu na Evina di hatali sayai, yanna telawa lagai, habai thingi to calling. Mami anna the wall post ek patra po dark, wall post ek comment kala thiyena kattiya tagga. Alama takkere gani amu gedarin panuwat monawada rang yanna thiyenne. Vinitha akka kiyenawa, eya targane yanna thiyenawalu. Mawa pannanna nan kawuruth na. Habai thing inna thani yanna unoth, radio ka idea kai vitarai lu aran yanna thiyenne. මට නම් එහෙමත් නැහැ. ෆෝන් එකත් ගෙදරටම දීලා යන්න තමයි වෙන්නේ. ශර්ෂිකා නිර්මාලි ඊට මේ ඔප්පු අරන් යනවලු. ඊට පස්සේ නිල් මිනි දස්ස නායක ෆෝන් එකයි ගෙදර ඉන්න බල්ලෝ දෙන්න යන්න හරි. බල්ලෝ දෙන්න නම් අරන් යන්න කියයි ෆෝන් එක ගෙදරින් ගත්තාත්. ඊට පස්සේ අනේ මැනික මට නම් ගෙනියන්න තියෙන්නේ පර්ස් එකයි ෆෝන් එකයි විතරයි. මට නම් පර්ස් එකේ තියෙන සල්ලි ටිකත් ගෙදරට දීලා යන්න වෙන සීන් එකක් තියෙන්නේ ළමයි. ෆෝන් එක විතරමයි. ඔලිවියා ඉම්මාලි කමෙන්ට් කරලා තියෙනවා. චමියෝෂි ඇඳිවත පමනයි. දර්ශනී ෆෝන් එකයි චාර්ජ් එකයි විතරයි. හොඳයි ළමයි ඔයගලන්ට ෆෝන් එකයි චාර්ජ් එකයිවත් අරගෙන යන්න පුළුවන්. මට නම් ඒකත් නැත. ජානුපන ආදරේ කියලා අශෝක අක්ක කමෙන්ට් කරලා තියෙනවා. ආදරේයි හරිද? මහේෂ් මදසංක ෆෝන් එකයි චාර්ජ් එකයි. හා හා ජය වේවා. ධෝනි බබා බල්ලයි පූසයි විතරයි. පුෂ්පා පංචස්කන්ධය පමණි. ඊට පස්සේ සරච්චන්ද්‍ර ඩයසය කමෙන්ට් කරලා තිනවා පෙදරයි කොට්ටේ තමයි. ඒකත් නෑ. රොෂන් වසන්ත ඔයාගේ උම්ම එක. එහෙනම් කමක් නෑ. මගේ උම්ම එක හරි තියෙනවනේ ඔයාට. එතකොට මාවත් ගෙදරින් පන්නලා. මොකද මටත් ගෙදරින් කියලා අරන් යන්න දෙයක් නැහැ නේ පුතේ.

අප යනවා හරි එහෙනම් ඉතින් මම යන්න තමයි හදන්නේ. හැබැයි යන්න කලින් මෙන්න මෙයත් ඉන්නවා. ගින්දරි නංගි මම සෙල්වම් යචයන්තට ගරාගොඩ උම එකක් ඕනි සිදුවක් එක්ක උම කැටේ ආදරේ කියලා තියෙනවා. මගේ අන්තිම උම එක ඉතුරු කරගෙන අරන් යන්න කියලා හැදුවේ කොහෙද? මෙන්න මෙයා උම එකක් කිල්ලනවා. එහෙනම් ඉතින් ඒ උම එකක් දීලා මම යන්නම්. යන්න කලින් කියනවා ඔයාට අද වගේ පාටියකට අපෙන් මියුසික් හම්බෙනවා ෆ්‍රී රැන් නවේ ඉඳලා. එහෙනම් ඉතින් ලෑස්ති වෙන්න අද හරියටම රැන් නවේ ඉඳලා අපේ නෙත් FM DJ නයිට් අහලා විතරක් මාදී බලන්න මොමනේ වැඩක්. නෙත් FM අපේ Facebook fan page එක ලයික් කරලා follow කරලා තියාගන්න. රැන් නවේ ඉඳලා මේ වැඩේ අහන්න බලන්න. අදට මාතර දිස්ත්‍රික්කයයි කුරුණෑගල දිස්ත්‍රික්කය අතර තමයි තරඟ තියෙන්නේ. ඉතින් ඒකත් බලන්න. අයමාත් ඔයයිමයි හම්බ වෙනවා ලබන සතියේ සඳුදා හරියටම දවල් එකට. ඔයාගේ මගේයි ටයිම් එකේ දවල් එකට ගින්දර හැන්දෑවෙන් සතියකින් ආය හම්බ වෙනවා. එහෙම කිව්වට මම එහෙට එනවා දවල් 12ට අපේ දිවියා එක්ක. හෙලෝ හෙලෝ වීකෙන්ඩ් එකෙන් හම්බ වෙමු හෙට දවල් 12ට. එතකන් පරිස්සමට ඉන්න දිගටම නැතකින්න. එහෙනම් කොල්ලෝ අපි ගියා මං ඔයාගේ ජානුවෝ.

Dava leke mood boosteka. Net FM Kinder Handeva. Vidjanu.

0: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. net news ශක්තිමත්ව ඉදිරියට.
1: තන කාටම මෙල කසාගල ග්‍රීන් සුපර් ශකා මාතලේ අතුරු කිරිය මුල් ඒරියාව නාරම්මල ගනි මුල ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් ඒ විතරක් නෙවෙයි ඔබ අති ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 2077 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින් ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවනගල මතුකා කැස්සට පැනිය සෙවනගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසර අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
2: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න නැත්නම් අමතන්න 0112125125
3: ගින්දර හැන්දෑව
4: brought to you by
5: සුමුදු මතු පිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි ලීක් වෙන්නෙත් නැහැ
6: ෆෙම්ස් ඇය එක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ
7: ඔයාට sugar නම් සෙවනගල මධුමේහ හරණී කැප්සූල් අරගන්න 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0747 31 33 540
8: පැරලයිස් සහ අනිකුත් සියලුම රෝග සඳහා ඔබ යා යුතු විශ්වාසනීයම තැන Active Plus භෞතික චිකිත්සක සහ පුනරුත්ථාපන මධ්‍යස්ථානය අමතන්න 0134 226 7046
9: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
10: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය. දින 50ක කෙටි කාලීන ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 11.12ක අසමසම පොලියක්. LB ස්ථාවර තැන්පතු. Fitch rating A-LKA Outlook stable. ලියාපදිංචි මුල් සමාගමකි.
11: සුබ සන්ධ්‍යාවක්. හවස 4යි දැන්.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත් පැයි විමසුම ඇත්නියස්.
2: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍යය නෙත් නිවුස් සමග මම තරංග. බන්ධනාගාරයන්හි පවතින තත්ත්වයන් සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වෙන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. අමාත්‍යවරයා පැවසුවේ බන්ධනාගාර රඳවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය කැපවීමෙන් තත්ත්වයන් පාලනයට රජය උත්සාහ කරමින් සිටින බවයි. කෙසේ නමුත් මෙවැනි සිදුවීම් ජාතික ආරක්ෂාවට බලපෑමක් නොවන බවද පෙන්වා දුන්න අමාත්‍යවරයා බන්ධනාගාරයේ මෙවැනි තත්ත්වයන් පාලනය කිරීම සඳහා කෙටිකාලීන සහ දික්කාලීන වැඩපිළිවෙළ කිහිපයක්ම මේ වන විටත් යෝජනා වී ඇති බවත් සඳහන් කළා. මිලග නෙට් නිවුස් පස්වරු පහට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න, නැතහොත් නෙට් නිවුස් ටොටල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
3: FM 95, FM 94.8, Net FM.
4: සමාගමට කතා කරන්න 0776 43 97
5: මරු බං

0: dimineții. Evening Drive ca NTFM. Hatărăvate. Hatărăvate. Hatărăvate.
1: සුබසන්දාවක්. හවස 4:00 විනාඩි 9:00 වෙලාව අපි සිකුරාද දවසේ ආගේ මගේ බෝරින් නැති ඉවෙනින් ඩ්‍රයිව් එක 4 වටේ වැඩ පටන් අරගෙන තියෙන්නේ. ෆන් එකේ ගෙවෙන සිකුරාද දවස වැඩ සේරම ඉවර කරලා සෙනසුරාදිරිත දවස් දෙකේ ගෙදර ඉන්න බලාගෙන ටක් ටක් ගාලා වැඩ ටික ඉවර කරලා ගෙදර යන්න බලාගෙන ඉන්න ඔයාට චිල් එකේ අහන්න පුළුවන් සින්දු ටිකක් එක්ක. ඇත්තටම කිව්වොත් ෆ්‍රයිඩේ කියලා කියන්නේ පොඩ්ඩක් වැඩිපුර හැපනින් මූඩ් එකක ඉන්නවනේ නේද? ඒ නිසාම නටන්න පුළුවන් සුපිරි සින්දු සෙට් එකක් අරගෙන තමයි අද 4 වටේ හවස්වරේ වැඩ ටික පටන් අරගෙන තියෙන්නේ. ඉතින් එන්සා හවස 4 ඉඳලා 6 වෙනකන් ඔයා වැඩිපුර මාදරේ කරන කට්ටිය එකතු කරගෙන ඔෆිස් එකේ වැඩ කරන ගමන් හිටියත් ඊට පස්සේ ගෙදරට වෙලා හිටියත් පාරේ යමින් යමින් ගමන් මාවහගෙන හිටියත් අහල පහල කොහේ හරි මාව ඇහෙනව නම් ඒත් කමන්නේ. ඔයා මැසේජ් එකක් දාන්න 0711 95 95 95ට. සිකුරාද දවස කියලා කියන්නේ වැඩිපුරම කතා කරන මැසේජ් කරන ඔයාට chance එක දෙන දවස. ඒ නිසා ඔයා ඕන තරම් මැසේජ් කරන්න. ඔයා කොච්චරද මැසේජ් කරන්නේ මං එච්චරක්ම ඔයාව මතක් කරන්න බලාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා 0711යි 95 95 95ට උදාර විදිහට මැසේජ් එකක් තියන්න තමතක් කරන්න එපා. හිතන්නකෝ දැන් සෙනසුරාදා දවස් දෙකේ අපි හතර වටේක හම්බ වෙන්නේ නැණි. ඔයාලට ඒ නිසා පොඩි දුකයි වගේ එකක් එනවනම් අපි පොඩ්ඩක් අද කතා කරමු නේ. 2:55 33:63 නම්බර් එක තියෙනවා. ඔයා වැඩිපුරම ආදරය කරන කට්ටියව මතක් කරලා අස සින්දුවක් ඉල්ල ගන්න. මේ පැත්තට ඇවිල්ලා පොඩ්ඩක් නිකන් පොඩි chat එකක් දාන්න, call එකක් ගන්න. අනිවාර්යෙන් ඉතින් අද chance එක දෙනවාම තමයි. හරිද? දැන් මං අද උදේ ඉඳලා බලාගෙන හිටිය අපේ කට්ටිය තරංගෙට Facebook live වෙනවනේ නේද? ඒ නිසා එතකොට හැමෝම කට්ටිය Facebook live එකට එනවනම් ඔයයි මායි live එකකින් හම්බ වුන් නැත්තම් නිකන් අර පරිපුණදී හෝටලේ වගේ තමයි ඉතින් නේද? මන් නැතුව මොන live ද කියලා. හවස පහ වෙද්දි Facebook live එකක් එන්නත් මම හිතාගෙන ඉන්නවා. හැබැයි live එක එන්නේ ඔයාලට මම wall post එකක් දාලා තිනවා බබා. ඔයා ඒකේ comment එකක් දැම්මොත් තමයි මම live එකක් එන්නේ. හරි. ඉතින් ඒ නිසා tag ගාලා ගිහලා NTFM official Facebook page එක like කරලා follow කරලා comment එකක් තියන්න තමතක් කරන්න එපා. අද රෑ 9 මේක තමයි ඇවිල්ලා අර මොකද කියන්නේ බ්ලාස්ට් වෙන නයිට් එක. මේ සිකුරාදා දැන් අපි ඔයාලට මතක් කරා අද රෑ 9ට කුරුණෑගල දිස්ත්‍රික්කයේ සහ මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් NTFM DJ Night face to face attack show එකට සුපිරි බුලට් දෙකක් එනවා. හරිද? කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් අපිත් එක්ක DJ ෂෙනු බීට් එනවා. ඒ වගේම තමයි මාතර දකුණ නියෝජනය කරමින් අපිත් එක්ක DJ අනිෂ්ක එනවා. ඉතින් ඒ නිසා මේ දෙන්නට වෝට් කරලා වා වැඩිපුරම කැමති කෙනාව වැඩිපුරම කැමති දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා. ඉතින් ඒ නිසා රෑ 9ට NTFM official Facebook page එක පැත්තෙන් ඔයා සියලු වැඩ අත්හැර හරිද බලන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඔයාලට ඇති තරම් කමෙන්ට් කරලා ඔයා කැමතිම දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරවන්නත් අවස්ථාව තියෙනවා. ඒ නිසා හරියටම රෑ 9ට බැටල් එක පටන් ගන්න ලෑස්ති වෙලා ඉන්න වෙන කොහෙවත් යන්න එපා. ඔයා NTFM official Facebook page එක ගාව තමයි ඉන්න ඕනේ. හරි. රයිට්. ඒ වගේම තමයි දැන් ලබන සිකුරාදාව ගැන දැන් ඉඳලම කියන්න ඕනනේ නේද? අපි ලංකාවේ දැන් දිස්ත්‍රික්ක 25ක් තියෙනවා. 25ටම අවස්ථාව දෙනකොට දැන් ලබන සිකුරාදාවේ අපි ලෑස්ති වෙලා ඉන්නවා. මාතලේ දිස්ත්‍රික්කේ නෑ, අපි බදුල්ල සහ පුත්තලම් දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තමයි ඔන්න ලබන සිකුරාදාවේ තරඟකරුවන් දෙන්නෙක්ට අවස්ථාව ලබා දෙන්න සූදානම් වෙලා ඉන්නේ. ඉතින් එතකොට දැන් ඔයාට මේක මතක් කරන්න හේතුව තමයි හිතන්නකෝ ඔයාට පොඩ්ඩක් අපිට ඇප්ලිකේෂන් එකක් දාන්න මිස් වෙලා තිබුණා. ඔයාට දැන් ආසාවක් තියෙනවා NTFM DJ Night face to face attack show එකට ඇප්ලයි කරන්න. ඔයා පුත්තලම ඊට පස්සේ බදුල්ල දිස්ත්‍රික්ක නියෝජනය කරන තරඟකරුවෙක් නම් තරඟකාරියක් වුණත් ප්‍රශ්නයක් නෑ. ඔයාට ඔයා පිළිබඳව විශ්වාසයක් තියෙනවා නම් ඔයාට chance එකක් ඕන කියලා හිතනවා නම් ඔයාට පුළුවන් NTFM DJ Night එකට apply කරන්න. බදුල්ල පුත්තලමට විශේෂ අවස්ථාවක් තමයි අපි මේ දෙන්නේ. ඒ නිසා NTFM official Facebook page එකට හරි එහෙමත් නැත්නම් 0711 95 95 95ට හරි වාගේ play කරන video එකක් audio එක පැහැදිලිව අපිට tag ගාලා එවන්න. එතකොට අපි ඔයාට කතා කරලා වැඩි විස්තර කියන්න. හරිද? chance එක miss කරගන්න එපා. අපි එනම් ඉතින් සිකුරාදා දවසේ වාගේ මගේ boring නැති evening drive එක හතර වටේ වැඩ පටන් ගන්න හදන්නේ. message කරලා call කරලා වෙන කොහෙවත් යන්න නැතුව මංගාවටම වෙලා ඉන්න ඕනේ. දන්නවනේ මම DJ අසා.
0: හතර වටේ

0: with Rak Nabe. Make a DJ a tactical.
1: Non-stop remix remake. Ekta happiness. DJ Blastika.
0: Radio इतिहास से प्रथम वतावटा लांके सुपेरी डीजे थारु मुहुनट मुहुन गेटना डीजे अटैक शो एका
1: नेट एफएम डीजे नाइट फेस टू फेस अटैक शो
0: लांका उम्मदान वीलंग डीजे स्टार इन द कमेटी नाम ओया डीजे प्ले करने पहले वीडियो आ दें माफी तो व्हाट्सएप करना
1: බිඳුවයි හත්සිය එකොළහයි අනු පහයි අනු පහයි අනු පහ නැතෆම් ඩජේ නයි ෆස්ටෆස් ඇටක් ෂෝ අද රෑන් නවයට මුහුණට මුහුණ තරඟවදින්නේ මාතර දිස්ත්‍රික්කය ඩජේ අනිෂ්ක කුරුණෑගල දිස්ත්‍රික්කය ඩජේ ෂෙනු බීට්ස්
2: Brought to you by Rasa Nahara Pinayanu My Cola Vethin My Guava My Tamarind My Blueberry Atulu Rasa Pella Kills Cargills Apiko Satosu Supiri Velanda Salvalin My Cola Ape Rate Ape Madeak
1: Net FM DJ Night
3: Diva Fresh Daily Alert එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩි සහ දූපිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වෙනවා.
4: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
5: බොක්ස් බාර් නම් වෙළඳපලේ හරි හරියට ඒත් නියම බර තියෙන බොක්ස් බාර් එකක් ගන්න හොඳම ක්‍රමය බාර් එක කිරලා බලන එක. මෙල්වා බොක්ස් බාර් වල නම ඝනකම මිම්ම ගහලා තියෙන නිසා විශ්වාසයෙන් ගන්න පුළුවන්. රවට්ටන්නත් බෑ. මෙල්වා එක ලංකාවේ එක අපේ එක කිරන්න ඕන නැති එක.
6: දම්රෝ වසර මැද සේල් ගෘහ භාණ්ඩ සහ විදුලි උපකරණ සඳහා විශේෂ වට්ටම් විවිධ මාදිලි සහ වර්ණ රැසකින් සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
7: අලුත් තැනක් අඩුම මිලක් කසාකල ග්‍රීන් සුපර් විතින් හිතා ගන්න බැරි අඩුම මිලකට දැන් භාණ්ඩ රැසක් ඔබත් අතමෑවිත් වෙනස වටහා ගන්න ශාකා මාතලේ අතුරුගිරිය මුල්ලේරියාව නාරම්මල ගනේ මුල්ල ගම්පොල කසාකල ග්‍රීන් සුපර් කසාකල සමූහ ව්‍යාපාරය වෙතින්
8: මේක තමයි විස්තරේ දාන්න ඕන පත්තරේ
9: කොල්ල කෙල්ල

0: ಜಾತಿಗಳು ತ್ರೈ ಮಂಡಳಿಯ
1: ಪಿ ವೈ ಟಿ ಸಿ ಲೈನ್ 8 7 ಸೀಟರ್ ಎಸ್ ಯು ವಿ ರಥೆ 10 ಮಿಲಿಯನ್ ವಿಸಿನವೇ ದಶಮ ನವೇ ಸಿಟ ಹದುಂಬಾದಿ ಅತ ವೆಟಿ ವಿಸ್ತರ ಸಂದಹ ಬಿ ವೈ ಟಿ ಪ್ರದರ್ಶನಾಗಾರ ಇಟ ಪೆಮಿನೆನ್ನ ನೆತಹೋತ್ ಬಿಂದು ಏಕೈ ಏಕೈ ದೇಕೈ 125 125 ಮತನ್ನ
2: Mobitel 1278 වාසි double දෙන සුපිරිම non-stop data package එක. Facebook, YouTube, WhatsApp සහ Messenger සඳහා non-stop data. අමතර 10GB anytime data. ඕනෑම ජාලයකට unlimited calls දින 30ක් සඳහා. දැම්ම රුපියල් 1278ක් reload කරන්න.
3: මාත්‍යද කේක් කන්නවත් ආවෙ නෑනේ.
4: මට උණ වගේ සේන.
3: ලින්ක් පස්පංගුව බමු.
4: සෑහෙන වෙලාවක් යයිනේ.
3: මොන? ගත්තා තැඹුව සුටුස් ගාලා බිව්වා. මහත්තයට නැගිටින්න පුළුවන් අපේ බොස් වගේ.
5: නැගිට ගන්න නම් ලින්ක් පස්පංගුව විතරමයි.

0: moving.
1: Bizarre, I rust.
2: Hatarabate, hatarabate.
3: හවස 4යි විනාඩි 28යි වෙලාව 4 වටේ අහගෙන ඉන්න ගම මම මේවට මතක් කරන්න හදන්නේ මේ වෙලාවේ මාව උදාර විදියට අහගෙන ඉන්නේ අලුව සෙට් එකකුයි කෝල් කරපු කට්ටියකුයි ඉන්නවා අනේ කට්ටියව මතක් කරන්න තමයි ලෑස්ති වෙන්නේ ආ ඒ විතරක් නෙමෙයි මතක තියාගන්න හවස 5ට මම Facebook live එකක් එනවා හරිද එතකොට wall post එකෙත් කට්ටිය comment කරලා තියෙනවා live එකක් පැත්තට සෙට් වෙන්න බලාගෙන ඉන්නවා කියලා සැහැන්න කාලෙක ඉන්නේ Facebook live එකක් ඉන්නේ අපි දෙන්න නේද තේන්ස අනිවාර්යෙන් ඔයා හරියටම හවස 5 වෙනකොට ලෑස්ති වෙලා ඉන්න මම ඔයාව Facebook live එකෙත් මතක් කරන්න හරි තේනසා ඒගනත් මතක් කරන ගමම් හේෂානි කතා කරා දොරවක ඉඳලා තමයි කතා කරේ මේ වෙලාවේ ඔන්න ස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා සද්දරම හතර වටේ අහගෙන ඉන්නවා කියලා තියෙනවා ස්කෝලේ මේ දවස්වල නිවාඩුනේ ගෙදරට ළමාව අහගෙන ඉන්නවා කියලා තමයි මට ආරංචි ආවේ ඊට පස්සේ අද උහන නලින් කතා කරා එයාගේ අද වයිෆ්ගේ බර්ත්ඩේ කලු හැපි බර්ත්ඩේ ශ්‍රියානි ආලම ගොඩාක් ආදරෙන් විශ් කරනවා බලන්න ඔයාලට සෑහෙන ආදරේ තියෙන සැමියෙක් තමයි හම්බ වෙලා තින්න කහණියක් කතා කරලා කිව්වා අසමට මේ විශ් එක හැමෝටම හෙන්න කියන්න ඕන කියලා ඒ නිසාම තමයි මම ඔන්න මේ විශ් එකත් අරගෙන ආවේ ඊට පස්සේ ගාලෙන් මල්කි කතා කරා මේ වෙලාවේ net අහන හැමෝම මතක් කරන්න කියලා කිව්වා ඒ වගේම තමයි මල්කිලාගෙත් අද බර්ත්ඩේ එකක් තියෙනවලු අද මල්කිගේ අයියාගේ දුවගේ බර්ත්ඩේ එකක් ඒ කියන්නේ සෙතුලි බබාගේ හරිද සෙතුලි බබා හැපි බර්ත්ඩේ යාළුවගේතරත් සද්දෙරම හතර වටේ තමයි අහන්න කියලා මට ආරංචි ආවා කේක් කපනවා නම් දෙක ඒ කියන්නේ ගෙවල් දෙකෙන්ම මට කේක් කැලි දෙකක් එන්න ඕනේ හරිද ඊට පස්සේ සයුරි මම ඔයාවත් එකතු කරගන්නම් thank you call කරාට ඊයේ වගේම අදත් කතා කරලා ලස්සන සින්දුවක් දෙන්න කියලා කිව්වා ඒ වගේම ගාල්ලෙන් සීතා netahana හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා ගාල්ලි කට්ටිය අද සෑහෙන මට මැසේජ් කරනවානේ නේ මොකද මං හිතන්නේ මාතර නියෝජනයක් අද FM DJ night එකේ ඉන්න නිසා වෙන්න ඇති නේද රිකිල ගස්කඩ සලොන් දිනශ්‍රී එකේ වගේම මයිලපිටියේ සලොන් දිනශ්‍රී එකේ කට්ටිය ඔක්කොම එකතු කරගන්න ඕනේ සංදීපනීවයි නුවන්තිකාවයි ඒ වගේම ස්පෙෂලි ශාමවත් ගොඩාක් ආදරෙන් මම ලෑස්ති කරගෙන තියෙන සින්දුවට එකතු කරගන්නම් thank you ජය වේවා උදාර විදියට මම වහගෙන ඉන්න සෙට් එක මතක් කරන ගමන් අද චිල් එකේ ඉන්න සිකුරාදා දවසේ ඔයාගේ චිල් එක දෙගුණ තෙගුණ වෙන්න හරිද ඔයාලට හිතාගන්න බැරි තරම් වාසිය හම්බ වෙන NLB ජයලොතරයිය කරගන්න අමතක කරන්න එපා දැන් හෙට සෙනසුරාදා අනිද්දා ඉරිදානේ NLB ජයලොතරයිය අරගත්තාම ඉරිද දවස් වලට ඔයාලට NLB ජයලොතරයිය වෙනදාට හම්බ වෙන සුපිරි තෑගි වලට අමතරව රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රහකෙක් වෙන්නත් හැකියාව තියෙනවා Sunday bonus අවස්ථාව හරහා. ඉතින් ඒ නිසා දවසේ ජයග්‍රහකෙක් වෙන්න වැඩිම අවස්ථාව තියෙන NLB ජය ලොතරැයිය වැඩි වැඩියෙන් අරගන්න කියලා මම ඔයාලට කියන්නේ අන්න ඒ නිසා බබු. හරිද? ඒ නිසා වැඩ ඇරලා යන ගමන් ඔය සිකුරාද ගමේ යන ගමන් එහෙම ලොතරැයි විකුණන මහත්මයෙක්ව දැක්කොත් ටග්ගල ගිහිල්ලා NLB ජය ලොතරැයියක් අරගන්න අමතක කරන්න එපා. මොකද ජයග්‍රහී අංක මුල ඉඳලා අගට ගැලපුණත් අග ඉඳලා මුලට ගැලපුණත් ඔයාලට වාසනාවන්ත දිනුමක් තියෙනවා. ඒ වගේම තමයි රුපියල් 50,000 තියාගෙන තවත් තෑගි වැඩි වැඩියෙන් දිරන්න නම් ආර ගන්න ඕන ලොතරැය තමයි NLB ජය ලොතරැය කියලා කියන්නේ WhatsApp එකේ කටියව මතක් කරන්න මේ සින්දුවෙන් පස්සේ ඔයාල ඇස්ති වෙලා ඉන්න හවස පහට net fm official facebook page එකේ අපි live හම්බෙමු

කතා කරන්න. 0112 55 33 63 WhatsApp 0711 95 95 95.

0: Sıpı sende bak. Havası hatırayı bir adeti sataydan.
1: Editareva, apakşapatiba, satyavatiba, senin, esenin, pravrti obaveta genen, net news, den nava muhunu erakin obaveta, net news, jantava, vishwasra karana satya.
2: ඔයාලා ගිහින් එන්න මම මෙතන ඉන්නවා
3: කාලයත් එක ඇඟට ඇහුම් කන් නොදුන්නොත් ඔබේ ඇඟ ඔබව සීමා කරනවා යුතුයකම් ඔබට මග හැරෙනවා නව ඇන්ලීන් කැල්සියම් විටමින් C D සින්ක් මැග්නීසියම් ඇතුළු පෝෂක පදාර්ථ 11කින් අස්ථි සන්ධි මාංශ පේශි සහ ප්‍රතිශක්තිය මනාව පවත්වා ගන්න උදව් වේ ඇන්ලීන් සීමා බිඳලන්න
4: සුඛෝපභෝගීත්වයට නව අර්ථයක් ඩෙන්සා නවීන තාක්ෂණයේ එක්කල ඩෙන්සා B5 සහ ඩෙන්සා B8 ප්‍රීමියම් SUV රට අත්විඳීමට අල්ටය ප්‍රදර්ශනාගාරයට පැමිණෙන්න නැතිනම් 0112125125
5: Damro Wassara Meda Sale Kema Mesa Kattala Sadaha Vishesha Vattam Devamaya Kema Mesa Kattala Asu Haddaha Sesita Damro Wagaki Makta Sahitava
6: Meldol Hisaratya Una Sempratishyava Angapata Vedanava Apasudina Sadaha Ikman Sahanaya Meldol Parasitamol Visheshayaki
7: Black Karekaka Rasa Balanna Then Oyat Kematiya Thineda Menna Mathara Freeland Black Curry Rasa Soya Meat Black Curry Rasata Masnuka Maskanna
8: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නවිනස් අධිවේගයෙන් සුපීරියටම ෆයිබර් ෆිට්. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම ෆයිබර් ෆිට් කරගන්න.
9: ජීවිතයේ අභියෝග ජය ගන්න නිවැරදි මඟ පෙන්වීමක් අවශ්‍යද? මනෝ චිකිත්සක සහ මනෝ විද්‍යා උපදේශක, මානව හැකියා හා සංවර්ධන විශේෂඥ, ජීවිත සහ ව්‍යාපාර පුහුණුකරු, සහතිකලත් මෘදු කුසලතා පුහුණුකරු මිහිරි ජයවර්ධන. අද මම තන්න 0742776821.
10: අඩු වියදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0774064397
11: BYD C-Lion 5 plug-in hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුමසා DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න නැත්නම් අමතන්න 0112125125
12: නතරයියේ පෙරලි කරන NLB Mega Power දැවැන්ත Mega Super Tag-කට අමතරව රුපියල් කෝටියක Power Super Tag සහ Grand Super Tag-කට සුපිරි මෝටර රටයක් දිනන ලොකුම සුපිරි ටැග් ඉදෙන එකම නතරයිය NLB Mega Power ඔබත් අදම මිලදී ගන්න
13: Damro inverter ශීතකරණ 120 කවට්ටම් 90000 සිට කුඩා පවුලකට මාසික විදුලි පරිභෝජනයේ ඒකක 15ක් පමණ සියලුම Damro ප්‍රදර්ශනාකාරවලින්
14: ඒ කාලේ හිටම සින්දු
15: වැදවල් මල් රැඟු සිරිපාට දේනු සේදිනා
16: මේ කාලේ හිටම සින්දු
17: වෙරළු මල් වෙරළු මල්
18: වෙරළු හිටුන යන්නේ නැතුව
14: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු එක දෙකට අහන්න
19: සෙන්සුරාදායි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
3: නෙපෙම් හෙලෝ හෙලෝ සතියන්ත
14: අහන්න අහන්න
10: අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0772-406-4397
0: හවස හතරයි විනාඩි 42යි සිකුරාද දවස කියලා කියන්නේ ටිකක් වැඩිපුරම වාට සින්දු අහන්න දෙන දවසක් නේ අනිත් එක මං වාට කිව්වා වගේම පොඩ්ඩක් ඇඟට දැනෙන සින්දු ටිකක් අද අහන්න දෙන්න ලෑස්ති කරගෙන තියෙනවා ඉතින් ඒ නිසාම සින්දුවක් අහන ගමන් මට මැසේජ් කරපුවාම මතක් කරන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ ඔයා තාමත් මැසේජ් එකක් දැම්මේ නැත්නම් 0711යි 95යි 95යි 95ට ඔයා මැසේජ් එකක් දාන්න ඔයා මැසේජ් එක ටයිප් කරනකම් මම මේ ඔයාලට මතක් කරන්නේ දැන් සිකුරාදා හවස් වරුවේ ගෙදර ගියාට පස්සේ එතකොටනේ ගෙදර වැරදික මතක් වෙන්නේ නේ සෙනසුරාදා දවස් දෙකේ ඔයා ගෙදර ඉන්නකොට තමයි ඔයාට පේන්නේ වයිෆ් කොච්චර නම් ඒ කියන්නේ ගෙදර ඉන්නකොට වයිෆ්ට කොච්චර නම් එහෙට මෙහෙට යන්න අවශ්‍යතාවයන් තියෙනවද කියලා ඒ කියන්නේ හදිසි එකපාරටම

දැන් සතිය දවස්වල ඔයා දන්නේ නෑනි බබාලව ඉස්කෝලේ වැඩවලට එකයි යන්න වෙනවා. ඊට පස්සේ ඉස්කෝලෙන් කතා කරලා මොකක් හරි හදිස්සියක් කියපු ගමන් ආයි ඉස්කෝලට යන්න ඕන වෙනවා. ඊට පස්සේ හිතන්නකෝ බඩු මොන හරි ගෙදර අඩුපාඩුවක් තිබ්බොත් එහෙම ඔයා වැඩ. ඒතකොට වයිෆ්ට ටක් ගාලා ටවුන් එකට ගිහිල්ලා බඩු ටික අරන් එන්න වෙනවා. නේද? ඊට පස්සේ ගෑස් එක ඉවරුණා කියලා හිතන්නකෝ අරන් එන්න යන්න වෙනවා. හරි, ඊට පස්සේ හිතන්නකෝ ළමයින්ගේ ක්ලාසස් වැඩනම් මනම් වලට කොච්චර නම් එහෙට මෙහෙට යන්න තියෙනවද නේ? ඉතින් හිතන්නකෝ ගෙදර වාහනේ අරගෙන ඔයා වැඩට ගියාට පස්සේ වයිෆ් මේ ටික සේරම එක්ක බස් එකේ එහෙමත් නැත්නම් සල්ලි ගෙවලා ත්‍රිවිල් එකේ එහෙමත් නැත්නම් වෙන මොකක් හරි විදිහකට පයින් යන්න වෙනවා. ඔය වගේ දේවල් වලට මූණ දෙන්න වෙනකොට ඔයාට අනන්තවත් හිතෙනවා ඇති නේද? අනේ වයිෆ්ටත් පොඩි බයිකයක් එහෙම අරන් දුන්නා නම් හොඳයි. මෙහෙම රස්සාවට ගිහිල්ලා මම සැපට ගෙදර එනවා. හැබැයි උනාට එයාට හදිස්සියට ගමනක් බිමනක් යන්න වාහනයක් නැහැ. පොඩි ස්කූටර් එකක් එහෙම අරන් දෙන්න තිබ්බා නම් හොඳයි. වයිෆ් වැඩට යන කෙනෙක් නම් එතකොට සමහර ලාවට ට්‍රැෆික් එකේ ඉඳලා ඊට පස්සේ බස් වල තෙරපිලා කරලා ගෙදර එනකොට ආ අනන්තවත් හිතනවා ඇති. පොඩි බයිකයක් එහෙම අරන් දුන්නා නම් මෙයාට නිදහසට ටක් ගාලා ගෙදර එන්න පුළුවන් නේද කියලා නේ. අන්න එහෙම ඊතරම් අර තමයි මම මේ මතක් කරන්න හදන්නේ. ඔයා බයිකයක් එහෙම අරන් දෙන්න අයිඩියා එකක් තියෙනවා වයිෆ්ට. මේ දවස්වල තියෙන ලංකාවම ඉල්ලන බයික් එක තමයි KD-Rice Leader 125 petrol bike එක කියලා කියන්නේ. ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ සෑහෙන්න මේ දවස්වල මේක ගැන කතා වෙනවා. මොකද petrol සුවඳට දුවන petrol වියදමක් යන්නෙම නැති ලංකාවේ හොඳම අපේම නිෂ්පාදනයක් විදියට අපේම බ්‍රෑන්ඩ් එකක් විදියට එන සන්නාමයක් තමයි KD-Rice කියලා කියන්නේ. ඉතින් එතකොට KD-Rice Leader 125 petrol bike එක අර මං කිව්වා වගේ ගත්තට පස්සේ ගොඩක් වෙලාවට තියෙන ප්‍රශ්නේ තමයි ගොඩක් අයට bike එකක් ගන්නකොට මේකට petrol වලට සෑහෙන්න වියදමක් යනවා ඇති නේද කියලා හිතනවා නම් KD-Rice Leader 125 bike එකක් අරගත්ත කෙනෙක්ගෙන් අහලා බලන්න petrol වියදමක් දැනෙන්නේවත් නැති තරම්. හරිද? ගොඩක් කට්ටිය කියන්නේ මේක නිකන් petrol සුවඳට දුවනවා කියලා. හරි. ඉතින් ඒ නිසා petrol වියදමක් නැතුව ආට හිතේ නිදහසේ පදගෙන යන්න පුළුවන් නියම bike එක තමයි KD-Rice Leader 125 bike එක කියලා කියන්නේ. අනිත් එක තමයි දැන් සමහර වෙලාවට බයික් එකක් ගන්න ඕන කියන අයිඩියා එක වගේ හිතේ තිබ්බට මේක ගන්න බැරි වෙන්න ප්‍රධාන හේතුව තමයි ඔයා හිතනවා බයික් එකක් ගන්න ගියාම අම්මෝ දැන් ගිනි ගණන්. ඉතින් කොහොමද සා අපි බයික් එකක් ගන්න මේ තියෙන වාහනේ නඩත්තු කරගන්නෙත් හරි අමාරුවේ. ඔහොම හිතන ඔයාට තමයි මම මේ කියන්නේ. රුපියල් 599,000කට මේ දවස්වල ගන්න පුළුවන් හොඳම බයික් එක තමයි KD-Rice Leader 125 petrol bike එක කියලා කියන්නේ. ඉතින් ඒ නිසාම රුපියල් 599,000 දීලා බයික් එක ඔයාලට අරගන්න එක කිසිම ප්‍රශ්නයක් නැද. මේ කාලේ මේ ගන්නට බයික් එකක් හම්බ වෙන්නේ ඉතින් හීනෙන් තමයි නේද? ඒ නිසා ඔයාලට මේ chance එක අරගෙන ඉන්නේ KD-Rice Motor Company Private Limited. බෙතින් ඒ විතරක් නෙවෙයි. ඔයා බයික් එක ගන්නකොට ඔයා ලීස් එකක් දාලා ගන්නවා නම් ඔයාට මෙන්න මෙච්චර විතර පොඩි මුදලක් දීලා තමයි බයික් එක ගෙදර අර යන්න තියෙන්නේ. දැන් සමහර කට්ටිය හිතනවානේ ලීස් එකක් දාලා ගන්නකොට සෑහෙන්න ලොකු ඩවුන් පේමන්ට් එකක් කරන්න වෙයි කියලා. නෑ, එහෙම නෑ. ඇඟටවත් දැනෙන්නේ නැති බොහොම පොඩි ගාණක් දීලා බයික් එකක් ගෙදර අරන් යන්න පුළුවන්. ඉතින් ඒ නිසාම තමයි මම ඔයාලට මතක් කරන්නේ. ඔයා අනිවාර්යෙන් බයික් එකක් ගන්න හිතාගෙන ඉන්නවා නම් ඔයාට තියෙන එකම සහ හොඳම තේරීම තමයි KD-Rice Leader 125 petrol bike එක කියලා කියන්නේ. වැඩි විස්තර දැනගන්න 0773 523 535 ට දැම්ම කෝල් එකක් දෙන්න. හවස 4:46 වෙනකොට මට WhatsApp එකේ ඉන්න කට්ටියව මතක් කරන්න තමයි මම මේ ලෑස්ති වෙන්නේ. හයි කොහොමද සා මාත් මේ වෙලාවේ 4:00 හගෙන ඉන්නවා කියලා කැගලින් හන්සි මැසේජ් කරලා තිනවා. Thank you darling. ඒ වගේම අපිවත් සින්දුවකට එකතු කරගන්න කියලා යටියන්තොට People's Bank එක ළඟ wheel park එකේ සෙට් එක මැසේජ් කරලා තිනවා. Thank you ලසන්ත. දේ අපේ ඊට පස්සේ යටියන්තොට දේශානි ස්ටුඩියෝ එකේ සෙට් එක වයි. හයි කොහොමද සා මාවත් සින්දුවකට එකතු කරගන්න කියලා මට කවීන් මැසේජ් කරලා තිනවා. Thank you කවීන්. ඔයාවත් එකතු කරගෙන සිංදුවකට යන්න හදන්නේ හවස 4:47. අපි එක දිගට කියවල කියලා සිංදුවක් අහන්න යන නිසාම සිංදු දෙකක් විතර අහලා මේ පැත්තට එමු. මම හවස 5ට Facebook live එකක් එනවා. ලෑස්ති වෙලා ඉන්න.

0: අගනුවර කලාසිරියෙන් සිරිගන්වන 63 වන වාල්ුකාරාම ඇසළ මහා පෙරහර මංගල්‍යය අගෝස්තු පළමුවනදා ආරම්භා බෝධි පූජාදී පින්කම් සහ රාජකීය තර්ස්ටන් මහානාම විද්‍යාල සමග මල් පෙරහර පවත්වා අගෝස්තු 7 වනදා අවසන් මහා පෙරහර වීදි සරණා වගයි අගෝස්තු 8 වනදා දේවදානය කිරීත්‍රි වීම සහ ගරායක් නැටුම වාල්ුකාරාම පෙරහර මංගල්‍යය සිරි අසිරි කියන මාධ්‍ය හිතවත්කම නෙත FM.
1: දම්රෝ වසර මැද සේල් සෝෆා සඳහා විශේෂ වට්ටම් කල්පවතින සුව පහසුවෙන් යුත් සෝෆා 69,000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
2: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සවිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටපිට ලැබෙන ඉහළම ණය මුදල දැන් DCC කල්සරු වෙතින් රුපියල් 120,000 දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. වැඩි විස්තර 011-2-35-02 අමතා හෝ ළඟම පිහිටි DCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළ වේ. DCC බැංකුව ඔබේ වර්ධනයට.
3: හද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවට සුව කරගන්න සෙවනගල කමල් බඳුල වෙද පහතා හමුවන්න. ආයුමා ආයුර්වේද වෙදමැදුර බෝගහහන්දිය කිරි බන්නාර සෙවනගල 0173-273-540.
4: මුදලාලි
5: අලෝනා
4: මට පරිප්පු 500යි ලුණු කිලෝ එකයි. අපි ඉස්කුඩු ග්‍රැන්ඩිසියකුත් දානවද? මුදලාලි මට හොඳම කෑලි මිරිස් වලින් ග්‍රෑම් 300ක්ම දාන්න.
6: මුදලාලි ඔයා කාටද මේ බොරු කරන්නේ? අයි නෙවත ඔතවා මට මෙහෙම කරයි කියලා. ඊයේ මුදලාලිගෙන් ගත්ත මිරිස් කුඩු රසත් නැ සරත් නැ මිරිස් පාටත් නැ.
5: විජේ දාන්න ඔක්කොටම.
6: ඇයි මුදලාලි? නියම ප්‍රමිතියට හදන විජේ තමයි අපි කැමති කියලා මුදලාලි දන්නවනේ.
4: හොඳ වෙලාවට ඔයා ආවේ නැත්තම් අපි තහුවෙමු.
7: මිරිස් නම් මිරිස් විජේ මිරිස්.
8: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 13.96 අමතන්න.
9: ඇයි ෂුගර් කියලා මූණෙන්නකන? සෙවනකල මතුමේහ හරණි කැප්සූල් අරගෙන සතුටින් ඉන්න. අපේ වෙතකම අපේ උරුමය. 40 වසරක අභිමානය. සෙවනකල ආයුර්වේද. 0747-3131-540.
10: හිතේ තියෙන ලොකුම හීනේ ලස්සන්ටම හැබෑ කරගන්න එක්ස්පර්ට් කෙනෙක් ගැන තමයි මතක් කරන්නේ. ලොකුම හීනේ මොකද්ද? ගයක් හදාගන්න එක? ඔයාගේම කියලා ගයක් හදාගන්න එක්ස්පර්ට්ලව හම්බ වෙන්න. කැදල් එන්ටර්ප්‍රයිසස්ලා ගැන තමයි මම මේ මතක් කරන්නේ. යාලිනේ මහරගම ඇල්හේන රෝඩ් එකේ. වෙන කොහෙවත් නෑ හොඳේ ව්‍යාජ ආයතන වලට රැවටින්නේ නැතුව මහරගම ඇල්හේන රෝඩ් එකේ තියෙන කැදල් එන්ටර්ප්‍රයිසස්ලම මුණ ගැහෙන්න. අද කාලේ වියදම් එක්ක බලලා ඒගොල්ලෝ 150,000 වගේ ගානකට කාමර දෙකක් එක්ක සම්පූර්ණ ගයක් හරි ලස්සනට හදලා දෙනවා. 150,000 කාමර දෙකක ගෙයක් සම්පූර්ණ වියදමම එකපාර දෙන්න ඕනි නෑ. පොඩ්ඩක් ගෙවලා ගේ හදාගෙන යන්න පුළුවන්. ඊට පස්සේ ඉතිරි ටික ටික ගෙවන්න ගේ හදාගන්න පුළුවන්. මෙන්න නම්බර් එක 0774-390-3250. එහෙම නැත්නම් ගන්න 0774-390-3251.
11: පාට හතේ තෑගි පිරුණු ෆන් ඉදිරෙන පැ

0: අකුරු එක වචන ගලපලා මුදලින් තෑගි දිනන්න. සතියේ දවස්වල උදේ 10 ඉඳන් 1 වෙනකන්. චනි එක දේදුණු මාවත.
1: වීතරාගී මුනි ගුණ ගයන ලෝ සත සිත් නිවාසනහන පින්සාර සද්ධර්ම සන්ධ්‍යාව
2: නැත්තෙ ෆෙම් බුදුගුණ හැන්දෑව.

0: දෙන මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
0: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
1: නෙත්තෙම් බුදු ගුණ හැන්දෑව
2: වේලාව ඔබ වෙත ගෙන එන්නේ
3: ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 25ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 14%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 14.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Trading A-LKA Outlook Stable ලියාපදිංචි මුල්‍ය සමාගමකි
4: සුබ සන්නාවක් හවස 5යි දැන්

0: දශම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: පැයෙන් පැය අලුත් වන අලුත්.

0: අයිබෝවන් ජනතාව විශ්වාස කරන සත්‍ය නෙත් නිවුස් සමග මම තරංග. කොළඹ පිහිටි පොලිස්පතිවරයාගේ නිලනිවස සහ අගවිනිසුරුවරයාගේ නිලනිවස අවට මාර්ගය වීඩියෝ ගත කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන්තිබෙනවා. ඒ කුරුදුවත්ත පොලිසිය විසින් සැකර වීඩියෝ ගත කිරීමට යොදාගත් ජංගම දුරකථනයද පොලිස් භාරයට ගෙන තිබෙනවා. පුද්ගලයෙකු සුකොබ්බෝගේ මෝටර් රථයකින් පැමිණ පොලිස්පතිවරයාගේ නිලනිවස අසල මාර්ගයේ සිට වීඩියෝ ගත කරන බවට ප්‍රධාන දුරටුවේ රාජකාරිය දි සිටි විශේෂකාර බලකායට අනුයුත් නිලධාරියෙකුට නිරීක්ෂණය වී ඇති බවයි පොලිසිය පැවසුවේ. පසු අත්අඩංගුවටගත් සැකරුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී පොලිස්පතිවරයාගේ නිලනිවස සහ යවට මාර්ගය මෙන්ම අගමිනිසුරුතුමන්ගේ නිලනිවස සහ යවට මාර්ගය සටහන්ව තිබූ බව පොලිසිය පවසනවා. සැකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලදී ඔහු පවස ඇත්තේ විනෝදාංශයක් ලෙස මෙය වීඩියෝ ගත කළ බවයි. නෙට් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න. මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙට් නිවුස් YouTube නාලිකාවට සහ නෙට් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න. නැතහොත් නෙට් නිවුස් ටෙල් කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: මරු බං

සුබසන්ධ්‍යාව කවස 5යි විනාඩි 9යි වෙලාව නෙතෙෆෙම් හතරවට යහගෙන ඉන්න ගමන් අපි දෙවනි පැයට ඇවිල්ලා තියෙන්නේ. ආරවන් කියවනේ හවස 5 වෙනකොට මම Facebook live එකක් කරනවා කියලා. ඉතින් ඒ නිසා ඔන්න news time එකෙන් පස්සේ අපි Facebook live එකක් ඇවිල්ලා තියෙන්නේ නෙතෙෆෙම් official Facebook page එක පැත්තට ආවොත් ඔයාල මේ පැත්තෙන් සෑහෙන දේවල් බලා ගන්න අවස්ථාව තියෙනවා. හරිද, ලස්සන කොල්ලෙක් ඉන්නවා. ඊට පස්සේ උදේ ඉඳලා දැක්කට වඩා සෑහෙන්න වෙනස් අපේ මැදිරිය. මොකද අද රෑන අපිට නෙතෙෆෙම් DJ night face to face attack show එක අරගෙන ඉන්න අපි ලෑස්ති වෙලා ඉන්නකොට අපේ මැදිරියත් සෑහෙන්න වෙනස් වෙනවනේ නේද? ඒ නිසා මේ සියල්ල ඔයාලට සජීවීව බලා ගන්න පුළුවන් Facebook live එක පැත්තට ආවොත්. මතක් කරන්න ඕනේ රෑන අපිට නෙතෙෆෙම් DJ night face to face attack show එකට එන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සහ මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තරගකරුවන් දෙන්නෙක්. ඉතින් ඒ නිසා අද බ්ලාස්ට් එකක් වෙන්න නයිට් එකක් කියලා මම ඔයාලට කියුවේ නිසාම තමයි. එනිසා රැනවේ විදිත් Facebook live එකකට ඔයාලට ඇවිල්ලා වැඩේට සෙට් වෙන chance එක තියෙනවා. හරිද, ඔයා Facebook live එක පැත්තට එනකන් මම WhatsApp එකේ කට්ටිය පොඩ්ඩක් මතක් කරලම සින්දුවකට යන්නන්නේ. මේ පැයදිත් නටන්න පුළුවන් සින්දු ටිකක් මම දෙන්න ලෑස්ති කරගෙන තියෙනවා. හයි, කොහොමද සා, අපිටත් ලස්සන ලස්සන සින්දුවක් ඕනේ. සින්දු අහන්න අම්මා, ඊට සුනීතා, ඊට පස්සේ දුවහන්සි, ඒ වගේම දනංචනී, පවුල හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම්. ඊට පස්සේ කොහොමද සා, අපිත් මේ වෙලාවේ හතරවටිය අහගෙන ඉන්නවා ලස්සන සින්දුවකට අපිවත් එකතු කරගන්න කියලා. විශාල එක්ක කුමුදු රුවන්වැල්ලෙන් ටුෂාන්වත් එකතු කරගන්න කියලා තියෙනවා. අනිවාර්යෙන් එකතු කරගන්නම්. Facebook live එක පටන් ගන්නවා කිව්ව ගමන්ම අප්සරා ඉන්නවා, මාත් එක්ක සසිත ඉන්නවා, සැහෙන කට්ටියක් live එකට join වෙන ගමන් ඉන්නේ. ඉතින් ඒ නිසා ඔයාලට අක්ගාල Facebook live එක පැත්තට එන්න තමතක් කරන්න පාසයි. අපිවත් ලස්සන සින්දුවකට එකතු කරගන්න කියලා දරණියගල දෙමැදින් මයුමි පබසරා message කරලා තිනවා. thank you, මම ඔයාවත් එකතු කරගන්නම් මයුමි ලාස්ති කරගෙන තියෙන සින්දුවට. ඒ වගේම ආදරේ ගොඩාක්, අපිත් මේ වෙලාව ආවහගෙන ඉන්නවා කියලා මට message එක දාලා තියෙන්නේ මේ තප්සරා කෙනෙක් තමයි. අනිවාර්යෙන් මම එකතු කරගන්න. අනෙත් FM official Facebook page එක පැත්තෙන් වෙන්න පුළුවන්. ඊට පස්සේ WhatsApp එක පැත්තෙන් වෙන්න පුළුවන්. කොහෙන් ආවත් ඔයාලට chance එක තියෙනවා අද සින්දුවක් ඉල්ල ගන්න, ආදරය කරන කට්ටියව එකතු කරගන්න. ඉතින් ඒ නිසා මිස් කරගන්න නැතුව ළඟම තැනි මේ පැත්තරේ ඉන්න අමතක කරන්න එපා. නටන්න පුළුවන් සින්දු ටිකක් එක්ක මේ පැය වැඩ පටන් ගන්න හදන්නේ.

0: Hatera Aten, Sindu Ehenä, Net FM, Hatera Wate.
1: අවසභාවේ විනාඩි 14ක් වෙනකොට Facebook Live එකේ සමීරා පියුමි ඉන්නවා. ඒ වගේම සෙවන්දි කෞශල්‍යා හායි කියලා කමෙන්ට් එකක් දාලා තියෙනවා. හායි කොහමද? ලක්මාලි ප්‍රියදර්ශනි අසා ඔයා එන්න ලස්සන වෙනවා කියලා තියෙනවා. උදාරයි ආදරෙයි බලන්න ඉතින් ඔයාම එන්න ඕනේ ඔහොම දෙයක් කියන්න නේද? අප්සරා හේවාගමගේ වාවත් එකතු කරගන්නම්. Thank you උදාර විදියට ඡාය වේවා. මේ වෙලාව වැඩ ඇරලා ගෙදර යන ගමන් ඉන්න කට්ටිය ටග්ගාල Net FM official Facebook page එකට ඇවිල්ලා කමෙන්ට් කරගෙන යන්න ඕනේ. හරිද? එතකොට මම ඔයාව මතක් කරන්නම්.

0: අවස පහයි විනාඩි 18යි දැන්.
1: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එක.
2: Non-stop remix remake එකට හැපෙන DJ Blast එක.
1: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ Attack Show එක.
2: NetFM DJ Night Face to Face Attack Show. Attack Show.
1: 1, 2, 3, let's go. DJ star wenna kemathi nam oya DJ play karana pahadili video ak dan ma apita WhatsApp karanna.
2: 0711 95 95 95. NetFM DJ Night Face to Face Attack Show. අදරෑන් නවයට මුහුණට මුහුණ තරඟවදින්නේ මාතර දිස්ත්‍රික්කය DJ අනිෂ්ක, කුරුණෑගල දිස්ත්‍රික්කය DJ ෂෙනු බීට්ස්.
3: Brought to you by රස නහර පිනා යන මයිකෝලා වෙතින් මයිකුවාවා මයි කැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතොස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්.
2: NetFM DJ Night.
4: දම්රෝ වසර මැද සේල් නිතර කාමර කට්ටල සඳහා විශේෂ වට්ටම් දැවනිමාවෙන් යුත් අල්මාරි 30,000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්.
5: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
6: ඇඟපත ඔක්කොම රිදෙනවා අම්මේ. හෙට ගෙදර නවතින්න වෙයි වගේ.
7: එතකොට අර දුවට පොරොන්දු වුණේ උදේම එනවා කියලා?
6: අම්මට ඒකත් ඇහුණා.
7: පුතා link pass බංගුවක් බොන්න. හෙට උදේ නැගිටින්න පුළුවන් රාජෙක් වගේ.
8: නැගිට ගන්න නම් link pass බංගුව විතරමයි.
9: ඔබේ විශ්‍රාම වැටපෙර ලැබෙන ඉහළම ණය මුදල දැන් DSCC කල් සරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. කොන්දේසි අදාළ වේ. DSCC බැංකුව. ඔබේ වර්ධනයට.
10: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112125125.
11: හොඳම මිලට ක්වොලිටි 100%ක වාසියක්. TikTok, YouTube, Facebook, WhatsApp ඇතුළු app 9කට non-stop data, 4GB extra data, unlimited calls, SMS 1000ක් රුපියල් 1598කට. Mobitel 159
12: ඉංජිනේරුවෙක් විදියට මුදලට වඩා ප්‍රමිතිය මගේ වගකීමක්. නවීන තාක්ෂණයෙන් අපේම රටේදී 100%ක් පිරිසිදු බිලට් වලින්ම හදන නිසායි මම මෙල්වා RV500 විශ්වාසයෙන් නිර්දේශ කරන්නේ.
13: මෙල්වා එක ලංකාවේ එක අපේම එක.
14: හෘද රෝග, ස්නායු රෝග, ආතරයිටිස් ඇතුළු ඔබට තිබෙන ඕනෑම රෝගයක් නිට්ටාවටම සුව කරගන්න සෙවනගල කමල් බන්දුල වෙද මහතා හමුවන්න. ආයුමා ආයුර්වේද රෝහල බෝගහහන්දිය කෙරේ බංආර සෙවනගල 0777 300 940.
15: අගනුවර කලාසිරියෙන් සිරිගන්වන 63 වාලුකාරාම ඇසළ මහා පෙරහර මංගල්‍ය අගෝස්තු පළමුවනදා අරඹා බෝධි පූජාදී පින්කම් සහ රාජකීය තර්ස්ටන් මහානාම විද්‍යාල සමග මල් පෙරහර පවත්වා අගෝස්තු 7 අවසන් මහා පෙරහර වීදි සරණා වගයි. අගෝස්තු 8 දේවදානය කිරීත්‍රවීම සහ ගරායක් නැටුම වාලුකාරාම පෙරහර මංගල්‍ය. සිරි අසිරි කියන මාධ්‍ය හිතවත්කම. NetFM.

लाइवे का काबा हरिद अतर मगदी कपारट लाइवे के चकलबास्टला गिया बेंगाई तो अपोर्ट की मंगाई लाइव वेनम हरिद कोमत अदरना बेटा आप फेसबुक लाइवे के हंब वेनम ने ने ये निसा लास्ट वेला इन එතෙ ෆේම් ඔෆිෂියල් Facebook page එක පැත්තරව දැන් එන්න මම ලයිව් එක තව විනාඩි 2ක් 3ක් යද්දීනම ලැස්ති වෙලා ඉන්න ඕනේ ඕකේ ඒ වගේම තමයි මම ඔයාලට විශේෂයෙන්ම මතක් කරවපු කාරණාව තමයි දැන් ලබන සතිය ඒ කියන්නේ දැන් මේ සිකුරාදා ඒ කියන්නේ අද රෑ හරියටම කුරුණෑගල සහ මාතර දිස්ත්‍රික්කයේත් එක්ක නෙතේ ෆේම් ඩීජේ නයිට් ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ එක අරගෙන යනකොට අපි බදුල්ල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ මේ වෙද්දී අපි මතක් කරලා තියෙනවා ඔන්න ලබන සිකුරාදා වෙන් වෙලා තියෙන්නේ බදුල්ල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ අතර ද්වන්ද සංග්‍රාමයේ බැටල් එකට තමයි කියලා. ඉතින් එතකොට ඔයා තාමත් නෙතේ ෆේම් ඩීජේ නයිට් ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ එකට ලියාපදිංචි වෙලා නැත්තම් ඇප්ලයි කරලා නැත්තම් බදුල්ල දිස්ත්‍රික්කයේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේ නියෝජනය කරන තරඟකරුවෙක් තරඟකාරණියක් නම් ඔයාලට අවස්ථාව දීලා තියෙනවා ඔන්න මේ පැත්තට එන්න. මොකද තවදුරට ඒ කියන්නේ ඔයාලට අවස්ථාව දෙන්න අපි බලාගෙන ඉන්නවා. ඒ නිසා මේ chance එක මිස් කරගන්න එපා. හරිද කලාතුරකින් ඔයාලට මේ chance එක හම්බ වෙන්නේ. ඒ නිසා අනිවාර්යෙන් බදුල්ල සහ පුත්තලම දිස්ත්‍රික්ක නියෝජනය කරන DJ ප්ලේ කරන්න දක්ෂ ඔයාලට මෙන්න තාමත් chance එක තියෙනවා මේ පැත්තට එන්න. මේ chance එක මිස් කරගන්න එපා. ඔයාලට කරන්න තියෙන්නේ 0711 95 95 95 ඔය ප්ලේ කරන වීඩියෝ එකක් WhatsApp කරන්න. එහෙම නැත්නම් netfm official facebook page එකට inbox කරත් හරි. ඕකේ. අලුතෙන් බයික් එකක් ගන්නවා කියලා හිත හිතේ හිටියට වාහන ගණන් යන විදිහත් එක්ක ඔයාලට බයික් එකක් ගන්න එක එන්නෙන්න මිස් වුණා නේද? සමහර වෙලාවට ගෙදර වාහනේ හරිද ඊට පස්සේ හස්බන්ඩ් වැඩට අරන් ගියාට පස්සේ හදිසියක් වුණාම වයිෆ්ට ටවුන් එකට යන්න ඊට පස්සේ බබාලගේ ඉස්කෝලේ වැඩවලට යන්න එහෙම බස් ගානේ ත්‍රී වීල් ගානේ රස්තිය අදු වෙන්න ගියාම හරි කරදරයි නේද? නැත්තම් වැඩ ඇරලා එනකොට හස්බන්ඩ් ටක් ගාලා වාහනේ ගෙදර එනවා. හැබැයි වුණාට වයිෆ් බස් එකේ ගෙදර එන්න ඕන. ඕක ගැන දුක් වෙන හස්බන්ඩ්ලා කොච්චර ඉන්නවද නේද? අන්න එතකොට වා හිතනවා නම් අනේ අපේ වයිෆ්ට පොඩි විස්කූට එකක් හරි අරන් දෙන්න තිබ්බනම් හොඳයි කියලා. ඔයාලා තමයි මම මේ මතක් කරන්න හදන්නේ. හරි ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි දැන් සමහර වෙලාවට ඔය දුර ගම්වල ඉඳලා කොළඹ වැඩට එනවනේ. අවිල බෝඩි මාක් අරගෙන කියන්නේ වැඩ කරන තැන කිට්ටුවෙම බෝඩි මාක් අරගෙන තමන්ගේ වැඩ ටික කරගෙන යන කට්ටිය ඉන්නවා. එතකොට ඒ අයට උනත් පොඩි අයිඩියා එකක් තියෙනවා. පොඩි ස්කූට එකක් එහෙම තිබ්බනම් පොඩි බයික් එකක් එහෙම තිබ්බනම් බස් වලට සල්ලි වියදම් කරන්න ඕනේ නැට අග්ගාල වැඩට ගිහලා අග්ගාල ගෙදර එන්න පුළුවන්. ඊට පස්සේ වීකෙන්ඩ් එකට බයික් එකේම ගෙදර යන්න පුළුවන් කියලා හිතන කට්ටිය ඉන්නවා නම් ওই කට්ටියට තමයි මම මේ මතක් කරන්න හදන්නේ. මේ දවස්වල ලංකාවම කතා වෙන කොල්ලෝ කෙල්ලෝ මාරම ඉල්ලුමක් තියෙන බයික් එක තමයි KD Rice Leader 125 petrol bike එක කියලා කියන්නේ. මොකද මේක ඇවිල්ලා EFI තාක්ෂණයත් එක්ක තියෙන නිසා කාර් එකක වගේ කවිලට නැහැ. ඉතින් ඒ නිසා petrol සුවඳට දුවනවා. ඔයාලට ආයේදී petrol වියදම ගැන දෙපාරක් හිතන්න දෙයක් නැහැ. බය වෙන්න දෙයක් ඇත්තෙත් නැහැ. අනිත් එක තමයි මේ දවස්වල රුපියල් 599,000කට මේ වගේ බයික් එකක් ගන්න හම්බෙනවා කියලා කියන්නේ. ඔයාගේ මාර chance එකක් තමයි ඒක. KD Rice Motor Company Private Limited හරහා ඔයාලට හිතා ගන්න බැරි තරම් අඩු මිලකට අනිත් එක තමයි down payment එක හරීම පොඩි ගාණක් දීලා ඔයාලට බයික් එක ගෙදර අරන් යන්න දැන් chance එක තියෙනවා. ඉතින් ඒ නිසා මේ chance එක miss කරගන්න එපා. ලෝකේ හැම රටකටම ආඩම්බර වෙන්න පුළුවන් brand එකක් තියෙනකොට දැන් අපිටත් අපේම කියලා brand එකක් තියෙනවා. ඒ තමයි KD Rice කියලා කියන්නේ. ඉතින් ඒ නිසා දිවෙන ප්‍රාම සේවාජාලයේ අලව නියෝජිතයන් නැතුළුව ලංකාවේ ඕනම තැනකින් වාට ස්පෙයාර් පාර්ට්ස් මිලදී ගන්න හැකියාව තියෙනවා. වැඩි විස්තර දැනගන්න 0773 523 535 කෝල් එකක් දීලා KD Rice Motor Company Private Limited එකෙන් වාට වැඩි විස්තර දැනගන්න පුළුවන්. කුරුල්ලෙක් වගේ බයික් එකක යන්න නම් වා අනිවාර්යෙන් KD Rice Leader 125 petrol bike එක තමයි අරගන්න ඕනේ. හරි. ජීවිතේ වාසනාව කවද කොහොම උදා වේද කියන්න අපි දන්නේ නැහැ නේද? හැබැයි ඒ වුණාට වාසනාව ඔයා හොයාගෙන එනකන් ඉන්නේ නැතුව වා යන්න වාසනාව හොයාගෙන. හරිද මම මේ කියන්න හදන්නේ ඔයාගේ ජීවිතේ වාසනාව ගැන. හරි. එතකොට ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ ඔයාගේ ජීවිතේ වාසනාව උදා කරන තැනනේ නේද? ජාතික ලොතරැයි මණ්ඩලය හරහා එන ලොතරැයි පත් අතරේ දවසේ වැඩිම ජයග්‍රාහී අවස්ථාවන් හිමි කරලා දෙන ලොතරැයිය තමයි NLB ජය ලොතරැයිය කියලා කියන්නේ. තේන්ස NLB ජය ලොතරැයි අරගත්තට පස්සේ ඔයාලට හිතාගන්න බැරි තරම් ලොකුම ලොකු ජයග්‍රහණ හිමි කරගන්න ගමම්ම දැන් ඔන්න අලුත් අවස්ථාවක් අරගෙන ඇවිල්ලා තිනවා. ඉරිදා දවස්වලට රුපියල් 10,000 වාසනාවන්ත ජයග්‍රාහකෙක් වෙන්න Sunday bonus වාසනාවන්ත දිනුමැදී මේ අවස්ථාව අරගෙන ඇවිල්ලා තිනවා. ඉතින් ඒ නිසා ඔයාලට NLB ජය ලොතරැයි අරගත්තොත් වෙනදා හම්බ වෙන තෑගි වලට අමතරව දැන් ඔන්න Sunday bonus වාසනාවන්ත ජයග්‍රාහකෙක් වෙන්නත් අවස්ථාව තියෙනවා. අංක මුල ඉඳලා අගට ගැලපුණා, අග ඉඳලා මුලට ගැලපුණා ජයග්‍රහණයක් තියෙනවා වගේ රුපියල් 50,000 ත්‍යාග වැඩි වැඩියෙන් දිනා ගන්න නම්
ඔයා අනිවාර්යෙන් අරගන්න ඕනේ NLB ජය ලොතරැය තමයි. ජීවිතේ සීනේට වාසනාවේ ආශිර්වාදය. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි මේ මතක් කිරීම. දැන් ඔයා NetFM official Facebook page එකට එන්න. අපි live එකදී හම්බෙමු.

0: Hava sabahı vinari hatalıs dekaiden.
1: Editareva, apakşapatiba, satyavatiba, senin, esenin, praurti obaveta genen, net news, den nava muhunu erakin obaveta, net news, janataba, vishwasra karana satya. Meltol, hisaratya, una sempratishyava, angapata vedanava, apahasudina sadaha, ikman sahanaya, Meltol, paracetamol visheshayaki.
2: Aluthena kaatuma mela kasagala green super, shaka, maathale athurukiriya mulleriyava naarammala gane mulakampola, kasagala green super, e vitarak nevey, obe athi athi mutal surakshita ayojana kramayak osse yomu kara, wada thihala prathilava laba ganna, danma katha karanna, kasagala plantation binduwa 1120777 kasagala samuha vyaparaya vetin.
3: Maaranthika dengu mathuruwangen aarakshawata pengiri arangu සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා
4: මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රස සෝයාකක රස බලමුද මාතර ෆ්‍රීලෑන්ඩ් චීස් රසති සෝයා මීට් වර්ණකාරක රසකාරක කිසිවක් අඩංගු නැත
5: නුවර පාරට මීටර් 100ක් දුරින් ස්කලංක වටපිටාවක පදිංචි වෙන්න ද පැලස් ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්

0: කතා කරන්න 0.71 0.662 222 රයිම් රෙසිඩෙන්සිස්
1: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
2: අඩු යදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0.77 406 43 97
3: දම්රෝ වසර මැද සේල් කාර්යාලීය ගෘහ භාණ්ඩ සඳහා විශේෂ වට්ටම් කාර්යාල මේස 15,000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාකාරවලින්
1: BYD C-Line 5 Plug-in Hybrid SUV වැඩි ඉට ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න C-Line 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාකාර වෙත පිවිසෙන්න නැත්නම් අමතන්න 0.112 125 125
4: වීතරාගී මුනි ගුණ ගයන ලෝ සත සිත් නිවාසනහන පින්සාර සද්ධර්ම සන්ධ්‍යාව
5: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව
6: දිලුනි සම්මා සම්බුද්ද ගුණ සදා
7: පූජනීය දීගල පීදස්සී හිමියන්ගේ පැතිබර සරින් සුගයන මහබෝවරුනේ ආශිර්වාදයෙන් ඔබට ඔබ නිවසට ව්‍යාපාරික ස්ථානයට දිව මතුරක්ව සෙතම සලසා ගන්න
4: නෙත්තෙෆම් බුදු ගුණ හැන්දෑව
7: සෑම දිනකම සවස 6ට මල් පාන් පුදා net අද්දර රැඳෙන්න
4: නෙත්තෙෆම් බුදු ගුණ හැන්දෑව
8: අඩු
2: යදමකින් දිග දුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD රයිස් වසර පහක වගකීමක් KD රයිස් පුද්ගලික සමාගමට කතා කරන්න 0.77 406 43 97
9: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news

අවසපහයි විනාඩි 50යි වෙලාව අපිට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ Facebook live එකේ තාමත් මම ඉන්නවා එතකොට රෑ නවයේ FM DJ Night face to face attack show එකත් එක්ක අරගෙන ඉන්න අපි ලෑස්ති වෙලා තින්නවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ සහ මාතර දිස්ත්‍රික්කයේ අතර තමයි අද දවසේදී ද්වන්ද සංග්‍රාමය FM DJ Night face to face attack show එකත් එක්ක අපි අරගෙන ඉන්නේ එළඟ ඉතින් රෑ නවයට හම්බුයි මේ බලාපොරොත්තුවෙන් දැනට යන්නම් පරිස්සමින් ඉඳලා රෑ නවයේ වෙද්දී අනිවාර්යයෙන් මාතක සෙට් වෙන්න අමතක කරන්න එපා ගිලෙන්නම් ජය වේවා Mama DJ Azar.

0: දිවයිනපුරා කවදත් අලුත් කාගෙත් නෙත් වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට
1: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ attack එකක්
2: non-stop remix remake එකට හැපෙන DJ blast එක අංගා ගලේනේ
1: ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක
2: net fm DJ night face to face attack show attack show
1: 1 2 3 let's go ලංකාවම දන්න ඊළඟ DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එකක් දැන් මා පිට WhatsApp කරන්න
2: 0705 95 95 95 Net FM DJ Night Face to Face Attack Show අදරෑ නවයට මුහුණට මුහුණ තරඟවදින්නේ මාතර දිස්ත්‍රික්කය DJ අනිෂ්ක කුරුණෑගල දිස්ත්‍රික්කය DJ ෂේනු බීට්ස්
3: Brought to you by රස නහර පිනා යන මයිකෝලා වෙතින් මයිකුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්
2: Net FM DJ Night ලංකාවේ හදන යුරෝපයේ පදින KD Rice Leader 125 අපේම බයික් එක. දැන් රුපියල් 599,000යි. මේකනම් සුපිරිම ඩිස්කවුන්ට් එකක්. බස්වල හිර වෙලා මිරිකිලා යන්න ඕනේ නැහැ. දැන්ම කතා කරන්න KD Rice Motor Company Private Limited එකට. 0773523535.
4: පැය ගානක් drive කළා. ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්දේ කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප. පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
5: දම්රෝ වසර මැද සේල් කාර්යාලීය ගෘහභාණ්ඩ සඳහා විශේෂ වට්ටම් කාර්යාල මේස 15,000 සිට සියලුම දම්රෝ ප්‍රදර්ශනාගාරවලින්
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රිමිය රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
7: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න ද පැලස් ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 රයිම් රෙසිඩෙන්සිස්
8: මාස්ටර් ගයිඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත Children's World කැලණිය මාස්ටර් ගයිඩ් බොරෙල්ල සහ ළඟම පොත්වලින් දැන් ලබා ගන්න 0.70.313.36
9: අක්මාවි තෙල් ෆැටි ලිවර් බය වෙන්න එපා සෙවනගල ලිවර් බූස්ටින් කැප්සූල් අරගන්න අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවනගල ආයුර්වේද 0.47.31.33.540
10: අඩුවියදමකින්
11: දිගුදුරක් යා හැකි අපේ රටේ නිෂ්පාදිත එකම ස්කූටර් එක KD Rice වසර පහක වගකීමක් KD Rice පුද්ගලික සමාගමට කතා කරන්න 0.77 406 43 97

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්. ශක්තිමත් සමාගමක බුද්ධිමත් ආයෝජනය මාස 13ක ස්ථාවර තැන්පතුවක් කල්පිරීමේදී 13%ක් සහ ජ්‍යෙෂ්ඨ පුරවැසි සඳහා 13.5%ක අසම සම පොලියක් LB ස්ථාවර තැන්පතු Fitch Rating A-LKA Outlook Stable ලියාපදිංචි මුල් සමාගමකි.
1: කවදත් අලුත් කාගෙත් නෙත්.

ලෝකනාත වූ අප තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබූ උතුම් විජයශ්‍රී ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ රන් කඳේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය අපේ ජීවිතවලට සැලසේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් අප බෝධි වන්දනාව හා ඒකාත්මික වෙමු.

ඔබේ ජීවිතයට ග්‍රහණක්ෂත්‍රානුකූලව බලපාන සකලාන්තරාය සරු උපද්‍රවයන් දුරින් දුරවී මෙලව සැනසිලිදායක වාසනාවන්ත ජීවිතයකට මේ ආශිර්වාදාත්මක සෙත් කවි වන්දනාවේ පිහිට සලසා ගමු.

0: පැවැත්වූ උතුම් ආශිරුවාද පූජාවේ අනන්ත බුදුගුණ බලයෙන් අනන්ත බුදුගුණ ආශිරුවාදයෙන් ඔබට අපට සැමට රටට සියලු යහපත සැලසේවා.
1: නෙත්තෙෆෙම් බුදුගුණ හැන්දෑව බුදුගුණ හැන්දෑව.
2: අවතත් අලුත් කාගෙත් නෙත්.

0: දහම අටේ දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: දීවා ෆ්‍රෙෂ් ඩේලි ඇලර්ට් එදිනෙදා ඔබ අඳින ප්‍රියතම ඇඳුම්වල කොලර් එකේ සහ අත්යට දාඩිය සහ දූවිලි පැල්ලම් සහ අනිකුත් එදිනෙදා පැල්ලම් ඔබටත් ප්‍රශ්නයක් වී ඇති බව වාර්තා වනවා.
2: ඒ නිවුස් දැන් පරණයි. එදිනෙදා කුණු පැල්ලම් වලට හොඳම විසඳුම මන් දන්නා. ස්ට්‍රීට් ෆයිටර් තාක්ෂණය සමගින නව දීවා ෆ්‍රෙෂ් වැඩි මහන්සියක් නැතුව අඩු වියදමකින් වැඩිම පිරිසිදු බවක් ලැබෙනවා. එදිනෙදා පැල්ලම් වලට හොඳම විසඳුම නව දීවා ෆ්‍රෙෂ්.
3: හදන ගෙදර ෆිනිෂින් වැඩවලට බඩු ගන්න කොහෙද හොඳ?
4: ස්විස්ටෙක් ඕතරයිස් ඩීලර් කෙනෙක් ගාවට යන්න. ඒගොල්ලෝ ඕනම දෙයක් හරිබිලට විකුණන ජෙනුවින් අය.
5: ස්විස්ටෙක් ගන්න ඕනේ හොඳම තීරණය.
6: ලීසින් පොලි අඩු කාලේ ඇයි තාමත් වාහනයක් ගන්නෙ නැත්තේ?
7: LB ලීසින් වෙතින් ලියාපදිංචි කළ නොකළ ඕනෑම වාහනයකට වැඩිම ලීසින් මුදල අඩුම පොලියට. දැන් මාම තන්න 0112200.
8: සංසාරයක් කියන්නෙම කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර තුල ඔබේ ජීවිතයක් තියෙවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකයේ අවසන අතීත කතා එක්ක net fm සංසාර කතන්දර
9: මා දැනගන්නට මනාපයි. අර හිස මොඩු නොකල සාමාන්‍ය ඇඳුමින් සැරසුණු කෙනෙකු සිටිනවා. ඔහු කවුරුන්ද?
10: රජතුමනි, ඔහු තවම ගිහියේ.
8: හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමා එකට සති අන්තයේ අලුත් වෙනසක්.
9: net fm සංසාර කතන්දර
8: සෙනසුරාද උදේ 8ට අහමු නේද?
11: අගනුවර කලාසිරියෙන් සිරිගන්වන 63 වාලුකාරාම ඇසළ මහා පෙරහර මංගල්‍යය අගෝස්තු 1 වනදා ආරම්භ බෝධි පූජා දී පින්කම් සහ රාජකීය තර්ස්ටන් මහානාම විද්‍යාල සමග මල් පෙරහර පවත්වා අගෝස්තු 7 වනදා අවසන් මහා පෙරහර වීදි සරණා වගයි. අගෝස්තු 8 වනදා දේවදානය කිරීත්‍රි වීම සහ ගරායක් නැටුම වාලුකාරාම පෙරහර මංගල්‍යය. සිරි අසිරි කියන මාධ්‍ය හිතවත්කම net fm net fm
12: fm 95 fm 94.8 net fm
11: වෙලාව සවස 6:30යි.

0: ವಿಶ್ವಾಸ ಕರಣ ಸತ್ಯ.
1: ඔබ වෙත ගෙනෙන්නේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: අවබෝධයෙන් සීල පහසුකම් සමග ආරක්ෂිතව වන්දනාවට සුදුසු තැන පිටත්වීම අගෝස්තු සිට දෙසැම්බර්. ට්‍රැවල් නෙට් අමතන්න 0112 863 363 0767 716 7672.
0: විශ්වාස කරන සත්‍ය.
4: ආයුබෝවන්. අද 2026 අගෝස්තු 7 සිකුරාදා දවස උණුසුම් කරන වඩාත්ම බලපෑම්කාරී ප්‍රවෘත්ති පෙළෙහි සත්‍ය අනාවරණය. net news සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයයි මේ. සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන අංක 1 ප්‍රවෘත්ති සන්නාමය. net news සජීව මැදිරියේ සිට ප්‍රවෘත්ති සංස්කරණය සමග ඉදිරිපත් කිරීම. මම තරංග රුක්ෂාන් ජයසේකර.
0: ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: සිරස්තල. පැය කිහිපයක් තුල හටගත් බන්ධනාගාර තුනක උණුසුම පාලනය කෙරේ. මැගසින් කුරුවිට සහ පල්ලත්සේන බන්ධනාගාර අවට STF සහ හමුදා ආරක්ෂාව තව දුරටත්. මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ ආරක්ෂාවත් දැඩි කෙරේ. බන්ධනාගාර ගැටුම් කුමන්ත්‍රණයක්ද? ආණ්ඩුවට සැකයක්, ගැටුම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව සජිත් කියයි. බන්ධනාගාර තත්ත්වය ගැන ජනපති හදිසි සාකච්ඡාවක් කැඳවයි. මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් රවි සෙනවිරත්නට එරෙහි රථ වාහන නඩුවට වාරණයක්.
0: The truth people trust.
4: ගතු පැකිහිපේ තුල බොරැල් නව මැගසින් කුරුවිට සහ මීගමුව පල්ලන්සේන යන බන්ධනාගාර තුන තුලම නොසන්සුන් තත්වයක් ඇතිවීම අද දිනේ වැඩිම කතාබහට ලක් වූ මාතෘකාවයි. මේ විදිහට එක දිගට බන්ධනාගාර තුල ගැටුම් ඇති වෙන්නේ ඇයි? මේ ගැනද පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ දෙපාර්ශවයේම විවිධ අදහස් පළ කළා. බන්ධනාගාර ගැටුම් වල අලුත්ම තත්වය කුමක්ද? ඒ සත්‍ය අනාවරණයත් සමග net news මෙතෙන් සිට.
0: net news ජනතාව විශ්වාස කරන සත්‍ය.
4: ඇය 24ක් කැනඩාත් මැත්තෙන් බන්ධනාගාර තුනක අද නොසන්සුන් තත්වයක් හටගත්තා. ඊ රාත්‍රියේ සිට අද පෙරවරුව දක්වා ගත වූ පැය කිහිපයක් තුලයි මෙලෙස දිවයිනේ බන්ධනාගාර තුනක නොසන්සුන්කාරී තත්වයන් හටගැණුනේ. ඒ බොරැල නව මැගසින් බන්ධනාගාරය කුරුවිට සහ මීගමුව පල්ලන්සේන යන බන්ධනාගාරවලයි. මීට නොබෝ වේලාවකට පෙර කරන ලද විමසීමකදී බන්ධනාගාර ඉහළ නිලධාරියෙකු තහවුරු කළේ බොරැල් නව මැගසින් බන්ධනාගාරයේ කුරුවිට සහ මීගම පල්ලන්සේන යන බන්ධනාගාරවල තත්වය පාලනය කර ඇති බවයි. කුරුවිට සහ මීගම පල්ලන්සේන යන බන්ධනාගාර අවට යුද හමුදාව සහ පොලිස් විශේෂකාර බලකාය තවදුරටත් ආරක්ෂා වෙනුවෙන් රැඳී සිටින බවද ඔහු පැවසුවා. ඊරාත්‍රියේ 10:20ට පමණ පළමු නොසන්සුන්තාව වාර්තා වුණේ බොරැල් නව මැගසින් බන්ධනාගාරයෙන්. ඒ බන්ධනාගාර තාප්පේට ඉහලින් පිටත සිට ඇතුළට විසිකල පාර්ශවලයක් නිලධාරීන් බාරට ගැනීමත් සමග ඊ වාට්ටුවේ සිරමැදිරේක අගුළු කඩා රැඳවියන 40කට අධික පිරිසක් පිටතට පැමිණීමත් සමගයි. එහිදී තුවල් ලැබූ රැඳවියන් 11 දෙනෙකුගෙන් එක් අයෙකු අද ජීවිතක්ෂයට පත් වුණා. පවතින තත්ත්වයේ මත අද දිනේ මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් බැලීමට අමුත්තන්ට අවස්ථාව ලබා නොදීමටයි පියවර ගැනුණේ. මැගසින් බන්ධනාගාරය ඇති වූ නොසන්සුන් තත්වයෙන් මියගොස් ඇත්තේ මද්‍රව්‍ය සහ පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන කොස්මල්ලි නැමැත්තාගේ අනුගාමිකයෙකු බව පොලිසිය අද පස්වරුවේ තහවුරු කළා. ඔහු සැකකරු අංක 1777 යටතේ ලියාපදිංචි වී සිටියා. මොහමඩ් අස්මාන් නැමැති ඔහු මැගසින් බන්ධනාගාරයේ හටගත් නොසන්සුන් තත්වය අතරතුරු තුවල් ලබා වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා. ඔහුගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක්ද සිදු කිරීම නියමිතයි. ඒ රාත්‍රියේ කුරුවිට බන්ධනාගාරයේද හදිසි නොසන්සුන් තත්වයක් හටගැණුණා. අද උදෑසන ඒ නැවත වර්ධනය වූ අතර එහිදී රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහලට දාලා බහන් සිදු කර ඇතැයි සඳහන්. තත්වය පාලනය කිරීමට කඳුළු ගෑස් සහ වෙඩි ප්‍රහාර එල්ල කිරීමට ද ආරක්ෂකංශ පියවර ගත්තා. එම සිද්ධියෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 13 දෙනෙකු තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළත් කෙරුණා. මේ අතර අද දිනේදී මීගම පල්ලන්සේන බන්ධනාගාරයේද රැඳවියන් පිරිසක් වහලේ මතට නැග විරෝධතාවක නිරත වීම හේතුවෙන් නොසන්සුන් තත්වයක් හටගත්තා. පසුව හටගත් නුසන්සුන් තත්ත්වය පාලනය සඳහා පොලිසිය සහ පොලිස් විශේෂකාර බලකායන් නිලධාරීන් එම බන්ධනාගාරය තුළට ඇතුළු වීමටයි කටයුතු කළේ. කෙසේ වෙතත් එම බන්ධනාගාරයේ රඳවියන් විසින් ආරක්ෂකාංශ සාමාජිකයන් දෙසට ගල් ප්‍රහාර එල්ල කරන බවයි එහි සිටින net news නියෝජිතයින් පැවසුවේ. එවන් තත්ත්වයක් තුළ රඳවියන් පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කිරීමට සිදු වුණා. කෙසේ වෙතත් එම බන්ධනාගාරයේ වහලයක් මත නැග සිටි රඳවියන් පසුව ඉන් බැස සාමාන්‍ය පරිදි වාටු තුලට ගොස් ඇති බව සඳහන්. පල්ලන්සේන බන්ධනාගාරයේ පිටද ආරක්ෂාවද තහවුරු කිරීමට කටයුතු කෙරුණා. එයනු යුද හමුදා සහ ගුවන් හමුදා සාමාජිකයින්ද පිටත ආරක්ෂා වෙනුවෙන් යෙදවීමටයි කටයුතු කර තිබුණේ. මේ අතර පොලිසිය, පොලිස් විශේෂකාර බලකාය, යුද හමුදා මෙන්ම ගුවන් හමුදා ඩ්‍රෝන යාන ආදිය යොදා ගනිමින් බන්ධනාගාර පරිශ්‍රයන්හි ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය කටයුතු යොදා තිබුණා. බන්ධනාගාර කිහිපයක ඇති වූ රඳවියන්ගේ නොසන්සුන් තත්වයන් සැලකිල්ලට ගනිමින් මහනුවර පල්ලෙකලේ දුම්බර බෝගම්බර බන්ධනාගාරයේද ආරක්ෂාව තර කර තිබෙනවා. net news නියෝජිතයා පැවසුවේ බන්ධනාගාර පරිශ්‍රයන් පිටත පොලිසිය, පොලිස් විශේෂකාර බලකාය සහ ආයුධ සන්නද්ධ හමුදා ආරක්ෂාව යොදවා ඇති බවයි. පල්ලෙකලේ දුම්බර බෝගම්බර බන්ධනාගාරයට පිවිසෙන මාර්ගයන්හි මාර්ග බාධක යොදා ආරක්ෂාව තර කිරීමටද පියවරගෙන තිබෙනවා. පසුගිය දිනවල නොසන්සුන් සිද්ධීන් ඇති වූ බන්ධනාගාරවල සිටි රඳවියන් පල්ලෙකලේ දුම්බර බෝගම්බර බන්ධනාගාරයේ වෙතු රැගෙන විත් දැඩි ආරක්ෂාව යටතේ රඳවා තිබෙන බවයි බන්ධනාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුද පැවසුවේ. දිවෙනේ බන්ධනාගාර කිහිපයක හටගත් නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද අද වැඩි අවධානයක් යොමු වුණා. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
1: ඒ රාත්‍රියේ 10 කාලට පමණ මැගසින් බන්ධනාගාරයේ තුලත් යම් නොසන්සුන්කාරීත්වයක් නිර්මාණය වුණා. අද උදෑසන 6:30ට පමණ කුරුවිට බන්ධනාගාරයේ යම් කලහකාරී තත්ත්වයක් නිර්මාණය වුණා. මේ වෙනකොට පල්ලන්චේන බන්ධනාගාරයේ තුලත් නොසන්සුන්කාරීත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. මීගොමුවේ බන්ධනාගාරයෙන් ආරම්භ වූ මේ බන්ධනාගාර ගැටුම් මේ වන විට පල්ලන්චේන දක්වා ක්‍රමිකව වර්ධනය වෙලා තියෙනවා. මේ පිළිබඳව ලැබුණු බුද්ධි තොරතුරු වගේම මේ වෙන දක්වා කරන ලද විමර්ශන දෙස බලපුවාම අපිට සැකයක් නිර්මාණය වෙලා තියෙනවා. මෙය කුමන්ත්‍රණකාලී සහ කඩක්කප්පල්කාරී ක්‍රියාවක ප්‍රතිඵලයක්ද කියන එක. නමුත් මේ සිද්ධිවල ආසන්නතම ප්‍රතිඵල හැටියට, ආසන්නතම හේතු හැටියට හඳුනාගෙන තියෙන්නේ මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම්.
4: වත්මන් තත්ත්වය සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා.
1: ඒ මර්ධනය කිරීම සඳහා අවශ්‍ය පියවර අරන් තියෙනවා. ඊයේ රාත්‍රියේ 10 කාලට පමණ මැගසින් බන්ධනාගාරයේ තුල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාටුවක් කඩාගෙන 40ක පමණ පිරිසක් එළියට පැමිණ යම් කලාකාරී විදියට ඇසිරීමක් සිද්ධ වුණා. මේ පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් මැදිහත් වුණා. ඒ වගේම විශ්ව කාර්ය බලකාය නිලධාරීන් මැදිහත් වෙලා මේ තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කරලා තියෙනවා. මේ සිද්ධියේදී එක් අයෙක් මියගිලා 10 දිනක් තුවාල ලබලා දැන් ඒ දස දෙනා ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.
4: බන්ධනාගාර තුල හටගැනුණු හදිසි නොසන්සුන්තා පාලනය සම්බන්ධයෙන්ද අමාත්‍යවරයා අදහස් පළ කළේ මෙලෙසයි.
1: අද උදෑසන 6:30ට කුරුවිට බන්ධනාගාරයේ ඇතිවෙච්ච කලාකාරී තත්ත්වය මේ තත්ත්වය තුල දෙදෙනෙක් මිය ගියා, 13 දෙනෙක් තුවාල ලැබුවා. රත්නපුර රෝහලේ දැන්ට ප්‍රතිකාර ලැබමින් ඉන්නවා. විශේෂයෙන් ගරු නියෝජ්‍ය කථානායකතුමනි, අපේ උත්සාහය මේ බන්ධනාගාර තුල ඇතිවෙන මේ නොසන්සුන්තාවයන් පාලනය කිරීමේදී අපි දැඩි ලෙස උත්සාහ කරමින් ඉන්නවා. අධිකරණ අමාත්‍යාංශය යටතේ තියෙන බන්ධනාගාර දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන්ුත් පොලිසිය පැත්තෙන්ුත් උත්සාහයක් දරමින් ඉන්නවා. කිසිදු රැදවෙක්ගේ ජීවිත හෝ නිලධාරියෙකුගේ ජීවිත අහිමි නොවන ආකාරයට වැඩ කටයුතු කරන්න වග බලා ගනිමින් තමයි මේ පාලනය කිරීමට උත්සාහ දරමින් ඉන්නේ. අද අනිකුත් බන්ධනාගාර සියල්ලේම තත්ත්වය පාලනය කරලා තියෙනවා. ආරක්ෂාව පිළිබඳව කිසිදු ගැටලුවක් නැහැ.
4: කෙසේ වෙතත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ බන්ධනාගාරවල ඇති වූ ගැටුම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවයි.
5: ඔය කොච්චර කිව්වත් මේක ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්. මම ඔබතුමාට මතක් කරන්න කැමතියි, අපි විශේෂයෙන්ම මේ බන්ධනාගාර ප්‍රශ්නය කේන්ද්‍ර කරගෙන විශ්වාසභංග යෝජනාවක් ගෙනාවා. ඇමතිතුමා වෙනුවෙන් 152ක් ඡන්දෙ දුන්නා. අපි

0: ඇති වෙලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම මේක පිළිබඳව ඔබතුමන්ලා දැඩි පියවර ගන්නට ඕන. එකක් මතක තියාගන්න කිසිසේත්ම මත්ද්‍රව්‍ය ජාවාරම මත්ද්‍රව්‍ය අපරාධ
1: අපරාධ
0: ක්‍රියාවන් කිසිසේත්ම අපි අනුමත කරන්නේ නැහැ. නමුත් මේ ප්‍රශ්නය පිළිබඳව මෙහිට වැඩි ලොකු අවධානයක් යොමු කරලා මේක ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් හැටියට
1: අරගෙන
0: ඔබතුමන්ලා විසඳුමක් ලබා දෙන්නේ කියන එක
1: මම
0: අස්සාව ඉල්ලීමක්.
2: ඊට පිළිතුරු දෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය අනන්ත විජේපාල මහතා සඳහන් කළේ මෙම සිදුවීම් මාලාව යම් සැලැස්මකට අනුව සිදු වූ කුමන්ත්‍රණකාරී ක්‍රියාවක්ද යන්න පිළිබඳ සැකයක් පවතින පපයි.
3: විශේෂයෙන් මේක අමාත්‍යවරයා අධිකරණ අමාත්‍යවරයා පිළිබඳ ගැටලුවක් නෙවෙයි. මම මුලිනුත් පැහැදිලි කරා මීගොම බන්ධනාගාරයෙන් පටන්ගෙන අද පල්ලංචේන බන්ධනාගාරය දක්වා ව්‍යාප්ත වෙලා තියෙන මේ නොසන්සුන්කාරී තත්ත්වය යම් සැලසුම් සහගත කරන කඩකප්පල්කාරී ක්‍රියාවක් කියන සැකය මතුවලා තියෙනවා. මේ මම කිව්වා වගේම මේ පිළිබඳ පූර්ණ විමර්ශනයක් කරන්න අවශ්‍යයි. මේ මෙවැනි තත්ත්වයන් අපි බරපතල තත්ත්වයක් හැටියට සලකමින් කටයුතු කරනවා. මේක කිසිසේත්ම ජාතික ආරක්ෂාවට බලපාන ප්‍රශ්නයක් නෙවෙයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි. නමුත් අපි මේ රටේ සියලු ජනයාගේ ආරක්ෂා වෙනුවෙන් වැදියත් වෙනවා, මහජන ආරක්ෂාව සහතික කරනවා. ඒ වගේම බන්දනාගාර තුල තියෙන රැඳවියන්ගේත් බන්දනාගාරයට අදාළව රාජකාරී කරන සියලු නිලධාරීන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් කැප වෙමින් තමා මේවා යම් පාලනයට නතු කර ගැනීමට උත්සාහ කරමින් ඉන්නේ. මේ සඳහා කෙටි කාලින වගේම දීර්ඝ කාලින වැඩපිළිවෙළ කීපයක් යෝජනා වෙලා තිනවා. ඒ සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මේ වෙනකොට කමිටුවකුත් පත් කරලා තිනවා ගරු අධිකරණ ඇමතිතුමාගේ සභාපතිත්වයෙන්. අද ජනාධිපතිතුමා විශේෂ සාකච්ඡාවකුත් පාර්ශ්වකරුවන්ගේ කැඳවීමක් කරලා තිනවා. ඒ හින්දා වහවා කඩිනම් පියවර ගැනීමට අවශ්‍ය කටයුතු කරනවා.
2: මද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මීට ආසන්නතම හේතුව වී ඇති බවත්, කිසිදු රැඳවියෙකුගේ ජීවිතයට හානියක් නොවන පරිදි තත්ත්වය පාලනය කිරීමට පූර්ණ විමර්ශන ක්‍රියාත්මක බවත් අමාත්‍යවරයාෙහිදී වැඩිදුරටත් සඳහන් කළා. දිවයිනේ බන්ධනාගාර කිහිපයක හටගත් නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමු කිහිපයකදීද දහස් පළ වුණා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා.
4: මේ ආණ්ඩුව බාර දෙන්න කලින් මේ ආණ්ඩුවට දෙන්න තිබ්බේ මේ සිරගෙවල් ටික බාර දෙන්න තිබ්බේ. එහෙමනම් ජනතාවට පෙන්නුම් කරනවා සිරගෙවල් ටික පාලනය කරගන්න බැරි ආණ්ඩුවකට කොහොමද රටක් පාලනය කරන්නේ කියන පණිවිඩය ජනතාවට ලැබෙන්න තිබ්බා. ඒක නොලැබුණු මේ ඛේදවාචකය තමයි ජනතාව මේ වෙනකොට ගෙවමින් සිටින්නේ. මේක දිගින් දිගටම මේක ආණ්ඩුව නොහැකියාව කරනවාද නැත්නම් ආණ්ඩුවෙන් කරනවාද බිය ගැන්වීමට කරනවාද රටේ අස්ථාවර තත්ත්වයක් ඇති කරගන්න හදිසි නීතිය දික් කරගන්න මේක කරනවාද කියන ප්‍රශ්නයක් මතුවෙනවා.
2: හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක වක්කුඹුර මහතාද අදහස් පළ කළා.
5: එදා මීගමුව බන්දනාගාරයෙන් පටන් ගත්ත කැරල්ලක් මේ වෙනකොට බන්දනාගාර විශාල ප්‍රමාණයක මේක පැතිරිලා තියෙනවා. මේ ආණ්ඩුවට මේක පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. ආණ්ඩුව හැම වෙලේම හැම දෙයක්ම මේ විපක්ෂයේ කීකියා ඉන්නවා. තමන්ගේ යටතේ කඳ උරක් ඇතුලේ ඉන්න කට්ටිය පාලනය කරගන්න බැරි වෙලා තියෙනවා. ඒක නිසා බන්දනාගාර ඇමතිවරයාට විරුද්ධ විශ්වාසභංග යෝජනාවක් ගෙනාවාම එයා හොඳයි කියලා තියාගත්තා. සාමාන්‍ය එක ප්‍රශ්නයක් ආවම ඒ ප්‍රශ්නේ විසඳා ගන්න දැනගන්න ඕනේ. ඒ ප්‍රශ්නේ විසඳනවා වෙනකොට සියලුම බන්ධනාගාරවල අද මේ ප්‍රශ්නේ ගිහිල්ලා.
2: මේ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත් මහතා.
6: සමහර විට මේ අය වෙන වෙන තත්ත්වයන් තුල හසුරුවනවා වෙන්න පුළුවන්. කලින් උනේ ඔය හිරගෙවල් පිරුනේ සාමාන්‍ය මිනිස්සුන්ගේ. සමහරට ඇතුලේ ඉන්න ඕනේ කෙනා එළි ඉන්න ඕනේ කෙනා ඇතුලේ. මේක තමයි තෝනේ. දැන් මේක පොඩ්ඩක් මේක වෙනස් වෙලා තියෙනවා නේද? එතකොට ඉතිහාසයේ පළවෙනි වතාවට දැන් ලොකු කට්ටිය ඇතුලට යනවා නේද? අද පාර්ලිමේන්තු විපක්ෂයන්ගට කෑමර දුන්නා. දැන් ලොකු කට්ටිය පාර්ලිමේන්තුවට ඇතුලට ගියප එකත් එක්ක ඒගොල්ලෝ පාර්ලිමේන්තුවට එන්න ඉඩ කඩ අදලා දෙන්න කියලා. ඉතින් ඒ නිසා ලොකු කට්ටිය දැන් ඇතුලට යනකොට පොඩි කලබල වෙන්න පුළුවන්. ඉතින් අපිට මේක හිතන්න පැතිකඩවල් ගණනාවක් තියෙනවා. අද බෞතලයක් ගත්තොත් ඉන්නේ සැකපිට අපපිට ඉන්නේ. හරි. ඉතින් ඒ නිසා ওই නඩු ඉස්සරහට එනවා. ඉතින් ඒවත් එක්ක මොන මොනවාගේ තීරණ වලට එයිද කියන එක පිනවද අපිට දැන් මේ ලාවි කියන්න පුළුවන් කමක් නැහැ. හැබැයි සුභවාදී නැහැ නිකුල්ලන්ට. ඉතින් ඒ නිසා මේවා ඇතුළේ මේවා ආකූල ව්‍යාකූල කිරීම සඳහා විවිධ කුමන්ත්‍රණ දියත් වෙන්න පුළුවන්.
2: මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් රවි සෙනවිරත්න මහතාට එරෙහිව ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පවතින රථවාහන නඩුවට අදාළව ඉදිරි පියවර ගැනීම වළක්වමින් කොළඹ මහාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා මෙම නියෝගය නිකුත් කළේ රවි සෙනවිරත්න මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි. මෙම අතුරු තහනම් නියෝගය පෙත්සම් විභාගයේ අවසන් වන තෙක් බලපෑත්වෙන බවත් විනිසුරුවරයා නියෝග කළා. 2023 වසරේ වැල්ලවත්ත පොලිස් වසඹ තුල සිදු වූ රියානතුරක් සම්බන්ධයෙන් රවි සෙනවිරත්න මහතාට එරෙහිව වැල්ලවත්ත පොලිසිය මගින් ගල්කිස මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ නඩුවක් ගොනු කර තිබුණා. එම නඩුවේ එක් චෝදනාවකට වරද පිළිගැනීමේ නඩතුරුව අනෙක් චෝදනාවක ඉවත් කර ගැනීමට පොලිසිය එකඟතාවය පළ කරුම් ලැබුවා. එසේ තිබියදී මහේස්ත්‍රාත් අධිකරණය විසින් විත්තිකරු රුපියල් 2500ක දඩයක් නියම කරුම් ලැබුවා. එම දඩය නියම කර තිබෙන ආකාරයේ නීතියට පටහැනි මෙන්ම මහේස්ත්‍රාත්වරයා විසින් එම නඩුකරයට අදාළව නිකුත් කර තිබෙන නියෝග නීතියට පටහැනි බවත් රවි සෙනවිරත්න මහතා සිය පෙත්සම තුලින් සඳහන් කර තිබෙනවා. පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර රවි සෙනවිරත්න මහතා

0: නීතිඥ චන්දන පෙරේරා මහතා සමග පෙනීසිරි ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න මහතා අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මහේස්ත්‍රාත් ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විසින් සේවා දායකයාට රිහව නිකුත් කර තිබෙන නියෝගයට නීතියට පටහැනි බව සඳහන් කළා. ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග ප්‍රතිශෝධනය කර ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසයි ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා මෙම නඩුකර ඉදිරියට පාත්වාගෙන යාමට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී ඇති බවින් මේ වගඋත්තරකරුවන්ට නොතෙස්සේ නිකුත් කිරීමට නියෝග කරන බවත් සඳහන් කළා. මෙම ප්‍රතිශෝධන පෙත්සම් විභාග කොට අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කරන තුරු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පැවැත්වෙන නඩුව ඉදිරියට පාත්වාගෙන යාම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නයි පෙත්සම් විසින් කරනු ලැබූ ඉල්ලීමට විරුද්ධ නොවන බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රාජ්‍ය නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. යනුව මෙම ප්‍රතිශෝධන පෙත්සම් විභාගයට ගැනීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා පෙත්සම් විභාගයේ අවසන් වනතේ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ හමුවේ පැවැත්වෙන නඩුව ඉදිරියට පාත්වාගෙන යාම වළක්වමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන බවත් නියෝග කළා. නෙත් නිවුස් නිමාව මිළඟ නෙත් නිවුස් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6:45ට මොහොතින් මොහොත වෙනස් වන අලුත්ම තොරතුරු සඳහා නෙත් නිවුස් YouTube නාලිකාවට සහ නෙත් නිවුස් Facebook පිටුවට පිවිසෙන්න නැතහොත් නෙත් නිවුස් ටෙල්කේ අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
1: ඔබ වෙත ගෙන ආවේ
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප
3: FM 95 FM 94.8 Net FM
4: අපේ අම්මා ගෙදර ආවද
5: නැහැ අම්මා මෙයා වෙනදිත්වා

0: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
1: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
2: මාරයිනේ. SLT Mobitel Fiber Nisa Deng Hema Gedaram Novena Sadivegen Superior Tama Fiber Fit. Okkoma Devices Connect Karanna. Gaming World Low Latency. Fast and Stable. Unlimited. Thoraganna Package Rasan. Obe Gedara Adama Fiber Fit Karaganna.
3: Uttamo Dambadiva Vandanawa Sampoorna Wenna Nam Aahara, Navaten, Basrathaya, Pinkam Yana Me Siyalu Pahasukam Ithama Wedagath Wenawa. Mewayin Ekak Hari Adu Unoth පරිපූර්ණ වන්දනාවක් සිදු කරගන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ඒ හින්දා සියලු සම්පූර්ණ පහසුකම් වලින් සමන්විත අවබෝධාත්මක වන්දනාවකට ඔබත් එන්න ට්‍රැවල් නෙට් වෙතට. අමතන්න 0112-863-363 අංකයට. ට්‍රැවල් නෙට්. ට්‍රැවල් නෙට්. අසිරිමත් බුද්ධ දේශය අවබෝධයෙන් යුතුව වන්දනා කිරීමට.
4: BYD C-Lion 5 Plug-in Hybrid SUV වැඩි ඉඩ ආකර්ෂණීය පෙනුම සහ DMI තාක්ෂණය සමග ඔබේ ගමනට සුවිශේෂී බවක් එක් කරගන්න. C-Lion 5 මුල් අයිතිකරුවෙක් වෙන්න අපගේ ප්‍රදර්ශනාගාර වෙත පිවිසෙන්න. නැත්නම් අමතන්න 0112-125-125.
5: මහානුභාව සම්පන්න සීනිගම ශ්‍රී දෙවොල් මහදේවාලේ උත්තම පෙරහර මංගල්‍ය. අගෝස්තු 8 සහ 9 දිවා මහ පෙරහර, අගෝස්තු 10 සහ 11 රාත්‍රී පෙරහර, අගෝස්තු 12 වනදා රාත්‍රී 7 සිට රටටම සෙත්පතා පවත්වන මහා දෙවොල් මඩු යාගය සහ ගිනිමෙල සත තරණය උතුම් දේවාශිර්වාදය ලැබගන්න පෙරහර සමයේ ඔබත් සීනිගම දෙවොල් මහ දේව පුදුමිට එන්න. මාධ්‍ය සවිය, net FM.

හමුවනේ කොහොමද වෙන්වනේ කොහොමද කියලා අදටත් හිතාගන්න බැරි හැඟීමක් තවටත් ඔය හිතේ තියෙනවාද? ඒ හැඟීම ලෝකෙටම රහසින් හිතේ දවටගෙන ඔබ යටි හිතින් ඒ හැඟීමේ රස විඳිනවාද? ඒ රස අස්සේ කඳුළුත් තියෙනවාද? ඒ රස අස්සේ සිනහත් තියෙනවාද? එහෙනම් මේ මන්දාරම් රාත්‍රිය ඔබටමයි. මන්තරංග මන්දාරම් රැන්නාවේ වෙනතුරු ඔබ හිත ළඟ දවටෙන්නා.

ආදරේ හරියටම විශාල පැවැත්මකින් කෙලවර වෙනවාද කියලා හරියටම දැනගන්න ප්‍රේමේ මුල් අවධියේදී නොහැකි වෙනවා. කාලයත් එක්ක ප්‍රේමයේ අවත්කාලීන බව කොයි විදිහටද පරිස්සම් වෙන්නේ කියන එක තීරණය කරන්නේ ආදරවන්තයන්ගේ ආදර හිත් වගේම කාලය. ඉතින් කියන්නකෝ, ඔබ ආදරේ කියලා තාවකාලික ආකර්ෂණයට රැවටුණාද? 0711 95 95 95 කියන්න. ආදරේ කියලා ආකර්ෂණයට රැවටුණාද?

आदरणीय तरंग ඔයාට සුබ මන්දාරම්රයක් වේවා. අද ඔයා අපූර්ව දෙයක් අපෙන් අහනවා දන්නවද? ප්‍රේමයේ ආකර්ෂණයට අපට දැනෙන්නෙම අවුරුදු 17 කාලෙදි. ඒ වෙද්දි අපේ ඇස්වල රැඳෙන්නේ කටහඬ ලස්සන අඳින පළඳින විදිය. ඒක තමයි ප්‍රේමය කියලා හිතුවේ. එතනදී අපිට ඉන්න ඕන හොඳ විශ්වාසවන්ත කෙනෙක්. අම්මා. ඒ හොඳම මිත්‍රයෝනු හැමෝටම ජීවිතේ ඉතිරි වුණා. නැති තැන්වල හිතුවක්කාර වුණු තැන්වල වැරදුනා. පලාගිය සෙනෙහසින් වෙන්ව මාපිය එයයි ප්‍රේමය හැඟීමෙන් සිතේ වූ හෝරාවෙන් හෝරාව ගෙවී ගිය. මිදෙද්දී ආකර්ෂණය නවතා දමන්නට ජීවිතය පිහිටකොට ගත්තාය කෘමිනාශක බෝතලය. හැඟුණු තැන ක්ෂණිකව සිතට ආකර්ෂණයද ප්‍රේමය නොවන වග අපවාද නැගූ කල ලෝකය දුටු නොදුටු ඇසූ නැසූ දෙයින් සිත හැඳින ගත්තා ආකර්ෂණය ප්‍රේමය නොවන බව. ආකර්ෂණය ප්‍රේමය නොවේ හිතවතිය රමණී සුමේදා. ආදරණීය තරංගාත ප්‍රේමය අනන්තයක හැඟීම් මැද අහනවලු ඇයි ආදරේ කියාගන්න බැරි කියලා. දන්නේ නැතුව ඇති ආදරේ කියලා හිතාගන්නවත් බැරි හුදෙක් තාවකාලික නමුත් සදහටම ඇති වූ ආකර්ෂණය නම් තැබූ බව ප්‍රේමය නමින්. හුදෙක් තාවකාලික නමුත් සදහටම ඇති වූ ආකර්ෂණය නම් තැබූ වගයි ප්‍රේමය නමින් බලාකුළු ආදරවන්තී.

0: rấm rẻ,
1: quán ta rấm rẻ,
0: mắt ta rấm rẻ, vịt ta rắn gà, ta rắn gà.
2: Wasser has visi ekak pura, satya samagin, janta vishwase dinu, net news, shakti matwa idriyata.
3: විතරක් නෙවෙයි මේක DJ attack එක.
4: Non stop remix remake එකට happen DJ blast එක.
3: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක.
4: Net FM DJ night face to face attack show. Attack show.
3: 1 2 3 let's go. ලංකාවම දන්න ඊළඟ DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝ එක දැන් මා පිට WhatsApp කරන්න.
4: 0711 95 95 95 Net FM DJ Night Face to Face Attack Show අදරෑ නවයට මුහුණට මුහුණ තරඟ වදින්නේ මාතර දිස්ත්‍රික්කය DJ අනිෂ්ක කුරුණෑගල දිස්ත්‍රික්කය DJ ෂේනු බීට්ස්
5: Brought to you by රසනහර පිනා යනු මයි කෝලා වෙතින් මයි ගුවාවා මයි ටැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
4: Net FM DJ Night
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
7: ඔබ කළ සේවය අගයමින් ඔබේ අනාගතය සවිමත් කරමින් ඔබේ විශ්‍රාම වැටුපර ලැබෙන ඉහළම ණය මුදල දැන් DFCC කල්සරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග වසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න. දැඩි විස්තර 011-2-35-02 අමතා හෝ ළඟම පිහිටි DFCC බැංකු ශාඛාවෙන් කොන්දේසි අදාළ වේ. DFCC බැංකුව ඔබේ වර්ධනයට.
8: ජීවිතයේ අභියෝග ජය ගන්න නිවැරදි මඟ පෙන්වීමක් අවශ්‍යද? මනෝචිකිත්සක සහ මනෝවිද්‍යා උපදේශක, මානව හැකියා හා සංවර්ධන විශේෂඥ, ජීවිත සහ ව්‍යාපාර පුහුණුකරු, සහතිකලත් මෘදු කුසලතා පුහුණුකරු මිහිරි ජයවර්ධන. අද මම තන්න 0742776821.
9: සිලෝන් ග්‍රීන් ලයිෆ් ප්ලාන්ටේෂන් වෙතින් අනාගතයට අගනා ආයෝජනයක්. මහන්සියක් නැතුව මාසිකව සුපිරි ආදායමක් ගන්න දැන් මම තන්න 0111 437 1250.

පාට ලෝකයකට මඟ කියන තරංගක්කේ ඔයාට සුභ මන්දාරම්රයක් වේවා. එඩින්බරෝ අලුපාටින් මුළු අහසම වහගත්ත රෑක ප්‍රංශ එලිවිහිදුව ආත්මයක් සෙයින් ගඟ ළඟදි මුණගැහීමම ඇත්තටම චෙරු රතු පාට හැඟීමක් නෙවෙයිද? පිළිගන්නන්කෝ මම මෙහෙම ලාගහ පාට එලියස්සේ අමුතු එවලාස්ටින් තැමලි පාට මං හිත ඇස්සේ ගොලි කරගත්තා. ඒක තමයි ඇත්ත. කවුද දෙයනේ නිල් පාට ඇස් දෙකක් පෑක් පුරාවට ලුසිෆරින් වගේ දිලිසි දිලිසි මැකී නොමැකී යද්දි නොදැක්කා වගේ හිතට අගුළු දාගන්නේ? හැබැයි ඒක තාවකාලිකව නිවී යන බටහිර වල්ගාවක් නොවන බව මේපල් කොළයක් රහසින් කොඳුරලා සපත කරාටත් පස්සේ ඉතිං ඇයි මං තවත් වැල්වට් නිල් පාට අරයුම් පත ඉවත හරින්නේ? ඇත්තමයි, නිල් පාටට මං එකතු කළ වයලට් පාටින් ඒ ඉන්ඩිගෝ පාට තවත් වර්ණවත් උනේ. හරියට ගෞරවය පිරුණු අපිට ආවේනික වූ මැග්නෝලියන් සුදු පාටක් වගේමයි. නෝරා තිනුවියල් නොහොත් නෙතු අනුත්තරා.

ලැදිව ගමන කියන්න සසර බැමි බදාගෙන මරණය මිට මොලවගෙන අඩාගෙන ඇවිත් ඔයාව මාව හිනස්සපු මම ඔයා නොතේරුම්කම මග හැරි ජොවුන් වියලබෙත්ම ඕල ඇස් කරකාල හොරෙන් හොරෙන් බලල ඇස්කුණින් කතා කරලා ලබැඳිව ආදරණීව දුරයන්න අත් නොබැඳ හිත් බැඳලා ලංවෙලා ලැගුම් ගන්නාවේ ගමන් මහන්සිය නිවාගෙන තවත් අම්බලමක් හොයාගෙන යන්න. මගීන් මිස කැනි මඩල තනන වඩුවන් නෙවෙයි හිතවතිය. එහු බැඳීම් හදාගෙන ආපු අයගේ හිත් අස්සේ. තිබුණානම් තිබුණේම තාවකාලික සැනසීමක් මිස සදාකාලික ප්‍රේමයක් නොවෙන ඇලීම් ගැලීම් රිදීම් මිශ්‍ර බැඳීම් විතරයි. එහු තාවකාලික ආකර්ෂණයට ප්‍රේමය නම් තැබුම අම්බලම ලෙස ලියාපදිංචි විය. දමයන්ති එහු තාවකාලික ආකර්ෂණයන්ට ප්‍රේමය නම් තැබුම අම්බලම ලෙස ලියාපදිංචි වියා.

ආදරණීය තරංග යශෝදරාවගේ පූජනීය ආදරය නාමයෙන් දරාගෙන ලෝකයට උත්තරීතර බුදුන් වහන්සේ නමක් පහළ වෙන්න ඒ ආදරය උදව් කළා. ඒක ලොවේ උතුම්ම ආදර කතාව. තජ් මහල නිමුණේත් ආදරය නාමයෙන්මයි. සාලිය කුමර රජකම අතහැරියෙත් අවංක ආදරය වෙනුවෙන්මයි. ඉතිහාසයේ බොහෝ කතා අවංක ආදරය යටින් ලියවුනාට අද හැම ආදර කතා තියනවාද? උඩින් පුයරු ගාපු කපටි වෘකකමටද දැන් ආදරය කියන්නේ? ඒක හරියාකාරව දැනගත්තා නම්? ඔව්, මෙහෙම දේවල් අහන්න වෙන්නේ නැහැ. හරියටම ආදරේද නැද්ද කියලා දැනගන්න නම් වෘකයා කෑ ගහනකම්ම දැන් ඉන්න වෙලා තියෙන්නේ. මැලේෂියාවෙන් නදී කියනවා. අද අපි කතා කරන්නේ තාවකාලික ආකර්ෂණයට ආදරය කියා රැවටුනාද කියලා. සුබමන් දාරම් රැක් තරංගක්ක. අද පන්සල් ගියාම හරි සැනසීමයි. ඔව්, ආකර්ෂණය. මම හිතුවේ ඒ තමයි ආදරය කියලා. ඒත් කාලයක් ගියාම අපි පරිණත වෙනකොට දැනගන්නවා ආදරය ආකර්ෂණය නොවන විද්‍යාව. එහෙම කිව්වේ පබෝ.

0: 사행 안하드라이 다시마 아덴 넷 FM 만나람레 with 다랑가
1: අලුත්තැනක් අඩුම මිලක් කසා කළ ග්‍රීන් සුපවිතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් පහන්ඩ රැස්සක් ඔබත් අතමෑවිත් වෙනස වටහාගන්න ශාකා මාතලේ අතුරගිරිය මුල්ලේරියාව නාරම්මල ගනය මුල්ල ගම්පොල කසා කළ ග්‍රීන් සුප කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
2: සුමුදු මතුපිට නිසා ඇඳන් ඉන්නත් පහසුයි. ලීක් වෙන්නෙත් නෑ. රුපියල් 150ක් විතරක් නිසා ඔයාගේ බජට් එකටත් ගැලපෙනවා.
3: ඉතින් ෆෙම්ස් ඇය එක්ක ඔයාට ඔයාව මග ඇරෙන්නේ නැහැ.
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited. තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
5: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
6: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 0.71.666.222 Prime Residences
7: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙනු
8: ඒ කාලේ හිටම සින්දු
9: වැදවල් මල් රැඟු සිරිපාට දේගුණු සේදිරා
10: මේ කාලේ හිටම සින්දු
11: වෙරළු මල් වෙරළු මල්
12: වෙරළුයිත් හිටුන යන්නේ නැතුව තුරුලෝ යකේ
8: හැම කාලෙම ට්‍රෙන්ඩින්ග් මසින්දු එක දෙකට අහන්න
13: සෙන්සුරාදායි ඉරිදායි උදේ 9 ඉඳන් හවස 6 වෙනකන්
14: නෙත් FM හෙලෝ හෙලෝ සතියන්ත

එහෙම කියන්නේ. ආදරය ගැන හැඟීම මට මුලින්ම දැනෙද්දි එයා දන්නේ නැහැ. මමත් කල්පනා කළා මේ හැඟීම ආදරේද කියලා. නමුත් ඒ හැඟීමට රැවටෙන්න හරි රැවටෙන්නේ නැතුව ඉන්න හරි මට උතුම් හැඟීම ගැන එයාට කියන්න බැරි වුණා. ඒක තාවකාලික ආකර්ෂණයක් නෙවෙයි, සදාකාලික ආකර්ෂණයක් මට නම්. එහෙම කිව්වේ ජනා. සුබමන් දරම්රයක් වේවා ආදර තරංග. ආදරේද ආකර්ෂණයද කියලා තාමත් හිතාගන්න බැරි වුණා. කුළුඳුල් ආදරය තිරින කළේ කඳුළු විතරයි. කිසිම වරදක් නොකර ඔහුගෙන් අහපු වේදනා බරම වචනය ඔයා චපලයි. ඒත් හිත හදාගත්තා අදටත් ඉඳ හිට මතක් වෙන හොඳින්ද කියලා අහන්න හිතන ආදරයට නිර්වචන නෑ. මදු මම නුවරහසයට.

0: Mandaram Rare with Taranga. Mandaram Rare, Mandaram Rare.
1: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු. Net News.

0: வித்ராக் நெவே மேக்கர் டிஜே அட்டாக் காக்
1: நோ ஸ்டாப் ரீமிக்ஸ் ரீமேக் ekta happiness dj blastika anga galene inna kumariye
0: preemi aladinde radio itihas se pratham vatavata lankaya superi dj taru muhunata muhuna gatana dj attack show eka
1: net fm dj night face to face முகுணவதின்னே மாத்தர திஸ்ரிக்கய டிஜே அனிஷ்க குருநேகல திஸ்ரிக்கய டிஜே ஷேனு பீட்ஸ்
2: brought to you by rasanahara pinayanu my cola vetin my guava my tamarind my blueberry atulu rasapella heels cargills apico satoso superi velanda salvalin my cola aperate apema deyak
1: net fm dj night
3: ඔබේ විශ්‍රාම වැට පෙරළබිනේ ඉහළම ණය මුදල දැන් DSCC කල් සරු වෙතින් රුපියල් ලක්ෂ 120ක් දක්වා උපරිම ණය මුදලක් සමග අසර 15ක් දක්වා ස්ථාවර සහනදායි පොලි අනුපාතයක් යටතේ ලබා ගන්න කොන්දේසි අදාළ වේ DSCC බැංකුව ඔබේ වර්ධනයට
4: SLT Mobitel Fiber නිසා දැන් හැම ගෙදරම නොවෙනස් අධිවේගයෙන් සුපිරියටම fiber fit. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. ඔබේ ගෙදර අදම fiber fit කරගන්න.
5: නුවර පාරට මීටර් 100ක් දුරින් ඉස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ අවසාන නිවාස 25 මිලියන 25 සිට ඉහළට ඔබත් අදම සාඩම්බර හිමිකරුවෙකු වන්න දැන්ම කතා කරන්න 01.1.666.222 රයිම් රෙසිඩෙන්සිස්
6: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණ සහිත රූෆින් ෂීට් Rhino Roofing within Nandun Vadena Rhino Premier Roofing Sheet Petivistra Sandhal Dhatunai Anuhaya Amatana
7: විහාරාධිකාරී ශාස්ත්‍රපති හේනේකම මංගල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් 2026 ශිෂ්‍යත්ව සහ උසස් පෙළ සිසු දරු දැරියන්ට ආශිර්වාද පතා පැවැත්වෙන දේව ආශිර්වාද පූජාව අගෝස්තු 8 වන දින රාත්‍රී 7ට අකුරැස්ස තෙපුදෙණිය ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේදී පැවැත්වේ සැමට ආරාධනා

AF අදටත් මට මායාකාර ඇස් දෙකක් එක බැල්මකින් මගේ සිතවිලි අතර අලුත් ලෝකයක් මැවුණා මං හිතුවා ඒ ඇස්වල තිබුණේ ආදරය කියලා ඒත් පස්සේ තේරුණා මම රැවටිලා තිබුණේ ආදරයකට නෙවෙයි ඒ මොහොතේ ඇති වූ අමුතු ආකර්ෂණයකට සමහර බැඳීම් හදවතට ඇතුල් වෙන්නේ නැහැ ඒව නවතින්නේ ඇස්වලින් පටන්ගත් මතකයක විතරයි ඒත් ඒ ඇස්වල මායාවට රැවටුණු මොහොත අදටත් මගේ මතකයේ නිහඬව ජීවත් වෙනවා ප්‍රාර්ථනා දෙවමිනි තාවකාලික ආකර්ෂණයට ප්‍රේමය නැමති වූවද ඒ ප්‍රශ්නේ මගේ හදවතට වැදුණු හරියට පරණ තුවාලයක් ආයෙත් ඇරුණා වගේ මොකද අද මිනිස්සු ඇස් දෙකට වශී වුණු ගමන් ඒකට ප්‍රේමයයි කියනවා හිත ටික දවසක් ගහන ගමන් ඒකට සදාකාලික ආදරය කියනවා ඒත් සැබෑ ප්‍රේමය හමු වුණු පළවෙනි දවසේ උපදින්නේ නැහැ ඒක උපදින්න එකිනෙකාගේ අඩුපාඩු දැකලාත් කාලය වෙනස් වෙලත් ජීවිතේ මල් පාරක් නොවි කටුපාරක් වුණත් මම තවමත් ඔයාගේ අත අතාරින්නේ නැහැ කියන තැන ආකර්ෂණය ඌනට ආදරය කරනවා ප්‍රේමය හදවතට ආදරය කරනවා ආකර්ෂණය අද තියෙන දෙයට වශී වෙනවා ප්‍රේමයට මොනවා නැති වුණත් ළඟින් ඉන්න තීරණය කරනවා ආකර්ෂණය හිනාවට කැමති ප්‍රේමේ කඳුළු පිසදමන්න අත දිගු කරනවා ඔයා දන්නවද ආකර්ෂණය කෙනෙක්ව අයිති කරගන්න හදනවා ඒත් ප්‍රේමය කෙනෙක්ව නිදහසේ හිනා වෙනවා දකින්න තමන්ගේ හදවතත් නිහඬව කැප කරනවා මට මතකයි එක දවසක ඔයා මගෙන් ඇහුවා මම ලස්සන නැති දවසකත් ඔයා මට ආදරය කරයිද මම එදා හිනා වුණා මොකද ඔයා දැනගෙන හිටියේ නැහැ මම ආදරය කළ ඔයාගේ ඇස්වල පාටට නෙවෙයි ඔයාගේ හිතේ පිරිසිදුකමට කියලා ඔයාගේ මූණ කාලයත් එක වෙනස් වෙන්න පුළුවන් ඔයාගේ කොණ්ඩයට රිදී පාටෙක් වෙන්න පුළුවන් ඔයාගේ අත්වල වයසේ රැලිය දෙන්න පුළුවන් ඒත් මම ආදරය කළ ඔයාගේ හදවත කාලයට වයසට ගන්න බෑ ඉතින් තාවකාලික ආකර්ෂණයට ප්‍රේමය නම දෙන්න එපා මොකද ආකර්ෂණය කාලයත් එක නිහඬව මැකෙනවා ප්‍රේමය නම් කාලයත් එක තවත් ගැඹුරු වෙනවා සමහර ආදර කතා එකට අවසන් වෙන්නේ නැහැ සමහර ප්‍රේමයන් ළඟ නොසිටියත් ප්‍රේමයම වෙනස් කරන්නේ නැහැ ඒකයි සැබෑ ප්‍රේමය කියන්නේ ඔයා මගේ වෙන්න ඕනේ කියන ආශාව නෙවෙයි ඔයා කොහේ හිටියත් සතුටින් ඉන්න කියලා හැම රැකම නිහඬව ප්‍රාර්ථනා කරන පිරිසිදු හදවත ඉතින් ප්‍රේමය ඇස්වලින් නොපෙනෙන අයිතිකාරකමෙන් නොනැමෙන කාලෙන් නොවියලෙන මරණයෙන්වත් නොමැකෙන එකම හැඟීමයි නිහඬ කවිකාරයා මිලාන් මාලකා

ආදරේ බලෙන් ඇති කරන්න බෑ ඉබේ ඇති වෙන්න ඕනේ. මත් බවත් බලෙන් ඇති කරන්න බෑ ඉබේ ඇති වෙන්න ඕනේ. තේරුණාද මගේ යාළුවා? ආදරේ බලෙන් ඇති කරන්න බෑ. ඒක ඉබේ ඇති වෙන්න ඕනේ.

පණ දෙන්න ලංවනාට හැකිද පණක් දීලා යන්න? කොයි තරම් ආදරය කළත් හැකිද පණක් ණයට ගන්න? ධනය බලය නැති වෙනකොට පණත් යනවා ඔහේ යන්න. ඔය පණ වෙනුවෙන් නැහුණට කඳුල තමයි ඉතිරි වෙන්නේ. චතුරිකා දබරැල්ලෙන් එහෙම කියනවා. රුවට රුවක් දැක නැත මාමෙලොවෙහි, හිරුට සඳුත් ළඟ නැත මාමුවගෙහි, ඇහැට දැකත් ලොව සැක නෑ සිනාවෙහි, සිතට එතත් සිතිවිලියා මුලාවෙහි. නිර්නාමික කවියක්. ආදරණීය තරංගක දන්නවාද? ඔයා පුදුම කරබ්බැහියක්. කතා කරන හැම කතාවක්ම ඔයාගෙම ඉවර කරන තරමට, හැම වෙලේම මේ හිත උඩ දඟ කරන තරමට, පැය ගණන් වුණත් බලන් ඉන්න පුළුවන් ඔය හිනාව. හැම වෙලේම මැවි මැවි පේන තරමට මං ඔයාට අබ්බැහි වුණා රත්තර. අන්තිමේදී ඔයා නිසා කැඩුණු මේ හිත හදාගන්නත් මං හෙවේ ඔයාවමයි. කඩුවකින් පපුව පසාරු කරනා වගේ තියෙන ඔය වචන නිසා මේ හිත කොච්චර තුවාලුණත් ඒ තුවාල සනීප කරගන්නත් ඔයාව හොයන තරමට මං ඔයාව අබ්බැහියක් කරගෙන. මායා තමයි එහෙම කිව්වේ. 0715 95 95 95

0: කිසිම දවසක කිලිටි වෙන්න නැති ආදරයක් තියන්නේ අම්මගේ ආදරය. ඒක සදාකාලිකයි. ආත්ම ගානක් යනතුරු නිවන් දකින්නතුරු තියෙන ආදරයක්. කාලේ විතරයි ඔයාව යවුන් වියට රැගෙන ගියේ. ඒ ලස්සන ඇස් දෙකේ මම තවම දකින්න මගේ ලෝකයමයි. මම කොහේ හිටියත් හැම මොහොතකම අම්මා කියලා මාවම හොයන්නේ. ඔයාගේ කටහඬ මගේ හදවතට ලැබුණ මිහිරිම සංගීතය. ඔයාගේ කටහඬ ලෝකෙ කොච්චර ලකුණත් මගේ ආදරය තරම් ආරක්ෂිත තැනක් ඔයාට කවදාවත් නොලැබේවි මගේ පුතේ. ඔයා මගේ ජීවිතේ ලස්සනම කවිය. දෙවියන් මට දුන් අගනාම තිලිනය. ජනූප සත්සර මගේ ලොකු පුතාගේ 20 වෙනි උපන්දිනය හැට. ඔයාට සුබ ජන්මදිනයක් වේවා කියලා ආදරණීය අම්මා අලව් වෙන්න දී ප්‍රාර්ථනා කරනවා. ඒ ප්‍රාර්ථනාවට අපිත් එක්ක අස වෙනවා. තාවකාලික ආකර්ෂණයට ප්‍රේමය නම් තැබුම අම්බලම ලෙස ලියාපදිංචි විය. නැවත නැවත හිතට කාවද්දන විදියට කියවුවාට ස්තුතියි කියලා කියනවා දමයන්ති. එදා රැවටුණා නම් රැවටුවා නම් මෙච්චර කාලයක් ගිහිල්ලත් අතීත ආදර සුළඟ සුවඳ තාමත් යටි සිත රහසින් හෝ විඳින්න උඩු සිත ඒ සුවඳ කොහොම යටපත් කරලත් නෑ පලක්. ඉතින් රැවටුනේ මම නෙවෙයි අයමයි. මොකද ජීවිත ඇතිතුරා සුවඳ විඳින්න කැප උණු සිතක් රැවටීම මිල කරන්න බැරි පවක්. ඉන්දික සමරනායක මන්දාරම් රාත්‍රී ප්‍රසංගය අරගෙන ඇඹිලි පිටියට එනවා නේද කියලා අහනවා. යෝජනාව නරක නැහැ. අපි බලමු. ඔබත් කියන්නකො මන්දාරම් රාත්‍රී ප්‍රසංගය අරගෙන අපි කොහෙටද එන්න ඕනි කියලා මුලින්ම. ලස්සන සින්දු ටිකක් ආදරය ගොඩක් එක නැත්. මන්දාරම් රාත්‍රියෙන් ළඟදීම ඔබේ ළඟටම.
1: වසන් වෙන සඳ වලාකුල

තව ටිකකින් මන්දාරම් රාත්‍රියට ආව ලස්සනම ලස්සන නිර්මාණයකුත් අරගෙන මම FB live වෙනවා. එන්න net FM Facebook පිටුවට හාන්දා.

0: மந்தாரம் ரேர் வித் தரங்கா. மந்தாரம் ரேர், மந்தாரம் ரேர்.
1: වසර 21ක් පුරා සත්‍ය සමගින් ජනතා විශ්වාසය දිනු net news ශක්තිමත්ව ඉදිරියට.
2: තරංගයක් විතරක් නෙවෙයි මේක DJ attack එකක්.
3: Don't stop remix remake එකට හැපෙන DJ blast එක.
2: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලාංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක.
3: Net FM DJ night face to face attack show. Attack show.
2: ලංකාවම දන්න ඊළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට WhatsApp කරන්න.
3: 0711 95 95 95. Net FM DJ night face to face attack show. අදරෑ නවයට මුහුණට මුහුණ තරඟවදින්නේ මාතර දිස්ත්‍රික්කය DJ අනිෂ්ක, කුරුණෑගල දිස්ත්‍රික්කය DJ ෂේනු බීට්ස්.
4: Brought to you by රස නහර පිනා යන මයිකෝලා වෙතින් මයිකුවාවා, මයි චැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ හිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්.
3: Net FM DJ night.
5: පැය ගානක් ඩ්‍රයිව් කරලා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. සිද්ධාලේප පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
6: අලුත් තැන කාටම මිල කසාගල ග්‍රීන් සුපර් ශකා මාදලේ අතුරුකිරිය මුල් ඒරියාව නාරම්මල ගනේ මුලගම් පොළ කසාගල ග්‍රීන් සුපර්. ඒ විතරක් නෙවෙයි, ඔබේ අතේ ඇති මුදල් සුරක්ෂිත ආයෝජන ක්‍රමයක් ඔස්සේ යොමු කර වඩාත් ඉහළ ප්‍රතිලාභ ලබා ගන්න. දැන්ම කතා කරන්න කසාගල ප්ලාන්ටේෂන් 011 27 77 87 කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
7: මගේ දරුවගේ නම සජිත නින්නේ, එයාට වයස අවුරුදු 9යි. මේ ආයතනයට ඇවිල්ලා දැනට මාසයක් පමණ තමයි වෙන්නේ. එන විට ළමගේ ධන ඉස්සට දිගාර ගන්න බැරුවයි සිටියේ. නමුත් දැන් ඒ ධන ඉස්ස ටිකක් සාමාන්‍ය මාසයක් ඇතුළත දැන් කකුලක් පොටට වගේ තිබ්බේ. දැන් ඒ ආයේ කකුල හොඳට කෙලින් තියෙනවා. ඉතින් මේ ආයතනයට ඇවිල්ලා ඔබලාට මේ වගේ දරුවෝ සිටිනම් මේ ස්ථානයෙන් ප්‍රතිකාර ලබා ගන්න හොඳම තැන කියලා මම ඔබලාට ඉල්ලා සිටිනවා.
8: ඔබටත් මෙවැනි රෝග අවස්ථා තිබේ නම් අමතන්න Active Plus භෞතික චිකිත්සක මධ්‍යස්ථානය 0761 856 0956.
2: ඒ කාලේ හිටම සින්දු
9: රදවල් මල් රැඟු සිරිපාට දේදුණු
10: ඒ කාලේ හිට්ම සින්දු
11: වෙරළු මල් වෙරළු මල්
12: වෙරළු හිටුන යන්නේ නැතුව තුරුල
2: හැම කාලෙම ට්‍රෙන්ඩින්ග්ම සින්දු එක දෙකට අහන්න
13: සෙන්සුරාදා ඉරිදායි උබේ නවෙන ඉඳන් හවස හය වෙනකන්
14: Net FM හෙලෝ හෙලෝ සතියන්ත
2: අහන්න.

ජීවිතය කියලා කියන්නේ කඳුළු කතාවක් නෙවෙයි. හැබැයි කඳුළු නැත්තේද නොවේ. සමහර වෙලාවට අපිට තනියෙන් අපේ ප්‍රශ්න විසඳ ගන්න බැරි වෙනවා. කොච්චර හයිය මිනිස්සු වුණත් එක තැනක් එනවා තනියෙන් ඒවට මුහුණ දෙන්න බැරි. කාගෙම හරි උදව් ඕනේ වෙන. ඒත් ඒ උදව් ගන්න කාගෙන්ද? නිවැරදි මනෝ උපදේශකයෙක්ගෙන්. ඒ වෙනුවෙන් මිහිරි ජයවර්ධන මනෝ උපදේශිකාව සූදානමින් ඉන්නෝ පුද්ගලික උපදේශන, පවුල් සහ විවාහ උපදේශන, මානසික සුවතාවය සඳහා ප්‍රායෝගික වැඩමුළු, පුද්ගල කුසලතා හැකියා සංවර්ධන වැඩසටහන් වගේම වෘත්තීය හා ව්‍යාපාරික මඟ පෙන්වීම්, මාර්ගගත වගේම මහරගමදී ඇව හමුවෙලා ලබා ගැනීම අවකාශය තියෙනවා. කතා කරන්න 0774-377-6821 0774-377-6821 සුබමන්දාරම්රයක් තරංගා. සතුට වෙනවා මම. මම තනි වුණත් මගේ අදුව පෙරවන්න එයාට කෙනෙක් ඉන්න නිසා සතුට වෙනවා මම. මට එයාව අමතක කරන්න බැරි වුණත් එයාට මාව අමතක වුණු එක ගැන සතුට වෙනවා මම. එයා වෙනස් වුවත් එයාට තිබුණු මගේ ආදරය තාමත් මං ළඟ තියෙන එක ගැන. මගේ හැම සුසුමක්ම පතන්නේ ඔයාගේ සතුට. එච්චරයි මගේ ආදරේ ප්‍රාර්ථනාව. දරණීය ගලින් සමරි, ඒ ප්‍රාර්ථනාවට අමතරව ඇයිල්ලීමකුත් කරනවා. මන්දාරම් රාත්‍රි ප්‍රසංගය අරගෙන දරණීය ගලට එන්න කියලා. ඔබ කියන්නේ අපි කොහෙටද එන්න ඕනේ?

සුබමන් ධරම් රැයක් තරංගක්කා. තාවකාලික ආකර්ෂණයට ප්‍රේමයයි නම් තැබුවාද. එදා ඔයා ළඟ හිටපු මොහොත හිතට දැනුනේ උණුසුමට මම ප්‍රේමය කියලා හිතුවා. ඔයාගේ වචනවලට ඇස්වලට සිනාවට මගේ හිත බැඳුනා. ඒත් අද ඔයා නැති නිහඬ රාත්‍රියක මට තේරෙනවා ආකර්ෂණය කියන්නේ ළඟ ඉන්නතුරු හිත ගින ගන්න එක. ප්‍රේමය කියන්නේ දුර ගියත් ඒ ගින්න හිත ඇතුලේ නිවෙන්නේ නැති එක. ඔයා ගියායින් පස්සෙත් මගේ මතකවල ඔයා ජීවත් වෙනවා නම් අමතක කරන්න උත්සාහ කළත් හිත තවමත් ඔයාවම හොයනවා නම් ඒක ආකර්ෂණයක්ද නැත්නම් මම තාමත් ප්‍රේමය කියලා රැකගෙන ඉන්න ඔයාගේ මතකයද? අද මන්දාරම් රැ අහන්නේ ඔබෙන්මයි. තාවකාලික ආකර්ෂණයට ඔබත් කවදාහරි ප්‍රේමය කියා නම් තැබුවාද? ලරංගන බස්නායකයි එහෙම කියන්නේ. ඊට පස්සේ ඔහු කියන බුදුරජාණන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා සමග වැඩි පුණ්‍ය භූමිය මුතියංගනේ ආශිර්වාදයත් අරගන්න එක්ක මන්දාරම් රැ ප්‍රසංගය අරන් බදුල්ලට එන්න කියලා. සුන්දර උත්සාහයක් ගමු, අපි බලමු. මට අඳන්න ඕනේ, ඒ දුකට නෙවෙයි. මට එක ගහන්න ඕනේ, ඒ දුකට නෙවෙයි. මට වැළපෙන්න ඕනේ, ඒ දුකට නෙවෙයි. මට සුසුම්ලන්න ඕනේ, ඒ දුකට නෙවෙයි. මට තනි වෙන්න ඕනේ, ඒ දුකට නෙවෙයි. මට සිනාසෙන්න ඕනේ, ඒ දුකටම විතරයි. ආදරේ මට දැනුනේ එහෙමයි. එහෙම කිව්වේ නිර්නාමිකයා. ඇත්තෙන් මේ තාවකාලික ආකර්ෂණයක්ද මම නොදනිමි. ලත්තැනම ලොප් වෙන්න බලාගෙන ආදරය දළුලා වැඩිය යුතු නැතයි මගේ විශ්වාසය. නමුත් ඔහුගේ ප්‍රවේශ පත්‍රයේම තාවකාලික යන ලතත් බව කලින්ම සටහන් වී තිබුණා. රතු අයින් තොලගාන හවසක රතුපාට ටියුලිප් මලක අත බර්ගන්ඩි වලාකුළු මල් වලින් රැප් කරපු ඒ ප්‍රේම තෑගි පෙට්ටිය මන් දිග හැරියේ මහා සංයමයකින්. ඒ ඉතා ආකර්ෂණීයයි. කවුද හිතුවේ ආකර්ෂණීය බර්ගන්ඩි වලාකුළු මල් ලස්සේ තාවකාලික භවයේ රහස් ගුහාවක් ඔබ්බලා ඇති කියලා? ඒ තාවකාලික ආකර්ෂණයේ සදාකාලික ප්‍රේමයක් නොතිබ්බම නොවේ. නමුත් හැර යන්න දඟලන ආත්මයක් ළඟ සදාකාලික අවසර පත්‍ර නොමැති නිසා මං ඔහුට යන්න අවශ්‍ය අවසර පත්‍රය ලබා දුන්නා. ජනනි භවන්තිකා.

එහෙනම් එන්නකෝ ෆේස්බුක් එක පැත්තට. මං කාගේ කවියද අරන් යන්න කියලා බලන්නත් එක්ක. දැන් මම ෆේස්බුක් ලයිව් වෙන්න යන්නේ.

0: ශ්‍රී ලාංකීය කුළුබඩු විජය ප්‍රොඩක්ට්ස්. අපේ රසය රටේ සැමට.
1: මාස්ටර් ගේඩ් ප්‍රකාශන 2025 සමග උසස් පෙළ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර දැන් නිකුත් වී ඇත. Children's World කෙළණිය මාස්ටර් ගේඩ් බොරෙල්ල සහ ළංගම පොත්වලින් දැන් ලබා ගන්න 0703013636.
2: ඔයාට තියෙන සනීප වෙන්නම නැති රෝගයක්ද? මේ කතාව අහන්නකෝ.
3: කොළොන්නේ මංගලිකා පත්මසේගි. මගේ මහත්තයා පපුවේ සැක්කුම ආවා. එහෙම්ම ECG ගත්තා. ඔක්කොම පරීක්ෂණ දෙක කරා. කිව්ව හාට් ඇටැක් එකක් කියලා. ඊට පස්සේ තමයි මේ හෙඩ් එකේ කමල බන්ද ડોක්ටර් ගිහින්. ඒ අක්ෂරයක් ගත්තා. ඊට පස්සේ ඩයබටිස්නේ කරා. හොඳටම හොඳයි කියලා කිව්වා. ඒ ડોක්ටර්ද දීගාසු වේවා. ඉන්නේ නැව.
2: කතා කරන්න 0777 300 940.

മന്ദാരം രാത്രി പ്രസംഗയാരാൻ നാവല പിറ്റിയിട്ട് എന്നൊക്കെയുള്ള യോജനാവാക് തീയണോ നിരുടാമിക്ക് യോജനാവാക്നെ കോമതുബോ ഹൊയാകാന്ന് ആദരണീയ തരാംഗ വസുര പഹലവാക് പിരുണു അപ്പേ ആദരെ കിസിമ ദിവസക്ക് നയ ദാലാഗിയെ പ്രശ്ന ആവാ ബാധ ആവാ ഏ ഹെമ്മ തനക്ക് ദിമ മകേ പേന മാന ഹിറ്റിയാ ඉතින් අදටත් එහෙමයි කවදාවත් එක්වීමක් නැති මේ බැඳීම තව කොයි කාලයක් තියෙවිද කියන්න මම දන්නේ නැහැ මගේ හුස්ම තියෙන කාලේ ආදරයට මම ආදරේ එයාගේ ආදරෙත් එහෙම තමයි කියලා මට සපත කරන්න පුළුවන් ආදරේ හුස්ම තියෙන කල් මගේ මකර පැටියට අපේ ආදරේ මේ තරම් දැනෙන විදියට වචන වලින් අපිව ලං කරන මුවත්තිය ඔබට සුබ මන්දාරම් රැක ආදරේ සුන්දරිය ස්තුතියි හිතවතී ආදරණීය තරංගා එක වචනයක් කතා කරන්න බැරි තරම් නපුරු හිතකට ආදරය කළ වරදට සදා කාලික තනිකම තුරුළු කරන් මං යනවා මරුහමුවට. මරණය හරි ලේසි වචනයක්. ජීවිතේ හරි අමාරුයි. තෝරගන්නවා නම් මරණය ඊට කලින් ජීවත් වෙච්ච කෙනෙක්ගෙන් අහන්න ජීවිතේ කොච්චර අමාරුද කියලා. කොච්චර තැන් දරා ගත්තද කියලා. නිර්නාමිකව මට පණිවිඩය යොමු කළ ඔබටයි කියන්නේ. මැරෙන්න හිතනොත් අන්න එදාට ජීවත් වෙච්ච කෙනෙක් හම්බෙලා අන්තිම වතාවට අහන්න කොහොමද ජීවත් වුනේ කියලා ප්‍රශ්නාවේ නැද්ද කියලා ඇඬුවේ නැද්ද කියලා දරාගත්තේ නැද්ද කියලා අන්න එදාට ඔබට මරණය වෙනුවට ජීවිතය වෙනුවෙන් උත්තර ගොඩක් හම්බ වෙයි.

ආදරයන ජීවිතය ජීවත් කරවන සුසුමක්. මොකද මේ ජීවිතය සතුටින් පැවතීමටත් සදාකල් උමුතු කරන්නත් වෛරක්කාරය කරන්නත් ජීවිත නිර්මාණය කරන්නේ ආදරේම තමයි. සුනිල් ප්‍රේමතිලක කහවත්තේ ඉඳන් එහෙම කියන්නේ. ආදර තරංග නොසිතූ දවසක නොසිතූ විලසට අහම්බෙන් මුණගැහුණු දඩබ්බර පෙම්හිතට ආදරෙන්. මේ වහින නිකිණි වැහි තුහින මන්දාරමේ ලොවට රහසින් පෙම් කළාපි. අදත් පානගෙන කොට පුරුදු මාවත්තිගේ නොබේ සුවඳ දැනෙනව සසර පුරුද්දට වගේ. ලංවෙන්න බැරි දුරක අදත් නුඹ රැඳුනට නුඹේ සැනසුම ප්‍රාර්ථනා කරනවා. given a hammer that was

0: nasa hadavatin terum ganimin inna ekai premaya et nosalaka harina tanaka kisida pasupasugus venda vetiyutu deyak novei aadare kiyanne aiti karaganimak novei tamange vatinakama nathi karagena kenekuge avadana illimakut novei ehema kiyanne dakta dinesh aadaraniya taranga mama mage avanka atta aadara pudakale ohuta api dennama weda karanne ekama tanaka අවංක ආදරයට හුතිත තියුවයත් මම කොමා දම දම දිගටම අරන් ගියා ඒක පාර්ශවීයව ඒත් කමක් නැහැ එයට ඇත්තටම ආදරය කරානේ එයා මට බොරු කළාද රාජකාරි කළේ එක ළඟ තැන් දෙකක ඒත් අද දෛවයේ සරදමට අපි දෙන්නම එකම ආයතනයක වුණත් දැන් දුරස්සැනකට මට මාරුවක් ලැබුණා දැන් හැමදාම දකින්න ලැබෙන්නේ නැහැ එයා මට එයා දකින්නකොට හදවත ගැස්සුණත් ඒ බුරු ආදරයට මම ඇත්තටම ආදරය කළා සඳුදායි තන් නිතර දකින්න නෑ එයා මට දුකයි මහරගමි නිර්මලි දවසක ඔබට තේරේ ඒ විශ්වය ඔබට දුන්නු ලස්සනම තෑග්ග කියලා අඳුරු මතකයන් දුරස් කරන්නෙම දවසක අපිට හිනා වෙන්න වාසනාවක් තිබුණු තින් විතරයි තේරුණාද
1: තු සෆර් මෙරා

මගේ පොළව ළඟම ඉහළ බැලහමනුම් බය හස ජීවිතය අමාරුයි. ඔබ නොමැති ජීවිතය කොහොමත් අමාරුයි. මගේ මහ පොළවට තියෙන එකම එළිය නොඹේ අහස.

0: rõm rã,
1: mảnh ta rõm rã,
0: mảnh ta rõm rã with Taranga. Taranga.
2: Wasar visi ekak pura satya samagin janata vishwase dinu net news shaktimatwa idriyata.
3: විතරක් නෙවෙයි මේක DJ attack එකක්
4: don't stop remix remake එකට හැපෙන DJ blast එකක්
5: අංගා ගලේනේ ඉන්නා කුමරියේ
3: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි DJ තරු මුහුණට මුහුණ ගැටෙන DJ attack show එක
4: Net FM DJ night face to face attack show attack show
3: 1 2 3 let's go ලංකාවම දන්න ඊළඟ DJ star වෙන්න කැමති නම් ඔයා DJ play කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා පිට WhatsApp කරන්න
4: බිඳුවයි හත්සිය එකොළහයි අනූපහයි අනූපහයි අනූපහ නැතෆම් ඩජේ නයි ෆස්ටෆස් ඇටක් ෂෝ අද රෑන් නවයට මුහුණට මුහුණ තරඟවදින්නේ මාතර දිස්ත්‍රික්කය ඩජේ අනිෂ්ක කුරුණෑගල දිස්ත්‍රික්කය ඩජේ ෂනු බීට්ස්
6: රස නහර පිනා යන මයි කෝලා වෙතින් මයි කුවාවා මයි කැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයි කෝලා අපේ රටේ අපේම දෙයක්
4: නැතෆම් ඩජේ නයි
7: ආරාන්තික ඩෙංගු මතුරුවන්ගෙන් ආරක්ෂාවට පැංගිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100%ක් ස්වාභාවිකයි සමට හිතකරයි සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවාහරණ විශේෂඥයා
8: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27ට කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම
9: ප්‍රතික්ෂාව කැස්ස උණ ඇඟපත වේදනා තුරන් කරන දිව්‍යමය ඖෂධය සෙවණගල මදෝකා කැස්සට පැනිය සෙවණගල ආයුර්වේද නිෂ්පාදනය අපේ වෙදකම අපේ උරුමය 40 වසරක අභිමානය සෙවණගල ආයුර්වේද 0747213540 විහාරාධිකාරී ශාස්ත්‍රපති හේනේගම මංගල ස්වාමින් වහන්සේගේ අනුශාසකත්වයෙන් 2026 ශිෂ්‍යත්ව සහ උසස් පෙළ සිසු දරු දැරියන්ට ආශිර්වාද පතා පැවැත්වෙන දේව ආශිර්වාද පූජාව අගෝස්තු 8 වන දින රාත්‍රී 7ට අකුරැස්ස තෙපුදෙණිය ශ්‍රී බෝධිරාජ විහාරස්ථානයේදී පැවැත්වේ සැමට ආරාධනා

දවසක් මදි නේද අපිට අපේ හමුවීම මතක් කරගෙන හිනාවෙන්න? දවසක් මදි නේද අපේ ආදර කතාව දිගහරින්න? මේක නම් පුදුමාකාර හමුවීමක්. ඔයා දන්නවද කාට හරි පුළුවන් ද ආදරයකට මිලක් දෙන්න? ඒක නම් කවදාවත්ම බෑ. මං කෝපි හැන්දාවක් වෙලා එන්නද ඔයාලට? ඒ මතක ඔක්කොම අරන් අනේ බලාගෙන ඉන්නවා නේද? අර පුංචි ඇස් දෙක අයාගෙන. එහෙම කියන්නේ නිර්නාමිකයා. ඇසුනේ ඇද සවනට නොයෙක් වූමියුරු බස්, නොඇසීමේ ඔබ දෙටු බස් තරම්මියුරු බස්. දුටුවේමිය දහස් රුද්දිවාරෑ යුගනුවන්, නොදුටුවමි ඔබ තරම් රුවක් කළ සිත් පහන්. ආදරණීය තරංග, ප්‍රේමය ආකර්ෂණය මාට ලැබුණේ මගේ අම්මගෙන්. එක හරි විශේෂයි, අපි හැමෝටම එහෙමයි. සදාකාලික ප්‍රේමයේ ආකර්ෂණය අම්මා නම් විය. එහෙම කිව්වේ සුමේදා.

සමහර හීනවලට සමහර නොයන්නෙම ආදරේ වැඩිකමට. ඒ හීනවලට උන් ආවත් නාවත් හිත හීන හොයන්නෙම ආදරේ වැඩිකමට. එහෙනම් ආදරෙත් හිතේ තියාගෙන ඇස් පියාගෙන නෑ නෑ නෑ හොඳට ඇස් අරගෙන සිකුරාදාවේ ඩීජේ නයිට් එකට ලෑස්ති වෙන්න. අසා ඇතුළු කණ්ඩායම මැදිරි ලොකු සූදානමක. එහෙනම් සතියන්තේ පුරාම ආදරේ හිත්වල පිරෙන්න ඕනේ මන්තරංගා.

0: දෙවන්දරසන් වතාවට අවසන් යමුද අපි කොක්කුසයි රංගශාලාවේ ග්‍රීෂ්මලිතු රැඟුම් බලන්න. එදාට ඔන්න තනියමයි නොරික සං එන්නේ.
1: මන්තාරම් රෑ හතට නොස්ටැල්ජියානු රෝමාන්තික මතක ස්මරණයා.
2: අශෝක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
3: ඒ කාලේ හිටම සින්දු
4: රදවල් මල් රැඟු සිරපාට දේනු
5: සේදිනා. මේ කාලේ හිටම සින්දු
6: වෙරළු මල් වෙරළු මල්
7: වෙරළු හිටුන යන්නේ නැතුව තුරුල ඔයගේ
3: හැම කාලෙම ට්‍රෙන්ඩින්ම සින්දු එක දෙකට අහන්න සෙන්සුරාදායි ඉරිදායි උදේ නවේ ඉඳන් හවස හය වෙනකන්
8: Never FM Hello Hello සතියන්තය
3: අහන්න අහන්න.
2: දශක ගණනාවක් පුරා වේදනාවන් නිහඬ කළ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.

0: දිවයින පුරා කවදත් අලුත් කාගෙත් නෙත්.
1: තරගයක් විතරක් නෙවෙයි මේක DJ Attack එකක්.
2: Don't stop remix remake එකට හැපෙන DJ blast එක.
3: අංගා ගලේනේ
1: රේඩියෝ ඉතිහාසයේ ප්‍රථම වතාවට ලංකේය සුපිරි ඩීජේ තරු මුහුණට මුහුණ ගැටෙන ඩීජේ අටැක් ෂෝ එක.
2: Net FM DJ Night Face to Face Attack Show. Attack Show.
1: ලංකාවම දන්න මීළඟ DJ ස්ටාර් වෙන්න කැමති නම් ඔයා DJ ප්ලේ කරන පැහැදිලි වීඩියෝවක් දැන් මා අපිට WhatsApp කරන්න.
2: 0711 95 95 95. Net FM DJ Night Face to Face Attack Show. අදරෑ නවයට මුහුණට මුහුණ තරඟවදින්නේ මාතර දිස්ත්‍රික්කය DJ අනිෂ්ක, කුරුණෑගල දිස්ත්‍රික්කය DJ ෂේනු බීට්ස්.
4: Brought to you by රස නහර පිනා යන මයිකෝලා වෙතින් මයිකුවාවා මයි කැමරින් මයි බ්ලූබෙරි ඇතුළු රස පෙළ කිල්ස් කාගිල්ස් ආපිකෝ සතස සුපිරි වෙළඳ සැල්වලින් මයිකෝලා අපේ රටේ අපේම දෙයක්.
2: Net FM DJ Night. Net FM DJ Night Face to Face Attack Show.
5: රයිට් වෙලාවර නවයයි විනාඩි තුනයි නැත FM DJ Night Face to Face Attack Show එක හඩ පටන් ගන්න හදන්නේ. හොයා බලාගෙන ඉන්න සිකුරාදා දවස රෑ නවය ඉඳලා 12 වෙනකන් අතිශය උණුසුම් සංග්‍රාමයක උණුසුම විඳ ගන්න අදත් රෑ නවය වෙද්දි සෙට් වෙලා ඉන්න නැත FM මහගිරින් ඉන්න ඔයාලත් එක්ක අපි වැඩ පටන් ගන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. කලින් මුලින්ම කිව්වා වගේම හද දවසේදී බ්ලාස්ට් එකක් වෙන දවසක්. ආයි කතා දෙකක් නෑ පුතේ, මොකද කුරුණෑගල සහ දකුණ හරිද කියන්නේ දිස්ත්‍රික්ක දෙකක් හිතාගන්න බැරි විදිහට බ්ලාස්ට් වෙලා වැඩ පෙන්නන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් ඒ නිසා කුරුණෑගල දිස්ත්‍රික්කයට ආදරය කරන ඔයාට අද දවසේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ඇවිල්ලා ඉන්නවා ෂේනු බීට්ස්. ඒ වගේම තමයි අද දවසේදී දකුණ මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් බුලට් එකක් ඇවිල්ලා ඉන්නවා ඩීජේ අනිෂ්ක. හරි නේද නම කිව්වා? රයිට්, ඕකේ. කොල්ලා ඇවිල්ලා වැඩේ පටන් ගන්නකොටම ගැම්මෙන් ඉන්නේ. මොකද අද දවසේදී වාසනාවන්ත පළවෙනි මිනිත්තු 10 වරම් හිමි කරගත්තේ මාතර දිස්ත්‍රික්කය. ඉතින් ඒ නිසා වෙන්නේ අපි සූදානම් වෙලා ඉන්නේ වැඩි කතා කරන්නේ නැතුව වැඩේට බහින්න. කොල්ලලා ඇස්සි වෙලා ඉන්නවා පළවෙනි විනාඩි 10 වැඩේ පටන් ගන්න. ඔයාට කරන්න තියෙන්නේ බබා මෙන්න මෙච්චරයි. හරිද? ඔයා කැමතිම දිස්ත්‍රික්කය මාතර නම් ඔයාට පුළුවන් අද දවසේදී ලංකාවේ කොහේ හිටියත්, හරිද, ඔයා කැමතිම දිස්ත්‍රික්කය මාතර නම් මාතර කියලා අපේ ඩීජේ අනිෂ්ක නමත් එක්කම කමෙන්ට් එකක් දැම්මනම් ඔයාට ඇති තරම්, හරිද, කමෙන්ට් කරන්න චාන්ස් එක දෙනවා. ඒ සියල්ල මාතර දිස්ත්‍රික්කයට හම්බ වෙන, අනිෂ්කට හම්බ වෙන මනාප විදිහට තමයි අද දවසේදී අපි ගණනය කරන්නේ. ඒ වගේම තමයි ඔයා කැමතිම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරවන්න ඕන දිස්ත්‍රික්කයේ කුරුණෑගල නම් ඔයාට පුළුවන් කුරුණෑගල දිස්ත්‍රික්කය ෂේනු බීට්ස් කියලා කමෙන්ට් කරන්න. ඇති තරම් කෙනෙක්ට කමෙන්ට් කරන්න පුළුවන්, හරිද? ඔයාට හිතුනොත් එහෙම මාතරට කමෙන්ට් ලක්ෂයක් දෙන්න ඕන කියලා දීලා දාන්නානේ. ඔයාලට හිතනොත් එහෙම ලක්ෂ දෙකක් දෙන්න ඕන කියලා කුරුණෑගල දිස්ත්‍රික්කයට ප්‍රශ්නයක් නැහැ. ඔයාලා දීලා දාන්න. හරියටම රෑ 11 වෙනකන් අපි ඔයාලට වොට් කරන්න chance එක දෙනවා. සුපුරුදු විදිහට අද දවසේදී Angel Dancing Group එකත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නකොට හරියටම වෙලාව රෑ 9 විනාඩි 5යි. මේක තමයි වැඩේ පටන් ගන්න හොඳම වෙලාව. රයිට්, එහෙනම් මෙන්න DJ අනිෂ්කගෙන් අපි වැඩේ පටන් ගන්න හදන්නේ. මෙන්න countdown එක දෙනවා. වැඩේ මේ විදිහට පටන් ගන්නවා. මෙතනින් එහාට මේ දෙන්නගේ ජයග්‍රහණය තීරණය කරන හැකියාව තියෙන්නේ ඔයාගේ අතේ තමයි.

ඔෆිසිල් ෆස්බුක් පිටුවට දැන්ම පිවිසන්න.

0: NetFM DJ 9 Face to Face Attack Show.
1: මහත්තයෝ මේවා තමයි ඉතින් ඇටැක් ෂෝ කියලා කියන්නේ. මන් දන්නේ අර නිකම් මාතර ඉඳලා එනකොට නිකන් අචි වෙහිල වගේ පොඩි එකක් මට පටන් ගන්නකොටම දැනුණා. හරිද? රයිට්. ඕකේ. මේ පැත්තෙන් ඩීජේ අනිෂ්ක මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් අද දවසේදී මාතර හයිය අරගෙන එනකොට පළවෙනි වාසනාවන්ත විනාඩි 10 යද්දි කමෙන්ට් සෙක්ෂන් එක මෙහෙම බලාගෙන ඉඳි උඩ යනවා. හරිද? අපි දන්නේ හැබැයි ඒ වුණාට කුරුණෑගලින්ද මාතරින්ද අපිට මේ වෙලාවේ මනාප වැඩිපුර එන්නේ කියලා. හැබැයි මම මෙන්න මෙහෙම දෙයක් කරන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ. හරිද? ඊළඟට වාසනාවන්ත මිනිත්තු 10 හම්බ වෙන්නේ කුරුණෑගලටනේ නේද? එතකොට කුරුණෑගලින් අපේ ෂේනු වීට්ස් ලෑස්ති වෙලා ඉන්නකොට මම වැඩේ පොඩ්ඩක් අමාරු කරන්න තමයි දැන් ලෑස්ති වෙන්නේ ෂේනු. හරිද? මෙන්න මෙහෙමයි. දැන් ෂේනුට ආරංචියේ හැටියට කුරුණෑගල පැත්තේ. හරිද? ගෑනු ළමයි වැඩිපුරම ආදරේලුනේ. හරිද? ෂේ ඔව්ලු. හරිද? ඊට පස්සේ මාර කොල්ල සෙට් එකකුත් ඉන්නවනේ නේද? හරි, මෙන්න චැලෙන්ජ් එක. මේක මාතර කුරුණෑගල දෙපැත්තටම එන පොදුවේ එන චැලෙන්ජ් එකක්. හරිද? දැන් මේ වෙද්දි කමෙන්ට් සෙක්ෂන් එක 500 සීමාවේ තමයි තියෙන්නේ. හරිද? මේක රෑ 10 වෙනකොට මාතර ගැම්මයි කුරුණෑගල ගැම්මයි එකට එකතු කරලා කමෙන්ට් 15,000 සීමාව පහු කරලා පෙන්නමුද? මොකද කියන්නේ? පුළුවන්ද? බලමුනේ මේ පුළුවන් කියන්න ඕන. හරිද? කොල්ල සෙට් එක. රයිට්. ඕකේ. ලෑස්තිද? මාතර මොකද කියන්නේ? ඕකේ, ඕන වෙලාවකනේ. රයිට්. ඕකේ. එහෙනම් අපි වැඩේ පටන් ගන්න හදන්නේ. මෙන්න වාසනාවන්ත මිනිත්තු 10 අපි කුරුණෑගලට දෙන්න හදන්නේ. අපි බලමු හද දවසේදී මේ ලැබෙන කමෙන්ට්ස් එක්ක. මං හිතන්නේ එක්කෙනෙක්ට ඇතිතරම් ප්‍රමාණයක් කමෙන්ට් කරන්න පුළුවන්. විශේෂයෙන්ම දිස්ත්‍රික්කය සහ තවන් කැමතිම ඩීජේ ආටිස්ව මෙන්ෂන් කරලා තමයි කමෙන්ට් එක දාන්න ඕනේ. එතකොට තමයි ඒක වළංගු මනාපයක් බවට පත් වෙන්නේ. ඕන තරම්, හරිද, ඕන තරම් එක්කෙනෙක්ට කමෙන්ට් කරන්න පුළුවන්. ගොඩක් අය අපෙන් අහනවා කමෙන්ට් එකයි දසා දාන්න පුළුවන් කියලා. නෑ, ඕන තරම් දාන්න පුළුවන්. මම දෙනවා ටාගට් එක රෑ 10 වෙද්දි කමෙන්ට් සෙක්ෂන් එක 15,000 සීමාව පහු කරලා පෙන්නන්න ඕන. ෂෙයා කරන එකත් ඔය ගමන් කොහොමත් කරනවනේ නේද? රයිට්. එහෙනම් හරියටම අපි වැඩේ බාර දෙන්න හදන්නේ කුරුණ ුණෑගල දිස්ත්‍රික්කයට මෙතරින් එහාට විනාඩි 10ක කාල සීමාවක් අපි කුරුණෑගල දිස්ත්‍රික්කයට ලබා දෙනවා. අපි බලමු රෑ 10 වෙනකොට ප්‍රතිඵල සටහන කොහොම වෙයිද කියලා. එනිසා මෙන්න වැඩිය කතා කරන්න නැතුව කුරුණෑගල ගැම්ම පෙන්වන්න හදන්නේ මාතරට අභියෝග කරමින්. මෙන්න DJ ෂේනු බීට් 3 2 1. කුරුණෑගල දිස්ත්‍රික්කය DJ ෂේනු බීට්.

වාට ටාගට් එක දීලා තියෙන්නේ මම කමෙන්ට් 15000ක් රෑ 10 වෙද්දී. හැබැයි උනාට අනේ මන්ද පුඩ්ඩන් නිකන් මන්දගාමි වෙලාද මන්ද තාම 2000යි. ආ 13000ක් තියෙනවා. මන්නා හිතන්නේ වාට පුළුවන් ඒ කියලා පොඩ්ඩක් try එකක් දීලා බලන්නකෝ.

Net FM DJ 9 Face to Face Attack Show. රණවෙයි විනාඩි 30යි. හරිද? මෙහෙමයි ෂෙනු වේඩ් ඊට පස්සේ අනිෂ්ක මේ විනාඩි 10 ඇවිල්ලා තරඟේ නෙමේ. හරිද? මේක නිකන් අර අර කොල්ල දෙන්න බුලට් දෙක පොඩ්ඩක් හඳුන්වලා දෙන්න අපි පොඩ්ඩක් විනාඩි 10 දෙන්නට දුන්නනේ. දැන් තමයි මාතරයි කුරුණෑගලයි හැප්පෙන්න හදන්නේ. විනාඩි 20ක අභියෝගයට අපි යන්න තමයි ලෑස්ති වෙලා ඉන්නේ. බොහොම ආඩම්බරයෙන් කියන්නේ අපි හැමදාමත් Net FM DJ Night දවසින් දවස අපිට ලැබෙන ප්‍රේක්ෂක ආදරේ වැඩි වෙනකොට අදත් මිනිත්තුවේ මිනිත්තුව අපිව බලාගෙන ඉන්න ප්‍රමාණය එන්න ඉහළ යනවා. හරිද? එතකොට කුරුණෑගල සහ මාතර කියලා කියන්නේ ආයි ලේසිපාසු දිස්ත්‍රික්ක දෙකක් නෙමෙයි. ඉතින් ඒ නිසා මේ දෙක නියෝජනය කරද්දී මට හිතාගන්න බෑ රෑ 11 වෙද්දී මොන වගේ ප්‍රතිඵලයක් එයිද කියලා. කමෙන්ට්ස් ප්‍රමාණය අපිට බය නැතුව කියන්න පුළුවන්. හිතා ගන්නවත් බැරි තරම් ප්‍රමාණයකින් ලැබෙනවා. මොකද මාතර සහ කුරුණෑගල කියලා කියන්නේ අන්න ඒ වගේ හයිය තියෙන කොල්ල කෙල්ල සෙට් එකක් ඉන්න දිස්ත්‍රික්ක දෙකක්. අන්න ඒ නිසාම තමයි අද තරඟය වෙනදාට වඩා අතිශය බැරෑරුම් වෙන්නේ. හරිද? ඉතින් එතකොට දැන් මේ වෙද්දි මම ඔයාලට ටාගට් එකක් දීලා තියෙනවා දිස්ත්‍රික්ක දෙකෙන්ම අපිට පළවෙනි පැය ඉවර වෙනකොට කමෙන්ට් සෙක්ෂන් එක අඩුම තරමේ 15,000ක් පන්නලා පෙන්නන්න ඕනේ. නැත්තම් මම මේ කතා කරන එකෙන් නිකන් පාඩුවයි වගේ මාතර කියලා කිව්වම කමෙන්ට් 15,000ක් දෙන්න බැරි කොල්ලෝ නැහැනේ නේ. අර දැක්කනේ මූණ හිනාව දැක්කහම තේරෙනවා 15,000ට 30,000 දෙන්නම් කියලා වගේ තමයි ඉන්නේ අනිෂ්ක. හරිද? රයිට්. මේ අතරතුරේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔයාලට පුළුවන් අපේ ලයිව් එක මෙහෙම කරලා ෂෙයා කරගෙන යන්න. හරිද? ලස්සන නංගිලා දෙන්නෙක් ඉන්නවා, ඊට පස්සේ ලස්සන කොල්ල දෙන්නෙක් ඉන්නවා. ඉතින් එතකොට ලයිව් එක ෂෙයා කරා කියලා වගේ වෝල් එක කැත වෙන්නේ නැහැ නේද? රයිට්. ඒ නිසා වැඩියෙන්ම ලයිව් එක ෂෙයා වෙන්නේ මාතරින්ද කුරුණෑගලින්ද කියලා බලන්නත් ලෑස්ති වෙලා ඉන්නවා. ඉතින් ඒ නිසා දවසින් දවස වැඩි වෙන ප්‍රේක්ෂක ආදරයත් එක්ක ඔබේ මනාපය මේ දෙන්නගෙන් ඔබ කැමති දිස්ත්‍රික්කයට පළ කරන්න අවස්ථාව දින මං කිව්වා වගේම එක්කෙනෙක්ට ඇති තරම් කමෙන්ට් කරන්න පුළුවන්. හරිද? මේ වෙද්දි ලයිව් එක අපිව සජීවීව බලාගෙන ඉන්න ප්‍රමාණය 100 සීමාව ඉක්මවා ගිහිල්ලා තියෙනවා. අපි බලමු එතකොට තව විනාඩි 10ක් 15ක් යනකොට කට්ටිය වැඩට ඉවර කරලා මේ පැත්තට සෙට් වෙද්දි මට නම් හිතනවා නිකන් 500ක් 600ක්වත් අද සෙට් වෙනවා කියලා. ඉතින් ඒ නිසා ඔයාලට පුළුවන් ලයිව් එක ෂෙයා කරලා කමෙන්ට් කරලා මේ දෙන්නට සපෝට් එක දෙන්න. ඒත් එක්ක මතක් කරන්න ඕන අද දවසේදීත් වෙනදා වගේම Net FM DJ Night හැමදාම වගේ රසවත් කරන්නේ වෙන මුකුත් නෙමේ. ලංකාවේ අංක එකේ අපේ පාණය මයිකෝලා තමයි. ඉතින් එතකොට රස නහර පිනායන අලුත්ම අත්දැකීමක් එක්ක මයිකෝලා ඔයාලට ලංකාවේ වෙනස්ම රසයක් එක්ක පේර රස තී මයිගුවා, මයි චැමරින්, මයි බ්ලූබෙරි අතුළු තවත් රස පෙළක් ඔයාලට දිවයින පුරා අමතින කීල්ස් කාගීල් සාපිකෝ සතොස්ස සුපිරි වෙන්සල් වලින් මිලදී ගන්න හැකියාව තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි කියන්නේ ඕනම පාටියකට ඕනම මූඩ් එකක් හැපනින් කරන්න තියෙන ලංකාවේ අපේ රසය අපේ පානය කියලා තමයි කියන්නේ මයිකෝලා. වෙනස් රසයක් අපේම දෙයක්. බොහොම ස්තුතියි මයිකෝලා. ඒකට මතක් කරලා අපි යන්න හදන්නේ අනිෂ්ක විනාඩි 20ක අභියෝගයට. මෙන්න මෙතනින් එහාට අපි ඔයාලට විනාඩි 20ක අභියෝගයක් බාර දෙනවා. බලාගෙන ඉන්න කට්ටිය නටවලා කමෙන්ට් කරන එක නතර කරගන්න බැරි වෙන මට්ටමට මාතර උස්සලා ගේන්න ඕනේ මේ පැත්තට. හරිද? රයිට්. ඕකේ. එහෙනම් මෙන්න වැඩේ පටන් ගන්නවා. DJ අනිෂ්ක.

0: NetFM DJ 9 Face to Face Attack Show.
1: මේ වට නැටවෙන්න නැත්තම් මල්ලි ඉතින් ආයි මොකක්ද කියන්නේ අර පොළව ඇදයි කියලා තමයි කියන්නේ තියෙන්නේ නේද? ඒ තරමටම සුපීරියට වැඩේ මාතර පැත්තෙන් ගලාගෙන යනකොට විනාඩි 20ක අභියෝගයට අතිසාර්ථකව මුණ දෙනවා. හැබැයි උනාට බොහොම ආඩම්බරයෙන් කියන්නේ මම තාම දිනු. මම ටාගට් එක දීලා තිබ්බේ මේ සචි 10 වෙනකොට කමෙන්ට් සෙක්ෂන් එක 15,000 දෙන්න ඕන කියලා. හැබැයි තාම බැරි වුණා. හරිද? දැන් මම මෙන්න මෙහෙමයි වැඩේ කරන්න හදන්නේ. හරිද? කරුණාකරට අපි ෂේනු බීට්ස්ට වැඩේ බාර දෙනවා විනාඩි 20ක අභියෝගය අරගෙන යන්න. මෙහෙමයි. හරිද? කුරුණෑගල කියලා කිව්වහම අතපයි ඉක්මනට වැඩ කරන කොල්ල කෙල්ල සෙට් එකක් ඉන්න දිස්ත්‍රික්ක යන්නේ. හරිද? ඔව් නේද? ඔව් නේද පොඩ්ඩ හයියෙන් කිය. අනිවාර්යෙන්ම. එතකොට ස්පීඩ් එකේ කමෙන්ට් කරනවා කියන එක මහ දෙයක් නෙමෙයි. හරිද? දැන් පොඩ්ඩ අර මේකයි වෙලා තියෙන්නේ. තාම පොඩ්ඩක් අර තේරෙන්නේ නැහැ මේකේ මේ ස්පීඩ් එකේ කමෙන්ට් කරොත් තමයි අපේ කොල්ලව දිනවන්න පුළුවන් කියලා. හරිද? මාතර කට්ටියත් එහෙමයි, කුරුණෑගල කට්ටියත් එහෙමයි. තාම පොඩ්ඩක් අර නිකන් මේ ඇති වගේ එක කියන්නේ. හැබැයි එහෙම බෑරජෝ, ඉක්මනට කමෙන්ට් සෙක්ෂන් එක යන්න ඕනේ. මොකද රෑ 11 වෙනකොට මේ ප්‍රතිඵලය, දැනට තියෙන ප්‍රතිඵලය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙනවා. අන්න ඒ නිසාම තමයි කියන්නේ දැන් මම මෙන්න මෙහෙම අභියෝගයක් කෙලින්ම කුරුණෑගලට දෙනවා. හරිද? කුරුණෑගල කොල්ල කෙල්ල සෙට් එක අපේ ෂේනු බීට්ස්ට මාර ආදරේ කියලා මං අහලා තියෙනවා. හරිද? ආදරේ නෙනේ, ආදරේ පෙන්වන්න තියෙන වෙලාව තමයි මේක. හරි, දැන් කමෙන්ට් සෙක්ෂන් එකේ කුරුණෑගලින් පුළුවන් නම්මට, හරිද, හරියටම රෑ 10යි විනාඩි 15 වෙනකොට, ඒ කියන්නේ ඔයාගේ විනාඩි 20 සෙෂන් එක ඉවර වෙනකොට කමෙන්ට් සෙක්ෂන් එක ඔයාගෙන් එන්න ඕනේ කමෙන්ට්ස් තව 10,000. මොකද කියන්නේ පුළුවන්ද? පුළුවන්ද? ඔයාට විශ්වාසයි? රයිට්, ඕකේ. එහෙම වෙනකොට මම මාතර බලාගෙන ඉන්න කොල්ල සෙට් එකට මෙහෙම අභියෝගයක් දෙනවා. මේ වෙද්දි ලයිව් එක ෂෙයා වෙලා තියෙනවා. අපි හරියටම කිව්වොත්, හරිද, මේ වෙද්දි 139ක් ෂෙයා කරලා තියෙනවා. මාතරින් මේ ලයිව් එක ෂෙයා කරලා පෙන්නන්න ඕනේ 200ක්. මොකද කියන්නේ අපේ අනිෂ්ක පුළුවන්ද? අනිවාර්යෙන්. රයිට්, එහෙනම් මෙන්න අභියෝගේ බාර දීලා තියෙන්නේ මෙතනින් එහාට මේ කොල්ල දෙන්නගේ වචනේ, හරිද, විශ්වාසය රකින්න එක බලාගෙන ඉන්න ඔයාට බාරයි. මෙන්න එහෙනම් වැඩේ පටන් ගන්නවා. කුරුණෑගල විනාඩි 20ක අභියෝගය හරියටම රෑ 9යි විනාඩි 56යි විනාඩි 20ක අභියෝගය පටන් ගන්නවා. කමෙන්ට් සෙක්ෂන් එක කමෙන්ට් වලින් පුරවන්න අපි කුරුණෑගලට බාර දෙනකොට ෂෙයාස් දෙන්න ඕනේ අපිට මාතරින්. අපි බලනවා රෑ 11 වෙද්දි වැඩිම කමෙන්ට් සිමි වෙන්නේ මොන දිස්ත්‍රික් එකටද කියලා. රයිට්, එහෙනම් මෙන්න වැඩේ බාර ගන්නවා. ෂෙනු බීට්ස් කුරුණෑගල 3 2 1.

රයිට් කරුණාකරට මං අභියෝගය දීලා තියෙන කමෙන්ට්ස් 10000ක් කරුණාකරලින් ඕන කියලා දැනට කමෙන්ට් සෙක්ෂන් එක 8000යි තව විනාඩි 15ක් තියෙනවා. මාතරට අභියෝගය පුළුවන් නම් 200ක් ෂෙයා කරලා පෙන්නන්න. මේ වෙද්දි 151යි තව 50ක් ඕනා.

රයිට් මේ වෙද්දි කමෙන්ට් සෙක්ෂන් එක 10000 සීමාවට ආසන්න වෙලා තිනවා. හැබැයි මම කුරුණෑගලට අභියෝගය දීලා තියෙන්නේ 15000 කියලා. තව විනාඩි 10කට ආසන්න කාලයක් තියෙනවා. ඔයාට තියෙන ඉතින් ටක්ටක් ගාලා කමෙන්ට් කරලා පුළුවන් නම් කුරුණෑගල ගැම්ම පෙන්වන්න. ශ්‍රියාස 155යි. මාතර ගැම්ම පෙන්වන්න තව ශ්‍රියාස 45ක් ඕනි.

0: NetFM DJ 9 Face to Face Attack Show. ඇත්තම කතා වරම් මේ වෙද්දි හිතා ගන්න බෑ අද දවසේදී ප්‍රතිඵලය කොහොම වෙයිද කියලා. හරිද සචි, මේ පැත්ත බලන්නකො පොඩ්ඩක්. හරිද, මම දන්නේ ඇත්තරම මේ අද ඇවිල්ලා කරට කර සටනක් යන්නේ. එහෙන් කියද්දි කමෙන්ට් කරන්න කියලා, ඒ පැත්තෙන් කමෙන්ට් කරනවා, මෙහෙන් කියද්දි මෙහෙන් කමෙන්ට් කරනවා. මට හිතා ගන්න බෑ අද දවසේ කොහොම වෙයිද කියලා. හැබැයි ඒ වුණාට අපිත් ඇවිල්ලා ලේසි පාසු මිනිස්සු නෙමෙයි. එතකොට දෙන අභියෝගයේ සර වැඩි වෙනවා නේද? ඒ හොඳයි නේ සචි නේද? රයිට්, ඕකේ. එහෙනම් ඉතින් අපි මෙන්න මෙහෙමයි වැඩේ කරන්න හදන්නේ. හරිද, කමෙන්ට් සෙක්ෂන් එක මේ වෙද්දි 11000 සීමාව පහු කරලා තියෙනකොට දැන් අපි ඊළඟට විනාඩි 20ක යලිත් අභියෝගය දෙන්න හදන්නේ මාතරටනේ. හරිද, මාතර කියලා කිව්වම සම්පූර්ණ දකුණම එක ගැම්මක්නේ. හරිද, ඒක අපි කියන්නේ දැකලත් තියෙනවා අත්විඳලත් තියෙනවා. එතකොට ලේසි වෙන්නේ නැහැ. කුරුණෑගලින් ඉල්ලුවාම 10000 සීමාව පන්නන්න කියලා මෙහෙම මෙහෙම කරද්දි පන්නුවා. හරිද, දැන් මම මේ අභියෝගය මේ විදිහටම දෙනවා මාතරට. මේක පොඩ්ඩ අමාරු කරලා දෙන්නේ, දකුණ කිව්වහම අර පොඩි ගැම්මකින් ඉන්න නිසාම කමෙන්ට් සෙක්ෂන් එක තව දසදහසකින් වැඩි කරලා පෙන්වන්න ඕනේ මාතර ගැම්ම. හැබැයි මේක අහගෙන ඉඳලා කුරුණෑගල කට්ටිය ඒගොල්ලොන්ටනේ වැඩේ බාර දුන්නේ කියලා නිකන් ඉන්න එපා. හරිද, දන්නේම නැතුව මේ පැත්තෙන් වැඩේ දීලා යයි. ඒ නිසා ඉතින් දසදහස සීමාව පව කරලා කමෙන්ට් සෙක්ෂන් එක අපි බලමු තව විනාඩි 20ක් ඇතුළත මාතර දිස්ත්‍රික්කයට මොන තරට අරන් එන්න පුළුවන් වෙයිද කියලා. බලාගෙන ඉන්න කට්ටිය නිකන් ඉන්න එපා, වැඩේ ගැම්මට අරගෙන යන්න ඕන. එතකොට දැන් ඉතින් ෂේනු හිතනවා නම් කුරුණෑගලට මම නිකන් පාඩුවේ ඉන්න දෙයි කියලා. නෑ රජෝ. හරිද, කමෙන්ට් සෙක්ෂන් එක ඒ විදිහට පිරනකොට මම මාතරට අභියෝගයක් දුන්න පුළුවන් නම් ශාස් 200ක් කරලා පෙන්වන්න කියලා 182 දක්වා අරගෙන ආව මාතරි. හරිද, දැන් කුරුණෑගලින් මට මේක 282, ඒ කියන්නේ තව ශාස් 100ක්. හරිද, කුරුණෑගලින් දෙන්න ඕනේ. මොකද කියන්නේ පුළුවන්ද 100ක්? 200ක් දෙනවද? මොකද කියන්නේ? හරිද, ඒත් බැරි නෑ නැද්ද? රයිට්, එහෙනම් මෙන්න අභියෝගේ බාර දෙන්න හදන්නේ අපි හරියටම රෑ 10යි විනාඩි 18යි. හැබැයි අභියෝගයකට යන්න කලින් උනත් පොඩ්ඩක් ෆ්‍රෙෂ් වෙන්න ඕනනේ. හරිද අනිෂ්ක, දැන් එතකොට සාමාන්‍යයෙන් දකුණේ උනත් උතුරේ උනත් ලංකාවේ කොහේ උනත් ඕනම වෙලාවක හරිද තමන්ගේ පිපාසය සංසිඳුවා ගන්න ලංකාවේ අපේ පානයක් අරගෙන ඇවිල්ලා තිනවා. ඒ තමයි මයි කෝලා. හරිද, මේක ඇවිල්ලා දැම්මට කතා කරලා මහන්සීනේ. එතකොට මම කරන්නේ මෙන්න මෙහෙම මයිකෝල උගුර බීලා ඉතුරු ටික කිව්වහම මට මාර ෆ්‍රෙෂ් එකක් එනවා. හරිද, තිබා කොහෙන් ගියාද කියලා නෑ. ලංකාවේ අපේ රසයන් ගොඩක් තියෙනවා. මයි ගුවාවා, මයි චැමරින්, මයි බ්ලූබෙරි ඇතුළු තවත් රස ගණනාවක් ලංකාවේ අපේ රසයක් එක්ක අරගෙන එන එකම නිෂ්පාදනය තමයි මයිකෝලා කියන්නේ. ඉතින් එතකොට කීල්ස්, කාගිල්, සාපිකෝ, සතොස, සුපිරි වෙලන්සල් වලින් මයිකෝලා රසය අත්විඳින්නවාට හැකියාව තියෙනවා. ගෙදර පාටියක් නම්, ඉවෙන්ට් එකක් තියෙනවා නම්, ගමේ වැඩක් තියෙනවා නම්, රටේ ඕනම වැඩකට හරියටම හරියන පානය තමයි මයිකෝලා කියන්නේ. රස ගණනාවක් අපේ ටේබල් එකට තියෙනවා, පේනවනේ නේද? තව පොඩි වෙලාවකින් අපේ එන්ජල් ඩාන්සින් ටීම් එකේ නංගිලා ටික මේ ටික හොරෙන් අරගෙනත් බොනෝ. ඒක 100%ක් ෂුවර්. ඒ තරම් රසයි. හරි, රයිට්. ඒක නම් මතක් කරලා අභියෝග දෙක බාරයි මෙතනින් එහාට මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කයට. මාතර පැත්තෙන් කමෙන්ට් සෙක්ෂන් එක උස්සනකොට කුරුණෑගලින් ෂෙයාස් සෙක්ෂන් එක මෙහෙම කරලා උස්සන්න ඕනේ. රයිට්, ඕකේ. වැඩේ බාර දෙන්න හදන්නේ මෙන්න මාතරින් අපේ සුපිරි බුලට් එක. මෙතන වැඩේ විනාඩි 20කට බාර ගන්න වා ඩීජේ අනිෂ්ක. 3-2-1
1: මාතර දිස්ත්‍රික්කය ඩීජේ අනිෂ්ක NetFM official Facebook පිටුවට දැන්ම පිවිසෙන්න.

වැඩේ සැපටම යනකොට මාතරට මම තෑග්ගක් දෙන්න හදන්නේ අනිෂ්ක. හරිද? රයිට්. ඕකේ. එහෙනම් මෙන්න කට්ටිය Facebook live එකට එන්න අනිෂ්කට හම්බ වෙන තෑග්ග මොකද්ද කියලා බලන්න. අනිෂ්කගේ අලු සෙට් එකට බාරයි මෙතනින් යාට කමෙන්ට් සෙක්ෂන් එක. රයිට්, මෙන්න අපි තෑග්ගක් දෙන්න හදන්නේ අනිෂ්කට. live එකට එන්න බලන්න. මෙන්න තෑගි.

මාතරට අභියෝගේ කමෙන්ට් සෙක්ෂන් එක 20000ක් කරන්න තව හරියටම විනාඩි 18ක් වගේ තමයි තියෙන්නේ. ඊට පස්සේ ගුරුනායකලට අභියෝගේ කමෙන්ට් සෙක්ෂන් එකේ නෙමෙයි ෂෙයාස් 380ක් කරන්න. දැනටමත් 331යි.

NetFM DJ 9 Face to Face Attack Show. Right, වෙලාව හරියටම රෑ 10යි විනාඩි 45යි. දෙපැත්තරම අභියෝග දෙකක් බාර දීලා තියෙන මේ වෙද්දි ෂෙයාස් 400කට ආසන් ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ කමෙන්ට් සෙක්ෂන් එක 15000 සීමාව පහු කරලා තියෙනකොට අපි වැඩි කතා කරන්නේ නැතුව වැඩේ බාර දෙන්න හදන කුරුණෑගලට තවත් විනාඩි 20ක අභියෝගයක්. හරිද? රයිට්. මෙහෙමයි දැන් කුරුණෑගලින් මට අභියෝග කරන පොඩි සීන් එකක් ඇවිල්ලා තියෙනවා. මං කියන වැඩේ කරනවා. හරිද? හැබැයි එතකොට මම සැලෙනවද? ෂෙනු බීට්ස් නෑනේ. හරිද? මම එතකොට දෙනවා ඩබල් කරලා අභියෝගය. හරිද? දැන් තනියෙන් පුළුවන් නම්. හරිද? කමෙන්ට් සෙක්ෂන් එකට තව කමෙන්ට් 15000ක්. ඒ කියන්නේ කමෙන්ට් සෙක්ෂන් එක පුළුවන් නම් ඩබල් කරලා පෙන්නන්න. දැන් 15000යි තියෙන්නේ. තව 15000ක් දීලා පෙන්නන්න. මාතර දිස්ත්‍රික්කයයි කුරුණෑගලයි දෙකම එකට එකතු වෙලා හරි කමක් නැහැ. මට පුළුවන් නම් මේ අභියෝගය ජයග්‍රහණය කරලා පෙන්නන්න. හරිද? රයිට්. එතකොට මාතරට මම මෙහෙමම යනවා. මාතරින් මට ඕන මේ වෙලාවේ මෙන්න මෙහෙම වැඩක්. හරිද? මාතර ඉන්නවනේ අපේ රියල් කොල්ලෝ කෙල්ලෝ සෙට් එක. හරිද? මේ වෙද්දි අපේ ෂෙයාස් සෙක්ෂන් එකේ ෂෙයාස් මේ වෙද්දි 400කට ආසන්න ප්‍රමාණයක් තියෙනකොට මේක 500 කරලා පෙන්වන්න ඕනේ. මොකද මං දැක්ක මේ අන්තිමටම ගෑන් ළමයි දෙන්නෙක් අපේ අනිෂ්කගේ පැත්තට ආපු ගමන් මාතර කොල්ල ටික පොඩ්ඩක් ගැම්මට අපේ අනිෂ්කට සපෝට් එක දෙන්න ගත්තා. හරිද? එතකොට මේ ගැම්මටත් එක්ක අනිෂ්කව ලෝකෙටම බලා ගන්න. හරිද? ලංකාව විතරක් නෙමෙයි ලෝකෙටම අරගෙන යන්න. ඔයාලා මේ ලයිව් එක තව 100ක් ෂෙයා කරලා පෙන්වන්න ඕන. අපි බලමු පුළුවන් වේද කියලා. තව විනාඩි 20ක් හරියටම තියෙනවා. ඒ කියන්නේ 11යි විනාඩි හරියටම 10ක් වෙනකම් මම ඔයාලට ටයිම් එක දෙන්නම්. කුරුණෑගලට ඇතිද වෙලාව? කමෙන්ට් සෙක්ෂන් එක ඩබල් කරන්න වෙලාව ඇතිද? හොඳටම ඇති. මාතරට ඇතිද? රයිට්. ඕකේ. එතකොට මෙන්න මෙහෙම දෙයක් මම ඔයාලට ඊළඟට කියනවා. ලබන සිකුරාදාව අපි අතිශය සුවිශේෂී අවස්ථාවක්. හරියද? සුවිශේෂී අවස්ථාවක් දෙන්න හදන්නේ. තමයි බදුල්ල සහ පුත්තලම දිස්ත්‍රික්ක දෙකට අපි ලබන සිකුරාදා වෙන් කරලා තියෙනවා. මේ වෙද්දි අපිට බදුල්ල සහ පුත්තලමෙන් දැවැන්ත ප්‍රමාණයක් අයදුම් පත්‍ර ලැබිලා තියෙනකොට අපි තීරණය කරා තවත් ඔබට අවස්ථාව දෙන්න. මොකද අද දැනගත්ත කට්ටිය ඉන්නවනේ මේ වැඩේට එකතු වෙන්න. ඉතින් එතකොට ඔයාලට පුළුවන් මෙන්න අපි දෙනවා යලිත් අවස්ථාව. බදුල්ල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ ලබන සිකුරාදාව නියෝජනය කරන්න ඔබ දක්ෂයි නම් ඔබට පුළුවන් කියලා හිතෙනවා නම් මේ විදිහටම වැඩේ මේ මාතර කුරුණෑගල වගේ වැඩේ අතට අරගෙන ප්ලේ කරන්න පුළුවන් කියලා හැකියාව තියෙනවා නම් NetFM official Facebook page එකට ඔයාගේ දක්ෂතාව

මේ කුරුණෑගලින් මේ අභියෝගය ජයග්‍රහණය කරන්න. ඇහෙන්නේ රයිට් ඕකේ. එහෙනම් මෙන්න අපි කුරුණෑගල පැත්තට මේ විදිහට කමෙන්ට් සෙක්ෂන් එක බාර දීලා මාතරට ෂෙයාස් බාර දෙනකොට 3-2-1 මෙන්න ෂේනු බීට්ස්. කුරුණෑගල දිස්ත්‍රික්කය DJ ෂේනු බීට්ස්.

කුරුණෑගලට අභියෝගය දීලා තියෙන කමෙන්ට් සෙක්ෂන් එක 30000කට කියලා තාම 20000කට කිට්ටු කළා විතරයි තියෙන්නේ. තව විනාඩි 15ක කාල සීමාවක් තියෙනවා. මාතරටත් අභියෝගය දීලා තියෙන්නේ තව ෂෙයාස් 100ක් ඕන කියලා. අපි බලමු මොකද වෙන්නේ කියලා.

මාතර කුරුණෑගල ගැම්ම පෙන්වන්න තව විනාඩි 13ක කාල සීමාවක් තියෙනවා. කමෙන්ට් සෙක්ෂන් එක 30,000 කරලා පෙන්වන්න තමයි අභියෝගය දීලා තියෙන්නේ. බලමු පුළුවන් වෙයිද කියලා.

කමෙන්ට් සෙක්ෂන් එක 21600 සීමාව තියෙන තව විනාඩි අපි හරියටම 8යි කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙන මේ සෙෂන් ඉවර කරන්න අපි බලමු කමෙන්ට් කොච්චර දෙන්න පුළුවන්ද කියලා කුරුණෑගලින්.

0: NetFM DJ 9 Face to Face Attack Show.
1: රයිට් වෙලාව හරියටම 11:10 විනාඩි 10ක් වෙනකොට අපිට දැඩි ප්‍රේක්ෂක ඉල්ලීමක් ආවා. අපිට තව පොඩ්ඩක් කමෙන්ට් කරන්න වෙලාවක් තෝනා. තව සෙෂන් දෙකක් දෙන්නගෙම ඕන කියලා. හරිද? අපි යන්න හදන මාතර පැත්තට. විනාඩි 15ක සෙෂන් එකක් දෙන්නම් මාතරට. හරිද? මෙහෙමයි. හරිද? මාතරට මෙන්න මෙහෙම අභියෝගයක් මම දෙන්නේ. හරිද? දැන් ගුරුනාගල යන්නේ වහොම ඉන්න. කොහොම ඉන්න? වැඩේ තාම ඉවර නෑ. හරිද? රයිට් මාතරින් මෙන්න මෙහෙම වැඩක් මට ඕන. දැන් මේ වෙලාවේ අපේ මාතර ඉන්න හරිද ආච්චිලා සීයලා නැන්දලා මාමලා අයියලා අක්කලා කොල්ලෝ කෙල්ලෝ සෙට් එකම ඉන්නවනේ නටවල ගන්න ඕනේ හරිද අපිට දෙන්න ඕනේ සුපිරිම 68 සෙට් එකක් හරිද නටන්න පුළුවන් මාතර සින්දු සෙට් එකක් එක්ක වැඩේ ගන්න හදන්නේ හැබැයි මෙහෙමයි රජෝ වැඩේ දැන් ලේසි නෑ හරිද මට කමෙන්ට් සෙක්ෂන් එකේ එක්තරා කමෙන්ට් එකක් ආවා අපේ අනිෂ්කට ලස්සන්ට ඩාන්ස් කරන්න පුළුවන් කියලා හරිද ඊට පස්සේ අනිත් පැත්තෙන් අපේ එන්ජල් ඩාන්සින් ටීම් එකෙන් අපිට පොඩි කතාවක් ආවා අපේ චමෝ ඉන්නවනේ හරිද කපල් ඩාන්ස් වලට මාර දක්ෂයි කියලා හරිද රයිට් දෙන්නත් එක DJ එක දෙන ගමන් දොබෙන් යන්න සුපිරි ඩාන්ස් එකක් ඕන මොකද කියන්නේ කොල්ලා රෙඩි කොල්ලා රෙඩි හරිද තව කමෙන්ට් ගොඩක් ආවා මං ඒව ප්‍රෝග්‍රෑම් එක ඉවරෙන්න කලින් කියන්නම් හරිද රයිට් කමෙන්ට් සෙක්ෂන් එක මේ වෙද්දී 22000 සීමාවේ තියෙන්නේ මාතරින් මේක 30000 කරනවා මේ පාර මෙන්න මේ මිනිත්තු 15 තමයි ජයග්‍රාහකයා තීරණය වෙන මිනිත්තු 15 ඒ නිසා කුරුණෑගල මාතර එක තුල ජයග්‍රාහකයා වෙනුවෙන් කමෙන්ට් කරගෙන යන්න තියෙන්නේ මං හිතන්නේ මේ මිනිත්තු 15ෙන් තමයි අපි වාසනාවන්ත ජයග්‍රාහකයාව තෝරගන්නේ කුරුණෑගලට යාසෙ පොඩි අභියෝගයක් එනවා කුරුණෑගල පොඩ්ඩක් මාත් එක්ක ඇටැක් එකගෙන වැඩ කරන්නේ මේ වෙද්දි 449 සීමාවේ තමයි ෂෙයා සෙක්ෂන් එක තියෙන්නේ හරිද මේක මන්නම් කියන්නේ ආයෙත්ින් හිතන්නවත් බැරි වෙයි පුළුවන් නම් හරිද 550 සීමාව පහු කරලා පෙන්නන්න මොකද කියන්නේ කුරුණෑගල පුළුවන්ද ඔය පුළුවන් කීම කිව්වත් ඉතින් මං ඉවරයි මගේ කාඩ් කොඩු හරිද රයිට් ඕකේ එහෙනම් අපි වැඩේ දෙන්න හදන්නේ හැබැයි ඊට කලින් ඔයාට මහන්සි දැනෙනවා නම් අපේ ෂෙනූ බීට්ස් මෙන්න මේ මයිකෝල එක අරගෙන ගිහිල්ලා ඔයා බොන්න එක උගුරක් බීලා බලන්න මහන්සිය කොහෙන් ගියාද කියලා නැහැ හරිද ඒ නිසාම ඉතින් ලංකාවේ අපේ රසයක් විදියට එන මයිකෝල කීල්ස් කාගිල්ස් ආපිකෝ සුපිරි වෙන්සල් වලින් ඔයාට මිලදී ගන්න පුළුවන් පාටි එකක් වෙන්න පුළුවන් ට්‍රිප් එකක් යනවා වෙන්න පුළුවන් සිකුරාදා දවසට යාළුවෝ කට්ටියත් එක්ක පොඩ්ඩක් චැට් එකක් දානක මම වෙන්න පුළුවන් කතා කරන ගමන් වෙන්න පුළුවන් වැඩ කරන ගමන් වෙන්න පුළුවන් නයිට් ඩියුටි කරන ගමන් වෙන්න පුළුවන් මහන්සිය අදගෙන හැම තප්පරෙම මූඩ් එක ෆික්ස් කරන්න තියෙන ලංකාවේ අපේ පාණය තමයි මයිකෝල කියන්නේ අද දවසේදී නෙත් FM DJ Night Face to Face Attack Show එකට අනුග්‍රහක දායකත්වය ලබා දෙන්නේ Mycola. Thank you Mycola. හරිද? සචිනන් අපරාධ කියන්න බෑ එක Mycola එකක් කරගෙන සාක්කුවෙන් දාගත්ත ගෙදර අර යන්නද කොහෙද නේද? Right. ඒ වගේම තමයි ලබන සිකුරාදාවේ අපි වට මතක් කරා වගේම බදුල්ල සහ පුත්තලම දිස්ත්‍රික්කයට තමයි අපි අවස්ථාව ලබා දෙන්නේ. ඒ නිසා ඔය apply කරන්න කැමති නම් Net FM DJ Night Face to Face Attack Show එක තරංග කරන්න. ඔයාලා දැන් අවස්ථාව දිනන Net FM official Facebook පිටුවට එහෙම නැත්නම් 0711 95 95 95ට ටග්ගාල වගේ දක්ෂතාවයේ පෙන්වන පැහැදිලි වීඩියෝවක් ඔඩියෝ එක ක්ලියර් වෙන්න ඕන අපිට එවන්න හරිද ටාගට් එක මතකයිනේ කමෙන්ට් සෙක්ෂන් එක මාතරිනුයි කුරුණෑගලනුයි එකතු වෙලා 30000 කරන්න ඕන මොකද දැන් තමයි තරගයේ ජයග්‍රහකයා තීරණය වෙන මිනිත්තු කිහිපය ආරම්භ වෙන්නේ ඒ නිසා කරට කර තරගයක් යනකොට දැන් ඔයාගේ කමෙන්ට් එක අත්‍යවශ්‍යයි රජෝ හරිද කමෙන්ට් කරන ස්පීඩ් එක වැඩි වෙනකොට ඔයාගේ බලාපොරොත්තු තියාගෙන ඉන්න දිස්ත්‍රික්කේ ඔයාලා ජයග්‍රහණය කරවන්න පුළුවන් එකක් දෙකක් දාලා බලාගෙන ඉන්න නම් එපා මේක ලේසි නෑ හරිද මාතරයි කුරුණෑගලයි කියන්නේ ආ ඉතින් කතා කරන්න දෙයක් නෑ සුපිරි දිස්ත්‍රික්ක දෙකක්නේ එතකොට කුරුණෑගලට වෙනම පොඩි අභියෝගයක් දීලා තින පුළුවන් නම් 550 සීමාව පහු කරලා පෙන්නන්න ෂෙයාස් ප්‍රමාණය රයිට් එහෙනම් ඉතින් මේ විදිහට වැඩේ බාර දෙනකොට මෙන්න හරියටම වෙලාව 11 විනාඩි 15යි අපේ ඉන්න සෙට් එක කුරුණෑගලයි මාතරයි දෙකම නටවල ගන්න ඕන DJ අනිෂ්ක රයිට් ලාස්ට් සීද රයිට් මෙන්න 3:21 මාතර නියෝජනය DJ අනිෂ්ක රයිට් වැඩේ දෙන්න හදන්නේ දෙන්නගේ ඩාන්ස් එකක් තෝරන හරියද නැත්තං අර කමෙන්ට් කරන කට්ටිය මාව තමයි අල්ලගන්නේ

0: NetFM DJ 9 Face to Face Attack Show.
1: මම වැඩේ නතර කරේ නැත්නම් අනිෂ්ක වැඩේ අද අතාරින්නේ නැහැ. එලි වෙනකන් ගහන්න තිබ්බනේ. මං අහන්නේ මේ පොඩ්ඩක්වත් මහන්සි නැද්ද අනිෂ්ක? ඔහොමම චුට්ටක් ඔය අපේ මේ ෆොටෝ අයියලා තුන් දෙනෙක් ඉන්නවා. ඒ තුන් දෙනාව පහු කරගෙන ටග් ගාලා මේ පැත්තට එන්නකෝ. විනාඩියෙන් ටග් ගාලා එන්නකෝ. හරිද? මාතරින් මෙච්චර දුරක් ඇවිල්ලා මාතරත් ඇවිල්ලා මේ හාදයා දෙයිය කොහෙද මේ දෙවුන්දරනේ? දෙයියන්දරනේ දෙවුන්දර. හරිද? එතකොට මාතරින්නොත් කිලෝමීටර් 20ක් විතර යන්න ඕනනේ. මෙහෙමයි මම හැමෝටම කියන වගේ වැච්චුට පාතෙන් හරිද? රයිට්. එතකොට පළවෙනි ප්‍රශ්නේ, හරිද, මොකද හිතෙන්නේ අද NetFM DJ Night Face to Face Attack Show එකට ඇවිල්ලා මේ ලැබුණු එක්ස්පීරියන්ස් එක සහ මේ අවස්ථාව ගැන?
2: ඇත්තටම සතුටුයි මට.
1: ඔව්,
2: ඒ කියන්නේ මේ වගේ අවස්ථාව මට ලැබුණේ අද.
1: මේ අයියාගේ වයස කීයද කියලා නංගිලා ගොඩක් අහලා තිබ්බා. හරිද? අරද රවුල තියෙන අයියලාට ආදරේ කියලා නංගිලා සෙට් එකක් ඉන්නවනේ සෑහෙන්න කියලා තිබ්බා. හරිද? එතකොට මොකද වද? රයිට්. ඒ අපි අමිලය කියන අපිටත් රැවුල තියනයි කියලා. රැවුල තියන අයියලට, අංකල්ලට නෙමේ. හරිද? රයිට්. ඕකේ. ආව සම්බන්ධ කරන ගන්නව නම් අනිෂ්ක ලංකාවේ වෙන්න පුළුවන් ලෝකේ ඕනම ඉවෙන්ට් එකකට. මොකද රියල් වැඩෙක් මහන්සියක් නැතුව පැය 10ක් වුණත් එක දිගට ප්ලේ කරනවා. ආව සම්බන්ධ කර ගන්නව නම් දුරකථන අංකය මොකද්ද?
2: මගේ දුරකථන කැවිලා 0711 379987.
1: ආයි මතක් කරමු.
2: 071 379987.
1: එතකොට දැන් අර ආදරේගෙන අංගිලා ටික ආව ෆේස්බුක් එකේ හොයනෝ නම් කොහොමද හොයාගන්න ඕන? නෑ නෑ, දැන් කවුරු හරි කෙනෙක් ඔන්න අනිෂ්කට වැඩක් බාර දෙන්න යනවා. එයාට නම්බර් එක අමතකලා ෆේස්බුක් එකේ බලනෝ නම් කොහොමද බලන්න ඕන?
2: ඉහිලා සේට් කරන්න අනිෂ්ක දෙනෙත් රොක්ෂාන් කියලා.
1: අනිෂ්ක
2: දෙනෙත් රොක්ෂාන්.
1: දෙනෙත් රොක්ෂාන්. හරි, ෆේස්බුක් ඉන්ස්ටාග්‍රෑම් මේ ඔක්කොම එහෙම තමයිනේ. සේරම එහෙම තමයි ඉන්නේ. මගේ ජීවිතේ පළවෙනි වතාවට තමයි නංගිලට ෆේස්බුක් එක කියන්න බැරි අයියා කෙනෙක් හම්බ වුණේ. පුදුම අවංක කොල්ලෙක් ආයි දෙපාරක් හිතන්නේ බා නංගිලා මේ වගේ කොල්ලෙක් තමයි වාගන්න ඕනේ. Thank you අනිෂ්ක. බොහොම ස්තුතියි අද දවසට අපිත් එක්ක එකතු වුණාට. රයිට්. ඊට පස්සේ අපේ කොටහාදේ යනකො මේ පැත්තට ගුරුනායකල අභිමානී අරගෙන යන අපේ DJ ෂෙනු බීට්. හරිද? මෙයා ඇවිල්ලා දැන් මාස දෙක තුනකට කලින් ඉඳලම වැඩෙත් එක්ක ඉඳලා ඇප්ලයි කරලා ඊට පස්සේ කතා බහ කරලා අද දවසේදී අවස්ථාව හිමි කරගෙන මෙතනට ආවේ. මේ ලැබෙන ආදරය ගැන වාට මොකද හිතෙන්නේ?
2: ඇත්තටම thanks මට කැමෙන් කරපු හැමෝටම thanks. ඉතින්
1: කොච්චර කාලද දැන් ඉන්ඩස්ට්‍රි එකට ඇවිල්ලා?
2: ඒකට ඇවිල්ලා අයියේ මේ කොන්සෝල් එක ගන්නලා ප්ලේ කරන්න නම් දැන් අවුරුදු දෙකක් විතර වෙනවා. එතකොට මම කොන්සෝල් එක ගේන්න කලින් මම රීමික්ස් කරා. එතකොට දැන් සාමාන්‍ය අවුරුදු 12ක් 13ක් විතර වගේ
1: වැඩෙත් එක ඉන්නවනේ. කවුද ඔයාට මේ වැඩේට, ඒ කියන්නේ DJ වලට ඊට පස්සේ රීමික්ස් වල පටන් ගන්න ඔයාට සපෝට් එක දෙන්න පළවෙනි පියවර තිබ්බේ කාගේ සපෝට් එකෙන්ද?
2: මෙතන මම ඇත්තටම මතක් කරන්න ඕනේ මේ වැඩේට එන්න මට මූලිකම හේතුනේ අපේ DJ ෂාන්. එතකොට DJ අනුරාධ අයියා ඒ දෙන්න තමයි මට මේ වැඩේ ගැන කතා කරන්න. මට මෙහෙම දෙයක් තියෙනවා යන්න, මෙහෙමයි කියලා සෑහෙන දෙයක් මට කියලා කතා කරලා දෙන්න තමයි එව්වේ මෙතෙන්ට. ඊට පස්සේ ඊට කලින් මගේ රීමික්ස් කරන කාලෙදි මට මතක් කරන්න ඕනේ ආදරෙන් DJ මදුස්, එතකොට DJ ක්‍රිෂාන් කියලා අයිය කෙනෙක් හිටියා. මේ දෙන්න හින්දා තමයි අද මම මේ තැන ඉන්නේ.
1: රයිට්. ෂෙඩු බී 12 වැඩකට සම්බන්ධ කර ගන්නවා නම් අර විදිහට මාගේ දුරකථන අංකය මොකද්ද?
2: 0774 34 35 088.
1: ඊට පස්සේ ඔය Facebook එකේ හොයනවනะ?
2: Facebook එකේ DJ ෂෙනු කියලා ගහුවා නම් ඒත් වෙනවා. නැත්නම් ෂෙනු බීට් කියලා ගහුවා නම් ඒත් වෙනවා.
1: ඒත් වෙනවනේ. දැන් මෙහෙමයි, මේ visual එකෙන් බලලා මේ photo එක දිහා බලලා Facebook එකේ හොයන්න යන්න එපා. මොකද මේ හැදේ කාලෙන් කාලෙට එක එක විදිහ විචූරණ කරනවනේ. Right, okay. Tattoo එක මොකද්ද මේ ගොඩක් නංගිලා හාලා තිබ්බ ගහලා තියෙන tattoo එක මොකද්ද කියලා ලස්සනයි කියලා.
2: ඒක
1: අපි කතා නොකර. Right, okay. බලන්න මේ මල්ලිලාගේ එක එක stories තියෙනව නේද? මොකද්ද?
3: මකරෙක්.
1: මකරෙක්. Beats ke battere yanawa menna shenu beats wade patang ganwa 3 2 1 menna

ரைட், விலாப ஹரியட்டம் 11 வினாடி 47 වෙනකොට අපි රිසල්ස් එක දෙන්න හදන්නේ. අද ඇවිල්ලා මං කිව්වා වගේම බ්ලාස්ට් එකක් වුණ දවසක් මේ වෙද්දිත් ලංකාවේ සියලු රේඩියෝ නාලිකා අභිබවා යමින් සමාජ මාධ්‍ය ඔස්සේ වැඩිම ප්‍රමාණයක් නරඹන වැඩසටහන බවට අද දවසේදීත් යලි යලි තහවුරුතාවය තහවුරු ඇති කරගන්න නෙතෙෆෙම් ඩීජේ නයිට් ෆේස් ටු ෆේස් ඇටැක් ෂෝ එකට හැකියාව ලැබුණා. මේ වෙද්දිත් පටන් ගත්තා වගේම ප්‍රමාණයක් ඉවර වෙනකම්ම බලාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා මුලින්ම කියන්න තියෙන්නේ අද පටන් ගත්ත වෙලාවෙ ඉඳලා අපිට සපෝට් එක දීලා අපේ කොල්ල දෙන්න වෙනුවෙන් කමෙන්ට් කරපු වෝට් කරපු මේ වෙනකම් බලාගෙන ඉන්න හැමෝටම ලංකාවේ අසක් මුල්ලක් නෑර අපිට කමෙන්ට් කරන හැමෝටම ආදරෙයි මෙරිලත් පැයක් කියන ගමන් මමලා ඇස්ති වෙන්නේ අද දවසේදී නිල ප්‍රතිඵලය ප්‍රකාශ

පත් කරන්න බොහොම විනිවිද භාවයකින් යුතුව අපි මං හිතන්නේ නවතම තාක්ෂණය යොදා ගනිමින් තමයි මේ ගණනය කිරීම සිදු කරන්නේ. ඒ නිසා අද දවසේදී මේ ලැබුණු ප්‍රතිඵල අනුව වැඩිම කමෙන්ට් සංඛ්‍යාවක් ලබා ගන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කය. අපේ කට්ටියම හොඳ අත්පොළ සන්නාදයක් ලබා දෙමු කුරුණෑගල දිස්ත්‍රික්කය. හැබැයි මේක වෙන්න මෙහෙම දෙයක් අද දවසේදී වෙනවා. හරිද? බොහොම ළඟ ළඟ තමයි දෙපාර්ශ්වය අතර කමෙන්ට් වල ගැප් එක බොහොම ළඟ ළඟ තියෙනකොට දක්ෂතාවයේ වගේම කැපවීම මේ සියල්ල එකතු කරගෙන දෙවන තරඟ වටය සඳහා සුදුසුකම් ලබනවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ. අද දවසේදී තරඟ බැඳුණු මාතර දිස්ත්‍රික්කයේ අපේ අනිෂ්ක හොඳත් පොළ සන්නාදයක් ලබා දෙමු. මොකද දක්ෂයාව ඉදිරියට අරගෙන යන්න තමයි අපි අද දවසේදී සූදානම් වෙන්නේ. ඉතින් එන්සා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් තරඟ බැඳුණු තරඟකරුවන් දෙදෙනාටම සුවිශේෂී අවස්ථාවක් ඔස්සේ දෙවන වටය සඳහා අවස්ථාව හිමි වෙනවා. ඒ නිසාම මං හිතන්නේ අද දවස සුවිශේෂී වෙන්නේ මේ තරඟකරුවන් දෙදෙනාම දෙවන තරඟ වටයට සුදුසුකම් ලැබීමත් එක්කම තමයි. එතකොට මම ඔබට මතක් කරන්නේ අපි සැප්තැම්බර් මාසයේ මුල් සතිය වෙන විට ලංකාවේ සියලු දිස්ත්‍රික් ආවරණය කරලා එහි ජයග්‍රාහකයන් තෝරගෙන නෙතෆිම් ඩීජේ නයිට් ෆේස් සුපේ සටැක් ෂෝ දෙවන අදියරේ කියන්නේ දෙවන තරඟ වටය සඳහා ආරම්භය ලබා ගන්නවා. එන්න එන්නම තරඟේ උණුසුම් වෙනවා. එතකොට තරඟේ තියෙන තරඟකාරීත්වය වැඩි වෙනවා. ඒ නිසාම මේ සියල්ල විදගෙන අපිට ඉස්සරහට අලුත් වැඩක් එක්ක යන්න තමයි සූදානම් වෙන්නේ. අපි ඔබට මතක් කරා වගේ ඔබට අවස්ථාව තිබෙනවා බදුල්ල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් ලබන සතිය පැවැත්වෙන්න ආව තරඟය සඳහා එදුම් කරන්න. අපිට එදුම් පත්‍ර රාශියක් ලැබිලා තියෙනවා. තවත් ඔබට අවස්ථාව තියෙනවා ඔබ රියල් වැඩෙක් නම් මේ දිස්ත්‍රික්ක දෙක නියෝජනය කරමින් තරඟය සඳහා ලබන සතියේ එකතු වෙන්න. හරි, ඒක ගැන මතක් කරලා අද තරඟකරුවන් දෙදෙනාම ජයග්‍රහකයෝනේ. ඒ නිසාම අපි ලෑස්ති වෙන්නේ අන්තිම විනාඩි 10. හරිද? මෙන්න මෙහෙම තරඟකරුවන් දෙදෙනාගේම දක්ෂතාවෙන් ඉවර කරන්න. අද දවසේදී NetFM DJ Night මේ සංකල්පය නිර්මාණය කරපු NetFM ඉහළ කළමනාකාරීත්වයේ ප්‍රධාන ප්‍රෝග්‍රෑමින් ටීම් එක, ඊට පස්සේ අපේ ඉංජිනේරු අංශය, ඒ වගේම අපේ ප්‍රොඩක්ෂන් ටීම් එක, අපේ ලයිබ්‍රරි එක සෙට් එක, ඒ වගේම තමයි අපේ ඩිජිටල් සෙට් එක, ඒ වගේම මාකටිං, ෆයිනෑන්ස් මේ සියලුම දෙනාව බොහොම ආදරෙන් මතක් කරන ගමන් අදට වැඩේ ඉවර කරන්න හදන්නේ අපේ එන්ජල් ඩාන්සින් ටීම් එක. ජය වේවා. ලබන සතියේත් හම්බ වෙමු. ඒකනත් මතක් කරලා මෙන්න අපි අනිෂ්කගේ පැත්තෙන් වැඩේ පටන් ගන්න හදන්නේ. මෙන්න DJ අනිෂ්ක එක්ක DJ ෂේනුබී ගිහිල්ලා නම් පරිස්සමින් ඉන්න ලබන සිකුරාදාවේ හමු වෙමු හෙට. හෙලෝ හෙලෝ සතියන්තයේ පැත්තෙන් මං එනවා උදේ 9ට. Good night. ජය වේවා.

Nette Fem. Ferit Mandebjerg. සුම්යාමයේ සිට සිදුවිය හැකි සියලු රෝග පීඩාවන්ගෙන් ආරක්ෂා වීමට බුදුන් වහන්සේ අනුතන වදාළ බොච්චංග පිරිත මෙතෙන් සිට ශ්‍රවණය කරමු.

බුදුරජාණන් වහන්සේ සහ මහරහතන් වහන්සේ නිරෝගී සුවය පිණිස නිරතුරුව ශ්‍රවණය කළ සත්‍යයනා කළ පිරිත් සූත්‍ර දේශනා

සියලු දිනාටම යහපත උදා වේවා. ඥානතර ගුණතර කුරුරට ජනපදවාසී නුදෙසා සම්බුදු රජාණන් වහන්සේ දෙසා වදාළ සත්‍ය ඥානය නිර්වාණ මාර්ගය සතර සතිපට්ඨානයයි. දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන චතුර්විධ ආර්ය සත්‍ය මඟ සාක්ෂාත් කොට දුකින් නිතරව බියෙන් තොරව සදහම් මඟ වඩමු. සතර සතිපට්ඨානය ශ්‍රවණය කරමු.

ති අසන්තං වා අජ්ජත්තං විචිකිච්ඡං නත්ථි මේ අජ්ජත්තං විචිකිච්ඡාති පජානාති.

විහෙරති බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති අජ්ජත් බහිද්ධාවා ධම්මේසු ධම්මානුපස්සී විහෙරති

මැසි මතුරුවන්ගෙන් වන සතුන්ගෙන් සිදුවන හිරිහැර කරදරවලින් ආරක්ෂාවී කිසිදු චිත්ත පීඩාවකින් තොරව සියලු කටයුතු කර ගැනීම සඳහාත් ජීවිතයට ආරක්ෂාව සලසා ගැනීම සඳහාත් මෙතැන් සිට කන්ද පිරිත ශ්‍රවණය කරමු.

ඔබේ ජීවිතයට පැමිණෙන නොයෙකුත් බාධක, නොසිතා පැමිණෙන නොයෙකුත් කරදර, මගහැර නොහැකි ග්‍රහ අපලාදී සියල්ලන්ගෙන් ඔබ ආරක්ෂා කොට ජීවිතයට සතුට සැනසුම උදාකර දීමට උපකාරී වන දසමාර පිරිත.

බුද්ධ ධම්ම සංඝ යන තුනුරුවනේ බලයෙන් අතීත වර්තමාන අනාගත යන තුන් කල්හිම සිත සැලසූ අනුභව සම්පන්න ජය පිරිත් දෙසුමෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තිලකුණු පසක් කරගන්නා තෙක් වා පිත් සෙම් යන තුන් දොස් කිපීමෙන් හටගන්නා රෝගාබාධ දුරු වී ජය සතුට දියුණුව ලැබේවායි පතමින් ජය පිරිත ශ්‍රවණය කරමු.

Nyt FM. Pirit Vanderbilt. අධර්ම ධර්මය නිවා ධර්ම මේඝයෙන් හැම ඝන සුවපත් කරන්නට නන්දුක්ඛම් කටුල්ලෙන් පෙළෙන හීන ධෛර්ය ඇතිසිත දිරිගන්වන්නට දහසක් බුදුන් බුදුවන මේ බුද්ධ අරුණෝදයේ බුදු ගුණ ශාන්තිය

ලොව අඳුරදුරු කළ සකල සත්වයාගේ දහම්මෙස පාදා ඒකාලෝක කළ රන්වන් සූර්යාසී බබලන ලෝතුරු දම් රජුනේ සකල ක්ලේශයන් දුරු කළ ඔබ වහන්සේගේ ඒ උතුම් බෝධි ගුණයට මාගේ නමතුම වේවා. නිවසින් පිටව යලි නිවසට එනතුරු කිසිදු උපද්‍රවයක් නොම වේවා. කිසිදු අන්තරායක් නොම වේවා. සකල කටයුතු සරුඵලමගෙන දේවා. ඔබ වහන්සේගේ අනන්ත වූ බුදු ගුණ මට ආරක්ෂාවම වේවා. මේ උතුම් මෝර පිරිතේ බල මහිමය දස අත විහිදේවා.

බය තැති ගැනීම චිත්ත පීඩාවන්ගින් මිදීම සඳහාත් සංග්‍රාමවලින් ජය ලැබීමටත් විභාගවලින් සමත්වීමටත් ඔබට ආශිර්වාදය කෙනදින දජක්ක පිරිත මෙතැන් සිට ශ්‍රවණය කරමු.

ආර්ය ජාතියට පිවිසිදා පටන් අඟුලිමාල මහරහතන් වහන්සේ කිසිදු පාප ක්‍රියාවක නිරත නොවූහ. ඒ මහා සත්‍යානුභාවේ අනුහසින් සත්‍ය ක්‍රියා කරන්නට බුදු හිමියන් අනුදැන වදාළහ. අඟුලිමාල පිරිතේ අනුහසින් වසර දහස් ගණනක් ගර්භණී මව්වරු සුවපත් වූහ. මේ මොහොතේ පටන් අඟුලිමාල පිරිත ශ්‍රවණය කරන ඔබ සුවපත් වේවා.

කේශාන්තයේ සිට පාදාන්තය දක්වා ශරීරයේ ශරීර අභ්‍යන්තරයේ ඇති සියලු අවයව සඳහා බුදුගුණ, දම්ගුණ, සංගුණ යන ත්‍රිවිධ රත්නයේ ගුණ මෙනෙහි කර උතුම් වූ සත්‍යක්‍රියාවේ නියැලෙන්න. එම සත්‍යක්‍රියාවේ බලයෙන් අනුහසින් ඔබට සිතක් ශාන්තියක් උදා වේවා. මේ ඒ උතුම් ජින පංජරයයි.

මෙලොව පහළ වූ අසිරිමත් දහම් මැස විවර කරන්නා වූ සියලු බුදුවරුන්ට සාධාරණ මහා ගුණ කදම්භය කැටිකොට ඒ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමතින මේ මහා පරිත්‍රාණය අටවිසි පිරිතයි. මෙතැන් සිට ඒ පිරිත ශ්‍රවණය කරන ඔබගේ සියලු උවදුරු දුරු වේවා. අප්‍රමාණ බුද්ධ ශක්තිය ඔබට ආශිර්වාදයක්ම වේවා.

0: Nipt FM. Spirit Mandebeer.
1: පින්වත මේ හිමිදිරි පාන්දර මිනිස් සිතකට සිතන්නට බුදුගුණ තරම් වටිනා දෙයක් ලොව අන් කිසි තැනක නැති තරම් ජීවමාන බුදුරුව දකින්නට නැතිවවත් ඒ උත්තරීතර බුදුගුණ සමුදායෙන් විඳක් දකින්නට අපි උත්සාහ කරමු. මහා කාරුණික වූද, දේවාති දේව වූද, බ්‍රහ්මාති බ්‍රහ්ම වූද, තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ දෙනෙත් අභියස විද්‍යමාන වේවා. අනන්ත බුදුගුණ බෙලෙන් ඔබට සෙත් වේවා.

මේ උදාවන්නේ බ්‍රහ්ම මොහොතයයි. මහා බෝධිසත්වයන් වහන්සේ ලෞතර බුද්ධත්වයට පත්වන්නේද මහනදම් පුරණ බොහෝ භික්ෂූන් වහන්සේ සෝවාන් සකෘදාගාමි අනාගාමි සහ මහරහත් ආර්යයන් වහන්සේලා බවට පත්වන්නේද මේ උතුම් කාලය තුලයි. තුන්යම් රාත්‍රියේ ධර්මය අසන සදහැවතුන් බෙහෙවින් මගපලවලට පැමිණෙන්නේද මේ බ්‍රහ්ම මූර්තියේදී. මේ උතුම් මොහොතේ ලෞතර බුදු බවට පත් වූ සියලු බුදුවරුන්ගේ මංගල ධර්ම දේශනය දම්සක් පැවතුම් සුතුර යහපත් සංකල්පනාව නැතිකර ගැනීම උදෙසා ගෞරව පෙරදරිව ශ්‍රවණය කරමු. දම්සක් පැවතුම් සුතුර ශ්‍රද්ධාපූර්වක සජ්ජායනය ගම්පොළ මීතලාව කොහුමඩ රුවන්පා මූල මහා විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍යපාද ගණේ කුඹුරේ ශාන්ත ස්වාමින් වහන්සේ.

නිත් වෙතින්ම පමණක් ශ්‍රවණය කළ හැකි උතුම් දම්සක් පැවතුම් සුතුරේ ආශීර්වාදය ඔබේ ජීවිතය සුවපත් කරත්වා. පාරමිතා උපපාරමිතා පරමත්ථ පාරමිතා පුරමින් සාරා සංඛේය කල්පලක්ෂයක් පුරා බුදු බව පැතූ බෝධිසත්ව ගුණය නිසාම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝදම් අභිභවනය කළ සේක. ඒ සකලවිධ දිනීමේ මංගල කාරණා සත්‍යක්මයි. ඒ මහා සත්‍යානුභාවය ඔබේ ජීවිතයේ දිනීමේ සත්‍යක්‍රියාවම වේවා. නිරතුරු ජය මංගල්‍යයක්ම වේවා.

දහසක් බුදුන් බුදුවන මේ පින්සාර උදෑසන බ්‍රහ්ම මුහුර්තයෙන් අවදි වූ ඔබ මෙතෙන් සිට ශ්‍රවණය කරන්නේ තෙරුවනේ ආශිර්වාදයෙන් බලගැන්වුණු නෙත් FM අලුයම් දොරයයි. මේ ප්‍රබෝධමත් උදෑසන ඔබත් මුලින්ම පානය කරන වතුර වේදරුව දිව ඔසුවක්ව ඔබ දවස පුරා නිරෝගීව තබන්නට තුනුරුවනේ බලමහිමේ රැඳුණු මේ එක් එක් ගාථා අවසානයේ තෙක් ශ්‍රවණය කරමින් සජ්ජායනා කොට ඒ ජලබඳුන පානය කරන්න. අකණ්ඩව දින 108ක් මෙය සිදු කිරීමෙන් ඔබ නිසකව සුවපත් වේ, නිරෝගී වේ, ධනය වැඩේ, ජීවිතය සුම්නසින් පිරේ.

මේ ඇසෙන ගාථාව ශ්‍රවණය කරන ඔබගේ ජීවිත ආරක්ෂාව සලසයි. දිනපතා ශ්‍රවණයෙන් සකල උපද්‍රවයන්ගෙන් ඔබව ආරක්ෂා කරයි. හත්පස රැකවරණය සැලසේ. මානසික ව්‍යාධි සමනය කරයි. දියුණුව සලසවයි.

ජීවිතයේ අතුරු අන්තරා නසන දීර්ඝායුෂ ලැබෙන නිතර ශ්‍රවණය කළ යුතු උතුම් ගාථා රත්නය. උත්තම බුද්ධ ශාසනයම සම්පිණ්ඩනය කොට දක්වන මේ උත්තම ගාථාවන් ශ්‍රවණය කිරීමෙන් අපා, දෙපා, සිව්පා, බහුපා ආදී සතුන්ගෙන් සිදුවන සියලු දෝෂ නිවාරණය කරයි. මේ ගාථාවන් අඛණ්ඩව දින 108ක් ශ්‍රවණය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් සකල සැප සම්පත් හිමිවේ.

දුටුගැමුණු රජතුමා යුද්ධයට යන කල රන්පත්‍රයක ලියා ඔටුන්නෙහි තබාගෙන යනලදැයි ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න ගාථාත්‍රය. බුදුරජාණන් වහන්සේ තුන්ලොවට සරණය. තුන්ලෝ වාසීන්ගේ මෝහනැමති අන්ධකාරය විද්වංසනය කිරීමට සූර්ය දිව්‍යරාජයා වැනිය. ඒ බුද්ධ රත්නය මට නිර්භය පිණිස පවතින්නේය. ඒ බුද්ධ රත්නය මම සරණ කොට යමි. එහෙයින් මට කිසි කලෙක බියක් නැත්තේය. මේ ගාථා ශ්‍රවණය කරන ඔබගේ සියලු බිය සංසිඳේවා.

බුද්ධ ගුණය අපමණය, දහම් ගුණය අපමණය, සංඝ ගුණයද අපමණය. ඒ මහා ගුණ බලයෙන් සියලු සත්වයන් නිසා ඔබට සිදුවන උවතුරු දුරු වේවා. විශේෂයෙන්ම සරුපයන්, ගෝනුස්සන්, පත්තෑයන් ආදී විස සහිත සතුන්ගෙන් හානි සිදු නොවේවා. අපා, දෙපා, සිව්පා ආදී සියලු සත්වයන්ගෙන් ආරක්ෂාව සැලසේවා යන පැතුමෙන් සත්‍යයනා කරන උතුම් බුද්ධ භාෂිතය. කන්ද පිරිතයි.